0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Lakhana Hagenin Velao de 5 in 97.

0: 95 FM 93.7 Lakhana Radio ITN.
1: උදේ 5 විනාඩි 52යි වෙලාව.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. ജീവിത ദിനമുണ്ട് പോസിറ്റീവ് വൈബ്സ് വിത്ത് ചാർജ്.
1: ആയിബോവാൻ സുവതവസക്. ധന്യവാദ്. මේ ලෝකේ බහුතරයක් මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන්න ලෑස්ති වෙනවා විතරයි. හුස්ම ගන්නවා කියන එකේ තේරුම පණ තියනවා කියන එක මිසක් ජීවත් වෙනවා කියන එකම නෙවෙයි. සාමාන්‍යයෙන් මිනිස්සෙක් ජීවත් වෙන්නේ උපරිම දවස් 35,000ක් විතර. ඒ කාලේ තමයි සතුටින් ඉන්නත් දුකෙන් පසුතැවීමෙන් ඉන්නත් අපිට ගත කරගන්න තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න හැම තත්පරයකම ඔයාව සතුටින් සැහැල්ලුවෙන් තියෙන දේම තෝරගන්න. මුළු ජීවිතේම ඔබ අනුන් වෙනුවෙන්ම කැප කරන්න ඕනේ නැහැ. රස්සාව නෙවෙයි මුළු ජීවිතේම කියලා කියන්නේ. සල්ලි වලින් අතමිට සරු වෙනකන් ජීවිතේ විඳින්න කල් මරණක නවත්තලා දාන්න. ඔබ ළඟ තියෙන දෙයින් පටන් ගන්න. සෝපාසු බව වෙඳීම හරිම සාපේක්ෂ දෙයක්. කෙනෙක් ලක්ෂ ගණනක් වේදම් කරලා සුඛෝපභෝගී කාමරයක සතුට හොයන අතරේ ඔබට සුන්දර පරිසරයක තැනුන කෝඩාරමක් ඇතුලේ නිරාමිස සුවයක් සැනසීමක් ලබා ගන්න පුළුවන්. ලස්සනට අඳින්න, ඔබ කැමති විදිහට විලාසිතා කරන්න. ජීවත් වෙන්න තියෙන කාලය බොහොම කෙටි. හැම ලස්සන මෝස්තරයක්ම හැම කාලෙටම ගැලපෙන්නේ නැති බව මතක තියාගන්න. පවුල, බිරිඳ, සැමියා, දෙමාපියන්, දරුවන්, යහළුවන් එක්ක සතුටෙන් කාලය ගත කරන්න. ජීවිතේ හැම අංශු මාත්‍රයක්ම අහක නොදමා විඳින්න පුරුදු වෙන්න. එතකොට ඔබට හුස්ම ගන්නවා වෙනුවට ජීවත් වෙන්න පුළුවන්. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
0: Lakhanda Radio ITN
3: Velau dehayai
4: Kaatat kalin pattada vistara samaga aluthuma thoraturu denaganna Unusummana deshapalanaya Vidis Kreeda thoraturu sabistharana
5: Lakhanda Momadin is alu
6: Dit dit ta Gati gat Dit dit ta dit

0: ආයුබෝවන් සුබ දවසක්. අද ජූලි මාසේ 7 වෙනිදා අඟහරුවාදා දවස තවත් ජයග්‍රහී දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි හදන්නේ අපි. ඔබේ සතුරෙකුට ඔබේ මිතුරෙකු වෙන්න අවස්ථා 10ක් ලබා දෙන්න. නමුත් ඔබේ එක මිතුරෙකුට ඔබේ සතුරෙක් වෙන්න එකම අවස්ථාවක්වත් නොදෙන්න. අහලා තිනවද එහෙම කතාවක්? මොකද එක මිතුරෙක් ඇති කරගන්න අපිට බොහෝ කාලයක් සහ වෙහෙසක් වැය වෙනවා. නමුත් මිතුරන් 10ක් සතුරන් කරගන්න ඔබට වැය වෙන්නේ මිනිත්තු කීපයයි. ඒ නිසා සෑම විටම ඔබ අන් අය සමග ගනුදෙනු කරනකොට කල්පනාකාරීව වැඩ කරන්න. අදත් අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්හන් ප්‍රවෘත්ති අංශ ගිනෙන තොරතුරු ලක්හන්ගේ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය පැය 24කට පසු මීගමුව සංසොන් හිරගෙදර ගැටුම විමර්ශන සඳහා කමිටුවක් කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. කැබිනට් අනුමැතිය හිමිවෙයි. මරණ 26% තුවාලයි. රැඳවුවන් වෙනත් බන්ධනාගාරවලට පරීක්ෂණ CCD කියලාද සඳහන් කළ තියෙනවා. මියගිය අය අතර නිලධාරීන් 7 වගකීම රජය භාරගත යුතුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහෙම කියනවා කියලාද රක්ෂණ ශ්‍රේයන්තයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. වගකීම බාර ගන්නවා අධිකරණ ඇමති සඳහන් කරනවා. හර්ෂණ නානායක කර්මහතා සඳහන් කරනවා කියලා තමයි අද රන්මලී සෝමසිරිගිරණ වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. සියලුම පුවත්පත් සඳහන් කළ තියෙනවා. කල්ලි දෙකක ගැටුමක් ගිය දොරක්, මේගමුව හිරගෙදර තනිකරම යුද පිටියක්, නිලධාරීන් 7 ඇතුළු 26 මරුට, සේකට තුවාල, උදේ ආහාර දීමට ගිය නිලධාරීන්ට නිරුවත් කර පහර දීලා, පහර දුන්නේ ශරීරාභ්‍යාස ඒකකයේ යකඩ පොලු කඩාගෙන, ගිනියාවේ ජංගම දුරකථනත් පැහැරගෙන කියලයි දෙවයින පුවත්පත් ඡායරූපත් සමගින් සටහන් කරන දීර්ඝ විස්තරයක් සහිතවද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. අපි ඩෙල් නිවුස් පුවත්පතට අවධානය යොමු කරමු. High powered committee to probe Nigambu prison riot. For the more in detail, death toll rises to 26, including 7 prison officers. Violence reportedly erupted after an inmate informed officials of a drug trafficking operation. Inmates transferred to other prisons. Over 100 inmates and prison officials injured. STF, Air Force, and Army supported to police. Contain violence. I accept responsibility. Justice and National Integration Minister Harshana Narayanaka stated that as the Justice Minister, since such a conflict occurred in an institution under his jurisdiction, he accepted responsibility for Nigambu prison clash. Independent, transparent probe needed. For the more detail, opposition leader Sajith Premadasa yesterday demanded an independent, impartial and transparent investigation into the deadly violence at the Nigambu prison. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙන දෙවයින පුවත්පත මේ විදිහට තොරතුරු සටහන් කරන බරපතල තුවාල ලැබූ STF 4ක් ඇතුළු 14ක් කොළඹ ජාතික රෝහලට, සියලු රැඳවියෝ වෙනත් බන්ධනාගාරවලට, බන්ධනාගාරයේ ඖෂධ වී රැඳවියන් අසිහියෙන් හැසිරීලා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. හිරගෙදර සියලු බඩමුට්ටු විනාශයි. ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් ඡායරූප සමගින් තොරතුරු සටහන් කරන නිලධාරීන් 7ක්, රැඳවියෝ 19ක්, හිරේ කැලැරෙන් 26ක් මරුට, සේයක් රෝහලේ, තත්ත්වය පාලනයට හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසියත් STF එකත් සහයෝගය ලබා දෙනවා කියලායි සඳහන් වෙන්නේ. තොරතුරු සුවරැඳවියන්ගේ ඥාති පිරි කලබගෑනි ඇති වෙලා කියලා තද සඳහන් කළා තියෙනවා. ගිනි අපි ගබඩාව කැඩුවත් අවිතිබී නැහැ. වන්දනාගාර නිලධාරින්ගේ දුරකථනත් පැහැරගෙන කියලායි ශ්‍රීනත් ප්‍රසන්න ජයසූරිය, ගෑන් සූර්යාරච්චි සහ පුෂ්ප කුමාර මල්ලවාරච්චි අද ලංකාදීපයට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වලට රැඳවියෝ 700ක් මීගමුවෙන් වෙනත් බන්ධනාගාරවලට කියලා අද තොරතුරු සටහන් කළා තියෙනවා. මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටලුකාරී තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා. සිදු වූ ගැටුමෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් 78 දෙනෙකු තුවාල ලැබුවා කියලා තමයි අද ලක්හන ප්‍රවෘත්ති අංශයේ සටහන. මියගිය අය අතර බන්ධනාගාර නිලධාරීන් 7 සහ රැඳවුවන් 18ක් සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ. මීගමුව බන්ධනාගාරය තුළ පෙරේදා යම් ගැටුම්කාරී තත්වයක් හටගත් අතර එයින් පුද්ගලයන් 2 ජීවිතක්ෂයට පත් වුණා. පෙරේදා රාත්‍රිය වන විට තත්වය පාලනය කරන අතර ඊයේ උදෑසන යලිත් ගැටුම්කාරී තත්වයක් හටගත් බවයි බඳනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ඒසී ගජනායක මහතා පවසන්නේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කරන්නේ මොන වගේ අදහසක්ද කියලා.
1: බඳනාගාව නිලධාරීන් විසින් ඔවුන්ට උදෑසන ආහාරය ලබා දීමට අවස්ථාවේ නැවත වරක් ඔවුන් අතර ඇතිවෙච්ච ඝට්ටනයක් නැවත ආරවුලක් ඇති වුණා. ඒ අවස්ථාවේ සිටි බඳනාගාව නිලධාරීන් විසින් එය පාලනය කිරීමට උත්සාහ කළා. පාලනය කිරීමට ගිය නිලධාරීන්ට ඔවුන්ට පහර දුන්නා. ඒ පහර දුන්න නිලධාරීන් බඳනාගාවේ ප්‍රධාන දොරටුවට පැමිණීමේදී ඔවුන් පිටපසින් හමාගෙන ඇවිත් නිලධාරීන්ට පහර දීම කරා. ඒ අතර දොරටුව කැඩීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේ එතන සිටි නිලධාරීන් විසින් ඔවුන් එතනින් ඉවත් කිරීමට උත්සාහ කළා. ඉවත් කිරීමට උත්සාහ කළා කර අවස්ථාවේ නැවත වරක් ඒ ගිය බඳනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ විශාල පිරිසක් පහර දීමට පටන් ගත්තා. ඒ අවස්ථාවේ අපේ බඳනාගාර අනිකුත් නිලධාරීන් විසින් ආ සහයෝගයෙන් මෙය අවම් බලය යොදා මැඩපැවැත්වීමට උත්සාහ කළා.
0: පැය 24ට ලෙඩ්ඩු 2604ක් මේ මාසේ දින පහට 5663යි ඩෙංගු රෝගීන් 61000ත් පණේ 52%ක්ම බස්නාහිරින් කියලා ඒ සඳහන් වෙන්නේ. චවින්ද සිල්වා දිවයිනට ගෙනෙන වාර්තාවේ මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. මේ වසරේ පෙරේදා වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61060ක් දක්වා වර්ධනය වී ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කරන්නේ. සමස්ත රෝගීන් සංඛ්‍යාව වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එය සමස්ත රෝගීන්ගෙන් 52.5% කියලායි සඳහන් වෙන්නේ. බස්නාහිර පළාතෙන් පමණක් රෝගීන් 32054ක් වාර්තා වී ඇති අතර පෙරේදා සිට ගත වූ පැය 24ක කාලය තුළ ඩෙංගු රෝගීන් 2604ක් වාර්තා වී ඇති බවයි දිවයින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ. ඩෙංගු මඩින්න නවීන එන්නතක් සහ වොල්බැකියා ඉක්මනින් ගෙන්වනවා. ඇමති නලින්ද ජයතිස්ස කියයි අද දින මෙන පුවත්පතයි සටහන් කරන්නේ. මදුරුවන් බෝකල 7568කට නඩු. මේ සම්බන්ධයෙන් දින මෙන පුවත්පත තොරතුරු සටහන් කරන අපේ අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. Arresting dengue epidemic, health ministry to roll out vaccination program. Wolbachia method. For the more detail, health and mass media minister Dr. Nilinda Jayathirtha stated that attention has been drawn to using vaccines and the Wolbachia method. We are highly successful modern global strategies to control dengue mosquitoes. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට ලක්ෂණ ප්‍රවෘත්ති අංශය සටහන් කරන දැනට පවතින දත්තවලට අනුව ඉදිරි සති 4 ඩෙංගු සම්බන්ධයෙන් දැඩි අවධානමක් පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා සඳහන් කරනවා. ඒ හේතුවෙන් සියලු දෙනා සමාජ වගකීම ඉටු කරමින් පරිසරය පිරිසිදු කිරීමේ යුතුකම ඉටු කරන ලෙසයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
2: මේ ඩෙංගු සම්බන්ධයෙන් කරන සායනික කටයුතු වලට පුහුණුව ලබා දෙන දැනුම ලබා දෙන ආයතනයක් බවට ප්‍රකාශයට පත් කළා. සාමාන්‍යයෙන් රෝගීන් දිනකට 2500-600ක් පමණ රෝහල් පද්ධති ඉන්නවා. එතනින් අපේ රෝගීන් 225 සිට රෝගීන් 40 දක්වා දැනට ප්‍රතිකාර ලබන රෝහල් වල වෙනම වාට්ටුවක් වෙන් කරලා තිබෙනවා ඩෙංගු ප්‍රතිකාර සඳහා. එතනම අපි HDU එකකුත් හදනවා. අපි ඉතිරි මොන වැඩ කටයුතු කතා කළා. මේ මදුරුවන් බෝන ස්ථාන මුළුමනින්ම විනාශ කිරීම තමයි මේකට තිබෙන ස්ථිර සාර විශ්තුම් බවට පත් වෙන්නේ. ඒ අතර අපි වැක්සීන් එක පිළිබඳ සාකච්ඡා කරමින් යනවා. ලෝක රටවල් 41ක පමණ යම් කිසි ප්‍රමාණයකට ඒක කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනට වැක්සීන් එක අපේ සමාජයට භාවිතා කරන්නට අවස්ථාව ලබා දෙන්නට. මේ වෙලාවේදී අපි මේ මදුරු ගහණය අඩු කර ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් වන වොල්බැචියා ප්‍රසදහනට අතුල් වෙමින් පවතින අපේ ඉන්ටර්මෙන්ටිකල් රිපෝර්ට්ස් අනුව ගත්තොත් ඉදිරි සති 4ක් මේ අවධානම අපිට පවතිනවා. ඒ නිසා දැන් මෙහෙම පටන් ගත්තොත් අපිට ඒ කාලය අඩු කරගන්න සහ මේ රෝග ව්‍යාප්තිය වළක්වා ගන්න.
3: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න.

අපි නිරන්තරයෙන් ඔබට මතක් කරනවා දැන් දිගින් දිගටම අපි මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා රටට වග කියන මාධ්‍ය නාලිකාවක් විදිහට අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ ඔබ අවට පරිසරය පිරිසිදු කරගන්න ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන තියෙනවා නම් පිරිසිදු කරගන්න ඩෙංගු මදුරුවන් බෝ වීම අවම කරගන්න ඔබට දායක වෙන්න පුළුවන් එයයි සමාජ වගකීම එයයි ඔබ කළ යුත්තේ ඔබේ ජීවිතය වගේම වටපිටාවේ සිටින සියලු දෙනාගේ ජීවිතය අපිට වැදගත් ඒක නිසා විශේෂයෙන්ම අවධානය යොමු කළ ඩෙංගු තුරන් කරන්න සහයෝගය ලබා දෙන්න කියලා අපේ ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් දිගින් දිගටම ඔබට ඉල්ලීමක් කළා නැවතත් අපි මතක් කරන්නේ ඔබට ඒ සඳහා දායක වෙන්න එතකම අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පත් රද්ද සටහන් කරලා තියෙනවා දිනමින පුවත්පතේ මාස පහකදී අපනයන ආදායම ඩොලර් මිලියන 7300 ඉක්මවයි චමිරැල දෙනී සහ නිරංජලා වික්‍රමසිංහයි වාර්තාව අරගෙන ඉන්නේ මේ සම්බන්ධයෙන් ඩෙල් නිවුස් පුවත්පතත් අද තොරතුරු සටහන් කරලා තියෙනවා Export sector earns over 7.3 billion US dollars in 5 months of 2026. For the more details, Sri Lanka export sectors granted more than 7.3 billion US dollars in revenue during the first 5 months in 2026, with the apparel, coconut-based products and rubber industries making the largest contribution according to Export Development Board Chairman and Chief Executive Officer Mangala Vijay Singha. අද මේ සම්බන්ධයෙන් අතුල් පිටුවලයි දින මින පුවත්පත් තොරතුරු සටහන් කරන්න අපි අවධානය යොමු කරමු. මෙම වසරේ මුල් මාස 5 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ශ්‍රේෂ්ඨය ඇමරිකානු ඩොලර් මිලියන 7300 ඉක්ම වූ සුවිශේෂී ආදායමක් වාර්තා කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සඳහන් කරනවා. අපනයන ප්‍රගතිය සහ ඉදිරි ඉලක්ක පිළිබඳව දැනුවත් කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ සිදු වුණා. ඒ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දින මින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. තවත් බොහොමයක් පවත් අපි මේ විරාමයේ නනතුරු ඔබ වෙත ගෙන එන බලාපොරොත්තුන රැඳී සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ලට එක වෙලා උදේ 6:13

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ලකන් මෝර්නින් න්ියුස් වලට හගෙනෙන බලව 2:06 විනාඩි 17යි.
2: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රෝදයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwadina. Rhino Premier Roofing Sheet. Fetty Mr. Sundha. Dahatunai Anuhaya Amatana.

0: 6 විනාඩි 18යි අපි සූදානම් දෙවෙන පුවත්පතට අවධානය යොමු කරන්න. ගෝඨාභයගේ රිට පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නයි නීතිපති ඉල්ලයි. ඒජේ අබේනායකයි දෙවෙනට වාර්තාව අරගෙන ඉන්නේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිදුවේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා ඊයේ අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා සිටියා කියලා තමයි තොරතුරු සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. අදාළ පෙත්සම ඊයේ සලකා බැලූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහාෂි හේරත් මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පෙත්සම් කරු ඉදිරිපත් කළ පෙත්සමේ අන්තර්ගත ඉල්ලීම් මූලික අයිතිවාසිකම් සහ සම්බන්ධ කරුණු බැවින් ඒ පිළිබඳව විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළා. එනිසා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමේ නියෝගයක් නිකුත් කරමින් අධිකරණයෙන් මේ විදිහට ඉල්ලා සිටිනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන. මෙහිදී පෙත්සම් කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිය දේශනය ඉදිරිපත් කිරීම අවසන් කළා. වැඩිදුර කරුණු දැක්වීම මේ මාස 9 වෙනිදා දක්වා කල් තිබුණා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. රනිල්ගේ ආර්ථික සැලැස්මෙන් ආණ්ඩුව ඉවත් වෙලා එජාපයෙන් නිවේදනයක්. රන්මලී සෝමසිරි වාර්තාව අරගෙන එන්නේ දිනමින පුවත්පතට. මේ සම්බන්ධයෙන් උතද තොරතුරු සටහන් කළ තිනා දීර්ඝ විස්තරයක් සහිතව රනිල් වික්‍රමසිංහ මහතා ඇති කළ ආර්ථික වර්ධන සැලැස්මෙන් වර්තමාන ආණ්ඩුව ඉවත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටි 2022 වසරේ ආරම්භ කළ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ආර්ථික වර්ධනයේ උපාය මාර්ගික සැලැස්ම වර්තමාන රජයේ තවදුරටත් අනුගමනය නොකරන බවද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ මහතා නිකුත් කළ මෙම නිවේදනයේ සඳහන් වෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ඒ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන. වී මිලදී ගැනීමේදී නාඩු 120ටත් සම්බා 130ටත් සහ කේරි සම්බා 140ටත් මිලදී ගැනීමට මහා පරිමාණ වී මෝල් හිමියන් එකඟ වූ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. වී මිල තීරණය කිරීමට අදාළ සාකච්ඡාවක් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු මහා පරිමාණ වී මෝල් හිමියන් සහ කුඩා පරිමාණ වීමෝල් හිමියන් මෙම සාකච්ඡාවට සහභාගී වූ බවයි සඳහන් වෙන්නේ. එහිදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
1: අද අපි සාකච්ඡා කරා වී වලට 120 මිලක් ලබා දීම පිළිබඳව. ඒගොල්ලන්ට වී මිලදී ගැනීමේදී 120ට නාඩු 130ට සම්බා සහ 140ට කීරි සම්බා මිලදී ගැනීම පිළිබඳ තියෙන ගැටලුව තමයි අපි අද විමසුවේ. ඒ ගැටලුව අනුව අපි අද දවසේ ඒගොල්ලෝ යෝජනා කීපයක් ඉදිරිපත් කළා. ඒ යෝජනා ටික සාකච්ඡා කරලා තසත් දෙකකින් ඒ අයත් එක්ක නැවත මීටින් එකක් ගන්නවා. ඒගොල්ලෝ සියලු දෙනා සූදානම් රජයත් එක්ක 120ට වී මිලදී ගන්න. ඒ වගේම සහල් මිල පහළ යන එක සම්බන්ධයෙන් මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න පුළුවන් නම් ඒගොල්ලොත් එකගයි මේ වැඩේ කරන්න. මොකද අපි අප්‍රේල් මාසේ 9 වෙනිදා වෙනකම් VLV මණ්ඩලේ වී ගනිද්දී ඒ අයත් රුපියල් 118ට 17ට ගත්තා. ඒගොල්ලන්ගේ ඉල්ලීම තමයි ඒගොල්ලන්ගේ මෝල් වලට 100ට 14ට අඩුවෙන් වේලිච්ච වී ටික එනවා නම් ඒගොල්ලෝ 120 ගන්න සූදානම් කියන කාරණේ නිසා සාකච්ඡාව තුළ සාර්ථක ප්‍රවේශයක් සහ ප්‍රගතියක්
0: තියෙනවා. පුරාවිද්‍යා දෙසතිය අදින් නැරඹේ. නිරංජල වික්‍රමසිංහයි වාර්තාව අරගෙන ඉන්නේ. දෙවයින පුරා පෙහෙටි පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව සංවිධානය කර ඇති පුරාවිද්‍යා දෙසතිය අද සිට ආරම්භ කිරීමට නියමිතයි. මෙරට ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන හඳුනාගෙන ඒවායේ කැණීම් ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බව බුද්ධාශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළා කියලායි අද දිනමින පුවත්පතේ සටහන. බදු ශක්ති 2026 ජාතික බදු සතියත් ආරම්භයේ කියලායි අද සඳහන් කළ තියෙන මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත්තරතුරු සටහන් කරනවා. විරාමයෙන් අනතුරු අපි මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත ගෙන එන්නම්. රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් සලට් එක. ලක්හඬ මෝර්නින් නිවුස් සලට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:22යි.

වෙලාව දෙහයයි විනාඩි 26 වෙනකොටත් ලක්කන්නේ මෝර්නින් නිවුස් සැලට් සමගින්. මේ මාසයේ දරිද්‍රතා රේඛාව රුපියල් 17315ට නැගී. අද දෙවැනි පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන. ඊට කලින් අපි අවධානය යොමු කරමු අපේ මේ ජාතික බදු සතිය පිළිබඳව තොරතුරු සටහන් කළා. විරාමයේ ප්‍රථම වේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපි සටහන් කරන්න සූදානම්. ස්වෛරී රාජ්‍යයක පැවැත්ම තීරණය වන්නේ රටේ තිබෙන ආර්ථික ස්වාධීනත්වය මතයි. බදු ශක්තිය 2026 ජාතික බදු සතිය ඇරඹේ. අද සම්බන්ධයෙන් චාරපත් සමගින් තොරතුරු සටහන් කළ තුන දින මින පුවත්පත රාජ්‍ය ආදායම උත්පාදනයේ ශක්තිමත් කිරීම සහ රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ සංවිධානය කරනු ලබන බදු ශක්තිය 2026 ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාව සඳහා කතානායක ජගත් වික්‍රමරත්න මහතා සහභාගී වුණා කියලා තමයි.

0: මක වෙන්නේ කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මේ මාසේ දරිද්‍ර තා රේඛාව පිළිබඳවත් අද තොරතුරු සටහන් කළා තිනවා. දිවයින පුවත්පත් අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කළා තිනවා. 2026 මේ මාසේ මෙරට දරිද්‍රතා රේඛාව රුපියල් 17,315ක් දක්වා හෙළගුස් තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී මෙම අගය රුපියල් 17,117ක් වුණා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. අද දිවයින පුවත්පත ජාතික අගයක් ලෙසින් දක්වා ඇති මෙම දරිද්‍රතා රේඛාව එක් දිස්ත්‍රික්කයේ අනුව වෙනස් වන අතර සුපුරුදු පරිදි 2026 මේ මාසයේදී ඉහළම දරිද්‍රතා අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එමාගේ රුපියල් 18,675ක් ලෙසයි සටහන් වී තිබෙන්නේ. දරිද්‍රතා රේඛාවේ අඩුම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය රුපියල් 16,556ක් කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සටහන. එකම අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පත් රද සඳහන් කරලා තියෙනවා. අමරපුර මහානිකාය උපසම්පදා රාජ්‍ය මහෝත්සවයේ කළුතර බෝධි පරිශ්‍රයේදී නිරංජලා වික්‍රමසිංහයි වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙනවා. මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ 2026 වර්ෂය සඳහා වන උපසම්පදා රාජ්‍ය මහෝත්සවය සහ විනය කර්මය 9 වැනිදා සිට 22 වැනිදා දක්වා ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රයට යාබද කළුගඟ උදකුක්කේප සීමා මාලකයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිට පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහලේඛකාධිකාරී රාජකීය පඬිතුක දර්ශනපති බලපිටියේ සිරිසීවලී නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ 2026 වර්ෂය සඳහා වන උපසම්පදා රාජ මහෝත්සවය සහ විනය කර්මයේ රාජානුග්‍රහය සහිතව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි. දීර්ඝ විස්තරයක් සහිතවයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. තවත් බොහොමයක් පුවත් තියෙනවා පුවත්පත්වල සටහන් වුණු. අපේ මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙනෙන සෝදානම් රැඳි සිටින්න FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් න්ියුස් ඇලට් එක වෙලාව 2:30.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: බලව 2:31 අපි සෝදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූලි මාසේ 6 වැනිදා සඳුදා දවස මහජන සම්පත 6240 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ. ඩී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය අංක සටහන් වෙනවා. අංක 3, අංක 9, අංක 5, අංක 0, නැවතත් අංක 0 සහ අවසානයේ අංක 4. ගොවිසෙත 4482 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය අංක 8, අංක 35, අංක 41 සහ අවසානයේ අංක 49. මෙගා පවර් 2588 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. ජයග්‍රහයේ ඉංග්‍රීසි අක්ෂරයේ B ඉංග්‍රීසි අක්ෂරයේ විදිහටයි සටහන් වෙන්නේ. ජයග්‍රහයේ සුපිරි අංකයේ අංක 6 වෙනකොට අනිකුත් ජයග්‍රහයේ අංක සටහන් වෙනවා. අංක 37, අංක 50, අංක 62 සහ අවසානයේට අංක 63. ධන නිධානයේ 2270 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ. I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහී අංක 5, අංක 13, අංක 52 සහ අවසානයේ අංක 74. හඳහන 1549 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. අරගෙන බලන්න ඔබ මිලිදෙගත් හඳහන ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතය ඍෂභ ලග්න සංකේතයද කියලා. ජයග්‍රහී අංක සටහන් අංක 16, අංක 20, අංක 28 සහ අවසානයේ අංක 46. අද සම්පත 815 වන ජයග්‍රහය දිනුම් වාරයේ D ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක 5, අංක 0, නැවතත් අංක 0 සහ අවසානයේ අංක 4. NLB ජය 508 වන ජයග්‍රහය දිනුම් වාරයේ W ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක වාසනාවන්ත අංක සටහන් වන අංක 0, අංක 9, අංක 1 සහ අවසානයේ අංක 4. සුබ දවසක් 356 වෙනි ජයග්‍රහ දිනුම් වරේ ධනු ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 11 අංක 22 සහ අවසානයේ අංක 45 සුබ දවසක් 356 වෙනි ජයග්‍රහ

දිනුවරේ ජයග්‍රහී ප්‍රවර්ධනාංකය 8964 විදිහට තමයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් න්ියවස් වලට අහගෙන ඉන්න වෙලාව 2:33යි.

0: Radio ITN.
1: ලක්කන මෝනින් න්ියුස් වලට හගෙනෙන වෙලාව 6:37.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
0: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00.

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රිය වී කිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න බිදු එකැකැ හැතයි 479 579
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

වෙලාවදී 6 විනාඩි 39 ඔබ නැවතත් ලක්කන මෝර්නින් නිවුස් සැලිට සමගින් පාත හේවා හැට සභාවේ සජබ සභාපති තනතුරෙන් අස්වේ ගමිනුත් පැනලා අල්ලස් නඩුවකට වරෙන් තුනිකුත් කරලා දාසේල කුරුළුවංශ සහ මාධ්‍යම පළාත් විශේෂ වාර්තාකරුවෝ වාර්තාව අරගෙන දින මෙන පුවත්පතට ඇතුල් පිටුවල අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා දින මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට අලස දෝෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පනවන ලද නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු මත සිටින සමගි ජන බලවේගයට බලය හිමි පාත හේවා හැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි සඳහන් වෙන්නේ. සභාපති ධූරයේ නිවත්වන බව දන්වමින් ගාමිණී ගජනායක නැමැති අය සභා ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීමෙන් පසු ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විභාග වන නඩුවකට පසුගිය 30 වෙනිදා පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය මගින් ඔහුට වරෙන් තුනිකුත් කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ඒ සම්බන්ධයෙන් දින මින පුවත්පත් තොරතුරු සටහන් කරන්නේ. කෙසෙල් වත්තේ දිනුකට හොර පාස්පෝර්ට් හැදෝ ආගමන විගමන නියෝජ්‍ය පාලකට ඇප. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිනවා. දෙවෙනි පුවත්පත, දින මින පුවත්පත, ලංකාදීප පුවත්පත ඇතුළු සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. Immigration deputy controller held over forged passport for organized criminal. For the more detail, the Colombo Fraud Investigation Bureau of the police yesterday arrested the deputy controller of the Immigration and Emigration Department for allegedly aiding and abetting the preparation of a forged passport. අද මේ සම්බන්ධයෙන් පාරින්දයා ගුණදාස රොෂිල්පනන්දු සහ සන්ධ්‍යා කරුණාරත්න වාර්තාව අරගෙන එනවා. දින මින පුවත්පතට අපි අවධානය යොමු කරමු. ඇතුල් පිටුවලයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ චාරූපයට වෙනත් පුද්ගලයෙකු ජීවදත්ත ඇතුළත් කර ඉදිරිපත් කළ අයදුම් පත්‍රයක් කිසි පරීක්ෂාවකින් තොරව බහරයටගෙන විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක වන හැනදිගේ ගායනාත් ප්‍රසන්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ₹5,00,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමකට අනුව කොළඹ වංචාව විමර්ශන කාර්ය අංශයේ විමර්ශන ඒකකය මගින් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ති බවයි වැඩි දුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනවෙන පුවත්පතේ සටහන. මොනරාගල රක්ෂිත තුනකට ගිනි තියලා අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව චාරුපත් සමගින් තොරතුරු සටහන් කරනවා. දිනමින පුවත්පතමයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්නේ. කෙසියම් පොත්ගලයින් පිරිසක් විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ රක්ෂිත තුනක් පෙරේදා ගිනි තබා ඇතැයි මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණයකගේ නියෝජ්‍ය අධ්‍යක්ෂ AH රවීන්ද්‍ර කුමාර මහතා සඳහන් කළා. මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොටසේ හොරොම්බුව දරගොඩයාය රක්ෂිතය, බුත්තල ප්‍රාදේශීය ලේකම් කොටසේ මහගොඩයාය දිග්ගල කන්ද රක්ෂිතය සහ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොටසේ ඉංගිනියාගල ගල්ලොය රක්ෂිතය මෙලෙසින් ගිනිගෙන තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ වන විට දරගොඩේ ආය සහ දිග්ගල් කන්ද රක්ෂිතවල ගිනි ගැනීම, වන සංරක්ෂණ, යුද හමුදා, මොනරාගල ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ කේස සහ අපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් නිවා දමා තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ රක්ෂිතවල අක්කර 20ක් වමන ගින්නෙන් විනාශ වී තිබෙනවා කියලා තොරතුරු සටහන් වෙනවා. මඩුල්ල ඉංගිනියාගල රක්ෂිතයේ ගින්න මෙතෙක් නිවා දමා නොමැති අතර හිමාංශ මහත් පරීක්ෂමයක් යොදමින් ගින්න නිවීමේ කටයුතුවල නිරත වෙමින් සිටින බවත් වැඩිදුර තොරතුරු විදිහට අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කරන තොරතුරු විදිහට. වාහන තුනක් එකට ගැටී පුද්ගලයෙක් මරුට, අටහැවරිදි පාසල් සිසුවෙක් ඇතුළු දෙදෙනෙකුට තුවාල. අද මේ සම්බන්ධයෙන් චාරුපත් සමගින් තොරතුරු සටහන් කළ තිනවා. පානදුර හිරණ මාර්ගයේ ඊයේ දහවල් වාහන තුනක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් අටහැවරිදි පාසල් සිසුවෙක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ හිරණ
වටබාගේ ප්‍රදේශයේ පදිංචිව සිටි අනුර බෝනික බා නැමැති 65 හැබරිදි ත්‍රිරෝද රථය දුරක් කියලා තමයි වැඩිදුර තොරතුරු විදියට සටහන් වෙන්නේ. පෞද්ගලික බස් රථයක් ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් පානදුර හිරණ මාර්ගයේ ඉන්ද්‍රරාම විහාරස්ථානයේ ආසන්නයේදී මෙසේ අනතුරු ලක් වේ ඇති බවත් පොලිසිය සඳහන් කරනවා කියලා වැඩිදුර තොරතුරු විදියට මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරනවා දිනමින පුවත්පත. මේ තමයි අද දවසේදී ප්‍රධාන සිරස්තල විදියට පුවත්පත්වල සටහන් වෙලා තිබුණේ. මේ විරාමයෙන් අනතුරු අපි සෝදානම් විදෙස් පුවත් ක්‍රීඩා පුවත් සහ කාටුන් සොබ වෙත ගෙනෙන රැඳි සිටින ආරාධනා කරන FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිව්ස් සැලට් එක.

0: ලකන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න බලවද 6 විනාඩි 50යි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: රටට වග කියන

0: වෙලාව 2:00 විනාඩි 50 එපිසෝඩ නම් විදේශ තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. සතියක් ඇතුළත රුසියාවෙන් දෙවැනි වරටත් යුක්‍රේන අගනුවරට දැවැන්ත ප්‍රහාරයක්. සතියක් ඇතුළත යුක්‍රේනයේ කීව් අගනුවරට රුසියාවෙන් දෙවැනි වරටත් මහා පරිමාණයේ බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ලවීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වෙනවා. යුක්‍රේන අගනුවර ඉලක්ක කරමින් රුසියානු හමුදාව එල්ල කළ දැවැන්ත ප්‍රහාරයට මිසයිල් 68ක් සහ ඩ්‍රෝන 352ක් ඇතුළත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියානු හමුදාවට සිය මිත්‍ර රටවලින් පේට්‍රියට් මිසයිල් ලැබෙනතුරු යුක්‍රේනයේ නේවාසික ගොඩනැගිලිවලට දිගින් දිගටම ප්‍රහාර එල්ලවනු ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලදිමීර් සෙලෙන්ස්කී ප්‍රකාශ කර තිබෙනවා කියලයි අද දිනමෙන පුවත්පතේ සටහන මේ සම්බන්ධයෙන් ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා. වෙනිසියුලාවේ භූකම්පණයට දින 11යි 50,000කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්. සෝදිසි මෙහෙයුම් අත්හිටුවීමට රජයේ අවධානය. ලතින් ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම දරුණුතම ඛේදවාචක ලෙස සැලකෙන වෙනිසියුලාවේ ද්විත්ව භූමිකම්පාවෙන් තවමත් 50,000කට වැඩි පිරිසක් අතුරුදන් වී සිටියදී සෝදිසි මෙහෙයුම් අවසන් කිරීමට එරට රජයේ අවධානය යොමු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන් මුදා ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් වලට එක් වූ ජාත්‍යන්තර සහන සේවා සහ මෙහෙයුම් කණ්ඩායම් මේ වන විට වෙනිසියුලාවෙන් පිටත් වෙමින් සිටින බවයි. ඉන්දියාවෙන් වෙනිසියුලාවට ටොන් 66ක ආධාර ලැබී තිබෙනවා කියලා තද සඳහන් වෙලා තියෙනවා. වෙනිසියුලාවේ භූමිකම්පණයෙන් විපතට පත් වූවන් සඳහා ඉන්දියා රජය ටොන් 66ක මානුෂීය ආධාර තොගයක් ලබා දී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය සඳහන් කරනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඇතුළු එම මානුෂීය ආධාර තොගය රැගෙන ඉන්දියා ගුවන් හමුදාවට අයත් C-17 ප්‍රවාහන ගුවන් යාන දෙකක් පැය 23ක දීර්ඝ ගුවන් ගමනකින් පසු වෙනිසියුලාවට ළඟා වූ බවයි වාර්තා වෙන්නේ. ඒ බෙදා හැරීම් කටයුතු සිදුවන ආකාරයත් අද චාරුපේට නගමින් දිනමින පුවත්පත තොරතුරු සටහන් කළා තිනවා මේ සම්බන්ධයෙන්. ජපාන නැව 10ක් හෝමුස් තරණය කරයි. ඉරානයට එරෙහිව අමරිකාව සහ ඊශ්‍රායලය ආරම්භ කළ යුද්ධයත් සමග ගල්ෆ් කලාපයේ මුහුදු සීමාව මාස 4ක් පුරා සිර වී තිබූ ජපාන නැව් 10ක් හෝමෝ සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම ආරම්භ කර තිබෙනවා. එදිස් මාධ්‍ය සඳහන් කරන්නේ පසුගිය පෙබරවාරි සහ මාර්තු මුල් භාගයේදී සෞදි අරාබියෙන් එක්සත් අරාබි එමිරාජයෙන් සහ කටාර් රාජයෙන් පටවනු ලැබූ බොරතෙල්, රසායනික ද්‍රව්‍ය සහ බහාලුම් ඇතුළත් තවත් භාණ්ඩ තොගයක් සහිතම නෞකා නිරුපද්‍රිතව හෝමෝස් මුහුදු තීරයේ ඔස්සේ යාත්‍රා කරමින් තිබෙන බවයි. මේ නෞකාවලින් බහුතරයක්ම ජපානයේ මිත්සු නෞකා සමාගම විසින් පාලනය කරන අතර කුලීටගත් තවත් නෞකා රැසක් දෙය අතර තිබෙන බවයි වැඩිදුර තොරතුරු විදිහට සඳහන් වෙන්නේ. ප්‍රවදානියම කරමු ක්‍රීඩා පුවත්වලට. ස්පෝර්ට්ස් රවුන්ඩප්. හත්වැනි වරටත් 20-20 ක්‍රිකට් ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියාව. කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී සත්කාරකයන් කඩලු 7කින් පරාජයට පත් කිරීමට සමත් ඕස්ට්‍රේලියාව ලෝක ශූරතාවය දිනාගත්තේ 7වැනි වරටයි කියලයි අද සටහන් කළ තිනේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 10වැනි වරට සංවිධානය කළ කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සමග ඇමරිකානු ඩොලර් මිලියන 2.34ක මුදල් ත්‍යාගයක් දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙහිදී සමත් වුණා. අද තොරතුරු සටහන් කළා දින අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පත ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදේව් කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදේව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී දෙපිලේම ක්‍රීඩකයන් එකට එක කිරීම පුරුද්දක් කරගෙන තිබෙනවා. පළමු ටෙස්ට් තරගයේදී කොදේව් කණ්ඩායම ලකුණු 626ක් ලබා ගැනීමට එකට එක කරමින් දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිටිකරුවෝත් කඩලු 9කට ලකුණු 549ක් ලබා ගත්තා කියලා සඳහන් වෙන්නේ. දෙවැනි ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී ලහිරු උදාර සහ කමිඳු මෙන්ඩිස් එක්ව තුන්වැනි කඩුල සඳහා ලකුණු 215ක සම්බන්ධතාවක් ගොඩනගමින් එකට එක කිරීමක් ලෙසින් ෂයි හෝප් සහ ග්‍රේවිස් යන දෙදෙනා පස්වැනි කඩුල වෙනුවෙන් ලකුණු 174ක අඛණ්ඩ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන සිටියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊයේ දිනේ ඒ තවදුරටත් දිග්ගැසීමට පුළුවන් වුණා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා ලංකාදීප පුවත්පතේ. ක්‍රීඩා තොරතුරු හැම වෙනකොට අපි අවධානය යොමු කරමු කාටුන්ස් වලට.
1: කාටුන්ස්
0: දිනමින අජනගේ කාටුනේ අද මෙහිමයි සඳහන් වෙන්නේ. රටට වැඩ කළා මදී කියලා මහින්ද කියනවා. බංකුලොත් කළ එකම මදිද කියලායි අද ප්‍රශ්නාර්ථයකුත් එක්ක සඳහන් වෙන්නේ දිනමින පුවත්පතේ. අපි අවධානය යොමු කරමු දිව යන පුවත්පත රද දිවෙන පුවත්පතේ ඇතුල් පිටුවලයි කාටුන් සඳහන් වෙන ශ්‍රී සමයන් කාටුනේ කොහොමද අපි බලමු සටහන් වෙන්නේ කොහොමද කියලා. ලාල් කාන්ත කියනවා ගොවියෝ තුන් වේල බත් කාලා දිය වෙඩියාව හදා ගන්නවලු. ගොවි තැන් කරලා පාන් කන්නද මං ඇමතිතුමා කියන්නේ කියලාද ප්‍රශ්නාර්ථයකුත් එක්ක ශ්‍රී සමයන් කාටුනේ සඳහන් වෙනවා. ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කියන්නේ අද ඇමති ලාල් කාන්ත කියනවා තුන් වේල බත් කාලා වැඩි වුණාම එක එක ලෙඩ හැදෙනවා කියලා. ඔව් ඔව්. ඒ වගේම තමයි බලේ වැඩි වුණාමත් කියලා අද වෙනස් විදිහකට ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් එහෙම කියන්නේ. තමයි අද පුවත්පත් වල සඳහන් වෙලා තියෙන කාටුන්ස් විදිහට අපි ඔබ වෙත ගෙනාවේ. හෙට උදැසන 6ට ඔබ හමු වෙමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමුගන්න ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්.
1: අකුරු අතර පුවත් සොයන පත්තරය
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679 579

0: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් රිප් X5 සහ සුම් X5
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
5: Good morning සුබ දවසක් වේලා උදේ 7:03

குட் மார்னிங் சுபுதேசனக் ஹதாய் வினாடி ஹதாய் விழாவு அது ஹதாய் ஹதாய் விழாவுது ஹதாய் வினாடி ஹதாய் හරි ඓතිහාසිකයි වගේ වෙලාවක් නේ يعني එහෙම වෙලාවක එක වෙලාවෙම එහෙම මමට මං ඇවිල්ලා ඔන්නේ ආ වෙලාව කියන වෙලාවටම හරියටම මැච් වෙනවා කියලා කියන්නේ හරි සබුදස්සනා කෆේ හමු වීමත් එහෙම එකක් තමයි ටිකක් අහම්බෙන් වගේ හම්බෙච්ච දෙන්නෙක් නේ අපිනේ ඔයා කොහෙද හිටියේ මම කොහෙද හිටියේ හැබැයි අපි මේ විදිහට මෙතනදි හම්බෙලා තියෙනවා එහෙනම් හද දවස් අපි වැඩ කටයුතු පටන් ගමු රටේ ලෝකෙ වෙච්ච දේවල් දැනගත්ත පත්තරින් නේ එතරම්ම හොඳ දවසක් නෙවෙයි ඊයේ දවස විශේෂයෙන්ම ඔය මීගමුව හිරගෙදර ගැටුමත් එක්ක ඊයේ සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ අතරතුර සහ බොහෝ දෙනෙක් ඊයේ නිකන් අපි හම්බෙන් හම්බෙච්ච කෙනෙක්ගේ වුණත් මොගේ තිබුණ කාරණාව මේ මීගමුව රත් කරපු සිදුවීම මොකද දන්නවා ලංකාවේ සාමාන්‍යයෙන් ඔය මේ පෘතුගීසින් 1505 දී ලංකාවට ඇවිල්ලා තමන්ගේ බලය පිහිටුවන තෙක් අපේ රටේ ඔය මේ ඉතිහාසය ගැන මම මේ පොඩ්ඩක් මතක් කරන්නේ හිරගෙවල් එහෙම නැත්නම් බන්ධනාගාර කියලා දෙයක් නේද මේ පිහිටුවල තිබුණේ නැහැ කියලා කියනවා ඊට කලින් අපේ රටේ තිබුණේ මේ රජුගේ නීතිය රාජනීතිය රජුට ද්‍රෝහි වෙච්ච එයාගේ පවුල්වල කීප දෙනෙක් දඟගෙයි ලෑම අනෙක් සියල්ල හිසගසා හෝ උලතියා හෝ වෙනත් ක්‍රමයකින් මරා දැමීම ඔය වගේ දේවල් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තිබුණු අපේ රටේ මේ පිහිටවල තියෙන මේ බන්ධනාගාර සියල්ලම අතුරු සිදුරු නැතුව මේ වෙනකොට හෙරකාරයන්ගෙන් පිරීලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ හිරගේ කියන සංකල්පය කොච්චර අපිට අලුත් වුණත් මේ 1505 ඉඳලා ගත්තම අද වෙනකොට 2026 වෙනකොට අවුරුදු කීයද කියන කාරණාවත් එක්ක ඔබට තේරෙනවනේ නේ. එතකොට මේ බොහොම ඉක්මනට මේ කියන දේවල් වලට අපේ රටේ මිනිස්සු නිකන් අනුගත වෙලාද කියලා හිතෙනවා. ඒ කියන්නේ හිරේ යන්නම ඒ කියන්නේ අතුරු සිතුරු නැතුව පිරෙන මට්ටමට නේ නේ 300%කටත් වඩා ප්‍රමාණයකින් පිරලා ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට අපේ බන්ධනාගාර පුපුරා යන මට්ටමට පැමිණලා තියෙන්නේ. ඉතින් වැලිකඩ සහ මහර බන්ධනාගාර මේ විදිහට පුපුරා යනවා අපිට දකින්න ලැබුණා ඉතිහාසයේ යම් යම් දවස්වල. ඉතින් මීගමුව සම්බන්ධයෙන් මේ ඊයේ සහ පෙරේදා ඇති වෙච්ච තත්ත්වයත් එහෙමයි. ඉතින් හේතු කාරණා මොනවද? මොකද්ද මේකේ මුල? කවුද මේවා ඇවිලුවේ නේද? මේවා මීට අඩු මට්ටමේ හානියක් සහිතව වළක්ව ගන්න තිබුණද? ඔයගේ ගොඩාක් කතාබහ පැවතින වෙලාවක අපි මුණ ගැහෙන්නේ. අර මේ සිරගේවල් සිද්ධිය සම්බන්ධයෙන් නැත්නම් මේ ගැටුමත් එක්ක ඇති වෙච්ච තත්ත්වයත් එක්ක මේ අපි කියන්නේ අගතියටපත් වෙච්ච පාර්ශවය. එහෙම නැත්නම් මේ සිරකරුවන්ගේ පවුල් වල ඇවිල්ලා මාධ්‍යයට සෝෂල් මීඩියා වලට දීපු වොයිස් කට් වල එහෙම කියවුණු දේවල් තිබුණා. ගොඩාක් හරි සංවේදී දේවල්, විශේෂයෙන්ම මව්වරුන්ගේ විලාපය ගැන එහෙම කතා කරනකොට. නමුත් තමන්ගේ දුව, එහෙම නැත්නම් තමන්ගේ පුතා, තමන්ගේ සැමියා සහෝදරයා, තමන්ගේ සහෝදරිය, තමන්ගේ මව වෙන්න පුළුවන්. මේ කියන කවුරුන් හෝ සිරගත වීම දක්වා එනකන් නේ. මේ ඇතිවෙච්ච තත්ත්වයන් වලදීත් මේ විදිහ මැදිහත් වීමක් වුණා නම් අද මෙහෙම වෙන්නේ නැහැ කියලා මම දැක්ක ගොඩාක් අය ඒව යටින් කමෙන්ට්ස් එහෙම ලියලා තියෙනවා. ඇත්ත ඉතින් හිරේ එනතැනටපත් නොවි හිටියා නම් ඒකට අවශ්‍ය කරන පරිසරය නේද නිවසින් හදලා දෙන්න පුළුවන් කමක් ලැබුණා නම් ඊයේ වගේ දවසක් එයට උරුම වෙන්නේ නැහැ. අර ජීවිත අහිමි වෙච්ච පිරිසට එහෙම නේ, එහෙම නැත්තම් තුවාල ලැබුව අය. එතකොට අර නිලධාරින්ගේ පැත්තෙන් ගත්තම ඔවුන් රාජකාරියේ ඉටු කළේ. නමුත් රාජකාරී කිසියම් ආකාරයකින් ඔවුන් අතින් පැහැර හැරුණද ඔන්න ඔය කියන කාරණා සියල්ල අපි කතා කරමින් නේද ඒ දිහා බලාගෙන ඉන්න කාල සීමාවක් මේ. ඉතින් හිරගෙවල් සම්බන්ධව අපිට හිරගෙවල් ඕනේ නෑනේ රටකට. අපිට පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ හිරගෙවල් වල ඉන්න ප්‍රමාණය අඩු වෙන්න. දවසින් දවස මේවැන් නේද වැරදි වලට දඬුවම් ලබන සමහර විට නිදහස් වෙලා යන පිරිස වැඩිනවා වගේම ආයේ එකතු වීම කියන කාරණාව ආයේ කවුරුත් හිරගෙදරකට එන්න. දැන් හිරේගේ මිනිස්සෙකුට ආයේ මෙතනට එන එක මාර අරුමයක් නෙමෙයි කියලා සමාජයේ කතාවක් තියෙනවා නේද? එකපාර හිරේගිය මට ඕක මොකද්ද වගේ අර මොලේ පොඩ්ඩක් තිබුණා නම් ඒවා ප්‍රකාශ කරනකොට මොනත් එහෙම හිතෙනකොට නේ සමහර තැන්වල අපි මීට වඩා සුන්දර රටක් වෙන්න තිබුණා. 7:10යි.

0: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ටෙක්යා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
2: ජූලි 7 වනදා බිබිල යශෝදරා ජාතික පාසලේදී
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍ය නිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරකිමු මගතොට

හතයි විනාඩි 21යි වෙලාව. උදේ පාන්දර නැගිට ගමන් Facebook යන ඔබ. Facebook යනවනේ ඔබනේ. උදේ පාන්දර නැගිටලා සමහරට ඇඳවඩ එහෙමම වාඩි වෙලා ෆෝන් එක අතර අරගෙන මොනවද අප්ඩේට්ස් කියලා බලනවනේ. එහෙම නේද අවිදෙන්ස ගොඩාක් කාලවලට Facebook එකේ ඉන්න කාලේ ඊට පස්සේ සමහරට ඔෆිස් එකට යන ගමන් බස් එකේ වෙන්න පුළුවන් ට්‍රාන්ස්පෝර්ට් එකේ වෙන්න පුළුවන් බස් හෝල්ඩ් එකේ වෙන්න පුළුවන් අපි හිතමු කෝච්චි එනකන් ස්ටේෂන් එකේ කොහේ හරි ගිහිල්ලා උදේට කෑම ටිකක් කන ගමන් ඒත් එහෙමයි අපි කොහොම වුණත් ෆෝන් එක ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ඇප් එකක් Facebook කියලා කියන්නේ Facebook එක මෝඩයන්ගෙන් පිරීලා මම ඒකයි Facebook කියන්නේ නැත්තේ කියලා මම දැන් හුවා කවත් මේ ඊය පෙරේද දවසක කවුරු හරි කෙනෙක් කියලා තියෙනවා ඔව් Facebook එකේ මෝඩෙත් ඉන්නවා හැබැයි හොඳ දේවලුත් තියෙනවානේ හොඳ අධ්‍යාපනික වශයෙන් වැදගත් වෙන ඔය page එහෙම සාමාන්‍යයෙන් ඔබ ලයික් කරලා තියෙනවා නම් ඔබට නිතර දෙවිල යමක් දැනුමට යමක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් අපි හොඳ විදියට Facebook එක පාවිච්චි කරමු කියන එක තමයි යෝජනාව. ඉතින් අර කියනවා වගේ ඇතැම් අය Facebook එකට ඉන්නේ කාට හරියක් රිද්දන්න හාසිට ලක් කරන්න නේ. එහෙම නැත්නම් ඒ කියන්නේ අපි කියන හිතන විදියට කියන විදියට නරකම විදිහේ දේවල් වෙනුවෙන් ඉතින් එක පැත්තකින් ඒ කතාව පොඩි සාධාරණයකුත් තියෙන හැබැයි මෝ සමස්තය ගත්තම මෝඩියුම නෙවෙයි. ඒක ටිකක් පොඩි මරුපහරක් වගේ වෙනවා. මොකද Facebook එක හදලා තියෙනත් සෑහෙන දැනුමක් තියෙන අයෙක් මෙතන ඉන්නවා. ඉතාලම ඉහළ පෙළේ දැනුම් සම්භාරයක් සහිතය. ඉතින් ඒගොල්ලෝ සමහරලාට හොඳ දේවල් කරනවා ලිපි ලියනවා. දැන් ඔය වෛද්‍ය විද්‍යාව සම්බන්ධව එහෙම නැත්තම් දැන් ලංකාවේ හිතලා බලන්නකෝ දේශීය වෙදකම ගැන. එතකොට ඊට පස්සේ තාක්ෂණික දේවල් ගැන කොච්චර නම් Facebook එකේ තියෙනවදනේ ලෝකේ අපි දන්නේ නැති විශ්වය සම්බන්ධ සමහර දේවල්. ඉතින් එහෙම දෙයක් දැක්කම නතර වෙලා කියවලා යනවා විතරක් නෙමෙයි අපි ඒක ෂෙයා කරනවා. ඒ වගේ දැනුම පිපාසයෙන් ඉන්න කෙනෙකුට ඒකෙන් යමක් ගන්න තියෙයි කියලා විශ්වාස කරලා. හරි. ඒ නිසා දෙගොල්ලොම ඉන්නවා. ඒක Facebook එකේ විතරක් නෙමෙයි අපි අවට ඉන්න සමාජෙත් එහෙමනේ. හොඳ සහ නරක කියන එක. එහෙම නැත්නම් අර කියනවා වගේ එහෙමයි අපි වගේ අය ඔක්කොම ඉන්නවා. හරි 7 විනාඩි 24යි. මම මේ ඔය කිව්වනේද මේ දේශීය වෙදකම සම්බන්ධ දේශීය වෙදකම කියලා කියනකොට අපි පරම්පරා ගණනාවක් ඈත ඉතිහාසයට ගියාම අද දවසේ මේ තාක්ෂණික දේවල් එක්ක මුසු වෙච්ච බොහෝ කාරණා කතා කරාට ඒ කාලේ තිබුණේ නිකම් පොඩි බෙද හෙදකම් නේ. එහෙම නැත්නම් ඔය විවිධ කෙම් ක්‍රම සමහර විට අපි කියන්නේ ඔය ගම්වල එහෙම දැන් සමහර කෙනෙකුට උණක් කෙම්බිරිසාවක් හැදුනම වෛද්‍යවරයෙක් චැනල් කරලා යනවා කියන කාරණාව මේ දැන් නෑ අපි කරන්නේ. ඒ කාලේ ගමේ වෙද ගෙදරට ගියා. ඒ අවශ්‍ය කරන ඖෂධ මොන හරි ගත්තා. ආවාරිෂ්ඨයක් බිව්වා. සමහර විට ගුලියක් කඹරලා දුන්නා. කරලක් බිව්වා. ඔය වගේ පුංචි පුංචි දේවල් ටිකක්. සමහර විට ගෙදර ඇවිල්ලා විනිවැල් ටිකක් තම්බලා බිව්වා වගේ දේවල් තියෙනවා. ඉතින් එහෙම අතීතයේ ඉඳලා කොච්චර නේද මේ මේ මේ වෛද්‍ය විද්‍යාව කියන එක දියුණු වුණා සමහර කාරණා තියෙනවා. ඒ කාලේ කරපුවා ඒ විදිහටම අද දවසටත් වළංගුයි. මොකද ඒ වෛද්‍ය ක්‍රම එහෙම නැත්නම් ඒ සමහර ඖෂධ අදටත් වළංගුයි. ඒවැ ගුණාත්මක බව නිසා සහ අපිට ලබා දෙන ඉක්මන් සහනයත් එක්ක ක්‍රිමිරාජු කියලා කියනන්නේ එහෙම නිෂ්පාදනයක්. වසර 77ක් ආපස්සට ගියාට පස්සෙත් ක්‍රිමිරාජු කියන නමට නේ ලොකු විශ්වාසයක් තිබුණා පාරිභෝගිකයින්ගේ. එතකොට ඒ කියන්නේ අපේ රෝගීන්ගේ රෝගී මට්ටමට එනවා කියලා කියන්නේ බඩේ අජීර්ණයක් වගේ එකක් එහෙම නැත්නම් අපහසුතාවයක් ඒ වගේ දෙයක් දැනුණ ගමන් ක්‍රිමිරාජු කරල් ගුලි මේක විසඳුමක් හරියටම හරි පැයකමාරක් වගේ ඇතුළත ඔයාව ආයි අර හිටපු තැනටම ගේනවා. ඒ පහසුවම ආට ඇති කරනවා. ඉතින් ඒ නිසා අවුරුදු 77ක් තිස්සේ විශ්වාසය අදටත් තහවුරු කරගෙන තියෙනවා. ඉතින් වට පුළුවන්කමක් තියෙනවා ෆාමසිලින් ඖෂධ සල්වලින් මේ කියන නිෂ්පාදනය ගන්න. ක්‍රිමිරාජු ගැන මතක් කරේ. RDB බැංකුව ගැන මතක් කරන්න ඕනේ. ලංකාවේ අපිට විශේෂයෙන්ම මේ කාලේ අපේ මුදල් ගිහිල්ලා බැංකුවක තැන්පත් කරත් සමහරලාට විශ්වාසයක් නැහැ. ආ ඔය OTP එකක් හරි මොකක් හරි එනවා ඊට පස්සේ account එකේ සල්ලි නැහැ කියනවා. ඉතින් හැකර්ලා කියනවා scam සිද්ධීන් වාර්තා වෙනවා වගේ අනාරක්ෂිතයි අපේ මුදල්. හැබැයි RDB එකේ ඔයාගේ සල්ලි ටික දානවා නම් ඒක හරියටම පරිස්සම් කරලා දෙන්න RDB එක සූදානම්. ඒ නිසා වාඩි ඉහළ පොලියකුත් දෙනවා විශේෂයෙන් FD එකක් එහෙම මේ කාලේ ආරම්භ කරනවා නම් RDB එක තමයි හොඳම තැන. දැන් ඊයේ දවසේ පොතුවිල් වල ඒගොල්ලෝ අලුත්ම ශාඛාව ආරම්භ කරා. ඉතින් පුළුවන් තරම් පහසුකම් දීලා නේද කාර්යක්ෂම සේවාවක් සපයන්න අනිත් පැත්තෙන් ඒගොල්ලෝ හිතන ගමන් ඕගොල්ලන්ගේ මුදලට යම්කිසි සාධාරණ පොලි මුදලක් අනිත් පැත්තට ඒ තැන්පතු සඳහා ලබා දෙන්නත්
ඒ අය නිරන්තරයෙන්ම කටයුතු කරනවා කියන එක මතක් කරනවා. බ්‍රාන්චස් 250කට වැඩි. ඒ නිසා ඔයාගේ නගරෙත් අනිවාර්යයෙන්ම RDB පිරිස වඩමුණ ගහන්න පුළුවන් කමක් තියෙනවා. විජය නිෂ්පාදන ලෝකෙ කොහේ ගියත් අපි රසය හොයන හැමෝටම කැම ටික රස කරන්නේ විජය නිෂ්පාදන. ඉතින් අදත් ඔයා දැන් නම් උදේට උයල ඉවරයිද සමහරට? එහෙම නැත්නම් තව කෙනෙක් උදේට මොන හරි කැම ටිකක් හදන්න කල්පනා කරනවද? මොනවද හදන්නේ? පාන් ගෙඩියක් නම් ගෙනාව, පරිප්පයක් හදනවද, හාල්මැස්සු එකකට අල්ල පොඩ්ඩක් දාලා මොන හරි හදනවද? එහෙම එහෙම හිතනවානේ උදේට. එහෙම පොඩි දෙයක් ඉක්මනටම හදලා ගන්නවානේ. හරි, ඒ කියන පුංචි දේ වෙනුවෙන් උනත් ඔයා පාවිච්චි කරනකොට, කුළුබඩු පාවිච්චි කරනකොට විජය නිෂ්පාදන පාවිච්චි කරන්න. ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා.

අපේ කාලේ හිටපු විශිෂ්ටයෝ එකින් එක නේද ඒ අයගේ ගමන් මඟ වෙනස් කරනවා වගේ එකක් පේනවා නේද දැන් ලයනල් මෙසි ගැන පහුගිය කාලේ අපි කතා කරා ෆුට්බෝල් ගැන කතා කරොත් මෙසි ගැන තමයි කතා කරන්න තියෙන්නේ එහෙම නැත්නම් රොනාල්ඩෝ දැන් මේ දෙන්නම ඉවරයි ඊයේ දවසේ රොනාල්ඩෝ තමන්ගේ මේ කියන්නේ රොනාල්ඩෝ කියලා යුගයක් එහෙම යුගයක් ලියාගත්ත පාපන්දු ක්‍රීඩකයා ඊයේ එයාගේ ගමන අවසන් කරනවා එතකොට ඔබ හිතන්න මේ ක්‍රීඩා විතරක් නෙමෙයි විවිධ ශේස්ත්‍රවල විශිෂ්ටත්වය මේ විදිහට තමන්ගේ ඒ ගමන එහෙම නැත්නම් ආපු අපිව පිනවපු නේද ක්‍රීඩාවට වෙන්න පුළුවන් විවිධ ශේස්ත්‍රවලට වෙන්න පුළුවන් ඒ කරපු මෙහෙ අවසන් කරමින් තමන්ගේ ජීවිතයේ අනිත් කාලය විශ්‍රාම දිවිය කියලා කියන්න සූදානම් නැහැ මේ රොනාල්ඩෝ එහෙම තාම හොඳ තරුණ ක්‍රීඩකයෙක් තරුණයි කියලා කියන්නේ සාමාන්‍ය යුරෝපීය රටවල් පිළිගන්නවානේ සාමාන්‍ය අවුරුදු 40 50 වෙනකනුත් තරුණයි කියලා. නමුත් රොනාල්ඩෝගේ යුගය අවසන් ඉතින් ඊයේ ඉතාම සංවේදීව මේ ඔහුගේ ගමනේ අවසන් මිනිත්තු කිහිපය ගත කළේ පාපන්දු ක්‍රීඩා පිටිය තුල. ඉතින් දක්ෂතාවයේ කැපවීම වාසනාව මේ සියල්ල එක්ක රොනාල්ඩෝ තමන්ගේ නම තියලා පාපන්දු පිටියෙන් ඉවත් වෙලා ගියා. දක්ෂතාවයේ කැපවීමයි විතරක්ම නෙවෙයි සමහර තැනකදී කෙනෙක්ගේ ජීවිතය ආලෝකමත් කරන වාසනාව කියන එකත් වාසනා ගුණය. ඒක හැමෝටම තියෙනවද? තියෙන මොහොත මොකක්ද කියලා හොයාගන්න එකනේ වැඩි. සමහරලාවට මේ ජීවිතේ මෙහෙම කරනකොට අද රෑ නිදාගන්න ඔබ නෙමෙයි හෙට උදේ නැගිටින්නේ. එහෙම දේවල් වෙන්න පුළුවන්. ජීවිතේ වාසනාව කියන දේ එක්ක එහෙම නැත්නම් ඔබ කරපු කැපවීම

ඔබේ තියෙන දක්ෂතා එක්ක එහෙම දේවල් අපි අහලා තියෙනවා සහ දැකලා තියෙනවා. මම මේ දැන් කතා කරන්නේ වාසනාව ගැන. ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ඔබට අන්න එහෙම දවසක් උදා කරන්න පුළුවන් තැනක්. අද ඔබ උදේ හවස උදේ යන්නේ වැඩට යන්නේ බස් එකේ වෙන්න පුළුවන්. හැබැයි හෙට උදේ ඔබ සමහර විට බස් එකේ ගියත් ඔය ඉන්න ආර්ථික මට්ටම ඔය ඉන්න මානසික මට්ටම නොවෙන්න පුළුවන්. ඒකට හේතුව ඔය අද ඔෆිස් එකට ගිහිල්ලා එන ගමන් ඔයා ලොතරැයියක් ගන්නවා. ඒ ලොතරැයිය හවසට එහෙම නැත්නම් රාත්‍රියේදී දිනුම් මැදීම බලනවා. ඔයාට ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න වරමක් තිබිලා තියෙනවා. ඒ අවස්ථාව උදා වෙනවා. එතනින් පස්සේ කොහොම වේද ජීවිතේ? ආ දවස් දෙක තුනක් ඇයි සමහරට ඔය මුදල් ටික ඔයාගේ අතර හම්බෙන්න. හැබැයි ඔයා කෝටිපතියෙක් ලක්ෂපතියෙක්. මේ ජීවිතේට වාසනාව ගේන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරන්න ඕනේ. දැන් ඊයේ දවසේ ගත්ත ටිකට් වල වාසනාව දංක ටික කියලා ඉන්නම්. ධනු ලග්නයත් එක්ක ජයග්‍රහ අංක 11 අංක 22 අංක 45. ඒ වගේම ජය සම්පත ගත්තනම් ජය ලොතරැයිය ගත්තනම් ඔයාට පුළුවන් කමක් තියෙනවා W අක්ෂරයත් එක්ක අංක 0 අංක 9 අංක 1 සහ අංක 4 තියෙනවද කියලා බලන්න ටිකට් ටිකේ. අද සම්පත ගත්තනම් අංක 0 අංක 4 අංක 0 අංක 0 සහ අංක 4 අංක 5 අංක 0 අංක 0 අංක 4 සහ D අක්ෂරය තියෙනවා. හඳහන ලොතරැයිය හඳහන බලාගමු. වෘෂභ ලග්නය ජයග්‍රාහි අංක 16 අංක 20 අංක 28 සහ අංක 46. ඒ වගේම I අක්ෂරයත් එක්ක ධන නිදානේ ප්‍රතිඵලයයි මම මේ මතක් කරන්නේ. අංක 5 අංක 13 අංක 52 සහ අංක 74. මෙගා පව ලොතරැයිය ගත්තනම් B අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය අංක 6 ජයග්‍රාහි අංක අංක 37 අංක 50 අංක 62 සහ අංක 63. ගොවිසත ලොතරැයිය ඉසෙඩ අක්ෂරයත් එක්ක අංක 8 අංක 35 අංක 41 සහ අංක 49. මහජන සම්පත D අක්ෂරයත් එක්ක අංක 3 අංක 9 අංක 5 අංක 0 අංක 0 සහ අංක 4 ජයග්‍රාහි ප්‍රතිඵලයයි පත් වුණා. මහජන සම්පතක් ගන්න රුපියල් 40ක් වියදම් කරනවා කියලා කියන්නේ එතනින් එහාට ඒ දිනුම ගැනම විතරක් නෙමෙයි ඔයාට රටේ සංවර්ධනයටත් ඔයා දායක වෙන විශේෂම අරමුදල් ගණනාවක් වෙනුවෙන් නේද ඔයාගේ දායකත්වයේ දීපු ජාතික ලොතරැයි මණ්ඩලයේ රුපියල් 40 ගොඩාක් වැඩ කරනවා. රණවිරු සේවා අරමුදල, සෞඛ්‍ය අරමුදල, ඊට පස්සේ සමාජ සේවා අරමුදල, ඔයාගේ ශ්‍රමවාසන අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැත්තෙන් අවශ්‍ය කරන දේවල් මේ වගේ ගොඩාක් දේවල් කරන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. මේ දවස්වල ඔය දන්නවා ජාතික වගකීමක් විදියට මේ ඩෙංගු මර්ධනය කියන කාරණාවත් අඳුනගෙන පළාත් පාලන ආයතනත් එක්ක ඒ අවශ්‍ය කරන විශේෂම කසල බඳුන් නේ කසල ඉවත් කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයන් අවශ්‍ය ඒ පහසුකම් බබා ලබා දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලය නිරන්තරයෙන්ම කැපෙලා කියලා මතක් කරන්න ඕනේ. ඒක අර අපි කියනවා වගේ ඔයාට වාසනාව දෙන ගමන් නේ රටේ ලෝකෙ වෙන්නේ මොනවද, ඒවට අවශ්‍යතාවය තියෙන්නේ මොනවද, ඒ පැත්තෙන් වෙන්න ඕන දේවල් ඒ දේවලුත් හොයලා බලලා කරනවා ජාතික.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළු මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අමතන්න 011 6 7 9 5 7 9.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: 7:41 වෙලාව. වාහනයක් පැදගෙන යන ඔයා බයික් එකක යනවනම්, කාර් එකක යනවනම්, වාහනයක් ගැන සිහින දකිනවනම් අනිවාර්යෙන්ම ඒ සිහින සැබෑවෙන්න ඕනේ. ඔයා යන වාහනේ මං කියන්නේ දැන් වාහනේ යනවනම් ඊට වැඩි හොඳ එකක් ගන්න ඕනේ. බයික් එකක යනවනම් රෝද 4කට මාරු වෙන්න ඕනේ. ඔයගේ අපි ගොඩාක් අපි නේද වාහන ගැන හිතනකොට අපිට හිතන්න මං කියන්නේ බේසික් ලෙවල් එකේ මිනිස්සුන්ට තියෙන ප්‍රායෝගික ප්‍රාථමික අවශ්‍යතාවයක් නේ දැන් වාහනේ කියලා කියන්නේ බයික් එකක් හෝ වාහනයක්. දැන් ලංකාවේ පාරට බැස්සම වැඩිපුරම තියෙන වාහනේ මොකද්ද? මොනවද වර්ග කියලා මං ඇහුවොත් ඔයා කියයි දැන් ජපන් වාහනද වැඩි, ඉන්දියන් වාහනද වැඩි, චීන වාහනද වැඩි? මං එහෙමත් අහන්න. ඔයාට පේනවා චීන වාහන වැඩි නේ. එතකොට දැන් ඔය ටෙස්ලා එවැගේම පෝෂේ වගේ සුපිරි බ්‍රෑන්ඩ් වලටත් වඩා සුපිරි තත්ත්වයට ලෝකේ ඔය චීන වාහන ඇවිල්ලා කියලා කිව්වොත් ඔයා මොකද කියන්නේ? ඔයා කියන්නේ නෑ, එහෙම නෑ, ඒවට තාම නෑ. මම ඔයාලට සාධක ටිකක් කියාගෙන යන්නම්. ඔයාටත් ඔප්පු කරගන්න, එහෙම නැත්නම් සනාථ කරගන්න පුළුවන් මං කියන කාරණාව යම් සත්‍යතාවයක් තියෙනවා කියලා. අද චීනය ඔය EV vehicles, electric vehicles ලෝකෙම හොල්ලල ඉවරයි චීන වාහන. ලංකාවේ අපිටත් පාරවල් වල BYD, ගීලි වගේව නේ චීන කාර් නිතරම දකින්න තියෙනවා. මේ කාර් ඇමරිකාවේ ලාභම EV එකටත් වඩා ඩොලර් 10 ගණක් ලාභයි. හැබැයි ඔය පෝෂි සමාගමේ ඩොලර් සාමාන්‍යයෙන් 250,000ක ටයිකන් එකට වඩා වේගවත්. සමහර කාර් ඇතුලේ තියෙනවා මාර පහසුකම් ටික. අඟල් 21 TV තියෙනවා, ෆ්‍රිජ් තියෙනවා, පුටු තියෙනවා, අර මසාජ් කරන නේද, අර සෑහෙන සැප පහසු සම මසාජ් කරන්න පුළුවන් ඒවා නේ. එතකොට තවත් සමහර ඒවට දීලා තියෙනවා තාක්ෂණයේ වතුර උඩ උනත් යන්න පුළුවන් වාහන, එහෙම ඒවා තියෙනවා. චීනයේ කොහොමද මේ තරම් අඩුවට සුපිරි තාක්ෂණයෙන් යුතු EV හැදුවේ? ඇයි අමරිකාවට සහ යුරෝපයට මේක කරන්න බැරි වුනේ? අපි කතා කරන්න යන්නේ අන්න ඒක ගැන. වාහන කර්මාන්තයේ උඩු යටිකුරු කරපු චීන EV විප්ලවයේ පිටිපස්සේ තියෙන්නේ ආර්ථික සහ දේශපාලන කතාවක්. ඒගොල්ලෝ ගොඩක් රටවල් දැන් සාමාන්‍ය ගොඩක් බටහිර රටවල් කියන්නේ චීනය කරන්නේ රාජ්‍ය මැදිහත් වීම. මේ අසාධාරණ විදිය මැදිහත් වීම, ව්‍යාපාර කරන එක අසාධාරණ විදියට. හැබැයි ඇත්ත කතාව තමයි වාහන කර්මාන්තය කියන්නේ කවදාවත් නිදහස් වෙළඳපළ තිබුණ තැනක් නෙවෙයි. අද චීනයේ කරන්නේ මීට අවුරුදු 100කට කලින් බටහිර රටවල් තමන්ගේ වාහන සමාගම් ගොඩගන්න පාවිච්චි කරපු ඒ පරණ ක්‍රමය ආයි මේගොල්ලන්ගේ සිස්ටම් එකට ඇප්ලයි කරලා තියෙන එක. දැන් වොක්සගන් වගේ එකක් ගමු නේ, මර්සිඩීස්, ජපානි ටොයටා, කොරියාවේ හයුන්ඩයි, ඊට පස්සේ ෆෝඩ් අමරිකාවේ, මේ වගේ ඒවා. මේ හැම දැවැන්තයකම බිහි වුණේ තමන්ගෙම රටවල් වලින් දශක ගණනාවක් තිස්සේ දීපු බදු ණය සහ සහන නිසා. ඇමරිකාව 1960 ගණන්වලදී ජර්මන් කාර්වලටත්, 1980 ගණන්වලදී ජපානයේ හොන්ඩා ටොයටා කාර්වලටත් බය වුණා කියලා කියනවා. මොකද ඒවා ඇමරිකානු කාර්වලට වඩා ලාභයි වගේම හොඳට තෙල් වැඩ කරා. එතකොට ඇමරිකානු ආණ්ඩුව කලේ බදු ගහලා සීමාවන් දාලා තමන්ගේ දේශ සීමා දේශීය සමාගම් ආරක්ෂා කරපු එක. එතකොට අදත් ඇමරිකාව සහ යුරෝපයේ කරන්නේ අන්න ඒකමයි. ඒගොල්ලෝ ජාතික ආරක්ෂාව සහ සේවකීන් ආරක්ෂා කිරීම කියන ලේබල් එක දාලා චීනයේ EV vehicles තමන්ගේ රටවලට එන එක වළක්වනවා. හරිනේ. එතකොට මොකද චීන කාර් ආවොත් බටහිර තියෙන පරණ වාහන සමාගම් එක අවුරුද්දෙන් වැහිලා යනවා කියලා කවුරුත් දන්නවා. ඇයි බටහිර සමාගම් සාම්ප්‍රදායික වාහන සමාගම් වලට චීන එක දැන් හැරෙන්නවා දැරි කියලා බැලුවොත් ඒකේ තේරුම් ගන්න සාමාන්‍ය කාර් සහ EV එකක් හදන විදිය වෙනස බලන්න ඕනේ. හරි. පහුගිය අවුරුදු 130 සාමාන්‍ය වාහන කර්මාන්තයේ දිව්වේ බාහිර සමාගම් වලින් කොටස් මිලදී ගැනීම මත. අද ලෝකයේ විකිනෙන ඔය ගෑස් කාර් වල කොටස් වලින් 70%-90% නේද විතර හදන්නේ තුන්වෙනි පාර්ශ්වීය සමාගම් වලින්. ඒ කියන්නේ ෆෝඩ්, හොන්ඩා වගේ සමාගම් ඇත්තටම මැනුෆැක්චර්ස් නෙමෙයි කියලා වගේ එකක් එනවනේ ඔළුවට. ඒගොල්ලෝ කරන්නේ ඇසෙම්බ්ලි. ඒ කියන්නේ අපි කියන්නේ කොටස් එකලස් කරනවා කියලා. පිට රට ඉන්න අය දන්නවා ඔය මේ මේ සිස්ටම් එක නිකන් අර මේ තව මේ වගේ අර තියෙනවා මේ බාණ්ඩ ගෙනල්ලා වෙන වෙන විදිහේ දේවල් හදන ක්‍රම තියෙනවා. ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ඔබ අහලා ඇති. මේ ක්‍රමේදී වාහනයක් ඇතුලේ විවිධ සමාගම් වලින් ගත්ත කුඩා පරිගණක කොටස් සිය ගණනක් තියෙනවා. හරි. හැම එකක්ම දුවන්නේ ඒ සමාගම් වල රහස් කේත වලින්. වාහන හදන සමාගමට මේ කේත වෙනස් කරන්න බෑ. මොකද හරි අප්ඩේට් එකක් කරන්න ඕනේ නම් ඊළඟ අවුරුද්දේ මොඩල් එක නිකන් ඉන්න ඕනේ. හැබැයි ඉලෙක්ට්‍රික් වෙහිකල් ලෝකේ මේ මේ වාහන ලෝකේ මේ මේ මේක කියන කතාවත් එක්ක ඉලෙක්ට්‍රික් වාහන ලෝකෙදි මේක හරියන්නේ නැහැ. EV එකක් කියන්නේ නිකම්ම මැෂින් එකක් නෙවෙයි. ඒක සොෆ්ට්වෙයා නේද? සිස්ටම් එකක් එක්ක නේ මෘදුකාංග මගින් පාලනය වෙන පද්ධතියක්. මෙන්න මෙතනදී තමයි චීනයේ බැලුවේ චීනයේ කරේ හැම කොටසක්ම තමන්ගේ කර්මාන්ත ශාලා ඇතුලේ හදන එක. හැම කොටසක්ම එකම භාෂාවෙන් කතා කරන නිසා අර කේතයන් පවා එකට ගලප ගන්න පුළුවන් වුණා. ඉතින් ඔය වගේ දේවල් එක්ක ගත්තම බැටරිය 5%ට බැස්සොත් කාර් එකේ බීම ලයිට් නිවලා AC එක අඩු කරලා විදුලිය ඉතිරි කරනවා. GPS එක පවා නේ. ඔයගේ ගොඩාක් ඒවා තියෙනවා. චීනය හිතලා බලලා තමන්ගේ රට ඇතුළේ වෙනස් කරපු. ඒ නිසා තමයි අද පාරට බැස්සම වැඩිපුරම චීන වාහන මේ ලංකාවෙත් යුරෝපේ රටවල් වලත් දකින්න අවස්ථාවක් තියෙනවා. දැන් වාට තේරෙනවා චීනය කොහොමද මාකට් එක ඇල්ලුවේ කියලා. එහෙම මෙහෙන් එනකන් තාක්ෂණය නිකන් බලන් හිටියේ නෑ. ඒගොල්ලෝ රට ඇතුළේ ඒ තාක්ෂණය හැදුවා හදලා ඒකට අනුගත වෙන්න ඒ ප්‍රජාව එමු නැත්තම් රටේ මිනිස්සු ඒ මාකට් එක ඔලු ඔලු ඔලු හදනවා කියන එක ලේසි නෑ නේ. ඉතින් ඔන්න ඔය ගේම් එක තමයි චීනයේ මේ වෙනකොට ගහලා සක්සස් වෙලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ දැන් ඔය ඉස්සර අපි කිව්වේ චීනකම ෆෝන් එකක් පෝ චයිනිස් කෑල්ලක් අර පිටකොටුවේ චයිනිස් අර එහෙම කියනනේ. දැන් කවුරු හරි කියනවාද අයියෝ චීනනේ BYD ගන්නවනේ පෝලිමේ ගිහිල්ලා. ලංකාවේ ඔය මං අහලා තියෙන කතාවක් තියෙනවා BYD ලොන්ච් කරන කාලේ එහෙම ඒ සාමාන්‍යයෙන් පළවෙනි දවසේම ඇනවුම් කරපු ගාන සෑහෙන පිරිසක්. ඉතින් එදා තිබුණු මතේ නෙවෙයි ඒ මතේ වෙනස් කරේ චීනු වෙනස් විදිහට හිතලා. ඒක ආර්ථික සහ දේශපාලන තීන්දුවක්. 7:46

හතයි විනාඩි 54 වෙලාව ඊළඟ පැයට යන්න ඕනේ යන්න කලින් මතක් කරනවා ඔයාට ඩීප් ටෙක් සෝලා ගැන ඩීප් ටෙක් කියලා කියන්නේ ලංකාවම දන්න දැන් සෝලා නම් ඩීප් ටෙක් නෙහේ ඉතින් වගේ ගෙදරට අවශ්‍ය කරන සෝලා පද්ධතිය ඩීප් ටෙක් වෙතින් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා ඉතින් ඒගොල්ලෝ ඉතාම කාර්යක්ෂමව මේ සේවාව සපයලා ඉතාම හොඳ නේද ප්‍රමිතියෙන් නැතු සෝලා ගන්න මේ දවස්වල හැමෝම මේ මේ මේ හැම දෙයකටම විකල්ප හොයමින් ඉන්නේ කියන්නේ තමන්ට ටිකක් වියදම් වැඩි නම් තමන්ගේ වියදම් කළමනාකරණය කරගන්න ඕන නම් ලෝක තාක්ෂණයත් එක්ක වෙනස් වෙන්න ඕන නම් මේ කියන හැමදේම ගැන හිතුවම නේ සමහර තැන්වලදී මේ වගේ තීරණ වලට එන්න වෙනවා ඉතින් හරි එහෙමනම් හොවඩ පුළුවන් සෝලා එකක් ගෙදරට ගන්නවා සෝලා වෝටර් පම්ප් එකක් ගන්නත් කියන්න ඕනේ කෘෂිකර්ම මේ කියන්නේ කෘෂිකාර්මික කටයුතු වලදී ගොඩාක් වෙලාවට ඒ වගාවන්ට අවශ්‍ය කරන වතුර සපයන වතුර මෝටරයක් දාගෙන ඔයා මෙච්චර කාල වැඩ කරනකොට ඔයාට මාසික ඔයාගේ ආදායම් වියදම් අතර ඔය තියෙන සමහර වෙලාවට තියෙන ඔය පරතරේ තව ටිකක් මෙව කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ හොඳ පැත්තට. හරි. කරන් බිල් එක. ඒකට එහෙම නැත්නම් ඔය වගාවට වියදම් කරන ප්‍රමාණය ඔයාට කට් කරන්න පුළුවන් පිරිවැයක් තියෙනවානේ සමහර ලාට වියදමක්. අන්න ඒව මොනවද කියලා හොයාගන්න. පොඩ්ඩක් අඳුරගත්තනම් ඒකේ එකක් නම් කරන් බිල් එක කියන එක. ඉතින් ඔන්න අඩු කරන්න පුළුවන් වෝටර් පම්ප් එක සෝලා වෝටර් පම්ප් එක ඩීප් ටෙක් වෙතින් 0.71711711 එක කියන නම්බරයකට කතා කරන්න. 0.71711711 එක කියන නම්බර එක. පැලත්ත නිෂ්පාදන කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට ලංකාවේ අපිට මතක් වෙන අපිට වග කියන නිෂ්පාදනය තමයි පැලත්ත කියලා කියන්නේ. අවුට්ලට් වලින් ගන්න පුළුවන් කමක් තියෙනවා. සුපර් මාකට් එකේදී ග්‍රොසරි වලදී නේ ඕනම තැනකදී දැන් පැලත්ත කිරි විට පැකට් එක යෝගට් එක අයිස්ක්‍රීම් එක ඇතුළු පැලත්ත නිෂ්පාදන ගන්න ලුවන්කමක් තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ වා වේගයෙන් යන්න නේද වේගයෙන් බයික් එකක් පදින්න කැමති කෙනෙක් නම් අපි හැමතිස්සම කියනවා අර නියමිත වේග සීමාවේ ඔයාගේ වේගය එහෙම නැත්නම් ඔයාගේ ওই බයික් එකේ තව එක නේ කිලෝමීටරයක් හරි වැඩිපුර යන්න මොකක් හරි මට මේ පැත්තෙන් දෙන්න පුළුවන් සපෝට් එකක් තියනවා නම් මොකද තෙල් ටිකක් ගහලා දෙන්න නෑ. ඔයාට ටිකක් වැඩිපුර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ටයර් එකක් ගැන මතක් කරන්න. සියට් ක්‍රිප් X5 කියන ටයර් එක. ඉතින් බයික් එකක් පාවිච්චි කරන ඕනම කෙනෙකුට මේ සියට් ටයර් එක ගන්න පුළුවන්. දැන් ස්කූටර් එක බයික් එක කියන දෙකටම ඒගොල්ලන්ගේ තියෙනවා වර්ග කීපයක්. දැන් Zoom X කියලා X5 කියන ටයර් එකක් තියෙනවා. ඒ නිසා වට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් extra mileage එකක් මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා මේ ටයර් එකේ තියෙන වැඩි දියුණු කරපු threading pattern එක නිසා ටයර් එක ගෙවෙන්නේ නැහැ. අඩුවෙන් ගෙවෙන්නේ අරකට සාපේක්ෂව. ලිස්සන්නේ නැහැ. සුපිරි grip එකක් තියෙනවා. ඉතින් ඔය bigger center block area එක නිසා තමයි මේ කියන stability එක ඇති කරන්නේ වගේ බයික් එකට. ඒ වගේම තමයි වැස්සට නොසලෙන ආරක්ෂාවක්. ඉතින් ඔය bend එකක් එහෙම ගන්නකොට නේ ඒ වැදී එහෙම වට බයක් සැකක් නැතුව cornering and කියන මේ ඒ කන්සෙප්ට් එක ගැන ආයි පොඩක් හොයලා බැලුවත් කමක් නැහැ. මේගොල්ලෝ ඔය කියන ඔක්කොම තාක්ෂණික දේවල් ගැන හොයලා බලලා තමයි මේ ටයර් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා ලස්සන ස්ටයිලිෂ් ටයර් එකක් ගන්නවා නම් සෙට් කියන නමින් සෙට් ග්‍රිප් X5 සහ Zoom X5 කියන ටයර් එක ගැන මම ඒ මතක් කරේ. රයිනෝ රූෆින් වාගේ වහලේ නේ ලස්සන පෙනුමක් තියෙන වහලයක්. ඒ වගේම ලස්සන මේ පැත්තේ ඇතුල් පැත්තෙන් බලුවම සීලිමත් හරිම ලස්සනයි. ඒ වගේම අර දවල්ට වැටෙන මහා අවුව මේ ඒ රස්නේ ඔයාට බාල කළා. ඒ රස්නේ බාල කරනවා කියලා කියන්නේ මං කියන්නේ එච්චර උණුසුමක් වාට නොදෙනෙන්න ඒ විදිහට දෙන්න පුළුවන් තාක්ෂණයක් තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක. ඉතින් මේක අර යටිපැත්තේ තියෙන මැටි ලේයර් එකත් එක්ක නේද උණුසුම පාලනය කරනවා. ඒ වගේම තමයි ලස්සන පෙනුමක් දෙනවා. එතකොට අර අපි කියන්නේ ජල විකර්ෂක ආලේපනේ හා එකත් මේ ෂීට් එකේ මතුපිට තියෙන නිසා වතුර ටිකක් වැටෙනකොට වැස්සට වතුර රැඳෙන්නේ නැතුව දියසෙවල බැඳෙන්නේ නැතුව පාසි බැඳෙන්නේ නැතුව ඔයාට හොඳ පෙනුමක් කාලයක් තිස්සේ පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන පරිසරයක් හදනවා. ඉතින් ඒජන්ට් කෙනෙක් මුණ ගැහිලා රයිනෝ රූෆින් නේ ෂීට් එක මතකයි. ඉතින් ඔයාට පුළුවන් කමක් තියෙනවා කතා කරගන්න ගෙදරට අවශ්‍ය කරන ඒ ෂීට් එක. මේ අර සාමාන්‍ය ෂීට් එකට වඩා තුන්ගුණයක් ඔය වතුර රඳා පවතින එක එහෙම නැත්නම් උරා ගැනීම කියන එකේදී මේ ෂීට් එක සෑහෙන ඉස්සරහින් ඉන්නවා. තුන්ගුණයකින් මේ කියන ඒ වතුර උරා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. අනිත් එකට වැඩිය සෑහෙන ක්වොලිටි ෂීට් එකක් තමයි රයිනෝ රූෆින් මේ වැඩි දියුණු කරපු ෂීට් එක ප්‍රීමියර්. හරි. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියනවා නම් ගෙදර ආයි ෂීට්ස් එහෙම වෙනස් කරනවා නම් ෂීට්ස් මේ ෂීට් වෙනස් කරනවා නම් රයිනෝ රූෆින් කියලා මතක තියාගන්න. මොකද ඒක පෙනුම වගේම ඔයාලට මේ කාලේ වියදම් කරන්න පුළුවන් ගාණත් එක්ක හොඳට ගලප ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද අපි වහලයක් කියලා කිව්වම ගහන්නේ අවුරුදු 20ක් 25ක් සමහර විට අවුරුදු 40ක් 50ක් ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගින්න වහල ගහන්නේ නැහැනේ මාස 6න් 6ටනේ. ඉතින් ඒ නිසා ඒ ගැන චුට්ටක් හිතන්න. මොකද රයිනෝ කියලා කියන්නේ අවුරුදු 60කට වැඩි කාලයක්
අපේ විශ්වාසය දිනාගත් නමක්. රයිනෝ රූෆින් ප්‍රීමියම් ගැනයි මතක් කරේ.

0: මෝනිින්ස් උදසනක් හොදේ අටයි විනාඩි තුනයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙති නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

උදේටයි විනාඩි 10යි සුබදාසන කාලාව අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ ඔය ලස්සන සින්දුව මේ ඒ සින්දුවෙන් පටන් ගත්ත මේ ඔය හුළඟ එන්න මදනලේ කියලා පටන් ගත්ත සින්දුව මම කාලගුණයේ පැත්තේ කතාවකින්ම පටන් ගන්නම්. හුළඟ වුණත් රස්නේ නම් අපි කැමති නෑනේ. අපි කැමති නේද? සීතල සුළඟකට අපි කැමති. හුළං පාරක් රස්නේ හුළං පාරක් ඇවිල්ලා අපේ ඇඟේ වදිනාට අපි කැමතිද නෑනේ. ඒ වගේ තමයි දැන් අය. මම නිකන් කල්පනා කරලා බැලුවා ටිකක් හොයලා බැලුවා කවදා හරි දවසක ඔයාටත් මේක කල්පනා වෙලා තියෙනවද දන්නේ නැහැ. ලෝක සිතියම දිහා බලන් ඉන්නකොට ඔයාට පොඩ්ඩක් කල්පනා හිතලා බලන්න ලෝකේ තියෙන දියුණුම සහ පෝසත්ම රටවල් USA, UK, ජර්මනිය, නෝර්වේ, ජපානය වගේ මේ ඔක්කොම තියෙන ලෝකේ උඩට හරි පල්ලෙයාට හරි වෙන්න තියෙන සීතල කලාපවල හරි ඒ වගේම අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ දකුණු ආසියාව වගේ සමගිය කිට්ටුව තියෙන රස්න කලාපවල තියෙන බොහෝ රටවල් ගොඩක් දුප්පත් කියලා පේනවා. ඒ කියන්නේ සීතල කලාපවල තියෙන රටවල් දියුණුයි, උණුසුම් කියන පැත්තේ තියෙන රටවල් දුප්පත්. මේක නිකම්ම නිකං ආම්බයක්ද? එහෙම නැත්නම් රටක තියෙන රස්නේ සහ සීතල ඒ රටේ ආර්ථිකයට කෙලින්ම බලපානවද? දත්තවලට අනුව ලෝකේ තියෙන දියුණුම රටවලින් 70%ක් තියෙන්නේ සමකයෙන් එළියේ. මේ අමුතු සම්බන්ධතාවයේ පිටිපස්සේ තියෙනවා විද්‍යාත්මක සහ ඓතිහාසික ඒ වගේම ආර්ථිකමය කාරණා ටික, හේතු ටික. හරි. ආර්ථික විද්‍යාඥයෝ සහ ඔය සංඛ්‍යාන වේදීන් මේ රස්නේ සහ ආර්ථිකය අතර තියෙන සම්බන්ධතාවය ගැන ලොකු පර්යේෂණ කරලා තියෙනවා. ඒ කියන්නේ දාස් ගණක් කරලා තියෙනවා. ලෝකේ රටවල් 98කට විතර මේ කතාව ඇප්ලයි කරාම මේ දත්ත අරගෙන බැලුවම හරි මේ පරීක්ෂණයෙන් පුදුම හිතෙන දෙයක් ඒගොල්ලෝ හොයාගන්නවා. ඒකට අනුව රටක සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් පහළ යනකොට ඒ රටේ ඒක පුද්ගල ආදායම GDP එක කියලා කියන්නේ ඩොලර් 702කින් පහළ බහිනවා කියලා. ඒ කියන්නේ රටක ආර්ථිකයෙන් 9%ක් විතර තීරණය කරනවා රටේ තියෙන උෂ්ණත්වය. මේක පොඩි ගාණක් වගේ පෙවුනට ආර්ථික විද්‍යාවදී මාර ලොකු ගාණක්. හරි. මේක ලෝකෙට විතරක් නෙවෙයි එකම මහද්වීපයක් ඇතුළෙත් මේ විදිහටම සිද්ධ වෙනවා. දැන් ඇමරිකාව, දකුණු ඇමරිකාව කියලා ගමු. සමකේ නෑතට වෙන්න තියෙන ටිකක් සීතල රටවල් වෙන ඔය උරුග්වේ, චිලි නේ. ඒ වෑවල ආර්ථිකය. සමකේ උඩ තියෙන කොලොම්බියාව, ඉක්වදෝරය ගොඩක් ඉහළින් තියෙනවා. හරි. එතකොට ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රේලියාවේ උඩින්ම තියෙන සමකයට කිට්ටු නේ ගොඩක් රස්නේ නගර තමයි ඩාවින් කියලා කියන්නේ. ලොකු ස්වභාවික සම්පත් තිබුණත් ඒක තමයි ඔස්ට්‍රේලියාවේ දුප්පත්ම නගරය. හැබැයි සමකයෙන් ගොඩක් ඈත තියෙන රස්නේ අඩු සිඩ්නි සහ මෙල්බර්න් ධනවත්ම නගර. මේ කතාව ඇහුවම ඔයාට එකපාරටම හිතෙන්න පුළුවන් ඉස්සර ලෝකේ ලොකුම අධිරාජ්‍ය වුණු එතකොට අපි කියනවා මේ ඊජිප්තුව, මෙසපොතේමියාව, මායාවරු කොහොමද මේ රස්නේ රටවල්වල හිටියේ? එතකොට ඒගොල්ලෝ ලොකුම අධිරාජ්‍ය, ලොකු ධනවත් අයනේ. ඒ කතාව 100%ක් ඇත්ත. මේට අවුරුදු 2000කට කලින් තත්ත්වයයි අද දවසයි කියන්නේ සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. ඒ කාලේ රටක ධනවත්කම තීරණය වුණේ ඒ රටට කොච්චර කෑම, يعني කෘෂිකර්මාන්තයේ පැත්තෙන් සශ්‍රීකද කියන කාරණාවත් එක්ක, කෑම වවන්න පුළුවන්ද කියන එකත් එක්ක. රස්නේ රටවල අවුරුද්ද පුරාම වගා කරන්න පුළුවන් නිසා එයාලට ලොකු ජනගහනයක් පෝෂණය කරන්න පුළුවන් වුණා. ඒ නිසා එයාලගේ ලෝකේ, එයාලා ලෝකේ ලොකුම අධිරාජ්‍යයන් බවට පත් වුණා. එතකොට ඒක වෙනස් වෙන්නේ, මේ කතාව වෙනස් වෙන්නේ කාර්මික විප්ලවයත් එක්ක. අද ලෝකේ රටක ධනවත්කම තීරණය කරන්නේ කෑම වලින් නෙවෙයි, තාක්ෂණයෙන් සහ කර්මාන්ත වලින්. සීතල රටවල මිනිස්සුන්ට ඉස්සර කාලේ ජීවත් වෙන්න මාර අමාරු වුණා. ඒ කියන්නේ ඔය ඒ ශීත කාලෙදී වගා කරන්න බෑ, කෑම නැහැ. ඉතින් ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න නම් අනිවාර්යෙන් කෑම ගබඩා කරන්න උනා. ශක්තිමත් ගෙවල් හදන්න, අනාගතේ ප්ලෑන් කරන්න සිද්ධ වුණා. මේ විදිහට අමාරුවෙන් ජීවත් වුණු මේ සමාජයන් කාර්මික විප්ලවයේදී ඒ අලුත් වෙනසට වේගෙන් හැඩ ගැහිලා යන්ත්‍ර සූත්‍ර හදලා මුළු ලෝකෙම අල්ලගත්තා. රස්නේ රටවල මිනිස්සුන්ට අවුරුදු පුරාම කෑම තිබුණ නිසා එයාලට ඒ වගේ අමාරුවෙන් ප්ලෑන් කරන්න ඕනුනේ නැහැ. හැබැයි ලෝකයේ කෘෂිකර්මාන්තයෙන් කාර්මික යුගයට මාරුවෙද්දී රස්නේ රටවල් වලට ඒ වේගයට හැඩ ගැහෙන්න බැරි වුණා. ඉතින් යුරෝපීය ජාතිකයන් කාර්මික විප්ලවයේදී ලොකු දියුණුවක් ලැබලා මුළු ලෝකෙම යටත් කරගන්න පටන් ගත්තා. එයාලා ආසියාවේ සහ අප්‍රිකාවේ රස්නේ රටවල් වලට ඇවිල්ලා ඒ රටවල තිබුණු සම්පත් ඔක්කොම හොරගෙන කෑවා කියලා කියන්නේ මිනිස්සුන්ව වහල්ලු විදියට පාවිච්චි කරා. ඔන්න ඕක තමයි කතාව. හරි. ඒ වගේම රස්නේ කලාපවල ආර්ථිකයට පල්ලයට වැටෙන තවත් ප්‍රධාන හේතුවක් තමයි සෞඛ්‍ය ප්‍රශ්න. සීතල රටවලට ඔය සීත කාලවල එද්දී මදුරුව සහ වෙනත් ක්‍රමීන් වගේ
මේ ඒ කාලවලදී ඔක්කොම මැරිලා යනවා. ඒ නිසා ලෙඩ රෝග පතුරවන වෛරස් සහ බැක්ටීරියා වලට අවුරුදු පුරාම පැතිරෙන්න බෑ. ඒ නිසා තමයි ඇමරිකාව සහ යුරෝපීය වගේ රටවල් මැලේරියා වගේ ලෙඩ සම්පූර්ණයෙන් තුරන් කරලා තියෙන්නේ. නේ? එතකොට රස රටවල් අවුරුදු පුරාම එකම රසයක් තියෙන නිසා ක්‍රොමීන්ට සහ වෛරස් වලට දිගටම වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ නිසා රස්නේ රටවල් වලට ලෙඩ රෝග හැදෙනවා ගොඩක් වැඩි. ලදරු මරණ අනුපාතය 50%කින් වැඩි වුණා. ආයු අපේක්ෂාව 100%කින් අඩු වුණා. ඉතින් ඔය කියන කාරණා තමයි බලපාලා තියෙන්නේ. ඔයා කවදාවත් හිතන්නේ නැතුව ඇති ඒ වගේ කාරණාවක් ලෝකෙ දියුණු රටවල් සහ දුප්පත් රටවල් ගැන. ලෝක සිතියම දිහා ඔහේ බලාගෙන ඉන්නේ නැතුව. ඒ වගේ නේද? අමුතුම දේවල් හිතන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. මම මේ ලිපියක් ආශ්‍රයෙන් කියුවේ. මේක මම හිතපු එකකුත් නෙවෙයි. 8:16 වෙලාව.

අතයි විනාඩි 24 වෙලාව සමහර දේවල් තියෙන ඇත්ත. ඉතින් අපේ කන්ට්‍රෝල් එකේ නෑනේ. අපේ පාලනයෙන් තොරයි. ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ. ඉතින් ගියාට පස්සේ කොහොමද අනේ අතින් අල්ලා නවත්තල වැඩක් තියනවාද නේ? ඉතින් මොකද කරන්න ඉතින්? හිත හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඔය හිත කියන එක හදාගන්න ටිකක් අමාරුයිනේ. හිතේ අමාරුව කියන එකට විසඳුම් සාමාන්‍යයෙන් දෙන්න ටිකක් අමාරුයි. උපදෙස් දෙන්න නම් පුළුවන්. හැබැයි ඉතින් මේ ප්‍රශ්නේ Tamanට වෙනකන් නේ. ඒ වගේ රිදවීමක්, ඒ වගේ මේ මෙච්චර දරුණු විදිහේ බලපෑමක් අපිට ඇති වුණොත් තමයි අපිට තේරෙන්නේ කාට හරි හිත රිද්දුවොත් මොකද නේද එයාට දැනෙන විදිය ගැන යම් අදහසක් ගන්න පුළුවන් නේ. අපිටත් ඒ වගේ කුණොත් නේ. හිතේ අමාරු ඇරෙන්න ඔයාගේ ගතේ තියෙන සියලු අමාරු වලට විසඳුම් දෙන්නේ මම. හැමදාම උදේට මම ඔයාලට කියලා තියෙනවා මෙන්න මෙහෙම එකක් ගැන. ඒ තමයි ඔයාට තියෙනවා නම් ඔය හිතේ වේදනාව ඇරෙන්න. අපි හිතමු ඔයාගේ තියෙනවා නිකන් දනහිසේ වේදනාවක්, බෙල්ලේ වේදනාවක්, කොන්දේ වේදනාවක්, උරහිස්, වලලු කර, මැණික් කටු ආශ්‍රිත. ඔය ඔක්කොම සරලවම කියනවා නම් සියලුම ආකාරයේ සන්ධි වේදනාවන් සහ ස්වභාවික සහ පළදා මේ අපිට සාමාන්‍ය ශාරීරික ඇති වෙන්න පුළුවන් වේදනාවන් ගැන තියෙන ප්‍රශ්නවලට නිසක විසඳුම තමයි මේ. ඉතින් අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙකුට මම කියනවා ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න කියලා. මොකද්ද මේ? විද්‍යාත්මකව තහවුරු කරගත්ත නිෂ්පාදනයක්. ඕනෑම සන්ධි වේදනාවකට ප්‍රබලම ක්‍රියාකාරී විද්‍යානුකූල විසඳුම තමයි ඕත ෂීල්ඩ් කියලා කියන්නේ. ඉතින් මේක විද්‍යානුකූලව කොහොමද තහවුරු කරගත්තේ කියලා මම කියන්නම්. මොකද ෆැඩ්නා පර්යේෂණ මධ්‍යස්ථානයේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමග සහයෝගයෙන් මේක නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒගොල්ලෝ පරීක්ෂණ ගණනාවක් කළා නේද? මේක කොහොමද වේගවත්ව මේ වේගවත් ක්‍රියාකාරීත්වය හරහා සන්ධි වේදනාව ඉක්මනට සමනය කරන්න කියලා හොයලා බලලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවනේ දැන් අපි හිතමු ඔයා මේ අවුරුදු 18ට වැඩි ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්. ඊට පස්සේ ස්පෝර්ට්ස් මොනවා හරි කරනවා. ස්පෝර්ට් මුකුත් කරන්න නැති වුණත් අවසර ඇවිදින්න යනවා කියලා හිතන්නකෝ හරි. එතකොට ඉතින් ජොයින් ස්ට්‍රීට් දෙනවා ධනිස් වල දන්නවනේ අපිට තියෙන ප්‍රශ්න නේ. වැණි ඕනේ නැහැ මේ වාඩි වෙච්ච තැනක ඉඳලා නැගින්නකොට නේ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ යෝග වගේ දේවල් කරනවා නම් ඊට පස්සේ සන්ධි වේදනාව වලින් පෙළෙන සාමාන්‍ය ගෘහණියක් නම් ඔබටත් එහෙම තියෙනවා. කොන්දේ අමාරු වගේ දේවල් අනිවාර්යයෙන්ම තියෙනවානේ ගොඩක් අයට නේ. ඊට පස්සේ ශල්‍ය කර්ම වලින් සුවය ලබන පුද්ගලයෝ ඉන්නවා නම් වයස අවුරුදු 40 සහ ඊට වැඩි අය 18න් පටන් ගත්තාම මේක එතනින් එහාට ඔක්කොටම පුළුවන්. හරි, ආතරයිටිස් වගේ දේවල් තියෙනවා නම් මේ හැමෝටම තමයි මේ ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරන්නේ. ඉතින් විශේෂ මේ ගුණාංග සහිත සන්ධි වේදනා සහනයක් තමයි මේ. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා මේක ඉක්මනට අවශෝෂණය වෙන නිසා ගාලා දැන් ඔය අපි කියන්නේ ප්‍රසන්න සුවඳක් තියෙන නිසා ඔයා ඉන්න බටපිටාව ඇතුළුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ට්‍රයි කරලා බලන්න කොහොමද මේක කියලා. ආයුර්වේද දෙපාර්තමේන්තුව මේක සහතික කරලා තිනවා. ප්‍රසන්න සුවඳක් සහිතයි. වැඩි විස්තර සඳහා 0.70/60/300 කියන නම්බරයකට කතා කරන්න. මේක දැනටමත් පාවිච්චි කරන කෙනෙක් නම් මේ සම්බන්ධව ආගි තියෙන අදහස මොකද්ද කියලා නේද පොඩි කමෙන්ට් එකක් විදියට තිබ්බත් කමක් නැහැ. වෙළඳපොලේ සාමාන්‍යයෙන් ඔය ෆැඩ්නා ආයතනය මේ නිෂ්පාදනය කළ වෙළඳපොලට අඳුන්වා දෙන ගොඩක් ඒවට 100%කට ආසන්න හොඳ ෆීඩ්බැක් එකක් තියෙනවා. ඉතින් ඒක සතුටුයි. මොකද ෆැඩ්නා කියන්නේ දශක ගණනාවක් තිස්සේ ලංකාවේ නේ විශ්වාසය දිනාගත්ත සන්නාමයක්. ඉතින් ෆැඩ්නා නිවසින් තමයි මේ නිෂ්පාදනය ඔයා අතට පත් කරන්නේ. අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ගේ හිතේ අමාරු ඇරෙන්න මේ ඕනම වේදනාවකට සහනයක්. හරි, එතකොට මාක්ස් පෙන් ගෲප් එක ඔයා දන්නවා ලංකාවේ වැඩිම ව්‍යවසායිකයෝ පිරිසක් බිහි කරපු තැන. ඒ කියන්නේ අවුරුද්දකට

0: මාක්ස්පෙන් ගරුප් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. ඇතුළට යනවා නම් සේව් කේක් විදියට ඒකටත් අවස්ථාවක් තියෙනවා. 011 6796 579 ඔයගොල්ලන්ගේ හොට්ලයින් එක. එහෙම නැත්නම් බිස්නස් එකක් කරන්න වාගේ අදහසක් දෙනවා නම් යන්ත්‍රෝපකරණ ගෙන්නන්න වාගේ ෆැක්ටරි එකට ඒ කර්මාන්ත ශාලාවට අවශ්‍ය කරන මේ පහසුකම් නම් ඒ පැත්තෙන් උනත්. එහෙම ගත්තම ලංකාවේ ප්‍රමුඛ පිළ ආයතනයක් කීර්තිමත් ආයතනයක් සහ විශ්වාස කරන්න පුළුවන් පිරිසක් එක්ක නේ. කලමනාකාරීත්වය ඉතාම සුවදශීලී වැඩ කරන එහෙමයි. ඉතින් රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් කරපු තැනක් තමයි ඔය ටෝමා, එහෙම නැත්නම් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. හරි, 8:28 මම මතක් කරන්නම් විජය තේ ගැන. විජය තේ කියලා කියන්නේ අපේ ස්වභාවික තේ රසය. දැන් සාමාන්‍යයෙන් තේකකින් බලාපොරොත්තු වෙනවා නියම කාට රසය. ඔය ගොඩාක් වෙලාවට අපිට කඩේකට ගිහිල්ලා තේකක් බොනකොට මේක එක්ස්පීරියන්ස් කරන්න බෑ. ඒකට හේතුව කොහේ හරි තියෙන තේකොල එකක් ගෙනල්ලා සමහරවිට එකම අර මීට කලින් උදේම හදපු තේකට පාවිච්චි කරපු තේකොල එකම ඉන්න පුළුවන්. ඔයාට දැන් ආයි තේක හදන්නත් පාවිච්චි කරන්න. ඒකට උණු වතුර ටිකක් දාලා ඔය සීනි පොඩ්ඩක් දාලා කලවම් කරලා දෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවා විජය තේකොල කියලා කියන්නේ නේ. ඔයාට නියම කාට රසය, ඊට පස්සේ පාට සුවඳ මේ සියල්ල එක තමයි විජය තේකොල ගැන මම මතක් කරන්නේ. ඉතින් කෝපි වුණත් එහෙමයි 100%ක් ස්වභාවික කෝපි රසය වටත් විඳින්න තියෙන්නේ විජය නිෂ්පාදන වලින්. පැලොත්ත ලංකාවේ කිරිගොවීන් 30,000ක් විතර සම්බන්ධ කරගෙන නේ ලංකාවේ මේ මාකට් එකත් ඒගොල්ලෝ ආක්‍රමණය කරනවා වගේම කිරි කර්මාන්තයට දෙන සපෝට් එක හිතන්නකො. 30,000ක් විතර කිරිගොවීන් එක කාලයක් තුන කිරිගොවීන්ට යනේ නමක් නැතිලා හිටියා. අද වෙනකොට ඒගොල්ලන්ට පුළුවන් කමක් ලැබිලා තිනවා අන්න එයාගේ ජීවිතවලටත් ඒ හයිය දෙන්න. ඉතින් මේ පැලොත්ත නිෂ්පාදන ගැන මතක් කරේ. 8:30.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: අපේ අම්මගේ දරාවද
3: නැහැ, අම්ම මේ

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: උදයටයි විනාඩි 36යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: අටයි විනාඩි හතලියයි වෙලාව. අපි මේ සමහර වෙලාවට මේ වගේ පොඩි පොඩි දේවල් ලොකු ප්‍රශ්න කරගන්නවනේ. ඒ වගේ ප්‍රශ්නයක් තමයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට එකපාරට හිතිලා නැද්ද? දැන් අපේ බොයිස්ලා හැම විශේෂයෙන්ම ගිහිල්ලා නුමක් ටීෂර්ට් එකක් එහෙම ඇඳගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ටීෂර්ට් එක එහෙම ගලවලා බලනකොට බුරිය ඇතුලේ පොඩි බූල් බූල් ගතියක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් මොනවද නෙවෙයි කියන්නේ උදේපාන්දර නවදන්නොද බුරිය ඇතුලේ අද්භූත විදියට පුළුන් කෑලි තියෙන එක සම්බන්ධ පර්යේෂණයක් කරලා තියෙනවා. අසංග මේවා මේ රේඩියෝල කතා කරන ඒවා නෙවෙයි කියලා හිතුණා නම් ඇයි මේක රේඩියෝ එකේ කතා කරන්න බැරි? හරි, ලංකාවේ මේ දවස්වල වැඩිපුරම Facebook එකේ කොල්ලෝ කෙල්ලෝ අතර මේක ලොකු වෛරල් මීම් එකක් බවට පත් වෙලා තියෙනවා. උදේ ඉඳන් රෑ වෙනකන් ඇඳන් ඉන්න ටී-ෂර්ට් එක ගලවලා බැලුවම කොහෙන් ආවද මන්දා අමුතු පුළුන් කෑලි මේ අපේ පෙකනිය ලංගනේ. හරි, හැම එම කියන්නේ. හරි, මොකද්ද ඒකට කියන්නේ? ලස් බෙලි බටන්. හරි, එතකොට කොහොමද මෙහෙම වෙන්නේ? මාර වැඩන්නේ. විද්‍යාත්මකව මේක ගැන පර්යේෂණයක් කරා මෙන්න මෙයා. කවුද දන්නවද? දැන් ඔය පෙකනිවැල කපලා ඔය ගැටයක් ගහනවනේ, ඒක වෙයිල්ල වැටෙනට පස්සෙ තමයි ඉතුරු වෙන කැල්ල තමයි අපි කියන ඔය බුරිය කියලා කියන්නේ. හරිනේ, එතකොට මොකද්ද දැන් මේ ඔය ජෝර්ජ් ස්ටේන් හවුසර් කියන කෙනා මේ ගැන පර්යේෂණයක් කරා. මොකද්ද පර්යේෂණය? එයා අවුරුදු 3ක් තිස්සේ තමන්ගේ බුරියෙන් පුළුන් කෑලි 503ක් එකතු කරලා තියෙනවා. අපි තාම එච්චර එකතු කරලා නැහැ. අපිට ඕක ගානකුත් නැහැ. මේ ඊයේ පෙරේද තමයි ඔක සෝෂල් මීඩියා වල මාර ටොපික් එකක් බවට පත් වුනේ. හරි, එතකොට කාල් කෂන් කිල් ඒ වගේම එයා ඕස්ට්‍රේලියානු විද්‍යාඥයෙක්. මේගොල්ලෝ ලොකු පර්යේෂණයක් කරා මොකද්ද මේකට හේතුව කියලා. විද්‍යාඥයෝ දෙන්නම හොයාගත්ත එකම උත්තරයක් මේ පුළුන් කෑල්ල හැදෙන්න ප්‍රධාන හේතුව තමයි බඩේ තියෙන රෝම. අපේ බඩේ තියෙන රෝම සියල්ල තියෙන්නේ මෙහෙම පහලටනේ, පහලට වැවිලා තියෙන්නේ බුරිය දිහාවට. එතකොට මේ මවිල් වල හැඩය හරියට පල්ලෙහාට බහින පඩිපෙලක් වගේ කියලා කියනවා. එතකොට ඔයා ඇඳන් ඉන්න ටී-ෂර්ට් එක ඇඳගෙන ඉදිද්දි, ඔයා ඇවිදිද්දි, ඔයා හුස්ම ගනිද්දි ඇඳුම බඩේ ඇතිල්ලෙනවා. එතකොට ඒ ඇඳුමේ තියෙන නූල් සහ තන්තු නේ ලොම් කෑලි අර මවිල් වල පැටලෙනවා. ඊට පස්සේ අර පඩිපෙලක් වගේ තියෙන මවිල් හරහා මේ නූල් කෑලි ටික බුරිය දිහාවට යනවා. ඉඩක් තියෙනවා පොඩි වලක් වගේ, අන්න එතන මේ ටික තැන්පත් වෙනවා. ඒ නිසා තමයි මේ බුරිය පුලින් කියන බෙලි බටන් ලින්ට් කියන එක ගොඩක් එකතු වෙලා තියෙනවා කියලා මේ පර්යේෂකයෝ දෙන්නම හොයාගෙන තියෙන. දැන් ප්‍රශ්නේ විසඳලා ඉවරයි. ආයි මේක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි, එතකොට 60 දිනක් මේ පරීක්ෂණ සඳහා යදාගත්තා කියලා කියනවා. 60 දිනක්ගේ බුරි වලින් සාම්පල අනන්තර තමයි මේ කියන විදිහට මේ පුළුන් ප්‍රශ්නේ විසඳලා ඒගොල්ලෝ ලෝකෙට කිව්වේ. හරි, එතකොට මේ සාම්පල වල බැක්ටීරියා වර්ග 23000ක් නේ, සමා වෙන්න 2300ක් කියනකොට එහෙම ටික වැඩිපුර දාලා නිකන් අති 2300ක් තිබුණා කියලා කියනවා. එක බුරියක් ඇතුලේ සාමාන්‍යයෙන් බැක්ටීරියා වර්ග 67ක් විතර තියෙනවා කියලා කියනවා. තොරවට තියෙනව නේද? අර පුළුන් කෑල්ලක් රැඳෙනවා කියන එක මාර දෙයක් නෙමෙයිනේ. බැක්ටීරියාත් 2300ක් විතර තියෙනවලු ඔයාගේ බුරියේ. මං කිය ඔයාගේ බුරියේ. මගේ බුරියෙත් එහෙමයි. එතකොට මේක තමයි ඔය බුරි ප්‍රශ්නේ. හරි, ඔන්න ඒක මං අද විසඳලා දුන්නා. 8යි විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

8:47 RDB Bank ගෙන මතක් කරනවා පොතුවිල් වල අලුත් branch එකකුත් දැම්මා. ඉතින් පොතුවිල් පැත්තෙන් අපි අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් ඔන්න යන්න RDB එකට. ඒගොල්ලන් අලුත් ශාඛාවේ හොඳ සේවාවක් කාර්යක්ෂම සේවාවක් දෙන්න ලෑස්ති වගේම තමයි FD එකට හොඳ rate එකක් දෙනවා. ඉහළම පොලිය ස්ථාවර තැන්පතු සඳහා දෙන්නේ RDB Bank. Branches 250කට වැඩි. ඒ වගේම තමයි රාජ්‍ය සුරක්ෂිතතාව සහිත වාගේ සල්ලි ටික පරිස්සමට තියාගන්න හොඳම තැන තමයි RDB කියලා කියන්නේ.

ටයි විනාඩි 50 තුනයි වෙලාව. රයිනෝ රූෆින් ෂීට් එක ගැනයි මම කියන්නේ. දැන් අපි හිතමු හાર્ඩ්වෙයාර් එකක් කරන කෙනෙක් කියලා. වාගේ හાર્ඩ්වෙයාර් එකට එනවා ඇන ගන්න එනවා. ඇනයක් බෝල්ට් ඇනයක් වෙන්න පුළුවන්. අපි කියන්නේ කොන්ක්‍රීට් ඇනයක් වෙන්න පුළුවන්. ඔය ඇනයක් කියලා ඉල්ලුවම දෙන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් හොඳ ඇනයක් දෙනෝනේ. ටින්ටර්ස් ඇනයක් වෙන්න පුළුවන් නේ. පිත්තල ඇනයක් වෙන්න පුළුවන්. හැබැයි ඇනයක් කියලා කොහම යා ඉල්ලගෙන එනවා අඟල් මේ අඟලේ කොන්ක්‍රීට් ඇන. අඟලේ කොන්ක්‍රීට් ඇන කියලා ඒකනේ දෙන්නේ නේ. එතකොට ඔයා හැමතිස්සෙම හાર્ඩ්වෙයාර් එකක් කරත් ඔයා වැලි ගන්නවා කියලා කිය. ඔයා අහනවා කපරාරුවටද? එහෙම නැත්නම් සාමාන්‍ය වැඩකටද? හැම දෙයකටම මේ අපි මේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව තමයි අපේ ප්‍රොඩක්ට් එක නේ. හાર્ඩ්වෙයාර් එකක් කරත් පොඩි කඩයක් කරත් එහෙම තමයි. ඇඳුම් මහන තැනක් කරත් කොණ්ඩෙ කපන බාබර් සාප්පුව සැලුන් එක වුණත් එහෙම තමයි. හරි. දැන් රයිනෝ දැන් ඔයා හાર્ඩ්වෙයාර් එකක් කරන කෙනෙක් නම් අමතක තියාගන්න ෂීට්ස් ගෙනල්ලා ඔයා විකුණනවා නම් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක ගැලවි විකුණන්න. මේක තමයි ලංකාවේ මේ වෙලාවේ මාකට් එකේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. ඒකට හේතුව යටින් තියෙන මැටියාලේපනේම කියලා හිතුවද නැහැ. මැටියාලේපනේ කියලා කියන්නේ එකක්. තව ඒවා තියෙනවා. එතකොට අර ජල විකර්ෂක ශක්තිය. කියන්නේ ඒ ජල විකර්ෂක ආලේපනය. ඒකට ඒක තව ටිකක් සරල කරලා කිව්වොත් එහෙම දැන් ෂීට් එකට වතුර වැටුණාට පස්සේ වතුර උරා ගන්න නැතුව ඉක්මනට වතුර ටික ඉවත් වෙලා යනවා. ඒ හරහා ෂීට් එක කල් පැවැත්ම හොඳයි. ඒ වගේම දියසෙවල බැඳිලා නිකන් අර නිකන් බලන්න ප්‍රසන්න තැනට එන්නේ නැහැ. හරි. නිතර නිතර ඒවා පිරිසුදු කරන්නේ වාට කාලය වෙන් කරන්න වෙලාවකුත් නැහැනේ. ඒ නිසා තමයි රයිනෝ රූෆින් ගැන ඒ මතක් කරේ. ඉතින් මේ ෂීට් එක අර රස්නෙට හොඳයි ඈ. මැටියාලේපනේ රස්නෙ කන්ට්‍රෝල් කරනවා. ඊට පස්සේ ලස්සන පෙනුමක් දෙනවා ඇතුල් පැත්තෙන් ওই මැටියාලේපනේ තීරණ නිසා. හොඳයි. ඉතින් ප්‍රමිතියෙන් යුතු ෂීට් එකක් නම් රයිනෝ රූෆින් අවුරුදු 60කට වැඩි විශ්වාසයත් එක්ක මේ පැයෙන් යන කලින් මතක් කරනවා. ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ සෝලා පද්ධතියක අවශ්‍යතාවයට වාට දෙන්න තියෙන හොඳම ඔප්ෂන් එක. ආයි කතන්දර මුකුත් නැහැ. සර්ලෝම කියනවා නම් සෝල එකයි කරනවා නම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 071 711 711 1 කියන නම්බර් එක තමයි ඩීප් ටෙක් සෝලා නම්බර් එක. හරි. ඉතින් මොකද එතන ඒගොල්ලන් කරපු වැඩ ටිකක් තියෙනවා. ගොඩාක් වැඩ තියෙනවා. විශේෂයෙන්ම රාජායතනයක ඒ වගේම පෞද්ගලික කර්මාන්ත ශාලාවක මේ ඇතුළු ගොඩාක් දේවල් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරපු ආයතනයක් තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. ඒ නිසා ඒ විශ්වාසය තවදුරටත් වාට තහවුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එච්චර නේද ලංකාව වටේම එහෙම සෝලා පද්ධතියෙන් සවි කරගෙන යනවා නම් මේක එසේ මෙසේ තනක් වෙන්න බෑනේ. ඇයි එච්චර විශ්වාසයක් හැදින්නේ? හොඳ මාකට් එකක් හැදින්නේ කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ඒ වගේ මතක් කරනවා අර සියට් ග්‍රිප් X5 කියන ටයර් එක ගැන. ඉතින් ඔයාට එක්ස්ට්‍රා මයිලේජ් එකක් සඳහා විශේෂම වැඩියෙන්ම මාකට් එකේ තියෙන ටයර් වලට වැඩිය වාට තව කිලෝමීටරයක් හරි වැඩිපුර දුවන්න පුළුවන්කමක් තියෙන්නේ මේ තියෙන ත්‍රෙඩ් පැටර්න් එක නිසා. ටයර් එක ගෙවෙන්නේ නැහැ. කට්ට හොඳට තියෙනවා. ඉතින් එතකොට මෙහෙම බදල් අල්ලනවා පාර අපි කියන්නේ ග්‍රිප් වෙනවා කියන ලිස්සන්නේ. හරි. බයික් එකක් කියලා කිව්වම මාරාන්තික අත්දැකීම් මටත් තියෙනවා. ඒ වංගෝල එහෙම ගන්න ගිහිල්ලා තාප්ප කඩාගෙන මෙටල් කඩාගෙන එහෙම ගිය අත්දැකීම් ඔයාට මට අපි හැමෝටම තියෙනවා. හරි. ඒ නිසා හොඳ ග්‍රිප් එකක් සහිත ටයර් එකක් ගන්නවා නම් මේ සියට් ක්‍රිප් X5 කියන ටයර් එක, ඒ වගේම තමයි සූම් X5 කියන ටයර් එක. ඉතින් මේක ලිස්සන්නේ නැති ඔය සුපිරි ග්‍රිප් එක ගැන කිව්වා වගේම වැස්සට නොසෙලන ආරක්ෂාවක් දෙනවා. ඉතින් ඒකට හේතුව ඔය වෙට් රෝඩ් එක උනත් නේ හොඳ ග්‍රිප් එකක් දෙන නිසා. ඒ වගේම භයානක වංගුවලදී නේ මේකේ තියෙනවා ඔය ස්ටිෆර් ෂෝල්ඩර් බ්ලොක්ස් විත් ඩයමන්ඩ් ක්ලර්නින් කියලා එකක්. ඒ තාක්ෂණය පාවිච්චි කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ මොනවද ඒ කියලා බැලුවත් දන්නේ. ඒක තමයි ලෝකෙ දියුණු වෙනකොට මේ සිය ටයර් එකත් ඒ දිනු තාක්ෂණයත් එක බද්ධ වෙලා තමයි වට හොඳ ටයර් එකක් දෙන්න මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඉතින් අලුතෙන් අඳුන්නා දෙන ටයර් එක තමයි ඔය මම කිව්වේ සියට් ග්‍රිප් X5 කියන එක. ඒ වගේම මේ පැයෙන් යන්න කලින් මතක් කරනවා අපි කවදත් නේ කැම් බීම ටික රසට කාපු අය. අපි ආසරෑ නිකන් වතුරයි බතුයි වගේ කෑම හදනවට කැමති නෑනේ නේ. ඒකනේ අපි කඩවල් වලින් කන එක සීමා කරලා ගෙදර එකයි බතයි හරි හදාගෙන කන්නේ. හරි. එතකොට විජය නිෂ්පාදන කියලා කියන්නේ අපේ කෑමටික රස කරන මැජික් එක. ඒක ඔයා මම අපි හැමෝම පිළිගන්නවා. දැන් විජේ නිවසින් එන කුරක්කම් පිටිගෙන මතක් කරන්න විශේෂයෙන්ම හැලපයක් තලපයක් වගේ එකක් හදා ගන්නවා නම් ඔයාට 100%ක් ස්වභාවික කුරක්කම් රසය දෙන නේද විජේ කුරක්කම් පිටි පාවිච්චි කරන්න පුළුවන් කියලා මතක් කරනවා. මොකද කරන්නේ සින්දුවකට ගිහිල්ලා ප්‍රවෘත්ති වලට යමුනේ වෙලාවත් එක්ක. ඔව් අපි සින්දුවකට ගිහිල්ලේ වෙලාව තියෙනවා.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති
2: මේකමූ බඳනාගාරයේතු කලාකාරී සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බව පොලිසිය ප්‍රකාශ කළා. ගැටුමින් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලැබු සංඛ්‍යාව 78ක්. මේකේ පුද්ගලින් අතර බඳනාගන්න ධරින් සහ රැඳවුවන් සිටින බවයි පොලිසිය පවසන්නේ. කලාකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා බඳනාගන්න ධරින්ගේ ඉල්ලීම අනුව පොලිස් විශේෂ කාර්ය බලකායන් ධරින් අවශ්‍ය සහාය ලබා දී තිබෙනවා. රැඳවුවන් 700ක් පමණ වෙනත් බඳනාගාර වෙත ආරක්ෂාව සඳහා මාරු කර යැවීමට පියවරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් මීගමු පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ටාසය විමර්ශන සිදු කරනවා.
1: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
2: පෘතුගාලයේ බිහි වූ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු ගැනීමට තීරණය කළා. ඒ මෙවර ලෝක උසලන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරගයේ වටේ ස්පාඤ්ඤයේ සමග පැවති තරගයේ ගෝල 1ට 0ක් ලෙස පරාජය වීම සමගින් ඒ අනුව පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වී ක්‍රීඩා ජීවිතයේ ලෝක උසලන ජයග්‍රහණකින් තොරව අවසන් වීම පිළිබඳව ලෝකෙම අවධානය යොමුණා. ඩලස් නුවර පැවති මෙම තරගයෙන් අතිරේක කාලයේදී මිකෙල් මෙරිනෝ ලබාගත් ගෝලයක් සමග ස්පාඤ්ඤය ජයග්‍රහණය කළා. එහිදී රොනාල්ඩෝ දැඩි ලෙස සංවේදී වෙමින් කඳුළු සලන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 41 වෙනි විහි පසුවෙන් රොනාල්ඩෝ බැලෙන්ඩෝර් සම්මාන පහක්, චැම්පියන්ස් ලීග් කුසලාන පහක් සහ 2016 යුරෝපීය කුසලානය දිනා ගත්තා. ඔහු ලෝක වාර්තාවත් තබමින් ගෝල 976ක් ලබාගෙන තිබෙනවා. ලකන මීලංග ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලකන.

නවයයි විනාඩි 8යි වෙලාව සුබ උදෑසනක් අන්තිම පැය අපි කතා කරන්න විජේ නිෂ්පාදන පැලවත නිෂ්පාදන එතකොට රයිනෝ රූෆින් ඊට පස්සේ RDB බැංකුව සියට ග්‍රිප් X5 ටයර් එක තවමනවාද ෆැඩ්නාව ද ශීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ඒ වගේම තව ගොඩාක් ඒවා හිටියා මාත් එක්ක අනුග්‍රහකයෝ ගොඩාක් ඉන්නවනේ ක්‍රමරාජ නිෂ්පාදන නේද තවකවද ඩෝම මාක්ස් පෙන් හෝල්ඩින්ස් ජාතික ලොතරැයි මණ්ඩලය හරි ඒ එක්කම ආදරණීය ඔබ මේ හැමෝම එක තමයි මම යා ඊළඟ පැයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට එහෙම 15ක් තනිකමක් එහෙම දැනෙන්නේ නැහැ. මොකද මේ පැය තුන ගෙවෙන්නේ නේද? ලංකාවේ විවිධ තැන්වල ඉඳලා මාව අහන ආදරණීය ඔබත් එක්ක. ඉතින් කිසි අඩුපාඩුවක් නැතුව මේ පැය තුනේ මොකක් හරි ඔබට උදේ පාන්දර ගන්න යමක් දෙන්න යම් අදහසක් ගන්න මෝනින් ෂෝ එක අහන අය මොකක් හරි දැනුමක් පුංචි හරි දෙයක් ජීවිතේට එකතු කරගන්න අන්න එහෙම අදහසකින් අහනවා නම් එයාටත් පුළුවන් නැත්නම් ඉතින් ඔය මෙහෙමනේ අපි මේ රේඩියෝ අහලා ජීවිතය හදාගන්නේ නැහැ කිය. ඔව් එහෙම ඇතින්න. ඔව් ඒක හරි. දැන් එහෙම වෙන්න පුළුවන් නේද? එහෙම නැතුව නිකන් රසවින්දනය සඳහා සින්දුවක් අහගෙන ඉන්න ඇතින්න. ඉතින් ඔය කියන ඕනම මේ කැටගරි එකට අයිති පිරිස් මාව අහනවා වෙන්න පුළුවන්. හරි. ඔය පාළුව තනිකම ගැන කිව්වම මට මෙන්න මේක මතක් වෙනවා චීන සමාගම අතිශය සැබෑ මානව රූප මානව රූපී රොබෝ කාන්තාවන් දැන් වෙළඳපොළට නිකුත් කළා තියෙනවා. එතකොට මේ පිරිම් පාර්ශ්වයත් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ මේ අරමුණ තමයි කිසිම වෙලාවක මේක මිලදී ගන්න ඔබව පාවා දීමකට ලක් නොකරන හැම වෙලේම ඔබට පක්ෂපාති. හරි. කොන්දේසි විරහිතව ඔබට ආදරය කරන අන්න එහෙම සහකරුවෙකෝ සහකාරියක් ඔබේ ජීවිතයට ලං කිරීම මේක තමයි මේගොල්ලන්ගේ අරමුණ කියලා කියන්නේ. මේගොල්ලන්ට ව්‍යාපාරික අරමුණක් තිබුණත් බලන්න මේගොල්ලෝ අපි කියන්නේ හිතලා තියෙන තරම චීන සමාගම දැන් ඇත්තනේ. මොකද දැන් ඉන්න මේ අපිට මේ මෙහෙම හම්බෙන ඔය මානසින් උසස්සයි කියන මිනිසුන් අතරේ නේද අපිට අවංක අය හම්බෙන්නේ නැහැ. පක්ෂපාති අය හම්බෙන්නේ නැහැ. කොන්දේසි විරහිතව අපිට ආදරය කරන අය හම්බෙන්නේ නැහැ. දැන් ඒකත් අපිට හොයන්න වෙලා තියෙන්නේ රොබෝ කෙනෙක්ගෙන්. ලෝකේ කොච්චර නරක තැනකට ගිහිල්ලාද කියලා තේරුණානේ. ඔයත් එක්ක ඔයත් ආදරෙන් ඉන්නවා කියලා කියවුවයි දැන් කොච්චර වෙනස් වෙලාද. ඔයාලා පක්ෂපාතී බව අර මූණට නෙමෙයි ඔයා නැති තැන කොච්චර දුරට ඔයාගේ නේද? ඔයාගේ ගෞරවය රකින්නවාද? එහෙම නෑනේ ඇත්තටම. මේ ඉන්නවා මේ වෙනස් වෙනවා. ආස වගේ සමානලාවට. අන්න එහෙම නොවන කෙනෙක් තමයි මේ ඔයාට මානව රූපී රොබෝ කෙනෙක් අරහ ලැබෙන්නේ. පොඩි ගාණක් වියදම් කරත් හොඳ නැද්ද? ඔයාගේ දුක සැප බෙදා ගන්න. මේකේ තියෙන නරක පැත්ත අල්ලගන්න එපා. මං කියන්නේ ඒ ඔක්කොම උනත් එයා ඇත්ත මිනිස්සෙක් නෙවෙයිනේ. හැබැයි ඇත්ත මිනිස්සෙක්ගෙන් අපිට මේක හම්බෙලා නැහනේ. අවංකවම හිතලා බලන්න. එහෙම ඉන්නවනේ. ඔයා හිතනවා නම් ඔයාට හරියටම 100%ක් පක්ෂයි කියලා ඔයා එක්ක ඉන්න අය නෑනේ මිත්‍රයා. එහෙම පක්ෂ නැහනේ. ඒ ව්‍යාජ බවක් නෙ පෙන්නන්නේ පොඩි අව්‍යාජ කෙනෙක් නෙ අපිට ඕනේ නේ. එයා ඔයා ඉස්සරහා මවපු එකක් නෙ තියෙන්නේ. ඇත්ත නෙමෙයි ඉද මම මේ කියන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. බොරුවට ආදරෙයි අනේ ඔයා මගේ පණ වගේ මගේ හුස්ම වගේ මට වානිතුව බෑ කියන කී දෙනෙක් අපිට එහෙම බොරු කරලා තියෙනවද? මේ මොනවද මේ නෑ ඇත්තට මේ මානව රූපී මේ රොබෝ හදලා තියෙන්නේ අන්නේ කියන මිනිස්සුන්ට මගහැරෙන තමයි කෙනෙකුට දෙන්න බැරි දේවල් ටික ෂෙයා කරගන්න. ඉතින් එතනට ගිහිල්ලා තියෙන දැන් මේ රවට්ටන්නේ නැති මිනිස්සුන් හොයාගන්න අපිට රොබෝ කෙනෙක්ගේ සපෝට් එක ගන්න වෙලා. ප්ලීස් මේ රොබෝ ලගින්වත් අනේද අපිට ඒ බලාපොරොත්තු වෙන මෙව්ව එක ලැබේවා. මේ පැය පටන් ගන්නකොට මට තියෙන හැම බලාපොරොත්තුවක් සල්ලි තියනවා නම් ඔන්න ගන්න.

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. සක්කුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: Zone Green Life Plantation Private Limited I'm going to live a new green life
0: මානවීය ප්‍රීමිය

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට පළඳින්න.
1: ටේකියා සුරකිමු මගතොට.
4: නවය විනාඩි 21යි වෙලාව. අපි අලුත් පැයකට ඇවිල්ලා තින්නේ. මේ පැයට එනකොටත් මම ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාට ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන අදහසක් තියෙනව නේද? ඒ කියන්නේ මීට කාලයකට කලින් තව මේක අරගෙන පාවිච්චි කරා. හැබැයි ඒක ඇක්ටිව් ප්ලස් තව ටිකක් වැඩි දියුණු කරලා තියෙනවා. ඒ නිසා අලුත්ම රුපියල් 1920ට ඔයාට හඳුන්වා දෙන ඇක්ටිව් ප්ලස් එක පොඩක් ට්‍රයි කරලා බලන්න. මොකද ඒ කාලේ ඉඳන් ඔයාට ඔය දැන් සමහර ඉන්න ඔය තෙල් එක උනත් මේ දැන් දනිස්ස රිදෙන වෙලාවට විතරයි ගන්න. ඊට පස්සේ ආයේ තෙල් බෝතලේ හොයාගන්නත් නෑ. දනිස්ස සමාරුව කොහෙන් ගියාද නෑ. හරි. ආයි පොඩ්ඩක් මොකක් හරි වෙලා ආයි එනකොට නෑ ආයි හොයනවා තෙල් බෝතලේ. එහෙම නෙමෙයි. මේ තෙල් එකක් නෙමෙයි මේක. සමා වෙන්නේ මේක තෙල් එකක් නෙවෙයි. මේ ඔය කියන ඇක්ටිව් ප්ලස් එක ඔත ෂීල්ඩ් එක හොයනවා. තෙල් එකක් නෙමෙයි. මේක තෙල් ගෑ වගේ අර තැන් තැන් වල ගෑ. එහෙම තෙල් ගාපු අගක්වත් නෑ ඉතින් ආයි. තෙල් කියලා කිව්වම නම් ගෑවම හැමතැනම ගෑවෙනවා. ගඳයි ප්‍රශ්න මිනිස්සුන්ට පේනවා ඔය ටිකනේ. ඇක්ටිව් ප්ලස් එක ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඉතින් කාර්යාලවල වැඩ කරන අයට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යෝග සහ යෝගිතා ලෝලීන්ට එවගේම තමයි සන්ධි වේදනා වලින් පෙළෙන ගෘහණියන්ට ශල්‍ය කර්ම වලින් පස්සේ සුවය ලබන අයට වයස අවුරුදු 40ට වැඩි අයට 40ට වැඩි අයට තරන්නේ 18 ඉඳන් මේක පුළුවන්. හරි. දැන් සාමාන්‍යයෙන් අර වයසට යනකොට එන පොඩි නේද එහෙම ශාරීරික අපහසුතාවයන් ටිකක් තියෙනවනේ ඒ ටිකටත් මේක හොඳයි කියලා කිව්වේ. ආතරයිටිස් වගේ ඉතින් විද්‍යාත්මකව ඔප්පු කරලා තිනෝ ෆෙඩ්නා පර්යේෂණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමග සහයෝගයෙන් නිෂ්පාදනය කරලා තියෙන මේක. ඉතින් ස්වභාවික අමුද්‍රව්‍යයන් මේක විශේෂයෙන් කියන්න ඕනේ කිසිම දෙයක් ඔයාගේ ශරීරයට අහිතකර දේවල් එකතු කරලා නෑ මේ ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකේ. හරි. ඒ නිසා මේක පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රසන්න සුවඳක් තියෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සාතික කළ තමයි මේ නිෂ්පාදනය ඔයාගේ අතට එවන්නේ. කෝල් කළා මෙන්න මේ නම්බරෙන් ගෙන්න ගන්න පුළුවන්. 0775-60-330 කියන නම්බරකින්. එහෙම නැත්නම් දිවයිනපුරා තියෙන ෆාමසි වලින් මේ සුපිරි වෙළඳ සැල් වලින් මේක ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් කාට හරි ඔයා දන්න කියන කෙනෙක් හරි ඉන්නවනම් මේ සන්ධි වේදනා නිසා දුක් විඳින කෙනෙක් අන්න එයාට මේක හඳුන්වලා දෙන්න කියන්න. රුපියල් 1920ට සියලු වේදනාවන් වලට සහනය දෙන ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. මතකයිනේ? සුව කිරීමේ බලපෑම රෝග ලක්ෂණ වලට වගේම වේදනාවේ මූලික හේතුවට පවා ප්‍රතිකාර කරනවා. අන්න ඒකයි මේකේ තියෙන වටිනාකම. ඉතින් මතක් කරේ ඔත ෂීල්ඩ් කියන්නේ. ඒ වගේම ක්‍රිමිරාජ නිෂ්පාදන කියලා කොහොම බඩේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනනම් දැන් බඩට ඔත ෂීල්ඩ් ගාලා හරියන්නේ නැහැ. ඒ වගේ ලාවට අපි දන්නවා ක්‍රිමිරාජ තමයි නිෂ්පාදනේ. ක්‍රිමිරාජ නිවසින් නේන ක්‍රිමිරාජ කරල් ගුලි. ඉතින් මේක දෙහිය මුල්ටියක් එහෙම දාලා ඒ කාලේ ඉඳලා පොඩි කාලේ ඉඳන් මට මතකයි අපිටත් ගෙවල් වල ඔයාලත් එහෙම එක්ස්පීරියන්ස් එක. අදලත් මේවා අවුරුදු 70ක් තිස්සේ ආවස්සට ගියත් ඒවැ ප්‍රොඩක්ට් එකේ ක්වලිටි එක වැඩි වෙලා මිසක් අඩුවක් වෙලා නැහැ. ඉක්මනට ඒකින් සුවයක් සහනයක් ලැබෙනවා. ඒ ක්‍රිමිරාජ ගැන මතක් කරේ. ඉතින් කුරුලෑ සුවය, ඒ වගේම වැල්මි පැණිය, ඒ වගේම හන්දි තෛලය වගේ ගොඩාක් දේවල් නිෂ්පාදනය තියෙනවා. ඉතින් ඒ නිසා චුට්ටක් ඒ ගැන මට මතක් කරේ. අයිඩියා එකක් තියාගන්න. RDB නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. ඒ වගේ සල්ලි වලට හොඳම සුරක්ෂිතම නේද තැන්පතු ක්‍රමය තමයි මේක. FD වලට මේ දවස්වල දෙන රේට් එක ගැන අනිත් බැංකුත් එක්ක සංසන්දනය කරලා බලන්න මේක කොහොමද මේක කොහොමද කියලා. හොඳම රේට් එක දෙන්නේ RDB බැංකුව. ඉතින් ඒකයි කොහේ බැලුවත් ඒක හරියටම හරි. ඉතින් හරි ආයි හිතන්න දෙයක් නැහැ. විශ්වාසයෙන් කියන්නේ RDB එකට කෝල් කරලා බැලුවක් කමන්නේ. ළඟම තියෙන බ්‍රාන්ච් එකට යන්න. හැම ටවුන් එකකම බ්‍රාන්ච් එකක් තියෙනවා. ඊයේ මං කිව්වා පොතුවිල් අලුත් බ්‍රාන්ච් එක. පොතුවිල් බ්‍රාන්ච් එක වුණත් ටිකක් ලස්සනට දැන් තිබුණ බ්‍රාන්ච් එකට වැඩිය ටිකක් වැඩි දියුණු කරලා පහකින් නේ. ඊට පස්සේ ඒ ස්පේස් එක ගිහිල්ලා වැඩ කරගෙන තියෙන ඉඩකඩ ඊට පස්සේ කවුන්ටර්ස් ඒ ආකර්ශනීය පෙනුමක් එක්ක දැන් ඔන්න අලුත් කරලා තියෙනවා ඒ පොතුවිල් බ්‍රාන්ච් එක. හරි. 9:26 සින්දුව කාලෙම වෙනන් ගිහිල්ලා

0: පහෙන් අනු තුනයි දශම හතෙන් ලක්හට ලක්කාවටම ලක්හන පෙරනෝවරු
1: නවයයි විනාඩි තිහයි වෙලාව ශාතික ොතරයි මන්ලේ ඒගත ටිකට් එකේ වාසනාවන්ත අංගටික බලලි වුණේ ඔයා දිනලනං ප්‍රශ්නයක්නෑ දින්නේ නෑ කියලා අතාරින්නේ පාදතු රුපියල් 40කින් නේද ජීවිතේ වෙනස් කරගන්න වාසනාව ගැන වඩතිර විශ්වාසය අඩු කරගන්න එපා කියලා මතක් කරනවා ධනු ලග්නයේ සහිතව සුබ දවසක් ලොතරැයි මේ දවසේ දිනුම් මැදලා වාසනාවන්ත ප්‍රතිඵලයේ තියෙනවා ධනු ලග්නයේ අංක 11 අංක 22 සහ අංක 45 එවැගේම W අක්ෂරයත් එක්ක ජය ලොතරැයි අංක 0 අංක 9 අංක 1 සහ අංක 4 අද සම්පත ගත්තනම් බලන්න අංක පේලියක් තියෙනවා මෙන්න මෙහෙම 04 04 පහ 04 D අක්ෂරයත් එක්ක හදාන ලොතරැයිය වෘෂභ ලග්නයත් එක්ක අංක 16 අංක 20 අංක 28 අංක 46 ධන නිදානේ I අක්ෂරයත් එක්ක අංක 5 අංක 13 අංක 52 සහ අංක 74 එවැගේම B අක්ෂරයත් එක්ක මෙගා පව ලොතරැයි ප්‍රතිඵලයේ තියෙන්නේ B අකුර ඉස්සරහන් තියෙන්නේ ප්‍රසාද අංක අංක 6 ජයග්‍රහ අංක අංක 37 අංක 50 අංක 62 සහ අංක 63 එවැගේම ඉසෙඩ් අක්ෂරයත් එක්ක ජයග්‍රහ අංක අංක 8 අංක 35 අංක 41 සහ අංක 49 එවැගේම D අක්ෂරය සහිතව මහජන සම්පත ලොතරැයි ප්‍රතිඵලයේ අංක 3 අංක 9 අංක 5 අංක 0 අංක 0 සහ අංක 4 ජයග්‍රහයි ප්‍රතිඵලයේ බවට පත් වුණා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්නවා කියලා කියනවා දන්නවා. ඔයාට දිනුමක් තියෙයි සමහර විට නැති වෙයි. හැබැයි ඔයා රටේ සංවර්ධනයේට දායකත්වයකුත් දීලා වදන්නවා අරමුදල් ගණනාවක් සරිකරන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. ඉතින් රුපියල් 40කින් ඔයාට රටේ සංවර්ධනයේට දායක වෙන්න පුළුවන්කමක් ලැබුණා කියන එක කොහොමද? ඒක වෙනම විදිහ එකක් නේ. මං එහෙම කියන්න හේතුව තමයි නේද? මොකද ජාතික ලොතරැයි මණ්ඩලය දැන් මේ කාලේ ඔය මේ අර අපි ඩෙංගු ගැන කතා කරේ. ඩෙංගු ගැන කතා කරන එකට මං එන්නම් ඊට කලින් කියන්න. ඔය දන්නවා ලංකාවේ ගොඩාක් තැන්වලදී අරමුදල් ගණනාවක් වෙනුවෙන් හයිය සපෝට් එක දෙනවා ඔයාගේ රුපියල් 40. රජයේ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවා අරමුදල, තව මොනවාද සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදලටත් දෙනවා, ශ්‍රම වාසනා අරමුදල. ඊට පස්සේ ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන සපෝට් එක ඍජුවම දෙනවා. ඒ වගේම තමයි ඩෙංගු මර්ධන ක්‍රියාන්විතයේදී නේ කැලි කසල ඉවත් කිරීම සඳහා ඒ කසල බඳුන් ප්‍රධානයන් සිද්ධ වෙනවා. මේ දවස්වල පළාත් පාලන ආයතන සියල්ල එක්කම කටයුත්ත ඉතාම සාර්ථකව සිද්ධ වෙනවා. නගරාධිපතිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, නේ කොමසාරිස්වරු, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සහ සසුන් නිලධාරීන් එකතු වෙලා මේ කටයුත්ත සාර්ථකව කරගෙන යනවා. ඒ කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ටිකට් එකක් දිනුම් ඇදීමට දාලා ඒ දිනුම ඕගලන්ට දෙනවද නැද්ද කියලා තීරණය කරන තැනම නෙමෙයි. තව ගොඩාක් දේවල් කරන තැනක්. 9යි විනාඩි 33යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

නවයයි විනාඩි 39යි වෙලාව. අපි පොඩි වෙලාවයි තියෙන අපිට. තව විනාඩි 20ක් විතර තියෙන්නේ. ගොඩාක් දේවල් තියෙනවා කතා කරනවා නම්. මොකද කරන්නේ අපි කතා කරමුනේ. හරි. දැන් ඔයාට මතකද මෙන්න මෙහෙම එකක්. මම මේ කියන්න යන්නේ මේ අෆ්ගනිස්තානයේ එක්තරා තාත්තා කෙනෙක් ආශ්‍රයෙන් ලියවුණු ලිපියක සඳහනක් ගමට වෛද්‍යවරයෙක් නැති ගමක ඉපදුණු පුංචි දරුවෝ තුන්දෙනෙක් දුවල තුන්දෙනෙක්ගේ ජීවිතේ මහා ලොකු බලාපොරොත්තුවක් එක්ක ඉදිරියට අරගෙන යන තාත්තා කෙනෙක් තබපු යම්කිසි කොහේ හරි තැනක තියපු සටහනක් තමයි මට මේ හම්බෙන්නේ. මේක අෆ්ගනිස්තානයේ පක්ටිකා කියන ප්‍රාන්තයේ ජීවත් වෙන මියා ඛාන් කියන ආදරණීය පියාගේ සටහනක්. එයා කියනවා මෙන්න මෙහෙම එකක්. අපේ මුළු ගමටම කාන්තා වෛද්‍යවරියන් කිසිවෙක් නැහැ. ඉතින් මගේ දුව රෝසයි අපේ ගමේ පළමු වෛද්‍යවරිය වෙනවා දැකීම තමයි මගේ එකම ප්‍රාර්ථනාව. පොතපතේ අකුරු කියවන්න තරම් මට හැකියාවක් නැහැ. මට අකුරුත් ලියන්න බෑ. හැබැයි මගේ තියෙන ලොකුම ආශාව තමයි මගේ දුව මේ ගමේ පළවෙනි වෛද්‍යවරිය වෙනවා දකින එක. එතකොට ගමට විතරක් නෙමෙයි එයාට පුළුවන් වෙයි රටටම සේවයක් කරන්න. ඉතින් මෙයා මේ තියපු සටහන එහෙම නැත්තම් මේ කරපු අදහස් දැක්වීම ටිකක් සංවේදී ස්වරූපයෙන් සමාජයේ සමාජ මාධ්‍ය තුල කතා වෙනවා මම දැක්ක. ඉතින් මෙයා කාන්ට කිසිම දවසක විධිමත් අධ්‍යාපනයක් ලැබිලා නැහැ. හැබැයි එයාගේ එකම සිහිනය වෙන්නේ නේ තමන්ගේ දුවට හොඳ අධ්‍යාපනයක් දීලා රටට වැඩදායි චරිතයක් බවට පත් කරන එක. මට මේක මෙන්න මේ සිදුවීම එක්ක මතක් වෙනවා සේකරයන් අපේ මහගම සේකර මහත්තයා මේ ප්‍රබුද්ධ වලට ලියපු මේ අම්මා කියන පද්‍යපිලේ තියෙන අර එක තැනක මේ අර ඔබ මේ ඔබ දෙදන නිල් උඳු පියලි මත කියන මේ එකේ එක තැනක නෝ නේද චුට්ටක් මතක් කරන්න ඔයාටත් පුළුවන් මම හිතන්නේ මේ උයා උදේන් නැගිට කඩයප්පන් තබාතේ කඩෙහි ලබායින් ලැබෙන සුළු වට්ටමුණ ජංගියන් දු අම්මා ඔබේ ඊට පස්සේ නෝ ගල්වා ඉසෙහි තෙල් යහමින් එල්ලා කරෙහි පංචායුදය අල්ලාගෙන අතින් මා පාසලට එක්ක ගිය අකුරු නූගත් අම්මා ඔබේ. ඉතින් එහෙම තමයි අම්මලා තාත්තලා කියලා කියන්නේ නේද? එයා ලැබුව අධ්‍යාපනයේ රෙඩි යමක් අපිට දෙන්න උත්සාහ කරන අය. ඉතින් මියා ඛාන් කියන්නේ එහෙම තාත්තා කෙනෙක්. එහෙම තාත්තලා කොච්චර අපිට තාත්තලා අම්මලා මේ සමාජේ හම්බෙනවද? අකුරක් බෑ. හැබැයි තමන්ගේ දුව පුතා ලෝකෙ උඩම ඉන්නවා, ඉහළම ඉන්නවා.

0: නවයයි විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
7: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
8: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
7: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
8: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් දර ඕල් ඉස් යුවර්ස්.
9: Why? B.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: ලුකයා මාරේ වෙනනේ ඌනේ ඩොක්කි ගිවානේ මඩ මෙමරි ලොස් කීලා
3: මෙමරි ලොස්
2: කවුද ඩොක්ටර්
3: යාරු සුන්නදේ
2: මම කිරිතේ බුන්නේ අයියා සීනි වෙලනේ මුකුත් අතපය වෙඩකරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
4: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න
5: Evening Drive with Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ලකන්ඩ රේඩියෝ ITN
3: රයිට්. එහෙනම් උදේ 10යි වෙන තව විනාඩි 10ක් තියෙනවා යන්නක්නේ. යන්න කලින් මතක් කරන කොහොමද විශ්වවිද්‍යාල වැඩ ටික ෂේප් එකේ පටන් අරන් කරගෙන යනවනේ. අද ජූලි 7යි. හරි, ජූලි 7යි. එතකොට මොනවද දැන් අද අඟහරුවාදානේ. සතිය සාමාන්‍යයෙන් දැන් ඊ වැඩ ටික පටන් ගන්න කාලය මෙව්ව කරා වැය කළා දැම්මා. අද දැන් වැඩ ටික කරන් යන්න තියෙන එහෙමද. හරි, අඟහරුවාද දවසක්. දැන් මම දැක්ක මෙන්න මේ ලස්සන කතාවක් තියෙන මෙන්න මෙහෙම එකක්. ඔය ඔෆිස් වල තනතුරු එහෙම දරන අයට ඔබේ තනතුර తాවකාලිකයි. හැබැයි තනතුරේදී ඔබ අතින් අනිත් අයට කරන සැලකිලි සහ නේද සිත් රිදවීම් ඒ වගේ දේවල් සදාකාලිකයි කියලා. තනතුරු తాවකාලිකයි මිත්‍රයා. තනතුරෙන් කරන දේවල් නේද සලකපු හැටි සදාකාලිකයි. ඒ දේ නිසා මේ තනතුරු වල ඉන්න අය චුට්ටක් අහන් ඉන්නා නම් වඩා මේක මේ ඔලුවට ගන්න ඇත්තද. ඔය එමයක් තියෙනවා තමයි නේද. මං අරයට මේ ගැබලි කෙල්ලියක් දැම්මා. අරේ ප්‍රොමෝෂන් එක දුන්නේ නැහැ. ෆයින් එකක් ගැහුවා. මාසෙ පඩියෙන් මෙච්චරක් අඩු කරා. මේ එහෙම තියෙනවා රයිට්. මම මතක තියාගන්න ඕනේ මොකද තනතුර తాවකාලිකයි. හරි, කරමු කියෝ දේවා සදාකාලිකයි. ඒවා එනකොට රිටර්න් කොහොම ඒද දන්නේ නැහැ නේ. යන්න කලින් මේ ඩෝම ගැන කතා කරන්න. මාක්ස්පෙන් ගෲප් එකට පොඩ්ඩක් මේ දවස්වල මේ අලුත් අය ගන්න ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙලට අපි සපෝට් එකක් දෙන්න ඕනේ නේ. මොකද මාක්ස්පෙන් ගෲප් එක කියලා කියන්නේ දවසින් දවස ලංකාවේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු පුළුල් කරන තැනක්. ඉතින් මේ දවස්වල සේල්ස් ටීම් එකට ඒ වගේම පුහුණු කාර්මික ශිල්පීන් එයාවත් ගන්නවා. ඉතින් ඒ අයට හොඳ අවස්ථාවක්. මොකද මේ අපි අහගෙන ඉන්න හොඳ අවස්ථාවක්. ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ලැබෙනවා කියලා කියන්නේ ලංකාවේ සුපිරි කම්පැනියක්. ඉතින් ආයෙ අහන්න දෙයක් නැහැ. සියලු පහසුකම් සහිතව ආකර්ෂණීය වැටුප් සහිතව නේද නිවාඩුත් ඒ අවශ්‍ය කරන විදියට. එහෙමයි කියලා හැමදාම නිවාඩු ගන්න හදන්න එපා. මම කියන්නේ සතියේ එක දවසක් නේ වටේ නිවාඩුවක් තියෙනවනේ. ඒ අරින්න අනිකුත් දවස් හැම දවසකම වැඩ කරනවා කියලා කියනකොට හොඳ සැලරියක් හම්බ වෙනවා. ඉතින් මාක්ස්මන් ගෲප් එක ගැන කිව්වේ ඒ සේවකයෙක් විදියට සම්බන්ධ වෙනවා නම් ව්‍යවසායකයෙක් විදියට සම්බන්ධ වෙනවා නම් ඒත් ඒගොල්ලෝ කියලා තියෙනවා ඔයාට එන්න කියලා. ඒගොල්ලොත් එක කතා කරලා නේ අලුත් විදිය බිස්නස් එකක් පටන් ගන්න. මූල්‍ය පහසුකම් ගැන හිතන්න එපා. ඔයාගේ අතේ සල්ලි නැහැ කියලා එහෙම සතපහක් කතා කරන්නකෝ මාක්ස්මන් ගෲප් එකට. ඒගොල්ලෝ කියයි කොහොමද මේ මූල්‍ය ආයතනත් එක්ක සම්බන්ධීකරණය කරගෙන ඒ වැඩේ කරගන්නේ කියලා. අන්න එතනටත් ඒ අවශ්‍ය කරන උපදේශන සේවාවත් ඒගොල්ලෝ සපේනවා. හරි, 011-7679-579. හරි, ඒ වගේ මතක් කරනවා පැලොත් නිෂ්පාදන ගැන මං කිව්වනේ. අයිස්ක්‍රීම් ගැන කියනවා වර්ග කීපයකින් වට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අයිස්ක්‍රීම් කියලා කිව්වම පොඩි අය චොක්ලට් ස්ට්‍රෝබෙරි වගේ වල කැමති. ඊට පස්සේ වැනිලා අයිස්ක්‍රීම් එක ඒවා ඉතින් කාලත් එපා වෙලා වගේ එකක් ඔළුවේ තියෙනවා. හැබැයි ඔයාලට පුළුවන්කමක් තියෙනවා ඉතින් එහාට ගිහලා බ්ලූබෙරි බටර් ස්කොච් නේ ඊට පස්සේ බනාන වගේ ෆ්ලේවර්ස් වලට යන්න. ඒ පැලොත් අයිස්ක්‍රීම් ගැන මතක් කරේ. විජේ නිෂ්පාදන කැම රස කරන නේද ඔයා මම අපි කවදාවත් ආදරය කරන කැමටික රසකන නිෂ්පාදනය. මොකද ලංකාවේ කුළුබඩු නම් ඕන තරම් තියෙනවා. ඒ සුපර් මාකට් එකේම එහෙම ගියාම රාක්ක පිරෙන්න තියෙනවා. හැබැයි කැම එක රස වෙන්නේ නැහෙනි. නිකන් වතුරයි බතුයි වගේ. දැම්මට පස්සේ මිලෝ රහක් නෑ. ගං වතුරයි බතුයි වගේ. හරි, ඉතින් ඒ නිසා තමයි විජේ නිෂ්පාදන ගැන මතක් කරේ. විජේ නිවසින් ගැන නිෂ්පාදන ගොඩක් තියෙනවා. දැන් නූඩල්ස්, කුරක් අම්පිරි, පාපඩම්, ලුණු, තුන පහ ඒ හැමදේම තියෙනවා. ඒ නිසා වට කැමති විදියට ගන්න පුළුවන්. RDB බැංකුව ගැන කිව්වා. ඉතින් කාර්යක්ෂම සුවදශීලී සේවාවක් එක RDB කණ්ඩායමට මුණ ගැහෙන්න පුළුවන්කමක් තියෙනවා. FD එකට හොඳම පොලි දෙන්නේ ඒගොල්ලෝ මේ දවස්වල වැඩිම පොලියක් දෙනවා. ඉතින් ඒ නිසා RDB එකට කතා කරන්න ඔයගේ සල්ලි පරිස්සමට තියන්න හොඳම තැන RDB. සිය ටයර් එක ගැන මතක් කරානේ. ග්‍රිප් X5 කියන ටයර් එක, ඒ වගේම සූම් 5 කියන X5 කියන ටයර් එක. එතකොට මේ ටයර් දෙකම ඔයාලට පුළුවන් කමක් තියෙනවා බයික් එක ස්කූටර් එක වෙන්න පුළුවන්. ඔයාගේ ගමන පහසු කරනවා. යගේ පරිස්සම මේ ඔක්කොම හොඳයි. මොකද ඒගොල්ලෝ ඉහළම තාක්ෂණයට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔය කෙලින් ධාවනයේ ස්ට්‍රේට් ඩ්‍රයිව් එකදී එහෙම හරි පරිස්සම්. ග්‍රිප් එක හොඳයි. එතකොට ත්‍රෙඩින් සිස්ටම් එක නිසා මේ ටයර් එක ගෙවෙන්නේ එක්ස්ට්‍රා මයිලේජ් එකක්. මේ හැම දෙයක්ම අනිත් ටයර් එක ගත්තම මාකට් එකේ සංසන්දනය කරලා බලනකොට සිය ටයර් එක තමයි හොඳම නෙක්ස් ලෙවල් තියෙන්නේ. ඉතින් සා 100 ටයර් වාහනවල පාවිච්චි කරන මේ කතාව දන්නෝ. එතරම් සමහරු එන්නේ කෙලින්ම 100 ටයර් එක හොයාගෙන. මොකද අපි දැන් අපි කියනෝනේ අර ටයර් මේ ටයර් මෙහෙම මෙහෙම කියලා අපි හැමතිස්සෙම කම්පෙයා කරනෝනේ. කම්පෙයා කරන කොටත් මාකට් එකේ මෑත කාලේ ඔප්පු කරලා තියෙනවා හොඳම හොඳම හොඳම ටයර් එක. මොකද්ද මොකද්ද 100 ටයර් එක කියලා. සියට් ඒජන්ට් කෙනෙක් හම්බෙන්න, ඔයාලට හොඳ ටයර් එකක් ගන්න, ඔයාගේ අවශ්‍ය කරන සයිස් එකෙන් තියෙනවා මාකට් එකේ. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙනම් මිතුරනේ, ජූලි 7යි දවස් ඉවරයි. කීගෙන්න පරිස්සමට දවස් ඉවරයි කිව්වේ මට. හෙට උදේ 7ට හම්බෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති වැල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි වැල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කෙටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි බෙට් ඇන්ඩ් රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
0: දශක
4: හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: দশম পাহা অনুতনায় দশম হাতা লাখান্ড রেডিও ITN সেভে শ্রীলঙ্কা হান্ড
1: উদে 10 বিনাডি খায়
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීක අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
1: මොහොත ප්‍රදේශ කිහිපයක් අලුවන බව කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කන්කසන්තුරේ සිට මන්දාරම හරහා පුතුලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවනවා. දිවින වටා සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කන්කසන්තුරේ සිට මන්දාරම හරහා පුතුලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 65ක් දක්වා ඉහළ යා හැකියි. හලවත සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙල්ලට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල මුහුදිරළ උස මීටර 2.25 පමණ ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. නේටෝ සංවිධානයෙන් ගුවන් ආරක්ෂණ පද්ධති ඉල්ලා සිටීමට යුක්‍රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ රුසියාව කියව් අගනුවරට එල්ල කළ දැවැන්ත මිසයිල් ප්‍රහාර මාලාවට ප්‍රතිචාරයක් ලෙසේ. තුර්කියේ අන්කාරාහි පැවතෙන නේටෝ සමුළුව අරමුණු කරගනිමින් යුක්‍රේනයේ ජනාධිපතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. රුසියාව එල්ල කළ බැලස්ටික් මිසයිල් සහ ප්‍රහාරක ඩ්‍රෝන් යානා 100 ගණනක් මැඩ පැවතීමට තරම් ප්‍රමාණවත් මිසයිල් යුක්‍රේනයේ සතුව නැතැයි වොලොඩිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා. බටින රටවල් සතුව ඇති ගුවන් ආරක්ෂක පද්ධති තවදුරටත් ගබඩාවල නොතබා යුක්‍රේන වැසියන් බේරා ගැනීම සඳහා කඩිනමින් ලබා දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. නේටෝ සමුළුව අතරතුර යුක්‍රේන ජනාධිපතිවරයා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී යුද ආධාර පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විදේශ මාධ්‍ය සඳහන් කළා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට බලාපොරොත්තු වන
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RG හිස්තැනක් ITN S ලෙස ටයිප් කර

0: ITN රටට වග කියන රේඩියෝව
1: උදේ 10යි විනාඩි 5යි
0: රීතා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් මේක අපව

සුබෝදෑසනක්. උදේ 10යි විනාඩි 9යි. ඔයා මාව හගෙන ඉන්න වෙලාව. උදේ 10 වෙනකම් මං ආවා වෙනද වගේම හරිම වෙලාවට හાર્ට් බීට් එක. ඔයාට 10 ඉඳලා දවල් 1 වෙනකම් අහගෙන ඉන්න පුළුවන් මාව. ලස්සනම සින්දු ගොඩාක් අරගෙන අවිලා තිනවද? ඔන්න මං පස්සේ දුන්නේ නෑ කියලා කියන්න ඔට්ටු නෑ. ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න

කලින් මං ඔයාගෙන් දෙයක් අහන්නද? හරිද? ඔයා දැන් මොනාහරි දැන් ජීවත් වෙන්න අපි ගොඩක් දේවල් කරනවනේ. එහෙන් ඔයා මොනාහරි දෙයක් ලස්සනට පටන් අරගෙන මොලේ ඉඳලා කරගෙන යනකොට මොනාහරි දෙයක් නිසා ඒක වැරදිලා දිනවද? එහෙම නැතුව මොනාහරි දෙයක් කරගෙන යනකොට දැන් මට ඇති මේක හරියන්නේ නැහැ කියලා හිතලා දිනවද? එහෙම හිතලා තියෙන්න පුළුවන් නේද? මටත් හිතෙලා තියෙනවා සමහර දේවල් කරගෙන යනකොට අයියෝ මට මේක බැරිද මට තේරෙන්නේ නැද්ද එහෙම දේවල් හිතනවනේ. ඔයාටත් අනිවාර්යයෙන් මෙහෙම දේවල් හිතනවා ඇති. එහෙනම් ඔයා මේ කතාව අහන්නකෝ. ඔයා දන්නවද ලෝකේ දැන් එක කම්පැනි එකක් තියෙනවා. එයා මුලින්ම කම්පැනි එකේ ෆෝන් එකක් හඳුනලා දෙනවා ෆයර් කියලා. ඒක මුලින්ම හඳුනලා දෙන ෆෝන් එක ඒගොල්ලන්ගේ ලොන්ච් කරාට පස්සේ ෆේල් වෙනවා ඒ ප්‍රොජෙක්ට් එකම. පස්සේ ගේම් ඔන් කියලා ගේම් එකක් හඳුන්වලා දෙනවා. ඒක ලොන්ච් කරනවා. ඒක ෆේල් වෙනවා. ඊට පස්සේ වොලට් කියලා ඩිජිටල් වොලට් එකක් හඳුන්වලා දෙනවා. ඒකත් ලොන්ච් කරාට පස්සේ ෆේල් වෙලා යනවා. බුකින් සයිට් එකක් මේ විදිහට හඳුන්වලා දෙනවා. ඒකත් ඒ විදිහටම ෆේල් වෙනවා. මේ වගේ අවුරුදු 12ක් ඇතුළත ප්‍රොජෙක්ට් 30ක් ෆේල් වෙලා යනවා. ආයි දන්නකෝ. එතකොට මේ වගේ දෙයක් වුණහම කාටද ඉතින් දරා ගන්න පුළුවන් වෙන්නේ? හැබැයි මේ කම්පැනි එකේ අයිතිකාරයා එහෙම වැටුන්නේ නැහැ. ලේසි වෙන්නේ ආව වටන්න. මේක ලොස් කම්පැනි එකක් කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. හැබැයි මේක ලොස් කම්පැනි එකක් නෙවෙයි. අවුරුදු 5ක් ඇතුළත දැන් අවුරුදු ලෝකයේ 5වෙනියටම තියෙන ලොකුම කම්පැනි එක තමයි මේ ඇමසන්. මිලියන 2.5ක වටිනාකමක් තියෙන ලෝකයේ වැඩිම ආදායමක් තියෙන තැනක්. ඇමසන් මෙතරම් සක්සස් වුණේ ඒ තරම්ම අවුරුදු 12ක් ඇතුළත ප්‍රොජෙක්ට් 30ක් ෆේල් වුණාට පස්සේ. ඉතින් ඔයාටත් පුළුවන් නේ ඔයාගේ ජීවිතයේ සමහර දේවල් වැරදෙනවා, පෙරදෙනවා, නවතිනවා ඇති. හැබැයි මේ හැමදේම කොහොම හරි දවසක හරි යනවා, හරිද? ඉතින් කොහොම හරි ඔයාට තියෙන්නේ ඒ උත්සාහය අත්හරින්න නැතුව දිගටම වැඩ ටික කරගෙන යන්න. එතකොට පොඩ්ඩක් මේ කතාව මතක් කරගන්නක ඒ වගේ හිතුන වෙලාවක හේම, හරිද? ඉතින් ඔයාට පුළුවන් ලස්සන සින්දු අහනකම කතා අහන්න. දවල් එක වෙනකන් හાર્ට් බීට් එක පැත්තට ඉක්මනට එන්න 07.03.93.7ට ඔයාට මැසේජ් එකක් තියන්න පුළුවන්. FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් මම යෂ්.

0: దుక్కయ్యా మారే వెడని ఊని దుక్కి వాళ్ళే మన మెమరీ లోస్కీల
1: మెమరీ లోస్ కాల్ ది డాక్టర్ యారు సున్నది
0: మమ కిరికి బున్నే అయ్యా సీని వెళ్ళనే ముక్కు తట్టపై విడుకులనే అయ్యా మాట
1: సూపరి డాక్టర్ ని డాక్టర్ హరియటము కీల తీయనాలి
2: സമൂഹ വ്യാപാരം
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100 සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොමලින් ඒසලු
3: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අතම ක්‍රියාත්මක වන්නේ

උදේ 10 විනාඩි 30ක් වෙනකොට මං ආවා ඉක්මනට මේ පැත්තට. ඔයා ඉන්නවද කියලා බලන්න. ඉන්නව නේද? මට අර ඉස්සෙල්ලා කෝල් කරේ හැම. එතකොට මම දන්නවා ඔයා ඉන්නවා කියලා. ඉතින් ඔයා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ. දැන් අහගෙන ඉඳකවා ගෙහම පොඩ්ඩක් Facebook එක පැත්තට, Instagram එක පැත්තට එහෙම යනවද? ඔය කොච්චර වැඩ තිබ්බත් අර පොඩ පාළුවක් එහෙම ආපු ගමන් යනවනේ Facebook, Instagram එහෙම පැත්තට නේද? අර Instagram එකේ හැම stories ආව බලන කෙනෙක්ද? Facebook එකේ හැම ඔයා දන්නවද දැන් අපි දැන් පැය 24ක් යනකොට දැන් Instagram එකේ Facebook එකේ story එකක් එහෙම අයින් වෙලා යනවනේ. මේ කලාව කවුද මුලින්ම හොයාගත්තේ කියලා දන්නවද? මුලින්ම Facebook, Instagram ගියාට මේ පැය 24 කලාව ස්ටෝරි එකක් දාපු ගමන් අයින් වෙලා යන කලාව. කොපි කරන එක කලාවක් නං. ඒකේ පිකාසෝ කෙනෙක් ඉන්නවනේ. ඒ ඔයාද? නෑ නෑ නෑ, ඔයා නෙවෙයි. ඒකට ඉන්නවා කෙනෙක්. කවුද දන්නවද? දැන් පැය 24 ගෙවෙන්න යනකොට දැන් අයින් වෙලා යනවා මේ තියෙන ස්ටෝරි එකේන ෆීචර් එක. මුලින්ම මේක හඳුනලා දුන්නේ Snapchat. අ ලස්සනට ෆොටෝ ගහන්නේ. චුට්ටක් විතර ඉන්නවට වඩා ලස්සනට පේන්නේ. ඔය ගෑනු ළමයි එහෙම වැඩිපුර පාවිච්චි කරන Snapchat. පිරිමි ළමයිනුත් එහෙම තමයි ඉතින්. දැන් Snapchat එක තමයි මුලින්ම මේ පැය 24ක් ගියාම මේ ස්ටෝරි එකක් අයින් වෙලා යන විදිය හඳුනලා දුන්නේ ඉස්සෙල්ලාම. එතකොට 2013 ඔක්තෝබර් මාසේ තමයි මේක පළවෙනි වතාවට හඳුනලා දුන්නේ. දැන් ඔයා දන්නවද හරියටම මාස දෙකකට පස්සේ දැන් අර කොපි කරන එක කලාවක් නෑ. ඒක පිකාසෝ කවුද දන්නවද? මාක් සකර්බර්ග්. එයා කරනවා හරි වැඩක්. ඇමරිකාවන් ඩොලර් මිලියන 3ක් දීලා මෙයා හදනවා කොහොම හරි අර Snapchat එක මිලදී අරගන්න. හැබැයි ඒක දෙන්නේ නෑ Snapchat එකේ අයිතිකාරයා. එයා මොකටද දෙන්නේ? නේ තව කෙනෙක්ට. එයා මහන්සියෙන් හොයාගත්ත දෙයක්. ඔයාටත් පුළුවන් නම් මහන්සි වෙලා දෙයක් හොයාගන්න. එහෙම කිව්වා. දැන් 2014 අවුරුද්දේ කොහොම හරි දැන් මාක් සකර්බර්ට් පොඩක් ලැජ්ජත් හිතෙනවනි. දැන් දෙයක් ඉල්ලලා ලැබුණ නැති වුණාම උත්සාහ කරන්න නැතුවනි. කොහොම හරි 2014 අවුරුද්දේ මේ අලුත් ෆීචර් එකක් හඳුනලා දෙනවා. කොහොම හරි ස්ලැංග් ෂොට් කියලා රිස්ටම් චැට් එකට විරුද්ධව වගේ පොඩ්ඩක් වැඩ කරන්න. හැබැයි මේකත් මෙයා ෆේල් වෙනවා. හැබැයි මාක් සකර්බර්ග් කියන්නේ මලේසියෙන් ෆේල් වෙන කෙනෙක් නෙමෙයිනි. එයා කොහොම හරි වැඩක් පටන් ගන්නවා කොපි කරන එක අත්හරින්න නැතුව. 2016 අගෝස්තු මාසේ 2 වෙනිදා එයා Facebook, Instagram එකේ අර ස්ටෝරිස් ලොන්ච් කරනවා. දැන් ඔය අපිට පැය 24ක් යනකම් දාලා බලන්න පුළුවන් ස්ටෝරි එක මුලින්ම හොයලා දෙන්නේ 2016 අවුරුද්දේ. ඉතින් අද වෙනකොට Instagram ස්ටෝරිස් මිලියන 500ක් විතර බලනවා. හැබැයි කොපි කරන එක කලාවක් නම් එයා හරි විදිහට දැන් ඉගෙන ගත්ත අලුත් දෙයක් හඳුනලා දෙන්න කලින් එකට වඩා Snapchat එකට වඩා වැඩි ආදායමක් හොයන්න පුළුවන්. දැන් Instagram, Facebook එක හරහා. ඉතින් කොපි කරන එක කලාවක් වෙච්ච පිකාසෝ තමයි මේ මාක් සකර්බර්ග්. දැන් ඒ වගේ දේවල් අලුත් දේවල් ඉතින් හොයාගන්න පුළුවන් නේද? තව කෙනෙක්ව කොපි කරලා හරි ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේට දෙයක් ගන්න, ඉගෙන ගන්න නේද? පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඒකම ආට මතක් කරන්න ඕනි, අලුත් දේවල් ගැන අලුත් රසයක් හොයන කෙනෙක් නම් පැල්වත්ත නිෂ්පාදන ගන්න. ඒ අලුත් රසයකට, දේශීය රසයකට කැමති කෙනෙක් නම් ඔයාට හොඳම දෙයක් තමයි පැල්වත්ත නිෂ්පාදන. මේ වෙලාවේ උදේ 10:34 කියන්නේ පොඩි රස කිරියකක් එහෙම වොන්න තිබ්බන උණුවට. මතක් කරලා ඔයා ගන්න පැල්වත්ත නමින්ම රසට උකුවට හදා ගන්නව නම් පැල්වත්ත නිෂ්පාදනම තමයි. උදේම මට කෝල් කරපු කෙනෙක් ඉන්නවා. ඒ තමයි අද දවසේ වාසනාව පන්තිය. කවුද දන්නවද? ඒ තමයි නුවරින් සංජීව. සංජීව ඊයේ පොඩ පරක් වෙලා කෝල් කරා. අද ඒකටත් එක්ක හරියන්න කලින්ම කෝල් කරා. අද එයා තමයි අපේ පළවෙනි වාසනාවන්තයා වෙන්නේ. ඔයාටත් පුළුවන් වාසනාවන්තයෙක් වෙන්න ලස්සන සින්දුවක් ඉල්ලගන්න ඉක්මනට මේ පැත්තට එන්න. තමරා කුමාරිය ආවත් එකතු කරගන්න. හරිම ආදරින් අහගෙන ඉන්නවල්ලේ.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 676 679.
1: අපේ අම්මා ගෙදර ආවද?
2: නැහැ.
1: අම්මෝ

0: නතරයේ පෙරලිකරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්ගත අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගත සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: ටෙක්කියා සුරකිමු මකතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජූලි 7 වනදා බිබිල යශෝදරා ජාතික පාසලේදී
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍ය නිලවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට
3: උදේ 10යි විනාඩි 41යි දැන් වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
6: ඉවරයි.
7: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
8: රටට

Radio ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: Beat. අද දවසේදීත් විශේෂ වැඩක් සිද්ධ වෙනවා. කොහෙද දන්නවද? විබිල අධ්‍යාපන කාර්යාලය අධ්‍යාපන කාලේ අධ්‍යාපන කලාපෙ පොඩක් විතර වැරදෙනවනේ. එහෙම තමයි ඉතින් හදිස්සියට. මේ වෙලාවේදී යශෝදරා ජාතික පාසලේ තමයි මේ වෙලාවේ ටීකියා වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ පිළිබඳව සජීවී තොරතුරු ලබා ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ගිහාන් ගීත් ඉෂර. ගිහාන්,
1: අයිබෝවන් සුබ දෑසනක් යශෝරා. ලක්හඬ FM 93.5 රටට වග කියන රේඩියෝ විදිහට, ඒ වගේම තමයි රටට වග කියන මාධ්‍ය නාලිකා විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ පූර්ණ මාධ්‍ය දායකත්වයේ සහිතව, ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ටේකියා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අධියරේ 14 වෙනි වැඩසටහනයි අපි අද උදෑසන ආරම්භ කළේ. යශෝර, අපි හදවතේ සත්කාරක පාසල වශයෙන් තෝරාගත් ඒව පළාත කේන්ද්‍ර කරගන්නෙමින් මොනරාගල දිස්ත්‍රික්කයට අයත් බදුල අධ්‍යාපන කලාපයට, ඒ වගේම බදුල අධ්‍යාපන කොට්ටාසයට අයත් යශෝදරා බාලිකා ජාතික පාසල තමයි අපි සත්කාරක පාසල වශයෙන් අද දවසේදී තෝරාගන්න ලැබුවේ. ඉතින් හදවතේදී මේ පාසල අවට මේ අධ්‍යාපන කලාපයේ පාසල්වල දුවදරුවන් 700කටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සඳහා දවසේදී සහභාගී වෙලා ඉන්නවා. ඉතින් හදවතේදී විශේෂත්වයන්, ඉතින් මේ දුවදරුවන් අද ඉතාමත් උනන්දුවෙන් යුතුව මේ වැඩසටහන සඳහා අපි ශ්‍රමිකත් සහභාගී වුණා. රථවාහන මූලස්ථාන පොලිසිය මගින් අද දවසේදී පළමු අධියර විදිහට මාර්ගානතුරු පිළිබඳව මාර්ග සම්දර්ශනය පැවැත්ුණා. එහෙදි මේ දුවදරුවන්ට මාර්ගානතුරු පිළිබඳව ඒ ප්‍රායෝගික අත්දැකීම ලබා දීම, සජීවී අත්දැකීම ලබා දීම ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානයේ මගින් සංවිධානය කළ තිබුණු මාර්ග අනතුරු සංදර්ශන මේ දුවදරුවන් ඉතාමත් වැදගත් වැඩසටහනක් බවට පත් වෙලා තිබුණා. ඒ වගේම තමයි දැන් මේ දුවදරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා දවසේදී අපි දෙවන අධියර විදිහට යශෝදරා බාලිකා ජාතික පාසලේ ශ්‍රවණාගාරයට කැඳවාගෙන ආවා. එහෙදි දැන් මේ වන විට සිදුවෙන රථවාහන දේශනය ප්‍රායෝගික වගේම න්‍යායාත්මක දැනුම ලබා දීම වෙනුවෙනුයි මේ වැඩසටහන් මාලාව අපි සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්නේ. සාමාන්‍යයෙන් යශෝදරා දවසකට අපේ රටේ අපිට වටින ජීවිත 8-10ක් පමණ මේ රියානතුරු හේතුවෙන් අපිට අහිමි වෙලා යනවා මේ දවසකට. ඉතින් මේ தත්ත්වය අවම කිරීම වෙනුවෙන් තමයි වත්මන් රජයේ ප්‍රමුඛ පෙළේ වැඩපිළිවෙලක් වෙන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව රටට වගකින මාධ්‍ය නාලිකා විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේකියා සුරකිම් මගතොට වැඩසටහන් මාලාව ආරම්භ කරන්නේ. මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වය ගන්නවා. ඒ වගේම තමයි මේ ආදරණීය පාසල් අපිට සම්බන්ධීකරණය කරමින්, මේ ආදරණීය දුවදරුවන් අපිට සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා. ඒකම මේ පැමිණෙන සියලුම දුවදරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කළබන ශ්‍රී ලංකා පොලිසිය අපි ඔවුන් පිළිබඳවත් මේ වෙලාවේදී ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඉතින් මේ සියලු දෙනාගේම සහයෝගිත්වය ඇතිව අපි ටේකියා සුරකිම් මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අධියරේ 14 වෙනි වැඩසටහන මේ විදිහට අද දවසේදී ආරම්භ කළ ප්‍රයත්න කරගෙන යනවා. අපි සූදානම් තවත් අවස්ථාවක තොරතුරු කියන්න. බෙහෙත් ස්තුතිය යශෝරා මේ වෙලාවේ අපිව සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි ගිහාන්, අපිට ඒතරතුරු ලබා දුන්නාට. පාසල් දරුවන් කේන්ද්‍රකට ගනිමින් මේ වෙලාවට ඒකිය වැඩසටහන ක්‍රියාත්මක වෙනවා යශෝදරා බාලිකා පාසලේ. ඉතින් මේ පාසලටත් පුළුවන් මේ වගේ දේවල් ලබා ගන්න. ඉතින් ප්‍රිය අනුතුරු කියන්නේ අපි හිතලා කරේ නැති වුණාට ඒක වළක්වා ගන්න අපිට පුළුවන්නේ ඔබේ පුංචි දායකත්වයක් වෙන්න පුළුවන්, අවධානයෙන් වැඩ කරන්න වෙන්න පුළුවන්. ඉතින් මේ පුංචි දායකත්වය ඔයාලට ලබා දෙන්න කියලා අපි මතක් කරනවා. ඉතින් වෙලාව බලන්න ඕනේ උදේ 10:50 දැන් වෙලාව.

උදේ 10 විනාඩි 55 වෙලාව මේ වෙලාවේ ජීවිතයේ වාසනාව හොයාගන්න කෙනෙක් බලාගෙන ඉන්නවා නම් ඔයාට මතක් කරන්න ඕනේ NLB මෙගාපවල උතුරේ පොත මෙලදී ගන්න මතක් කරලා පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතය වෙනස් කරන්න ඔයාට පුළුවන් අද දවසේ ඔයා කරන පුංචි කැපකිරීමකින් ඉතින් අරගෙන බලන්න ජීවිතය වෙනස් කරන්න NLB මෙගාපවල උතුරේ පොත.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: එල්ලවෙල්ලවයි මාර්ගයේ රාවණා ඇල්ලට ඉහළ ප්‍රදේශයේදී ජල බෝතල් ප්‍රවාහනය කිරීම තිබුණු රත්යක් ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. ඇල්ල සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබෙදී ඊයේ රාත්‍රියේ විමානතුර සිදු වෙති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර සිදුවන විට රාත්‍රියේ 3 දිනක් ගමන් කරමින් සිට ඇතැයි ඇල්ල පොලිසිය ප්‍රකාශ කළා. අනතුරෙන් තුවාල ලැබූ ඔවුන් 3 දෙනා බදුල්ල ශිෂ්‍යන් රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර මාර්ග අනතුරු වැළැක්වීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ සතිරෝපහණී මාධ්‍යාලයේ එක්ව සංවිධාන කරන ටෙකියා සුරකම් මගුතර ව්‍යාපෘති දෙවන අදිරේ තවත් වැඩසටහනක් බිබිල යශෝධරා ජාතික පාසලේදී දැන් පැවැත්වෙනවා. සුලිකුණඩුව සමග ඇතු ගංවතුර හේතුවෙන් චීනයේ දකුණු ග්වැන්සී පළාතේ 480,000ක් පමණ ඉවත් කර තිබෙනවා. ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි චීන බලධාරීන් පවසන්නේ. ප්‍රබල සුලිකුණඩුව සමග ඇතු වර්ෂාව හේතුවෙන් නැනින් පළාතේ ජලාශයක බැම්මක් කැඩී කුස් තිබෙනවා. ඒ සමග ගංවතුර තත්ත්වයක් හටගත් බවයි චීන හදිසි ගංවතුර පාලන ප්‍රතිචාර ඒකකයේ සඳහන් කළේ. ජල කෙළඹට හසුවීමෙන් පුද්ගලින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉදිරි දිනවලදී ග්වැන්සී සහ ආසන්න පළාත්වලට ධාර්මනිපාත වැසි ඇදහැලන බවට චීන කාලගුණාංශ අනුතුරංගව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලක්නෙ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

උදේ 11 විනාඩි 7 වෙලාව මේ විදිහට අපි අලුත් පැයක් තමයි පටන් ගත්තේ. අලුත් පැයකින් වැඩ ටික පටන් ගන්නකොට ලස්සනම සින්දුවට අහන්න පුළුවන් FM 93.5 93.7. ඔයාට මට කෝල් එකක් දෙන්න පුළුවන්, එහෙම නැත්නම් මැසේජ් එකක් තියන්න පුළුවන්. 07.03.93.5.93.7 කියන ෆෝන් නම්බර් එකට. ඒ විදිහට මට කතා කරපුවා ඉන්නවා හාට් බීට් චැට් එක පිරিলা. බොහොම ස්තුතියි ඉතින් මේ දෙන ආදරයට. අයබෝවන් අපේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කුවෙට් වලින් තමයි ප්‍රියන්ත මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියනවා, හරිම ආදරෙන් එකතු කරගන්න ඔය දෙන්නව. ළඟදි හැම මේ ලංකාවට එන්න අදහසක් නැද්ද ප්‍රියන්ත? එනවා නම් හැම චොක්ලට් ටිකක් එහෙම අරගෙන එන්න මතක් කරලා, හරිද? අරගෙන ඇවිල්ලා ITN එකකින් තියන්න. සබෝදසනක් මාත් හાર્ට් බීට් අහනවා. ලක්කන් අහන හැමෝමයි මේ වෙලාවේ එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියනවා. සුජීව මధుරංග තමයි යටියන් තොටින් මට මේ විදිහට මැසේජ් එකක් තියලා තියෙන්නේ. අපිත් සින්දුවකට එකතු කර ගන්නකෝ. අපි යමි ප්‍රඩක්ට්ස් එකේ පුතු පිටියේ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සමන්තා හරි ඒ දෙකම එක විදිහට ලියන්නේ. ඔයාව එකතු කරගන්න ලක්කන්නට ජය කියන ඔයාගේ බිස්නස් එකටත් ජයම වෙන්න ඕනි, හරිද? අද හිටියට වඩා ගොඩාක් ඉහලින් හැට ඉන්න හම්බ වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්න, හරිද? සුබෝධි වැඩිහිටි සමිතියේ සංගමයේ පොඩි හිටියන් සභාපති ඉලෙප්පෙරුම ආනන්ද නන්දලාල් හේමපාල ජයතිස්ස මේ හැමෝම එකතු කරගන්න කියලා සිරි කුමාර සෝමදාස කරුණාදාස හැමෝම එකතු කරගෙන යන්න තියෙන අපේ ලස්සන සින්දුවක් අහන්න. ඔයාටත් පුළුවන් ඔය කැමැති මාය එකතු කරගන්න සින්දුවක් අහන්න. මේ සින්දුව හරහා අපි ඉක්මනට යමු මේ පැත්තට.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහස සමනුග්‍රහය
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අමතන්න 011176679579
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077777374
4: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.

0: いい。
1: අද විශේෂ කෙනෙකු බර්ත්ඩේ එකක්නේ. ඒ තමයි සිංහල ගීත ශේෂ්ත්‍රයේ හිටපු ගීත කෝකිලයා එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ කලාකරුවාගේ වන්දනය. ඉතින් එතුමා අද 7 මාසේ 7යි 7 හදනේ. ඉතින් මිය ගිහිලා අවුරුදු 39ක් සැපිරෙනවා අද දවසට. ඉතින් එතුමා වෙනුවෙන් තමයි මේ ගීතය.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ක්‍රෂි ක්ෂේත්‍රයේ නව පලක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන නැටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් ද රෝඩිස් යුවර්ස්.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: Heartbeat අහගෙන ඉන්න ගමන් ඔයාට වෙලාව මතක් කරන්න ඕනේ උදේ 11 වෙනාඩි 27යි. ලස්සනම සින්දු ගොඩක් අහන්න පුළුවන්. දවල් එක වෙනකන් ඔයාට තාම මේ පැත්තට ආවේ නැත්තම් ඉක්මනට එන්න මේ පැත්තට. හරිද? අද ඉච්චාර ජෝතිපාල මහත්මයාගේ උපන්දිනේ. ඉතින් මේකටත් අපි ලස්සන සින්දුවක් ගහුව. සමහර කටහඬවල් තියෙනවානේ කොයිතරම්නම් අපි ඈත් වෙලා ගියත් නැති වෙලා ගියත් ඒ වොයිස් එකේ හඬ කවදාවත් මැරෙන්නේ නැහෙනි. ඒතරම්ම අමරණීය හඬක් තමයි එච්.ආර්. ජෝතිපාල මහත්මයාට තියෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි අපි තවමත් ඒ රහට හුරු වෙලා ඉන්නේ නේද? දැන් අවුරුදු 39ක් කියන ලේසි පහසු කාලයක් නෙමෙයි අදට 7:07. පන්දිනෙත් එක්ක තමයි අපිට මේ රස දේවල් මතක් වෙන. අපි හැමදාම ඉරිද හවසටත් අහනවා එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ රස ගීත ටිකක් කියව. ඉදනාට තහන පුලංකම හම්බුණා. දැන් හංගා ගල්ලේ නිසින්දුව නේද? මේක තහලා අපි හඩ්බිට් පැත්තට එනකොට දැන් මට හිතුණා හඬ දැන් ගෙදර ඉන්නවනේ අක්කයි නංගි ඉන්නවා. පොඩ්ඩක් විතර අක්කයි නංගි ඉදී පොඩ්ඩක් සාමගාමී නේද? අයියේ මල්ලි එහෙම ඉන්නවා නංගි වල වල. පොඩ්ඩක් විතර සද්ද වැඩි. අම්මටත් පොඩ්ඩක් නිදහසක් නෑ. පො හැම වෙලියම අර වලි බේරන්නනේ තියෙන්නේ. ඔයාගේ ගෙදරත් එහෙමද? අයියේ මල්ලිද නැත්නම් අක්කයි නංගිද? නැත්නම් අක්කයි මල්ලිද? අයියේ නංගි වෙන්නත් පුළුවන්ද? මේ කොහොම හරි කමක් නෑ. දැන් අයියේ මල්ලි කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. හරිද? මේ දෙන්නා ඉන්නේ ඇමරිකාවේ ඔහායෝ කියන නගරේ. ඉතින් 1892 තමයි මේ දෙන්නගේ විශේෂ දෙයක් සිද්ධ වෙන්නේ. අයියේ මල්ලිට අයියට අවුරුදු 25ක් වෙනකොට මල්ලිට අවුරුදු 21යි. මේ දෙනා දැන් ජොබ් එකක් විදිහට ලොකු දෙයක් කරන්නේ නැහැ. ඉතින් මේ දෙනා ජොබ් එකක් හොය හොය ඉතකට මේ දෙනා පටන් ගන්නවා දැන් බයිසිකල් කඩයක්. බයිසිකල් හදන්න නෙමෙයි දැන් අර බයිසිකල් විකුණනවා. හැබැයි දැන් බයිසිකල් කඩේ වහලා මේ දෙනට ඕන වෙන අලුත් දෙයක් හොයාගන්න. ඒක නිසා මේ කඩේ රෑට වැහුවට පස්සේ රෑ ලිවෙනකම් මේ දෙන කොහොම හරි හරියට මහන්සි වෙලා අලුත් මැෂින් එකක් හොයාගන්නවා ටික ටික ටික හදලා. මේ මැෂින් එක කොයි වෙලාවෙ කොයිතරම් නම් ලොකුයිද කියනවනම් හැමෝම කියන්නේ දැන් ඒ දෙන හදාගෙන යනකොට අර ගෝක කරන්න බෑ. අර ගොඩක් අය හැමෝම මොකක් කරේ වැඩ පටන් ගන්නදී ඔයාට ඕක කරන්න බෑ කියලානේ කියන්නේ. හැබැයි බෑ කියන එක කරලා පෙන්නන්න පුළුවන් දවසක නේද? ඉතින් මේ අයයි මල්ලි ඒ වගේ තමයි. කොහොම හරි 1903 මේ දෙසැම්බර් 17 නෝත් කැරොලිනාවලදී ඒගොල්ලෝ හදපු ඒ මැෂින් එක ටෙස්ට් කරනවා. එදා තමයි ලෝකයේ පළවෙනි වතාවට අහසට ගියේ එක දෙයක්. මොකද්ද ඒ තමයි තප්පර 12ක් මුලින්ම ගුවන් ගත වුණු ෆ්ලයිට් එක. අහලා තිනේද? දැන් ලෝකේ පළවෙනි ෆ්ලයිට් එක

රයිට් සහෝදරයෝ විදිහට තමයි අපි දැන් කාලේ හඳුන්වන්නේ. මුලින්ම ෆ්ලයිට් එකක් ගුවන් යානයක් හඳුන්වලා දීපු අය විදිහට. දැන් ගොඩක් වෙලාවට දැන් ග්‍රීස් තවරුණු මතකින් මෙගල්ලන්න පුළුවන් වුණා නම් මේ වගේ තප්පර 12කට හරි අහසට යවන්න අලුත් දෙයක් හොයලා දෙන්න. ඒ ඉතින් ආට බැරි නේදම්? ඔයාටත් බැරිනේ, ඔයාටත් පුළුවන්. තප්පර 12ක් නෙමෙයි, ඊට වඩා වැඩි කාලයක් හරි ඔයාගේ ජීවිතේ වටිනම දේවල් වෙනුවෙන් වෙන් කරන්න. ඉතින් ඔයාට වට ජීවිතේ වටිනම දේවල් වෙනුවෙන් වෙන් කරන්න පුංචි කාලයක් හොයාගන්න බැරිකමක් නැහනේ. චුට්ටක් හිතන්න බලන්න. ජීවිතේ වටිනම දෙයක් නම් ඒ මතක් කරන්න ඕනේ ඔයාට. ළඟින්ම ඉන්න NLB මෙගා පවර් ලොතරැයි පතගෙන කෝටි ගණන් තෑගි දෙන්න ඉතින් වෙන කවුදනේ ඔයා ගැන හිතන තරම්. NLB මෙගා පවර් නිසාම තමයි ඔයාට මේ තරම් තෑගි, ඒ වගේම වාහන දිනා ගන්න පුළුවන්කම තියෙන. ඔයාට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා NLB මෙගා පවර් ලොතරැයි පත අරගෙන බලන්න. ඔයාගේ පුංචි වැඩ පටන් ගන්න හිටියා නම් ඔයාගේ මුදල් හීනය විතරක් නෙවෙයි, ඔයාගේ මෝටර් රථයක තිබ්බ හීනයක් තිබුණා, ඒ හැමදේම හැබෑ කරගන්න පුළුවන් NLB මෙගා පවර් ලොතරැයි පතේ පුංචි රුපියල් 40ක් වියදම් කරොත්. හරිද? එගමං මට හිතුණා WhatsApp එක පැත්තර යන්නත් මේ වෙලාවේ කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න. ඔයත් එනවද මාත් එක්ක යන්න? දරණියගල පැත්තර තමයි යන්නේ දිශිනිලාබ කඩේ. මේ වෙලාවේ සත්තර ලක්කන් දාගෙන තිනවා. එයාගේ නෝනා එක්කම එයාගේ චූටි බබාවත් එකතු කරගන්නම් මේ වෙලාවේ. දිශිනිලාබ කඩේ දරණියගල පැත්තේ ඉන්න කෙනෙක් නම් ඔන්න සද්දර ලක්කන් දාලා තියනවා කියලා මං හිතනවා. යන ගම ළඟ ඉන්න කෙනෙක් අහගෙන යන්නත් පුළුවන් කඩේ ගාවි. ගුඩ් මෝර්නින් ලක්කන්, අපිත් වහන වලස්සන සින්දුවක් දෙන්න. ට්‍රින්කු පහේ කණුවේ පුංචි වන්න තමයි මේ විදියට මැසේජ් එකක් දාලා තියෙන්නේ. වෙනද වගේම ජයේ මාමත් ඉන්නවා මේ වෙලාවේ සද්දට ලක්කන අහගෙන ගමන්. හාඩ් බීට් අහගෙන වැඩ කරන ගමන් වයිෆ් කුසුමලතා, ඒ වගේම අම්මා සෝමාවති, පවනි, ගනිදු මේ වෙලාවේ සද්දට අහනවා කියලා තමයි තියෙන ලක්කන. මේ හැමෝම එකතු කරගෙන අපිට අහන්න පුළුවන් ලස්සන සින්දුව. ඒකම මතක් කරන්න ඕනේ හාඩ් බීට් අහගෙන ඉන්නවා මමත් කියලා තියෙන වෙනද වගේම මහන ගමන්. ඔයාට අර කතාව වැදගත් ඉස්සෙල්ලා මං කිව්වේ අහගෙන නේද හිටියේ? වත්තේ ගිමින් ශාම්ම්‍ය ඔයාව එකතු කරගන්න ගොඩාක් ආදරේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා වයනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් X5 සහ සුම් X5
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: වෙලාව උදේ 11 විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: ලස්සන සින්දු අහන්න පුළුවන් ඔයාට Heartbeat අහගෙන හිටියොත්. මන් දන්නවනේ ඉතින් ඔයා අහගෙන ඉන්නේ කියලා. ගෙදර ඉන්න කෙනෙක් නම් දැන් ගෙදර ඉන්නකොට හිතනව නේද ගෙදර තියෙන පුටු සෙට් එක වෙන පුළුවන් කන්නාඩි මේසෙ එහෙම නැත්නම් කුස්සියේ මේ තියෙන ඕන තැනක දේවල් පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. එතකොට පොඩි අමුතු හිතට වෙනසක් එනවනේ දැනෙනවනේ පොඩි සතුටක් වගේ. අපරාදේ කලින් මට මේ ටික මේ තැනින් තියන්න තිබ්බනි කියලා හිතනව නේද? මම ගෙදරට වෙලා මම අහගෙන ඉන්න ඔයාට තමයි මම මේ කියන්නේ. ජීවිතයට වෙනස්සක් වුණ ඕන වුණාට දැන් ගෙදර තියෙන දේවල් ටික වෙනස් කරලා මල් පෝච්චියක් එහෙම අලුතෙන් ගෙනල්ලා පොඩක් ගෙදර ලස්සන කරගන්නවනේ. හැබැයි දැන් ඔයාගේ ජීවිතයේ වෙනසක් ඕන වුණාට ඔයාගේ හිතට වෙනසක් ඕන වුණොත් අර රසයක් වගේ හොයන දියක් රස කෑමක් වගේ රසට බොන්න දෙයක් එහෙම ඕන වුණොත් එතකොට මොකද කරන්නේ? අර දේශීය රසයක් හොයන කෙනෙක් නම් ඔයාට පුළුවන් කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් ගන්න ඕන නම් පැල්වත්ත නමින් මිලන්න. ඉතින් අංක 1 කිරිපිටි ආශ්‍රිත නිෂ්පාදන සන්නාමය තමයි පැල්වත්ත කියන්නේ. ඔයාට දැන් කිරිපිටි විතරක් නෙමෙයි මුදෝප කිරිපිටි, යෝගට්, බටර්, ඒ වගේම මේද සහිත, මේද රහිත මේ කියන ඕනෑම වර්ගකින් නිෂ්පාදන මිලදී ගන්නවාට පුළුවන්. විශේෂම දේ තමයි කිරිගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනාගාරයත් එක්කට එකතු වෙලා වැඩ කරනවා. එතකොට දැන් ඔවුන්ගේ ආර්ථිකයේ ශක්තිමත් කදගම රටේ ආර්ථිකයට ශක්තිමත් ශක්තියක් වෙන්න ඕනට පුළුවන්. දැන් රටේ සල්ලි ටික එළියට යවන්න නේද රට තුලම තියාගන්න ඔයා ගන්න පුංචි කිරි පැකට් එක හේතු වෙනවා කියලා දන්නවද? ඉතින් ඒක නිසා හදම පැල්වත් යන නමින්ම නිෂ්පාදනයක් මිලදී අරගෙන බලන්න. මේ වෙලාවේ හાર્ට් බීට් එක අහන්න ඉන්නේ කවුද කියලා බලන්න තමයි මේ හදන්නේ. ඊළඟ වාසනාවන්තයා කවුරුන් වේවිද? ඊළඟ වාසනාවන්තයා තමයි මේ වාසනාවන්තය නේද? සුබම සුබ මධ්‍යහනක් වේවා. මන් පිටිය රේණුගා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පවුලේ අය වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙනවද? ඇයි ඉතින් ඔහට එපාද පවුලේ අය ගැන වෙනුවෙන් සින්දුවක් ඉල්ලන්නේ? ලක්කන රේඩියෝ එකට සුබෝදසන කාටත් සුබෝදසනක්. හල්මෙට සින්දුවක් දෙන්න හලාවත පැට්‍රික් කර්ණපාල, ඇන් සහන්, රශ්මි දුව, ලිලි මේ හැමෝම මොනිස්ටා දුව යාවත් එකතු කරගන්න කියනවා මේ වෙලාවේ. අර සමහර අය ඉන්නව නේද පොඩ්ඩක් අපි ටෙස්ට් කරලා බලලා මෙයා හරියනව නම් විතරක් පොඩ්ඩක් ආශ්‍රය කරන්නේ නේ. එහෙම කෙනෙකුත් ඉන්නවා. කවුද මේ? එදමයි ආයුබෝවන් මැනික. ඊයේ දිනේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක රසවත් බව දැනුණා. හා හා හා. ඉතින් අදත් හෙටත් ඉස්සරහටත් ඔයාව හොයන් එන්න මම ඒක නිසා තීරණය කරා. බොහොම හොඳයි. ඉතින් එන්න ඕනි කියලා එයා හිතලා තියෙන බොහොම හොඳයි. ඉතින් ඒක සුමනා තමයි මට මේ විදිහට ලස්සන මැසේජ් එකක් එයා හිතේ තියෙන දේ කියලා තිනවනේ. මොනා වුණත් එහෙම තමයි ඉන්නෝනේ. හරියන්න හරි වරදින්න හරි හිතේ තියෙන දේ කියන්න ඕනේ. හරිද? ඔයාට එහෙම හිත හිත හිටපු කෙනෙක්ද මැසේජ් එකක් දානවද නැද්ද කියලා? ඔන්න හිත හිත හිටියත් බරක් වෙයි. හරිද? ඉක්මනට මැසේජ් එකක් එවන්න. උදැසන අපිට සිද්ධුවක් දෙන්නේ ජී අනුර පුස්සල්ලාවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ආව එකතු කරගන්නම් අපි ඊළඟ සිද්ධුවට. දැන් අද ඉතින් ඔෆිස් දවසක්නේ. ෆෝස්ට් ඔෆිස් එකේම කොහොමද මේ වෙලාවේ වැඩ ටික හරියට බිසීනේ. ලියුම් ටික හරියට පැක් කරගන්න ඕනේ. හරිම තැන් වලට වෙන් කරගන්න ඕනේ. හරිම කෙනාට ගිහින් දෙන්නත් ඕනේ නේ. හරිද? මේ වෙලාවේ ගිනිගත් තැන් තැබල් කාර්යාලයේ සත්තට ලක්කට දාගෙන ඉන්නවා. ඔන්න ලියුම් ටික මාරු කරන්න නැතුව එහෙම හරියට ගිහින් දෙනු. හරිද? මා උඩදෙනී මහත්තයා, චාන්දනී, මිස් රිෆ්කා හැමෝම එකතු කර කරන්න කියන මංජල හේමන්ත තමයි ගිනිගත් හේන ඉදර මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. එස්කේඩී ගමන් ටිකේ මේ වෙලාවේ මාෂා, දිල්හනී, කමල්, දිශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශිරාණි ගොඩාක් ඉන්න. මේ හැමෝම එකතු කරගන්න ගොඩාක් ආදරේ. මේ විදිහටම දවල් එක වෙනකන් අහගෙන ඉන්න හાર્ට් බීට්. ඔයාට ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉඳ නැටවෙන සින්දුව වැඩ කරන ගමන් පාළුව යන්න. තනිකම යන්න. නටලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා වැඩ ටික පටන් ගන්න අපෝ. හරිද? මේ මන් තමයි ඔයාට කියන්නේ.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: අපිට නිවුස් සහන්න යන්නත් තියෙනවා මේ වෙලාවේ වේවාට නිවුස් සහන්න කලින් මං දැන් මේ වෙලාවේ කෑම හැම අපි හදනවනේ නේද කෑම හදනකොට කෑම කාලා කන්න රස කෑමක් මතක් කරන්නද පැල්වත නිෂ්පාදනය මෙතින් එන අයිස්ක්‍රීම් රස රසකින් ආගාවට එනවා චොක්ලට් ස්ට්‍රෝබෙරි වැනිලා මේකින ඕන රසයකින් කන්න පුළුවන් වට අරගෙන ඉතින් අදම කෑම කාලා ගන්න අයිස්ක්‍රීම් එකකුත් අරගෙන තියාගන්න නිවුස් සහ අපි ඉක්මනට එමු

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සුරස්තල.
1: මේකමුව බන්ධනාගාර සිද්ධිය ගැන ඇමති හර්ෂණගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්. බන්ධනාගාර සිද්ධිය ගැන විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි. ඩෙංගු අවදානම තවත් ඉහළට, රෝගීන් 62,000 ඉක්මවයි. ගෙවුණු මාස 6 ඉලක්කයේ පසුකළ රේගු ආදායම. ටෙකුණාමල වරායට මිලියන 100ක අමතර ආදායමක්. අලුතින් 1,152 කළමනාකරණ නිලධාරී සේවයට. මිසයිල හිඟයක් බව යුක්‍රේනයේ ජනපති කියයි. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. මේකමුව බන්ධනාගාරයේ තු ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකාරී විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. සිද්ධියට හේතු කරුණු ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීමක් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහායි අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව මෙම කමිටුව පත් කර ඇත්තේ. ඒ සභාපතිරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකාරි විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. විශ්‍රාමික අප්‍රිකානික සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහන් වීරකොන් මහතා කමිටුවේ සෙසු සමාජිකයන්. කමිටුව සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර තම නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේකම බන්ධනාගාරය තුළ පෙරේදා දිනේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති වුණා. එම ගැටුමේදී රැඳවුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එදින පසුරුව වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබුණා. ඒත් ඊයේ උදෑසන මීගම බන්ධනාගාරය තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයකුයි හටගත්තේ. එය පාලනය කර ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් ගැටුම පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දුන්නා. ඒ අනුව බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වය ඊයේ පසුරුව වන විට පාලනය කිරීමට හැකිව තිබෙනවා. ගැටුමෙදී බන්ධනාගාර නිලධාරීන් 8 සහ රැඳවුවන් 20 ජීවිතක්ෂයට පත් වුණා. රැඳවුවන් 80කට වැඩි පිරිසක් මීගම මහරුහලේ ප්‍රතිකාර ලැබනවා. අසාධ්‍ය තත්ත්වයේ පසු කීප දෙනෙකු ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට රැගෙනීමටයි ඊයේ පසුරුවේ පියවර ගත්තේ. මේකේ පිරිසකේ මරණ පරීක්ෂණ සිදු කිරීමට අධික නවය දින ලහරින් 5 යුත් කණ්ඩායමක් පත් කර ඇති බව මීගම රෝහල් වාර්තා සඳහන් කළා. මේ අතර අමාත්‍ය හර්ෂණ නානකාර මහතා ඊයේ පසුරුවේ මීගම වන්දනාගාරයේ වෙත ගොස් තත්ත්වය නිරීක්ෂණය කළා. එමෙන්ම අමාත්‍යවරයා මීගම රෝහල වෙත ගොස් තුවාල ලැබූ වන්දනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසා බැලුවා. එම නිලධාරීන්ට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර සහ පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සමග අමාත්‍යවරයා සාකච්ඡා කළා. වන්දනාගාර ගැටුමේදී දේපළ රැස්සකටද හානි සිදුව ඇති බවයි වන්දනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක එසී ගජනායක මහතා සඳහන් කළේ. රැඳවුණු පිරිසක් මිලියන ගණනකට වැඩි වටිනාකමකින් යුත් බෝඩ් ස්කෑනර් පද්ධතිය සහ CCTV පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සඳහා මේකම මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර පරිශ්‍රයේ වෙත අද පැමිණීමට නියමිතයි. බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මීගම පොලිස් ස්ථානයේ සහ කොළඹ අපරාධ කොට්ටාසය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. බන්ධනාගාරයේ මෙම ගැටුම්කාරී තත්ත්වය හමුවේ රැඳවුවන් 700කට වැඩි පිරිසක් වෙනත් බන්ධනාගාරය වෙත රැගෙන යාමටද ඊයේ පියවර ගත්තා. ඔවුන් මාරු කරන බන්ධනාගාරයේ පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර ඥාතීන් වෙත දැනුම් දීමට පියවර ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් එසී ගජනායක මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මියගිය සහ රෝහල් ගත කර සිටින රැඳවුවන් සම්බන්ධයෙන්ද තොරතුරු ලබා දීමට පියවර ගන්නා බවයි ඒ මහතා සඳහන් කළේ. එතෙක් රැඳවුවන්ගේ ඥාතීන්ට මීගම බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණීමෙන් වළකින ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.

0: ශ්‍රී ලංකාවේ ගුව පළමු මාස 6 තුළ ආදායම් ඉලක්ක අභිභවා රුපියල් බිලියන 313ක අමතර ආදායමක් ලබාගෙන තිබෙනවා. ඒ 22ක අමතර ආදායමක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහෙව මහතා සඳහන් කළේ. මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ස්ථාවර සහ හරිත බලශක්තියේ අනාගතයක් කරාගෙන යන ප්‍රජනන පියවරක් බව මනරම සුලම්බිදුලි බලාගාරය සඳහා අවශ්‍ය වන මෙගාවොට් 500ක ටර්බයින් සියල්ල මේ වන විට රැගෙන වී තිබෙනවා. සියලු තොග ත්‍රිකුණාමලයේ වරාය වෙත රැගෙනීමටයි කටයුතු කර ඇත්තේ. ඒ තුළින් වරායට රුපියල් මිලියන 100ක වැඩි අමතර ආදායමක් ලැබුණු බව වරාය අධිකාරිය සඳහන් කළා. පසුගිය ජනවාරි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම සුලන් බලාගාරයේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. ලබන වසරේ මාර්තු මාසයේ වන විට මේ සමස්ත ඉදිකිරීම අවසන් කිරීමට නියමිතයි. 2030 වසර වන විට මෙරට ජාතික විදුලි බල පද්ධතියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවාහයෙන් නිෂ්පාදනය කිරීමේ ජාතික ඉලක්කයට ළඟා වීමට මන්නාරම සුලන් බලාගාරය ඍජු දායකත්වයක් ලබා දෙනු ඇති බවයි රජයේ පවසන්නේ. ඒ සඳහා අවශ්‍ය ටර්බයින ත්‍රිකුණාමල වරායට රැගෙනීමත් සමග එහිමියුම් ධාරිතාව ඉහළ ගියා. ඒ සමග ආදායම්ද වැඩි වූ බවයි වරාය අධිකාරී නේවාසික කළමනාකරු සරත් කුමාර මහතා ප්‍රකාශ කළේ. කළමනාකරණ සේවා නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණියට 1252 දෙනෙකු බඳවාගෙන තිබෙනවා. පත්පිලි ප්‍රදානය අමාත්‍ය මහාචාර්ය චන්දන අභිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනවා. ඒ අර්ලිගහ මන්දිරයේදී විවෘත තරඟ විභාගය සඳහා යෙදුම් කරුවන් 85,000කට වැඩි පිරිසක් පෙනී සිටියා. ඒ ප්‍රතිඵල සහ සම්මුඛ පරීක්ෂණ මත මේ පිරිස තෝරාගෙන තිබෙනවා. ඔවුන්ට පත්තිම් ලිපි ප්‍රදානයෙන් අනතුරුව අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම නතර වී තිබීම හේතුවෙන් රජයේ කටයුතු සිදු කරගෙන යාමේදී දුෂ්කරතා මතු බවයි. ඒ අනුව වත්මන් රජයේ බඳවා ගැනීම යළි ආරම්භ කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. දූෂණ චෝදනා එල්ලවී සිටින හිටපු රාජමාත්‍ය ශෂින් රාජපක්ෂ මහතා ඇතුළු 3 දෙනෙකුට කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා භාර දී තිබෙනවා. ඒ දූෂණේ නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම පිළිබඳ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ චෝදනාවක් සම්බන්ධයෙන් මහවැලි අධිකාරියට අන් සෙමනගල කිරිපම්බ ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරින් ඉදිකළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මාස 9 වන දා ඇතුළු අරගලයේදී හානියට පත් තිබුණා. එම දේපළ සඳහා වන්දිගීවීම ප්‍රතික්ෂේප කර තිබේදී ඊට පටහැනිව හානි පූර්ණයේ සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 88,50,000ක වන්දි ලබාගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ලබුණේ. හිටපු රාජමාත ශෂින් රාජපක්ෂ මහතාට අමතරව මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබෙනවා. ඔවුන්ට අධිචෝදනා භාර දීමෙන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් 110 බැගින්ු ශරීරප 2ක් මත මුදා හැරීමටයි අධිකරණය නියම කළේ. ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම් කෙරුණා. විත්තිකරුවන්ගේ ඇංගලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඇඳවන ලෙසත් විනිසුරුමරයා නියම කළා. මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මාස 5 වනදා කැඳවල ලෙසටද නියම කර තිබෙනවා. ඩෙංගු රෝගී සීග්‍රින් පැතිර යාම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. සති දෙක කාලයක් සඳහා විශ්වවිද්‍යාලය වසා දැමීමටයි පාලන අධිකාරිය කටයුතු කර ඇත්තේ. අදින කටයුතු ලබන 21 වනදා යළි ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 62,000 ඉක්මවා තිබෙනවා. පසුගිය දින 7 ඇතුළත පමණක් ඩෙංගු රෝගීන් 7038 දෙනෙකු වාර්තා වුණා. ඩෙංගු රෝගී දැඩි අවදානම් තත්ත්වයකයි මේ වන විට පවතින්නේ. ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 62,422. ඉන් 21,543 දෙනෙකු මේ වාර්තා වී ඇත්තේ පසුගිය මාසයේදී. බස්නාහිර පළාතේ ඩෙංගු රෝගයේ අධි අවදානම් තත්ත්වයේ පැතිර යාම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පළාත් පාලන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා. ඩෙංගු දැඩි අවදානම් තත්ත්වයේ හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දවසේ දීර්ඝ කාලයක් තම සේවා ලබා දීමට සිදු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඉදිරියේදී ඇතිවිය හැකි එල්නෝ තත්ත්වයට මුහුණ දීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම අනුකම්පිතුව පත් කර ඇති බවයි අමාත්‍ය ධම්මික පටිපෙන්දි මහතා ප්‍රකාශ කළේ. ඒ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
1: ජූනි මාස 30 වෙනිදා ජනාධිපති කාර්යාලය ඉදිරියේ ඇස්වලා මේ ඇතිවන එල්නෝ තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය, බල ශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළක් සකස් කරන එක මේ කාර්යභාරය වෙලා තියෙනවා. මේ වෙනකොට එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් ලෝකෙත් මේ සම්බන්ධයෙන් විවිධ පුරෝකථන දැනුවත් කිරීම සිදු වෙනවා. ගෝලීය වශයෙන් ඇති වෙලා තියෙන එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාද්දී මේ තත්ත්වයට මුහුණ දීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග වැඩපිළිවෙළක් සකස් කරන සති දෙකක් ඇතුළත ඒ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න.
0: ඉදිරියේදී ඇතිවිය හැකි එල්නෝ තත්ත්වය පිළිබඳව කල්ගම විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාමිකක දාංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන මහතා කරුණු පැහැදිලි කළා.
2: ලොකු නියඟයක් ඇවිල්ලා පොළොව වේලිලා ජල මූලාශ්‍ර හිඳිලා අපට වැස්ස නැති වෙලා ඒ වගේ තත්ත්වයක් තමයි හැම කෙනාගේම නිකන් මනසට එන්නේ. නමුත් ඇත්තටම මේ එල්නිනෝ තත්ත්වයකදී ඒ විදිහටම නෙමෙයි ඒක බලපාන්නේ. මේ එල්නිනෝ තත්ත්වය ලෝකයටම බලපානවා. මේක එක කලාපයකට විතරක් සීමා වෙන්නේ නැහැ. සමහර රටකට තදින් වහිනවා, සමහර තැනක තදින් පායනවා. ඒක තාප තරංග එන්න පුළුවන්, උෂ්ණත්වය වැඩි වෙලා ඒ වගේ විවිධ ආකාරයට ලෝකයේ එක එක කලාපයට මේක බලපාන එක එක විදිහට. එල්නිනෝ තත්ත්වය ඉක්මනින් ඇවිල්ලා ඉක්මනින් වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් මාස 9ක් 10ක් අවුරුද්දක් දක්වා වගේ තියෙන්න පුළුවන්. අපි ගත්තොත් මේ එල්නිනෝ තත්ත්වය නිසා ලංකාවේ දේශගුණයට කාලගුණයට කොහොමද බලපාන්නේ කියලා අපි මේ ඉන්නේ නිර්තදිග මොසමේ. නිර්තදිග මොසම සාමාන්‍යයෙන් මොසමේ වැස්ස අඩු කරන එක තමයි එල්නිනෝ තත්ත්වයකදී සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් මේ ජූලි මාසයේ අග කොටසත් ඒ වගේම ලබන අගෝස්තු මාසයත් වියලි කාලගුණයක් තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඒත් අපි ගුවට සමහර තැනකට මිලිමීටර් 200, 240, 250 වගේ වහිනවා සාමාන්‍ය වැස්සදී. මේ අවස්ථාවේදී ඒකත් අඩු වෙලා අපිට බලාපොරොත්තු වෙන්නේ ලබන මාසයේ වැස්ස ඉතාමත් අඩුවෙන් තමයි ලැබෙන්නේ. සැප්තැම්බර් මාසයේ අග කොටසේ අපි වැසි තරමත් දුරට බලාපොරොත්තු වෙනවා. මොකද එතකොට අපි හරහා නිර්දිග මොසම පොඩ්ඩක් සක්‍රිය වෙන්න ඉඩකඩක් තියෙනවා. ඒ වනේ අපි පහුගිය අවුරුදු 75ක් වගේ මේ එල්නිනෝ 28ක් විතර ඇවිල්ලා තියෙනවා. ඒවත් එක්ක අපි අධ්‍යයනය කළාම ඉතා ප්‍රබල එල්නිනෝ 3ක් ඇවිල්ලා තියෙනවා. 82, 83, 97, 98 ඒ වගේම 2015, 16 වගේ. අපි දත්ත විශ්ලේෂණය කළාම පේනවා ඔක්තෝබර් නොවැම්බර් කියන්නේ ලැබෙන්න ඕන වැස්සට වඩා සාමාන්‍යයට වඩා ඉහළ අගයක ඉහළ වැස්සක් අපට හම්බ වෙනවා. ඒ හින්දා අපි මේ අවුරුද්දෙත් අපි බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් නොවැම්බර් අපිට දැඩිව වැස්ස ලැබෙයි කියලා. ඒ වගේම සමහර අවස්ථාවල මේ එල්නිනෝ තත්ත්වය දැන් මේ ඊයේ වන විට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේක ඉක්මනින් මේක වර්ධනය වෙනවා කියලා. මෙතෙක් ආපු එල්නිනෝ කිසිම එකකටත් වඩා වැඩි වැඩි ශක්තියකින් එහා යාවි කියලා තමයි පුරෝකථනය කරන්නේ.
0: වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කිසිරි වැලිගේපොළගේ මහතා මෙහිදී අදහස් පළ කළා.
3: දැනට අපේ ජලාශවල සමස්ත ධාරිතාවෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට රැස් කරගෙන තියෙනවා. බොහෝ තැන්වල අගෝස්තු මුල් සතිය වෙනකොට අපසරණ කපා ඉවර කරන්න යෙදෙනවා. සමස්ත ධාරිතාවය අපි බලාපොරොත්තු වෙනවා 35%කට විතර වගේ අඩුවෙයි කියලා. ඒතකොට මේ වගේ තත්ත්වයක් උඩ තමයි අපිට ඉදිරි කාලය අපිට කල්පනාකරණය කරන්න වෙන්නේ. ඊළඟ මහා කන්නය කොහොමද සැලසුම් කරන්න කියන එක තමයි මේ අවස්ථාවේදී කරගෙන යන්නේ. බොහෝ වෙලාවට ඊළඟ මහා කන්නය අපි ඔක්තෝබර් මුල පටන් ගන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. මොකද අපි බලාපොරොත්තු වෙන ජලාශවල දැනට තියෙන ජල තත්ත්වය යම් දුරකට රඳවා ගනිය පුළුවන් තරම් ඉක්මනින් ඊළඟ කන්නය කරා යන්න මේ වාෂ්පීකරණයෙන් වෙන හානිය අඩු කරගෙන අපිට ඒ ජලය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. පානීය ජලය අපේ ජලාශවලින් ලබා ගන්නා ජලයේ මේ වෙනකොට ප්‍රමාණවත් පරිදි තියෙනවා. නැගෙනහිර පළාතේ හැරුණුකොට අනිත් ජලාශවල සාමාන්‍ය අගයට ලං වෙලා තියෙනවා. නැගෙනහිර පළාතේ යම් අඩුවක් තිබුණත් ජලාශවල ඒක පානීය ජලයට බලපෑමක් වෙන්නේ නැහැ.
0: මේකපු බඳුනාගාරය තුල හටගත් ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. මේ අතර මේගොම් බඳුනාගාර සිද්ධිය ගැන අමාත්‍ය හර්ෂණ නානකාර මහතා පාර්ලිමේන්තුවට විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළා. ඇල්ලවෙල්ල වාය මාර්ගයේ රාවුණා ඇල්ලට ඉහළ ප්‍රදේශයේදී ජල පෝතල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා. ඇල්ල සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබේදී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර සිදුවන විට ලොර රථයේ 3 දෙනෙක් ගමන් කරමින් සිට ඇති බවයි ඇල්ල පොලිසිය ප්‍රකාශ කළේ. අනතුරෙන් තුවාල ලැබූ ඔවුන් 3 දෙනා බදුල්ල ශිෂ්‍යන් රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර මාර්ග අනතුර වැළැක්වීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ ස්වාධීන වාහිනී මාධ්‍යාලයේ එක්ව සංවිධාන කරන ටේකියා සුරකම් මගතුර ව්‍යාපෘතියේ දෙවන අදියරේ තවත් වැඩසටහනක් බිබිල යශෝධරා ජාතික පාසලේදී පැවැත්වුණා. රුසියාව එල්ලකන බැලස්ටික් මිසයිල් ප්‍රහාර ව්‍යර්ථ කිරීමට අවශ්‍ය මිසයිල්වල බරපතල හිඟයක් පවතින බව යුක්‍රේන ගුවන් හමුදාව ප්‍රකාශ කළා. පසුගිය දින කිහිපයේ පමණක් රුසියාව යුක්‍රේනයට මිසයිල් 68ක් සහ ඩ්‍රෝන් යානා 351කින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒවා ව්‍යර්ථ කිරීමට ප්‍රමාණවත් මිසයිල් යුක්‍රේනයේ සතුව නැතැයි ගුවන් හමුදාව සඳහන් කළා. එබැවින් රුසියාව කියව් අගනුවරට එල්ල කළ දැවැන්ත මිසල ප්‍රහාර මාලාවට ප්‍රතිචාර ලෙස නේටෝ සංවිධානයෙන් ගුවන් ආරක්ෂණ පද්ධති ඉල්ලා සිටීමට යුක්‍රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි තීරණය කර තිබෙනවා. තුර්කියේ අන්කාරාහි පැවැත්වෙන නේටෝ සමුළුවේදී යුක්‍රේන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. බටීර රටවල් සතු ගුවන් ආරක්ෂණ පද්ධති තවදුරටත් ගබඩා කරන්න තබා යුක්‍රේන වැසියන් බේරා ගැනීම සඳහා කඩිනමින් ලබා දෙන ලෙසයි වොලොඩ්මියර් සෙලෙන්ස්කි නේටෝ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. නේටෝ සමුළුව අතරතුර යුක්‍රේන ජනාධිපතිවරයා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ යුද ආධාර පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. පෘතුගාලයේ බිහි වූ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු කැඳීමට තීරණය කළා. එමෙවර ලෝක උසන්න පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරගයේ වටේ ස්පාඤ්ඤය සමග පැවති තරගයේ ගෝල 1-0 ලෙස පරාජය වීම සමගින්. ඒ අනුව පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වී ක්‍රීඩා ජීවිතයේ ලෝක උසන්න ජයග්‍රහණයකින් තොරව අවසන් වීම පිළිබඳව ලෝකෙම අවධානය යොමු වුණා. ඩලස්තෝර පැවති මෙම තරගයෙන් අතිරේක කාලයේදී මිකෙල් මෙරිනෝ ලබාගත් ගෝලයක් සමග ස්පාඤ්ඤය ජයග්‍රහණය කළා. එහිදී රොනාල්ඩෝ දැඩි ලෙස සංවේදී වෙමින් කඳුළු සලන ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 41 වන වියේ පසුවන රොනාල්ඩෝ බැලන්ඩෝර් සම්මාන පහක්, චැම්පියන්ස් ලීග් කුසලාන පහක් සහ 2016 යුරෝපීය කුසලානය දිනා ගත්තා. ඔහු ලෝක වාර්තාවත් තබමින් ගෝල 976ක් ලබාගෙන තිබෙනවා. රොනාල්ඩෝ ලෝක උසරණේ පාපන් තරගාවලි 6කදී ගෝල ලබාගත් එකම ක්‍රීඩිකා ලෙසද ඉතිහාසගත වුණා. ලෝක උසරණ තරගාවලියේදී ඔහුගේ උපරිම දක්ෂතා වාර්තා වුණේ 2006 වසරේදී. ඒ ප්‍රතුගාලයේ ලෝක උසරණ පාපන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටේට සුසුකම් ලැබීමයි. දැන්ට ලෝක වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගෙන සිටින රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩාවෙන් සමු ගැමින් පෙර ගෝල 16 සීමාව පසු කිරීමට බලාපොරොත්තු සිටි බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ තමාගේ අවසන් ලෝක කුසලාන පාපන් තරගාවලියේ බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මීට පෙර නිවේදනය කර තිබුණා. සම්මුඛ සාකච්ඡාවට එක්වමින් ඔහු ප්‍රකාශයක් සිදු කර තිබුණා. මම හිතනවා මම ඒකට සූදානම් කියලා. ඒක හරිම දුෂ්කර වේවි. නමුත් මම වයස අවුරුදු 25-26 ඉඳන්ම මගේ අනාගතය සැලසුම් කළා. පාපන්දු ක්‍රීඩා පිටියෙන් ලැබෙන සතුට සහ ජවය වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. නමුත් හැම දෙයකටම ආරම්භයක් වගේම අවසානයක් තියෙනවා. විශ්‍රාම ගතට පස්සේ මට මගේ පවුලේස් අය සහ දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න පුළුවන් යනුවෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සම්මුඛ සාකච්ඡාවේදී කළ ප්‍රකාශය සමස්ත ලෝකයේම අවධානය දිනා ගත්තා. බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම 4 වෙනි දිනේ නිමාවන විට ලකුණු 92ක් ලබාගෙන සිටියා. ඒ වන විට කඩලු 2ක් බිඳ වැටී තිබුණා. පළමුවෙනිම සඳහා ශ්‍රී ලංකාවේ කඩලු 9 රැසකල ලකුණු සංඛ්‍යාව 549ක්. ඊට පිටතුරු වශයෙන් කොදෙව් කණ්ඩායම පළමුවෙනි සඳහා ලකුණු 499ක් රැස් කළා. පළමුවෙනිමේදීම ලකුණු 50ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව මෙවැනි විට ලකුණු 142ක් ඉදිරියෙන් පසුවනවා. අත්තරගේ පසුවන සහ අවසන් දිනයයි. ලක්කන් මේ ගමුව බන්ධනාගාර සිද්ධිය ගැන ඇමති හර්ෂණගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්. බන්ධනාගාර සිද්ධිය ගැන විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි. ඩෙංගු අවධානම තවත් ඉහළට, රෝගීන් 62,000 ඉක්මවයි. ගියුණු මාස 6දී ඉලක්කයේ පසුකළ වේගු ආදායම. ටෙකුණාමල වරායට මිලියන 100ක අමතර ආදායමක්. අලුතින් 1,152 කළමනාකරණ නිලධාරී සේවයට. මිසයින හිඟයක් බව යුක්‍රේන ජනපති කියයි. ලකන මීළඟ ප්‍රවති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
4: හෙල්ත් වොච්, ඔබ වෙනුවෙන් විමසිල්ලෙන්
5: අනතුරක් නිසා ජීවිතයක් වෙනස් වෙන්න ගත වෙන්නේ තප්පරයක් වැනි ඉතාම කුඩා කාලයක් වෙන්න පුළුවන්. ඒ නිසා අනතුරු වලින් ජීවිත රකගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන අනතුරු නිවාරණ සතිය ඊයේ සිට ක්‍රියාත්මක වෙනවා. අද එහි දෙවැනි දවස. මේ අනතුරු නිවාරණ සතිය ගැන පැහැදිලි කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණය සහ කළමනාකරණ පිළිබඳ අංශ ප්‍රධානි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා.
6: ඒක 2016 අවුරුද්ද පටන් ගත්තේ. මේ වෙනකොට අවුරුදු 10ක් අඛණ්ඩව අනතුරු නිවාරණ සතිය පවත්වාගෙන එනවා. 2026 අවුරුද්දේ 11 වරට මේ වැඩසටහන පවත්වනවා. එතකොට එතනදී අපි ඇත්තටම ජූලි මාසේ, හැම අවුරුද්දකම ජූලි මාසේ පළවෙනි සඳුදා ඉඳලා සිකුරාදා වෙනකන් තමයි මේ වැඩසටහන පවත්වන්නේ. එතකොට මේ අවුරුද්දේ ජූලි මාසේ 6 ඉඳලා
5: අනතුරු නිවාරණය පිළිබඳව මේ සතිය පුරාවටම ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙල කොහොමද සිද්ධ වෙන්නේ?
6: මේ දවස් පහ විවිධ තේමා යටතේ, හඳුනාගත් තේමා යටතේ මේ වැඩසටහන කරගෙන යනවා. විශේෂයෙන්ම සමුදා දිනයේ අපි මාර්ග අනතුරු වැළැක්වීමේ දිනයේ, දෙවෙනි දවසේ වෘත්තීය සෞඛ්‍ය, එහෙම නැත්නම් වැඩ කරන තැන්වල තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන්, තුන්වෙනි දවසේ එහෙම නැත්නම් බදාදා ගෘහ සහ වැඩිහිටි නිවාස ආශ්‍රිතව වෙන්න පුළුවන් අනතුරු වැළැක්වීමට මූලිකත්වය දෙමින්, හතරවෙනි දවස දීගිලීම් වලින් වෙන්න පුළුවන් අනතුරු කොහොමද වළක්ව ගන්න කියන එක, ඊට පස්සේ අන්තිම දවස පාසල්, පෙර පාසල්, දිවාසුර මධ්‍යස්ථාන විශේෂයෙන් දරුවන් ඉලක්ක කරගැනීමෙන් කරන වැඩසටහන.
5: අපේ රටේ සිදුවන අනතුරු සම්බන්ධයෙන් මේ මෑත කාලිනව හඳුනාගෙන තිබෙන නව ප්‍රවණතාවයන් මොනවද? කොමන අනතුරුද වැඩි වශයෙන් අපේ රටේ සිදු වෙන්නේ?
6: අපි අනතුරක් කිව්වහම බොහෝ වෙලාවට අපේ ඔළුවට නැගෙන දෙයක් තමයි මාර්ග අනතුරු. හැබැයි අපේ තියෙන තොරතුරු අනුව පහුගිය අවුරුදු කිසිපෙම තියෙන අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව තියෙන, විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරගෙන යන ජාතික අනතුරු ආරක්ෂණ පද්ධතියට අනුව, අපේ නිරීක්ෂණ වලට අනුව අපි දකින්නේ විවිධ හේතු නිසා වැටෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය 100ක් රෝහල්ගත වුණොත් ඒකෙන් 25-27ක් විතරම අනතුරු වල ලක් වෙලා මේ රෝහල්ගත වෙලා තියෙන විවිධ හේතු නිසා වැටිලා. ඉතින් මෙතනදි මේ වැටීම කියන එක ගත්තාම පොඩි ළමයි සහ විවිධ විශේෂයෙන් වැඩිහිටියන් මේ සඳහා, ඒ කියන්නේ අනිත් කණ්ඩායම් වල ගැටලුවක් නැහැ කියන එක නෙමෙයි, හැම වයස් කාණ්ඩයකම රෝහල්ගත වෙන්න ප්‍රධානතම කරුණ හැටියට අපි අඳුනගෙන තියෙන්නේ විවිධ හේතු නිසා වැටිලා. එතකොට ඒ කියන්නේ ඒකෙනුත් හැබැයි දරුවන් සහ වැඩිහිටියන් ප්‍රමුඛ තැනක් ගන්නවා. ඊළඟට විවිධ හේතු නිසා එක එක දේවල් ඇඟට වැටිලා සමහර වෙලාවට අනතුරු සිද්ධ වෙනවා. පිටම් පොල් ගෙඩි වැටෙන්න පුළුවන්, විවිධ ගොඩනැගිලි කඩන් වැටෙන්න පුළුවන්, පහරව දෙන්න පුළුවන්, රතවාහන අනතුරු නිසා ඇත්තටම රෝහල්ගත වෙනවා. හැබැයි ඒ ප්‍රමාණය බැල වශයෙන් අපේ තියෙන තොරතුරු අනුව 100ක් ගත්තොත් 15ක් විතර. ඊළඟට සතුන් සපා කෑන් තුන කෑන් වෙන්න පුළුවන්, බළලුන් වෙන්න පුළුවන්, වන සතුන් වෙන්න පුළුවන්. මේ අය සපා කෑම නිසා හැම අවුරුද්දකම 2,23,000 විතර ප්‍රමාණයක් රජේ රෝහල් වලට යොමු වෙනවා.
5: ඇත්තෙන්ම අනතුරක් කියන්නේ අපිට වළක්ව ගන්න පුළුවන් දෙයක්, නැතිනම් අවම කරගන්න හරි පුළුවන් දෙයක්. ඒකට සැලකිලිමත් භාවයයි අවශ්‍ය වෙන්නේ. අපේ පොඩි නොසැලකිලිමත්කමකින් මුළු ජීවිත කාලය පුරාම පසුතැවෙන්න වෙන විදිහේ විශාල අනතුරක් ඕනෑම මොහොතක සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අනතුරු වළක්වා ගන්න සෑම විටම සිහියෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කිරීමයි වඩාත් වැදගත් වෙන්නේ.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දවල් 12යි විනාඩි 30යි දැන් වෙලාව
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: දලහයි විනාඩි 34යි. මනට මං ආව ඔයාව බලන්න. ව්‍යාපාර වෙන්න හිටියේ මං ආව දාලා ගියා කියලා. නෑ. තව පැය චූටි වෙලාවක් තියෙනවා මට යන්න. යන්න කලින් මට හිතුනේ තින් ආව බලලා යන්න ඕනි කියලා. ඒක නිසා මම නිවුස් එක ඉවරුන ගමන් ආවා. ඔයාට තින් මං ඔයාගෙන් හිතන නිසා ඔබ ඔයා හිතන්නකො දැන් මේ වෙලාවේ ඩෙන්ගු රෝගය මේ වැඩිපුර ව්‍යාප්ත වෙලා තියෙනවා නේද? දැන් ගොඩක් මේ හැම දෙයකටම හේතුවක් වෙන්නේ අපි හිතන්නේ නැතුව කරන දේවල්නේ. අපි මොන හරි දෙයක් කෑවත් ඔයේ විසික් කරලා දානවා. ඉතින් ඒක හරි විදියට අපි ඩස්ට්බින් එකට දාන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් එකතු වෙලා තමයි දැන් ලොකු විවසනයක් බවට පත් වෙලා තියෙනවා. ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් පාලනය කරගන්න බැරි තරමටම. ඉතින් ඔයාලට පුළුවන් නේද ඔයාලට පුංචි හරි දායකත්වයක් දෙන්න. නැත්නම් ඩෙන්ගු රෝගය හැදුනට පස්සේ දැන් ඇඟේ ඒ තියෙන ප්‍රතිශක්තිය අඩු වෙලා යනවා. ඔයාට පුංචි වැඩක්වත් කරන්න බැරුව මහන්සි වෙන්න වෙනවා. මහන්සියක් ඇඟට දැනෙනවා. ඉතින් අර කලින් තිබුණු ප්‍රතිශක්ති ආපහු ලබා ගන්නවාට සෑහෙන මහන්සි වෙන්න වෙනවා නේද? ඉතින් වැඩක් කරන්න ගියාම ඔයාලට තේහෙට්ටුවක් දැනෙනවා. වැඩි ඇවිදින්න බැරි වෙනවා. මේ දේවල් නිසා මේ දේවල් වෙන්න කලින් තමයි ඔයාට මේ තරම්ම මේ දැනුවත් කරන්න ඔයාව. ඉතින් ඔයාට පුළුවන් පුංචි හරි වගකීමක් අරගෙන ඔයා දැක්කොත් වතුර එකතු වෙන තැනක් වෙන්න පුළුවන්, ටොෆි කෝලයක්, කප් එකක්, යෝගට් කප් එකක්, මේ ඕනම දෙයක් දැක්කොත් හරි විදිහට ඒක වතුර එකතු වෙන්නේ නැති විදිහට තියන්න නේද? ඔයාගේ යාළුවෙක්ට වුණත් මේ වගේ දෙයක් අද හෙට වෙන්න පුළුවන්. ඉතින් ඔයාගෙන හිතන ඔයාට අදද හෙටද කියන්න බෑ. ඩෙන්ගු රෝගිය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක ගැන අවධානයෙන් කටයුතු කරන්න හරිද? ඒකෙනත් මතක් කරලා එන ගමන් අපි අමුද චැට් එක පැත්තට කවුද මේ වෙලාවේ අහගෙන ඉන්නේ කියලා බලන්න. තුසිත් මේ වෙලාවේ ලක්කන අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. සද්දෙටම බොහොම හොඳයි. කවුද මේ? මං හිතන්නේ එක්කෙනෙක් කිව්වා එයා ආපහු මාව මතක් කරන්න කියලා. දින එයාව මතක් කරන්නන්නේ දායහපව්. යන සින්දුවකට මාවත් එකතු කර ගන්න කියනවා තමරා.

කුමාරියාවත් එකතු කරගන්න හරිම ආදරේ. සින්දුවක් අහන්න ඕනේ මගේ නමින් මාපලකම පියල් ජේතුමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. සුබ දවසක් යශ ඔයාට. ලක්කන්න අහගෙන ඉන්නවා කියලා තමයි දින වැඩ කරන එක මං චින්තක කොරියට වල ඉඳලා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා චින්තක ඔයා රටේ ඇත්තට ගිහිල්ලා හිටියත් අපි හරි ආදරෙන් එකතු කරගෙන ඔයාව අමතක කරන්නේ නැහැ හරිද? සන්දරම ලක්කන්න අහනවා කියලා තියෙන දැරණියකට පැත්තේ මොහොම හොඳයි. ඒ විදිහට තමයි ඉන්න ඕනේ. කොහොණිය දුවමගේ නම කිව්වේ නෑනේ කවුද වී? සුබ උදෑසනක් දැන්නම් උදෑසනක් නෙමෙයි ළමයෝ. ඉතින් කොහොමද මැනිකියෝ ආට මම ගොඩාක් කඳින් ඉන්නවා. ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් අපි කලින් ඇහුවා. දෙවනි තිමිර එකම පුන්සන්දි යුවෙන් දිවට එකතු කරගන්න චන්දිමා තමයි මේ කොටිකාවත්ින් මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියන මේ මාවත් බොහොම ස්තුතියි. ඉතින් මේ දෙන ආදරයට මාත් ලක්කන ආසාවෙන් අහගෙන ඉන්නවා මගේ මැසේජ් එකක් කියවන්න ප්ලීස්. ඕකේ. අසහාය ගායක චර් ජෝතිපාල කලාකරුවන්ගේ අද උපන්දිනය දෙලා තියෙනවා. ඉතින් අවුරුදු 39ක් ඉතින් අදිගෝ මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ආවත් එකතු කරගන්න හරි මාදුනේ. ඒ වගේම ජෝතිපාල මහත්මයාගේ ගීතයක් අපි කලින් ඇහුවා. ඒ වගේම මේ වලේ බොරළු හේනි සුසන්ත සම්බත් තමයි මේ විදිහට මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒ වගේම සචින් යාවත් එකතු කරගන්න අනුරාධපුරෙන් තරු ඔයාවත් එකතු කරගෙන යන්න හදන්නේ දුම්බර මැණික කෙනෙක් බලන්නවත් වෙනවද යන්නෝ.

0: ඔබ වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 41යි තප්පර 18යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. අතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මදුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

මෝහිනී කෙනෙක් හෙම හම්බුනෙත් කොහොමද රෑට පාර යනකොට හෙම මය වෙනවද චුට්ටක් විතර ගැස්සෙයි නේද අද රෑට ඔන්න ගමනක් හැම යන කෙනෙක් නම් මෝහිනී කෙනෙක් හෙම හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්න හරිද එතකොට මාව මතක් කරගන්නකො මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ සුබ උදෑසනක් සුබ උදෑසනක් වෙන්නේ නෑනේ දැන් ඉතින් ඔයාවත් එකතු කරගන්න බරුදැල්පොල එල්.එස්. ප්‍රනාන්දෝ මේ වගේම හෙටත් එන්න හරි මාදරෙන් එකතු කරගන්න ඔයාව පූර්ණිම සෙව්වන් දී සඳ ලංකාවෙන් එකතු වෙනවා මේ වෙලාවේ ලක්කනහන ගම මං ඔයාව අහගෙන ඉන්නේ වැඩ කරන ගමන් වෙනා දවා කරන වැඩ කියන්න බලන්න කොලයා පිටියේ ඉඳලා තමයි මොහොත්තව ගොඩ තුෂාරි ලස්සන සින්දුකට එකතු කරගන්න කියන මගේ යාගේ හස්බන් නිෂාන් ඩෝල තුන්දෙනා සිතු චතු නෙතුවත් එකතු කරගන්නවා ලොකු පුතා ෂෙනෝල් අය වගේම දිල් මීදු එකතු කරගන්නවා මාවත් ගොඩක් ආදරේ එකතු කරගන්නවා කියන යශ් මැනික ගොඩක් ආදරේ ඔයාටත් ඉතින් ගොඩක් ආදරේ ආදරේ පෙදා ගන්න ඔයා ඉතින් මේ පැත්තට එනවටම හලෝ මාත් ඉන්නවා හලෝ කොහොමද වෙන්නේස් නා ඉතාලි වලින් තමයි මාව අහගෙන ඉන්නේ හලෝ හලෝ ගාගෙන ඔයාවත් එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට මිනිස්සෙක්ට දුෂ්කර දවස් අමතක වෙන්න පුළුවන් හැබැයි ඒ දුෂ්කර දවස් ටික පහසු කරපුවාම අමතක වෙන්න බෑ good afternoon ඉරේකා වණ්ඩාර තමයි මට මේ විදිහට කියන්නේ වා කියන කතාව ඇත්ත කොච්චර අමාරු දවස් තිබ්බත් ඒ දේවල් පහසු කරන අය අපි ළඟින්ම ඉන්න අය ඉන්නවනේ වචනකින් හරි අපේ හිත හදන අපිට උදව් කරන ඒ දවස් අමාරු දවස් ටික ගෙවිලා ගියාම අර අපේ හිත හදපු අයව අමතක කරන්න එපා නේද වැඩක් ඇයිද වෙන්නේ ඒ කට්ටියව අමතක වෙරලා අර හිත රිද්දපු අයව ආපහු හොඳ අය වෙනවනේ එහෙම නෙවෙයි අර අමාරු කාලේ ළඟින් ඉන්න අයව හොඳට මතක තියාගන්න හරිද ඉරේකා බණ්ඩාරව ඔයාවත් එකතු කරගෙන ලක්වින් සස්මින් ගෙත්මින් ජනකි මෙයාගේ බබාලා ටික පූගඩි ඉඳලා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ මහත්තයා ලසන්ත සංජීවත් එකතු කරගන්න කියන හරි මාදරේ ඔය විදිහටම ආදරයෙන් එකතු වෙලා ඉන්න දවල් එක වෙනකන් තව චූටි වෙලාවයි තියෙන්නේ මට යන්න සේරුවාවිල කේඩියේ සම්බරසිංහ ආවත් එකතු කරගන්න පවුල හැමෝමත් එක මේ වෙලාවේ රෝහිණි ෆැෂන් එකේ සිරු දිනාම ලස්සන සින්දුවකට එකතු කරගන්න ඕනේ චන්දිට උණ හැදිලානේ බලන්නකෝ චන්දි ඔයා ඉක්මනට බෙහෙත් ටිකක් අරගෙන හොඳ වෙන්න හරිද දැන් යාළුවෝ ටික පොඩ්ඩක් උදව් කරන්න තියෙන යාළු උණ හැදලා ඉතින් පොඩ්ඩක් අපහසුයිනේ ඉතින් වැඩ හැම කරන් හොඳම යාළුවෝ ඉන්නේ කරන්න පොඩ්ඩක් ලෙඩ වෙලා ඉන්නකොට අර අම්මා තාත්තා වගේ ළඟට වෙලා බලා ගන්න ඕනේ හරිද දැන් එයා වැඩ කරන ගමන් තමයි ඉන්නේ මේ වෙලාවේ ඉක්මන් සොය ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා යාළුවෝ හැමෝම ඔන්න මාත්තාට ප්‍රාර්ථනා කරන ඉක්මනට උණ අඩු කරගන්න කියලා හරිද දරණ එකකින් මේ වෙලාවේ සද්දට ලක්කන අහගෙන ඉන්නවා කිනු ආකාශ මල්ලි ලස්සන සින්දුවක් ආකාශ මල්ලිවත් තියෙනවා ලස්සන සින්දුවක් ඕනි නන්දසිරි අයියා එකතු කරගන්න පෙරේරා අයියා කේටි අයියා ඔය වගේම කඩිය අක්කවත් එකතු කරගන්න කිනු අපි එකම රැණි කුරුල්ලෝ දෙනවද දැන් ඊළඟට තමයි චාමි අක්කයි මේ මම හිතන්නේ ඉක්මනට මැසේජ් එකක් කියලා දෙන්නටම චාමි ඇවිල්ලා ඉන්නවා එක වෙනකොට ඔයා ඒ ඉක්මනට ලස්සන සින්දු ගොඩක් අරගෙන ඉතින් මං එහෙනම් ගිහිල්ලා එන්නද මට යන්න වෙලා වැවිලා තියෙන්නේ මං ගියාට චාමි එනවා ලස්සන සින්දු ගොඩක් එක්ක අදට ගිහින් එන්නම් හැබැයි හෙට එනවා පරිස්සමට සතුටින් ඉන්න මම යෂ්

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711 1 ටෙක්යා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
3: ජූලි 8 බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාඩ් රැලිය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය නිපුණර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්යා සුරකිමු මගතොට

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මෙරට උරුමයන් සහ ඉතිහාසයේ ප්‍රදර්ශනය කරන මුතුරු කෞතුකාගාරයේ විවෘත කරනවා. ඉනියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්. මුතුරු කෞතුකාගාරයේ ශ්‍රී ලාංකික ඉතිහාසයේ උරුමය සහ පෞරාණික සම්ප්‍රදාය නැතුණු බොහෝ කරුණු පිළිබඳව දැනුවත් කිරීම සඳහායි නිර්මාණය කර ඇත්තේ. වඳවීගිය සතුන්ගේ අවශේෂ කොටස් පැරණි කාසී සමුදේ සංස්කෘතිය පිළිබඳ සාධක ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන සම්ප්‍රදායන් සම්බන්ධ තොරතුරු අනාගත පරපුර වෙත දැනුවත් කිරීමයි මෙහි අරමුණ. ශ්‍රී ලාංකික ඓතිහාසික සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් අධ්‍යාපනය සංචාරක සහ සංස්කෘතික සංවර්ධනයට දායක වන මධ්‍යස්ථානයක් ලෙස මේ පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙනවා. ගෝලීය ටිබෙට් බෞද්ධ නායකත්වයන් දරන හිමිනමක් වන දලයි ලාමාතුමාගේ 91 වෙනි ජන්මදිනය ඊයේ දිනටදී තිබුණා. ඉන්දියාවේ ලඩක් ප්‍රාන්තයේ ලෙක්නම පිහිටි ශිවාසිල් භූමියේදී උත්කර්ෂවත් අයුරින් සමරා තිබෙනවා. දලයි ලාමාතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ලොව පුරා සිටි පැතිමතුන් 25,000කට අධික පිරිසක් එක්ව සිටියා. ඔවුන් අමතමින් දලයි ලාමාතුමා ලෝක සාමය, කරුණාව සහ මානව වර්ගයාගේ එකමුතුව පිළිබඳව දේශනයක් පවත්වා තිබෙනවා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද උන්වහන්සේ වෙත සුබ පැතුම් එක් කිරීමට කටයුතු කළා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් ඊට්ස් විත්

පස්සරු එකපහු වෙලා විනාඩි 8යි වෙලාව. අද 7යි 7. ජූලි මාසේ 7 වෙනිදා අපි අඟහරුවාද දවසක මුණ ගැහෙන්නේ. ජෝතික සින්දුවකෙන් අද ඕල් ටයිම් බීට් සෙට් චාමේ පටන් ගත්තේ ඇයි කියන කාරණාව බොහෝ දෙනෙක් දනුවත්. සුහසක් රසික සෙත් සතන් සනසපු හදවත රත්තරන් ජෝති ඒ නොමියද මිනිසාගේ 39 වන ගුණානුස්මරණය අදට යෙදිලා තියෙනවා. 1936 පෙබ්‍රවාරි 12 වෙනිදා මෙලව උපතලට හෙටියා රජගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල සිනමා ප්‍රේක්ෂකයන් අතර දශක 3කට අධික සංගීත ජීවිතය තුළ ඔහු චිත්‍රපට 230කට අධික සංඛ්‍යාවකට පසුබිම් ගායනයෙන් දායක වුණා. විශේෂයෙන්ම මේ අර ඔහුගේ තිබුණු නිහතමානී ගුණ යහපත් බව නිසාම ඔහුට පට බැඳලා තිබුණ නමක් ඒ තමයි හදවත රත්තරන් ජෝති කියන නම. එඩී ජයමානගාමී ෆොන්සේකා විජය කුමාර් තුංග සමන්ගුණ තිලක රංජන රාමනායක ඇතුළු ලංකාවේ ප්‍රමුඛ පෙළේ නළුවන් රසකටම තිරය පිටපසින් ජීවමාන හඬ දුන් එච්.ආර්. ජෝතිපාලන් කියන බව ඔබ දැනුවත් කාරණාවක්. දැන් ගායනාවට අමතරව ඇතුල් වීම තහනම් සුජීව සෝකිරි කියලා අබිරහස ඔහු විසින් නිෂ්පාදනය කරපු සුමිත්‍රෝ ඇතුළු චිත්‍රපට 35කට විතර ඔහු රංගනයෙන් දායක වුණා කියන කාරණාව සමහර කෙනෙක්ට අඳුත් කාරණාවක් වෙන්න පුළුවන්. ඔහු මේ යනකොට 51 වෙනි විහේ තමයි පසු වුණේ. ජෝති හැබෑ විදිහටම ජීවමාන වෙන්න පටන් ගත්තේ ඔහුගේ මරණයෙන් පස්සේද කියලාත් අපිට සැකයක් තියෙනවා. මොකද ඒ තරමටම අපිට දවසේ කොයිම හරි වෙලාවක ඔහුගේ ගී හඬ හැම පැයක් තුළම නින්නාද වෙනවා. ඒක නිසා ඒ අසිරිමත් මිනිසාට අපේ උපහාරය එදා මෙදාතොර පිර නැමෙනවා. ඒක නිසැකවම වෙන දෙයක්. එතුමන් ගැන මතක් කරලා තමයි අද ඕල් ටයිම් බෙට් සෙට් චාර්ම පටන් ගත්තේ. ඒක ඔයාලගේ ඉල්ලීමක් කියලා මම දන්න නිසා. හරි. එහෙමනම් අදට හවස 4 වෙනකන් ලස්සන සිදු ටිකක් අහගෙන මාව හංග ඉන්න පුළුවන්. ඒ හංග ඉන්න අතරේ වාට හිතුණු තින් චාබිට මැසේජ් එකක් එවන්න ඕනේ කියලා 0.7 0.3 0.5 0.7ට මැසේජ් එකක් එවන්නත් පුළුවන්. ඒ වගේම අද අපේ පෝස්ට් එකක් තියෙනවා ලක්කන Facebook page එකට ගිහිල්ලා ගිහින් බලලා එන්න. ඒකට කමෙන්ට් එකක් දාන්න පුළුවන්.

පසළ එකයි විනාඩි 12 වෙලාව ලස්සන සින්දුවක් තෝරගත්තේ. ඇතර මොකක් හරි ප්‍රශ්නයක් වුණා වගේ මටන් දෙකක් හිතුණා. කවන්නෑ කමන්නෑ යාළු ඉන්නවනම් මේ වගේවත් ඉන්නවනේ.

0: ශ්‍රම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රෝපියක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: ලුකයා මාර වෙනනේ උනේ දොක්කි කිවාලේ මඩ මෙමරි ලොස් කීලා
3: මෙමරි ලොස් කවුද ડોක්ටර් යාරු சொன்னது
2: මම කිරිති බුන්නේ අයියා සීනි වෙලනේ මුකු තත්තපය විඩකරනේ අයියා මට
3: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
4: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
5: Evening Drive with Chamit and Charu.
4: Pranha.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Eka pahu bela vinati dha nove ay bela ho? FM anu tunai dashma pahen hari anu tunai dashma haten hari Lakhana all time bed sit chamiwa hangin na gamang binduay hatai binduay tunai anu tunai pahai anu tunai hatet message ka kewan na puluwa. සුමදාවලා කේවා චාමි අද හැමෝම වගේම මමත් අසහය ගාන ශිල්පී එස්.එල්. ජෝතිපල් මහත්මගේ ගීතයක් කියලනවා කියලා තියෙනවා. මම දන්න නිසා ඒ සින්දුවකින්ම තමයි අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. හොරණ මහින්ද කුමාර මාලා දමයන්ති උදාරා චාමින්දී ගගනි ආශින් සුනී වඳුරබ මාබතුවනින් ඉසුර මදුෂාන් යමුනා චන්ද්‍රිකා ඉමාෂ කටබුරාවෙන් එකතු කරගන්න කියලා තියෙනවා. තව අමාරු ගම්බල නම් ටිකක් හොයලා කට්ටියක් හොයලා කියන්නකෝ බලන්න. මීටර්ට වඩා අමාරු නම් තියෙන ගම් ටිකක් හොයලා කියන්න බලන්න මහින්ද මහත්තයා. සබදාවලා කේවා චාමි අපිටත් සින්දුවක් ඕනේ. ඉජි අරර පොස්සල්ලා වබේ එෆ් ජනපදනේ මැසේජ් එක. සබ දහවලක් නංගේ මම චන්දේ කොහොමද කියලා අහලා තියෙනවා මං හොඳින්. ලස්සනම ලස්සන සින්දු ගොඩක් ඕනේ කියලා තියෙනවා පුතාලා. සිතෝ නැතෝ සහ හස්බන් එකතු කරගන්න කියලා තියෙනවා. කරුතරෙන් අම්මා අක්කා පුතා මේ හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා. අයියාක්කාත් මතක් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙහින්දි කවුද කියලා බලමු. සුපුන් මොකද්ද මේ කියන්නේ? අහම්බෙන් හමු වුණත් දැත් අල්ලන්නේ මහන්සි හිතුනොතින් කමක් නෑ නුඹ යන්න. උරහිසට බර වෙලා හැකි තරම් හින හෙන්න දුක් පිරුණු තන්වලත් මට හැකිය ළඟ ඉන්න. ඉතින් සොඳුර මේ භවයේ දැනුනොත් ලබන භවයේ තෙන්න. පණිවිඩේ කවුරු හරි ගත්තද? ඕව. සුපුන් මං හිතන්නේ වාගේ බර්ත්ඩේ එකදද? හැපි බර්ත්ඩේ ටු මී කියලා පෝස්ට් එක ගොඩවලා තියෙනවා. ඔයගේ බර්ත්ඩේ එක නම් අපි වර්ත ප්‍රාර්ථනා කරනවානේ දුක් නිරෝගී වාසනාවන්ත සුසුම් උපන්දිනයක් වේවා කියලා. සබදාවලා කේවා චාමි අක්කා සජීව මధుරංග යටියන් තොටින් ලක්කනාන හැමෝමත් එකතු කරගෙන සින්දුවක් අහමුද කියලා මගෙන් අහනවා. මං අනිවාර්යෙන් ඒ හැමෝම එකතු කරගන්න ඕනේ සජීව. හරිද? සින්දුවක් අහලිමු.

0: ciao, ciao, ci vediamo.
1: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
2: Passaru ekai venate visipai.
3: Raj Bangkok Surakshita Bhavaya. ഇയലമ റെക്കവറിനെ സമഗ്രം സ്ഥാവര തൻപത്തു സദാ ഇയലമ പൊലിയ RDB ബാങ്കുവിൻ
4: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: ජනපති අරමුදල ජනතාකරණයේ පූ හැටි ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් කමගේ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.

0: Anda Radio ITN
1: එකය වෙනාර දෙහයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: හීන පීරන කලබල දවස්වල හිත රකින හීන මවන තන යායක ගීත ගන්න

දවල් එකයි වෙනාඩි 32යි වෙලාව. දැන් කොහොමද දවසේ මේ වෙනකොට වැඩ කටයුතු? සමහරු ලාච්චක ගන්න ගමන් ඉන්නවා ඇති. සමහරු කෑම හදන්න ලෑස්ති වෙනවා ඇති. තව සමහරු යන්නේ මොනවද අද දවල්ට කන්න ඕනෙමද කියලා හිතන අතරේ. සමහර විට ඇති මම අද දවල් කෑමක පොඩක් මිස් කරලා පොඩක් නේද ඩයට් කරනවා කියලා හිතන්. මොන හරි හිතච්ච දෙයක් ටංකලා කටේ දාගන්න නැත්තද? එහෙම තමයිනේ. ඔය කොහොම කොයි හැටි වුණත් සතුටෙන් සනසීමෙන් ඉන්න හේතුවක් හොයාගත්තා නම් මේ වෙලාව වෙනකොට ඒක හරි වටිනවා. සාමාන්‍ය මේ දවල් ඉරපායලා ඒ එන රශ්මියත් එක්ක ඒ පීඩනෙත් එක්ක සමහර අයට කියෙන් තියනවා වැඩි. හොස්සලගේ මැස්ස යන්න බෑ. අපිට කොහොමත් එහෙමයි. නමුත් මේ කාලුගුණක හේතුනුත් අපි එකට ඉවහල් කරගන්න ඕනේ මිත්‍රවරුනි. අපේ නිකන් එහෙම පුරුද්දට කේන්ති යනවා නෙමෙයි නේ. එල්නිනෝ තත්ත්වය බලපාන ඕනේ අපිට නේද? ඉතින් ඒක නිසා පොළුවන් තරම් දුරට හිතේ සාමය සනසීම වෙනුවෙන් කටයුතු කරන්න. මොකද මට අද එහෙම තත්ත්වයක් උදා වුණා. දැන් ටික වෙලාවකට කලින් හරි එකක් පස්සේ කියන්නම් කියලා මොඳ ඔයගොල්ලෝ තින් ඕබු දුබහන්නේ ලෑස් වුණාට මම ඒක දැම්ම කියන්නේ. සෙන්දා කහන්න ඕනේ කියලා මැසේජ් එකක් කියලා තිනු 0703 93 5 93 7 මාපලකම පියල්ජේ. ඊට පස්සේ චාමි අපි ග්ලෝබල් අපරල්ලකෙන් අනෝමා ලතා මතු ඇතුළු හැමෝම එකතු කරගෙන සෙන්දුවක් දෙන්න කියලා මැසේජ් එක දෙමු. සමහර අය කරන රඟපෑම දෙහා නිහඬව බලාගෙන ඉන්නකොට ඒ අය හිතුවම රැවටිලා කියලා. ඒත් ඇත්තටම උනේ ඒ අය ගැන හිතේ තිබුණ වටිනාකම එයාලා විසින්ම නැති කරගත් එක විතරයි. එහෙම පෝස්ට් එකකුත් එවලා තියෙනවා. ආයි බොහෝ වේවා චාමි. ආදරණීය ගීතයක් ඕනේ කියලා තියෙන ජෝතිකේ අපි ජෝතිකේ සින්දුවක් දැන් ඊළඟ පැයේ තහමු. ඊට පස්සේ ජෝති වගේම හදවත රත්තරන් චාමි කියලා මේ ඉතින් මේ thank you boy ගොඩ සුමනා මහත්මිය වෙනදා වගේ මෙයාලෝ කොමල වේගද කරගන්නම්. හිටිකමන් මේ තප්පර ගානක් මොකද උනේ කියලා අහලා තියෙනවා. තප්පර ගානක් මොකද උනේ කියලා තමයි මමත් බැලුවේ. වසින්ම කිව්වොත් ඔගොල්ලෝ දන්න විදිහට ගලපලා මං කිව්වොතින් අර නිකන් අර අපි ෆෝන් එක චාර්ජ් එකට ගහන්නේ අර ස්විච් එක ඔන් කරන්න නැතුව අන්න එහෙම දෙයක් තමයි උනේ. මිනිස්සු නෑනේ මිනිස්සුන් තමයි වරදෙන්නේ. චාමිද මිනිස්සෙකි. ඒක නිසා චාමිටද වරදේ. කොහොමද තර්කය? ඒකයි වෙනාට දෙස් පහයි. සෙද්දුව කාලා. අයි මේ පැත්තට එමු.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
0: ඒකියා සුරකින් මග තුට.
2: දෙයියන්ගේ මගේ හිතයි.
3: අයියෝ මේ ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විශ්නන්න බෑ. එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන්. එතකොට අයියගේ බිස්නස් මගේ දේවාලේ. එතකොට අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
4: මම ඔයාට කියන්නේ නැහැ ප්‍රශ්න උසලකා හරින්න කියලා. මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංයමයෙන් උත්තරේ හොයන්න කියලා.
2: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
5: අන්නාගේ වැඩේ කරලා තියෙන ගානට කෙලින්ම කටුස්සගේ ටැංකිය ගැලෙව්වා. අලුතෙන් ටැංකිය ඇයි තඩු දෙකයි හයි කරලා දිනෝ. දැන් වැඩේ දිනෝ නිකන් කිරි කොයියා වගේ. කියලා
2: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
1: පසරු 1යි වෙනාඩි 40යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
8: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

ఎకై వినాదే 43 సెనేబర డాలీ వేదిక నాట్య ఇదామ జనప్రియ గీతం మన తోడగత్త కమతి ఉన్నానే కాలకటి పస్సే మాంగే తన్న అహన్న ఎత్తే అహన్న దుండు మన కాలకటి పస్సే శుభ దవసక్ వేవా ఒక్కోటుమ కేలా రైంగమింగ్ సరచ్చంద టయస్ ఒయా మెసేజ్ ఎక కేలా తీను 0.7 0.93 5.93 కేన అపే మెసేజ్ నంబర్ ఎకట శుభమ శుభ దవసక్ వేవా చామి కేలా బులత్ సింగ్ లిందహర మకో కియానే అమ్మ తాత చోటి మల్లి లోకు మల్లి ఇందు నెల ప్రణీత్ కౌశి ధోని మధు తుహిన బబాయి నాది బబాయి నో మతుకుమ పెలవత్తెన్ హస్బెండ్ రంగ చోటి మేనిక ఇనుకివత్ ఎకత కరగన్న ඊට පස්සේ මටත් සින්දුවක් ඕනේ කියලා තියෙනවා කලුතර ලේට් රිජිස්ට්‍රි ඔෆිස් එකෙන්ද ලෑන් නේද මොනාදානේ වයවලා තියෙන්නේ මම බැලුවා එහෙම මොකක්ද ආයතනය කියලා සුබදාවලක් යානාගේ ලස්සන සින්දුකට එකතු කරගන්න මොරබක ප්‍රියදර්ශනී වගේ මැසේජ් එක අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමදෙනාමත් හස්බන්ඩ් මංකල ඇතුළු පවුලේ සියලු දෙනාමත් එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ මහියංගනේ නේහා උදේට ඇහැරෙනකොට රැට නිදා ගන්නකොට කාගේ හරි නමක් තොල් අග මිම්නෙනවා නම් කෙනෙක්ව ඔයාට මතක් වෙනවා නම් ඒ තමයි ඔයාගේ ඇත්තම ආදරේ ඇත්තටම ඔයාට මතක් වෙන කාවද හොරබුල් නැතුව කියන්න බලන්න මට මැසේජ් එකක් දාන්න චාමි මටත් සින්දුවක් ඕනේ පිටිගල බොරළු හෙනේ සසන්ත සම්බතව ආතරෙන් එකතු කරගන්න ජෝති ගැන ලොකු විස්තරයක් අයවලා තියෙනවා මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඉදන් මෙතුමා ගැන ආතරෙන් මතක් කළා ස්තුතියි වාගේ ඒ කරුණ ගැන ඊට පස්සේ බරුදල් පොරටත් යනවා SL ප්‍රනාන්දු ලහිරු ශහානි නතාලි ශනාර තුමින්ද සයුරී ශනාල් මිරෝන්ව එකතු කරගත්තා ඊට පස්සේ අයිබෝන් ලක්හඬ අපේ තෙන්නුව කියලා කියන්නේ ලියන් ගහමුලින් එදෙක මතුෂී වසන්ත ඔයාලටත් සින්දුවක් දෙන්න ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමු පොකුණු පිට සංජීවිනි අද කලින්ම මැසේජ් එකක් එවලා තියෙනවා මහත්තයා දමින්ද පුතාලා දෙන්න සඳුළු සහ රශ්මිතවත් එකතු කරගන්නවා ඔයා කියනවා හොඳ මිනිසෙක් වෙන්න නමුත් එය ඔප්පු කිරීමට කාලය වැය කරන්න එපා අනිත් මිනිස්සුන්ට ඔප්පු කරන්න යන්න එපා මං හරි හොඳයි යන්නේ ඇලට මං නරකයි වගේ පෙවුනට මං හරි හොඳයි යන්නේ කියලා එහෙම තමන් හොඳයි කියලා පෙන්වන්න කාලේ නාස්ති කරන්න එපා දැනගන්න මිනිස්සුය ගැන දැනගන්න සලකන්න ඕන විදිහට සලකයි හරිද ඊට පස්සේ කියනවා සම්බෝලයි පතේ කාලා හරි කකුල් දෙකෙන් ගමන් ගෙහින් හරි මඩුවක ජීවත් වෙලා හරි මිනිහෙක්ට සතුටෙන් ඉන්න පුළුවන් අනුන්ගේ පිඟන් ගැන අනුන්ගේ වාහන ගැන අනුන්ගේ ගෙවල් ගැන තමන් එක්ක සසඳන එක නවත්තපු දාට මිත්‍රවරුනි සසඳ සසඳ යන්න තරම් ජීවිතේ දීර්ඝ නැත ඒක නිසා ලැබෙච්ච දේවල් වලින් සතුටෙන් ඉන්න 1:46

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Pasaru ekaye venati panahai.

0: FM 93.7 Lakhana Radio ITN
1: Dhati dhati kadi modi gini maddhani maha vesse veda karla mahansiyata sindu husmak kavudu
2: Runariye induran sittame maman kalabana
0: All time beats with Chami
1: සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: එකපහු වෙලා විනාඩි 56යි වෙලාව. පුබුදු පුර රමණී විජේ කුමාරිව අපට මැසේජ් එකක් කියලා තියෙනවා. අදත් වැඩ කරන ගම සිඳුහන් එකතු වෙනවා කියලා තියෙන්නේ. දහයාගම සුගනි ටැක්ස් එකේ සුභාෂිනී නංගි ගාමිණී අයියා 1975 NCGE ගෲප් එකේ යාළුව කොමලව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. Thank you. ලස්සන සිඳුහක් අපිටත් ඕනේ. මහත්තයා ජෝඩ් කුමාරයා පුතා මිනෝල් දුව දිසනි චාමි ඔයාවත් එකතු කරගන්නවා කියලා කංචුක්කුලියෙන් අනුෂා ඔයා මැසේජ් එකත් එක්ක මම ශ්‍රණිකටේරණ

කතා. මේ අන්නෝනේ චාම ඊළඟ පැයට කියලා. තවත් කීව කීව ඉන්නයි කල්පනාව. මේ පැය ඉවරයි. ජංගම දෙකේ පැයට. 0.7, 0.3, 0.95, 0.97ට. මේ සිදුහන් ඉන්න ගම මට මැසේජ් එකක් එවන්න පුළුවන් නම්.

ഒപ്പം അതും മിലതീക്കാൻ

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: රත්නපුර හෙද විදුහලේ 2021 සිසු හෙද කණ්ඩායමේ හිස්වසුම් පළඳවීම සහ සේවයට කැපීමේ උළෙල එම විදුහල් පරිශ්‍රයේදී පැවැතුණා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසීත ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර හෙද විදුහලේ වසර 3ක පාඨමාලාවේ පළමු වසරේ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කළ සිසු සිසුවන් 121 දෙනෙකු සඳහා හිස්වසුම් පළඳවීම මෙහිදී සිදු කරනවා. එම උත්සවයේ අමතමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල අද වෙන විට හෙද හිදියන් 45,000කට වැඩි පිරිසක් සේවාවන් ලබා දෙන බවයි. වසර 20කට පමණ පසු ගාසා තීරයේ ඍජු පාලනින් ඉවත් වෙන බව හමාස් සංවිධානය නිවේදනය කළා. එක්සත් ජනපදයේ සහ එක්සත් ජාතීන්ගේ සහය ලැබෙන පාලස්තීන තාක්ෂණික කමිටුවකට බලය පැවරීම අරමුණු කරගනිමින් ඔවුන්ම පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් හමාස් සංවිධානයේ තවමත් ඔවුන්ගේ අවියවද හෝ ආරක්ෂක බලය නිල වශයෙන් බාර දී නැහැ. මේ අතර ගාසා පරිපාලනය සඳහා වන ජාතික කමිටුවට දෛනික කටයුතු බාර දීමට කටයුතු යොදා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. සිවිල් පාලනයෙන් ඉවත්වද දේශපාලනයේ සහ සන්නද්ධ භූමිකාව අත්හැරීමක් මින් අදහස් නොවන බවයි හමාස් සංවිධානය ප්‍රකාශ කළේ. ලකනේ මිලඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 3ට බලාපොරොත්තු වන.
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

හවස දෙකයේ වෙනාට 10යි වලව. ඕල් ටයිම් බෙඩ් සිට චාමී අපේ දෙවනි පැයේ මේ ඉන්න. මැසේජ් නම්බර් එක දන්නේ නැති කවුරු හරි ඉන්නවද මාව අහගෙන කොබලඳ. මේ දැන් අද මාව අහන් ඉන්න කෙනෙක් නේද ඔයා? මැසේජ් නම්බර් එක දන්න. 0.7 0.3 0.3 5 0.3 7 ඔයා හවස 4 වෙන්න කලින් මට මැසේජ් එකක් එවුවොත් මට පුළුවන් ඒ මැසේජ් එක කියන්න. හරිද? හරි. සුබ සන්ධ්‍යාවක් වේවා කිව්වට හැන්දෑ වේගනේ මින්ගම. වෙනදාකේ මදත් අපි වහන් ඉන්නව ලස්සන සිද්දකට එකතු කරගන්න කියලා වයිෆයි කුසුමලතා අම්මා සෞමවති පවනි ගණිදුව එකතු කරගන්න කියලා ජයේ මාමෝ යා නෙමි. මෙයාද කිතර නේද? තාම සනීප නැන්ද කියන්නේ. ඉන්නට සනීප වෙන්න thank you message එකක් එවුවට. නෑන මස්සිනාලා දෙන්නාම වහන් ඉන්නවා කියලා message එකක් එවලා තියෙනවා පොල් ගහවලින්. රංජි තුෂාරි ඔයාලා දෙන්නව තාතරෙන් එකතු කරගන්න. හයියක්කේ මං දිලීප යටියන්තොට ඉන්න ලස්සන තැමිල් සොන් එකක් ඕන කියලා කියලා තියෙනවා. දිගටම අහගෙන ඉන්න මං අහන්න දෙන්නම්. සුබ දවසක් වේවා පිටහගෙන අයින ත්‍රිකුණාමලයේ පහේ කනුයි පුංචි බණ්ඩා ඔයාගේ මැසේජ් එක. ඊට පස්සේ මේ කවුද මේ කියලා බලමු. අමතක කරලා වගේ හිටියට සමහරව බෙනුබෙන් තිබුණු ආතරය තවමත් තියෙනවා ඒ වගේම කියලා සුපුන් ඔයා මැසේජ් එකක් කියලා තියෙනවා. අනේ මං දයිති ලස්සන සිද්ධයක් දෙන්න ගල්පාති මේ මැසේජ් එක HKD ගාමුන්ටකින්. මාෂා දෙල්හානේ, කමල් දිශාන්ත, දම්මිකා, විනේතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරාගේ, කාන්ති, චන්දනි, හර්ෂණි මේ කට්ටියම එකතු කරගෙන සිද්ධාක් අහන්න ඕනේ කියලායි කියන්නේ. තනට අදිනේ තිතුරු මැසේජස් ටික පසුබට කියන්න නේද? තනට කියලා තිතින් අහන් ඉන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හවස 2යි විනාඩි 12යි. ලක්කඩ ෆේස්බුක් පේජ් එකේ ඕල් ටයිම් බෙට්ස් එක චාමි අපි පෝස්ට් එකක් තියෙනවා. ගිහින් ඒක බලන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඊට පස්සේ ෂෙයාර් කරන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Havasa dekhai banate pahalwai.
2: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: Raj Bankwaka Surakshita Bhavaya. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
5: ජනපති අරමුදල ජනතාකරණයේ පූ හැටි ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් කමගේ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.
6: ලුකයා මාර වෙනනේ ඌනේ දුක්ඛ කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස් කෝල් ද ඩොක්ටර්. යාරු සුන්නද
6: මම කිරි තිබුණේ අයියා සීනි වෙලනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
8: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handebe 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
9: Evening drive with Chamit and Charu.
10: Sama anugrahaya.
9: Marksman samuha vyapare vithin genwa pita harina dan navanimavakin ena domaso entry week team yantreka sadambar himikaru ekumanna. Adumama tanna 01177 679 579.
11: Rajya Bankuka surakshita bhavaya. Ihalama rakavarne samagin stavar tempata sadaha ihalama poliya RDB Bankuen.
0: FM 93.5 FM 93.7 La

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 21යි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක ප්‍රියම

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

හවස දෙකයි විනාඩ විසිතුනයි වෙලාව. මැසේජස් ටිකත් කියවන්න ඕනෙ තමයි. හැබැයි ඊට කලින් මේ වෙලාවේ ටෝම ගැන අපිට මතක් කරගන්න වෙලාව සුබයි කියලා මත හිතුව. ගෙතරදීම දැන් සෞඛ්‍ය ආරක්ෂිතව ඔයාට පොල් තෙල් නිෂ්පාදනය කරගන්න තියෙන හොඳම විසඳුම තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් භාවිතා කරන එක. වෙළඳ පෙළ තියෙන පොල් තෙල් වෙනුවට ගෙතරදීම පහසුවෙන් පොල් තෙල් ඔයාගේ අතින් ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. සිංගල් පේස් විදුලි මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවය පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් වෙනවා. පොල් තෙල් විතරක් නෙවෙයිනේ දැන් සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උවමනා වෙන රට කජෝ කජෝ සූර්යකාන්ත වට්ටා කාප කොහොඹ එඬරු මේ දේවල් වලින් තෙල් හදා ගන්න උවමනා වෙලා තියෙනවා නම් ඔයාට වැඩේ පහසු කරලා දෙනවා ඩෝමා හෝම් ඔයිල් මේකර් එක. මිල වෙන රුපියල් 88,000 සම්පූර්ණ යම්කේ මහතර තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවිය මවුමයි කියන විශ්වාසය තියා ගන්නත් පුළුවන්. 0117 679 579 ට කෝල් එකක් අරගෙන තව වැඩි විස්තර හොයලා බලන්නත් පුළුවන් ඉතින්. හැබැයි ඉතින් හොයලා බලන්න දෙයක් නෑ මම ඔක්කොම කිව්වා. බලමුද මැසේජස් කීපයක් මේ පැත්තට ආපු එකේ. පළදායි සේවයක් ලබා දෙන්න බෑ නේද මම කියන්නේ. මේ මැසේජ් එක යොපු කෙනෙක් නෑ. අගර තියෙන 610 නම්බර් එක මට ඉතුරු නම් මුළු නම්බර් එකම කියන ඇයිති නමේ වල නෑනේ. අපි ආයෙම කොහේද හරි හම්බ වෙයි. ඒත් මන් දන්නවා ඔයයි මමයි ආයෙත් කොහෙදවත් මුණ ගැහෙන්නේ නෑ කියලා. මේක ඇත්තටම ටිකක් තේරුම් ගන්න අපහසුයි මට. හම්බ වෙයි කියනවා හම්බ වෙන්නේ නෑ කියනවා. ඔයා කවුද? කවුද ඔබ කවුරුන් දෝ කියලා මට මැසේජ් එකක් යවන්න බලන්න. අපිටත් සින්දුවක් දෙන්න පුළුවන් ද කියලා අහලා තියෙන්නේ. මට පාතින් ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජාවර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවා විලින් KDA සමරසිංහවත් එකතු කරගන්න කියලා තියෙනවා. චාමි මාත් කොට්ටාවේ ඉඳන් ඔයා වහන් ඉන්නව ලස්සන සින්දුවක් ඕනේ කියලා. ටෙක්ලා හයි කොහමද? ටික දවසකට පස්සේ මම ඔයගේ මැසේජ් එකක් දකින්න. ඊට පස්සේ මේ ලෝකයේ උගත්කමට වඩා ඔබව එළිය කරන්නේ මනුස්සකම නැමැති ආලෝකයයි. එය හැමෝටම හැමදාම බෙදලා දෙන්න කියලා නෝරින් ශෂිනි තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අකියාදා තියෙනවා කියලා තියෙනවා. ස්තුතියි වාගේ කමෙන්ට් එකට. අපි ලස්සන සින්දු දෙකක් අහමු. අයිබෝන් චාමියාට ආසරි සම්පත් ඇඩේර මුල ඔයාගේ මැසේජ් එක. මොකද මේ කියන්නේ? වරද වරද විදියට දකින්න බැරි සමාජයක තියෙන ලොකුම අපරාධය නියපොත්තෙන් කපන්න පුළුවන් දේ පොරවෙන් කපන්න ඉන්න එක. හොරු රකින්න එක, හොරුට කඩේ යන එක, එයාලා සමාජයේ පොරවල් කරන එක. ඉතින් අපි ඕවට නැහැ. අපි නම් ඔහොම නෑ. අපි හරි වැදගත්. අපි අපේ පාඩුවේ කියලා හැංගිලා ඕපදුප කියන සමාජයක් හැදුනහම ගෙවල් ඇතුළේ හිර ගෙවල් හදන්න වෙන දවසක් යනවා කියලා ලස්සන පෝස්ට් එකක් අපිත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඒක ඇත්ත නේද? දැන් අපි දරුවෝ හිරගෙවල් වලදී අන්න විදියට පාර සකස් කරලා දීලා මගේ දරුවෝ ඔක්කොම හිරේ කියලා දුක් වුණාට පළක් වෙන්නේ නෑනේ. ඒ මව්වත් කමරුත් මං හිතන්නේ පළක් නෑ. 2:27

0: Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත.

0: FM 93.7 Lakhana Radio ITN
1: ධන්නවද කුලී කෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින් මොකද ජන්න කිව්වහම ජන්නම

0: නෙවෙයි දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: All Time Beats with Charmy.

It's with Chami. හවස දැකපහු වෙලාව වනාට ඒතිස් හයයි වෙලාව මැසච්ච එකක් ඇව්වාද කෝබල නැව්ව කියනවා නම් මෙතන තියෙනවාද කියලා මැසේච් එක ගෙන ගත්තන තැපැල් කාර්යාලය අපිට වැඩ කරන්නක මං අහන් ඉන්නවා කියලා තියෙනවා උඩතිනිය මහත්තයා චාන්දනී මිස් රිෆ්කා මිස් ඒ හැමෝම එකතු කරගන්න කියලා මංජුල හේමන්ත තැන්ක් යූ මැසේච් එකක් ඇව්වාද ඊට පස්සේ මහරකමට යනවා දෙමළ සේන ජලංක නදේශන් ඔපෙලක යාළුවට එකතු කරගන්නයි හදන්නේ රසික චනිතු පසිදු චමෝද ගයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරි නිරෝෂා හර්ෂණී සුභ දිනුෂා කමනි චන්ද්‍රානි ඉරේෂා නයනි දෙල්පචිත්තව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ ඊට පස්සේ අපිත් සත්තට මහන් ඉන්නවා කියලා තේනවා දිශිනි ලාභ කඩේනේ කටින් එකතු කරගන්නවා ධර්මියගලින් තැන්ක් යූ ටෙක්ලා රිප්ලයි කරලා තියෙනවා මං හවනේ හොඳින්ද කියලා එයා හොඳින් කියලා මැසේජ් එකක් කියවලා සුභ සන්ධ්‍යාවක් ශාමිනන්ගේ මාරවිරින් ශිරාණි තමයි ඔයාගේ මැසේජ් එක මහත රොහන් පුතල දෙන ශ්‍රීහන් මධුවන්ත මරතගහ මුලින් අක සුදර්ශනි අම්මා එකතු කරගන්න කියලා තියෙනවා සිදුරික හරිම ලස්සනයි වෙලාව ගියා තේරුණේ නෑ කියලා තියෙනවා වෙලාව ගියා තේරුණේ නෑ අමතක කරන්න එපා එනම් චාමි කියලා කෙනෙක් හිටියා කියලා දෙකයි විනාඩි 37යි

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස දෙකයි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් හීටර එක ගැව්වාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් හීටර එක කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Adri, ahankari, hite upan mage, ise kari.
2: Ge kendere baluwa maye, mara kapala yak thiyenawa kiwwa, nuwara palate ayye kene ge. Eka nisa ewwe ne.
3: Jahu, jahu, molayak nadda ban? Molayak nadda? Adare kala me wage weda kannawa?
2: පොඩි මුලිය අඩුපාඩු නම් තිනවයි. එහෙම වුණේ නැත්තම් ඉතින් මේ වගේ මගුලකට පැටලෙන්නේ නැහනේ නේ.
4: විසේකාරේ
2: වෙන කවුද? ඊට වඩා මිනිසු නැහනේ. අනිත් එක මේ වගේ කෙල්ලෙක්ව බාර ගන්න කැමතිද? එහෙම මිනිස්.
5: අනේ උඹ දන්න මගුල තමයි බා. මගේ නංගි බාර ගන්න එන්නේ උගත් වැදගත් ලස්සන මිනිහේ.
4: විසේකාරේ සත්‍ය දින පහේම රාත්‍රී නවයට ITN බලන්න.
0: La Khanda Radio ITN
4: Havasa dekaye venade 45 belawa yana ena gamana bemena parissamin kalpanaven avadahanayen yannenne kiyala api obata vitin vita matak karanawa take up e kandayama e gana rata watema gehilla kiyemen inna mevenakota bibile yashodara balika vidyalayata gihin indala den apaw yannai hadanne ne eta den goda yanna hadanne geha
6: මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ඒ වගේම විවිධ අධ්‍යාපන කලාපයේ විවිධ අධ්‍යාපන කොට්ටාසයට අයත් අපි පාසලක් තමයි යශෝදරා බාලිකා ජාතික පාසල තමයි සත්කාරක පාසල වශයෙන් තෝරගත්තේ. ඉතින් අදවසේදී මේ වැඩසටහන අපි අතිසාර්ථකව නිමාවට පත් කළා. අදවසේදී මේ වැඩසටහන සඳහා සහභාගී වූ සීලම දුරදරුවන්ට මාර්ගන්තර පිළිබඳව යතුරු පැටියක ගමන් කරන්නේ ආරක්ෂිතව ගමන් කරන්නේ කොහොමද, ආරක්ෂිත හිස්සතුන් බල දෙන්නේ කොහොමද, ඒ වගේම යම් පුද්ගලයෙකු රියානතරකට ලක් වුවොත් එහෙම ඔහුට ලබා දෙන ප්‍රථමාධාර කොහොමද ලබා දෙන්නේ, ඔහු රෝහල් ගත කරන්නේ කොහොමද, මේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් අපි ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම අදවසේදී සිදු කරනු ලැබුවා. ඉතින් ඒ වගේම තමයි ජාමි මේ අදවසේදී මේ වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම දුවදරුවන්ට වටිනා සහතික පත්‍ර සාපේක්ෂ පහින් මාධ්‍ය කාලේ විදිහට අපිට හැකියාව ලැබුණා. ඉතින් අපි දැන් අද ස්පීචාවේ මේ යශෝදරා බාලිකා ජාතික පාසලේ සිට දැන් මේ වැඩසටහන අවසන් කළා. අපි අත්වසේදී බදුල්ල දිස්ත්‍රික්කයේ අන්දාර වෙලා අධ්‍යාපන කලාපයට අති දුෂ්කර මාර්ගයක තමයි අපි මේ වෙලාවේ ගමන්. වසදින වැඩසටහන් සඳහා අවශ්‍ය කරන ඒ පූර්ව වැඩසටහන් සඳහා තමයි අපි බණ්ඩාරවෙල ශාන්ත චෝසප විද්‍යාලය බලා මේක අපේ කණ්ඩායම පිටත් වෙන මේ වන විටත්. ඉතින් හෙට දවසේදී මේ වැඩසටහන අවශ්‍ය කරන සියලු වැඩ කටයුතු සංවිධානය කිරීමට අපි ආරම්භන වෙලා තිබෙනවා. විශේෂයෙන් භාගකරනට රටවහන් මූලස්ථානයේ සම්දර්ශන කණ්ඩායම අපි එක්ක අවශ්‍යදී ඉන්නවා. ඒ වගේම අපේ අනෙකුත් සියලු දෙනාම මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ දිනෙන් දින ඉහළ යන මාර්ගතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජ ගත කිරීම තමයි අපේ ආරම්භන වෙලා තිබෙන්නේ. එවැගේම ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් මේ වැඩසටහන් මාලාව අපේ සමස්ත දිවයින මාවතන පරිදි ක්‍රියාත්මක කරනවා. දැන් එහි දෙවන අධ්‍යයනයේ අතිසාර්ථක වැඩසටහන් 14ක් අපේ නිමාවට පත් කළා. හෙට දවසේදී ආරම්භ වීම තියෙන්නේ තිබෙන්නේ 15 වැඩසටහන. ඒ සඳහා තමයි අපේ කණ්ඩායම මේ විදිහට අද දවසේදී බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ බලපිටක් වෙන්නේ. ඉතින් ශාමි මේ වෙලාවේ අපිව සම්බන්ධ කරගත්තට බොහොම ස්තුතියි. අපි හෙට දවසේදී හමු වෙමු බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉඳලා.
4: ස්තුතියි ගහන් මගතොට යද්දී ඇද්දී පරිස්සම යන්න කියන පණිවිඩය රැගෙන රට වටා යමින් ඉන්න අපේ ටීම් එකට අපේ ආදරය. මොකද ඒක ඉතා පැහැදිලි සුපැහැදිලි ගමනක් නෙවෙන්නේ නේද? දුෂ්කරතාවයන් දරාගෙන ඔබ වෙනුවෙන් කරන කාර්යයක්. ඒක නිසා හැමෝටම ජය වෙන්න ඕනේ.

খালা। හවස දෙකය වෙනාඩි 54යි වෙලාව 07 03 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක. නිරෝගිමත් සුබ දවසක් වේවා කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ සුරේකා රේනු. හසදරාගේ ලස්සන ෆොටෝ එකක් එවලා තියෙනවා. හසදරා ලස්සන ෆොටෝ එකක් නේ. මාත් ඉන්නවා චානෝ රත්තොටින්. හැමෝම ඉන්නේ වාසියට විතරයි. අපේ යුතුකම් අපි කළාට අපිට යුතුකම් කරන්න කවුරුත් නැහැ. ඒක තමයි ඇත්ත කියලා චානු පෝස්ට් එකක් කියලා දෙනවා. හැබැයි ඉතින් මෙහෙම යුතුකම් කළාට පස්සේ අපි ඒක ආපහු බලාපොරොත්තු වෙන්න හොඳ නැහනේ. ඒගොල්ලොන්ට ගුණහපත්කම් තියෙනවා නම් ඒගොල්ලෝ ඒගොල්ලන් යුතුකම් ඉටු කරයි. ඒක ඉතින් අපිට අයිතිවාසිකම් කියන්න බෑ. පැහැදිලිය? පැහැදිලි නැත්නම් චුට්ටක් හිතලා බලන්න. චුට්ටක් කල්පනා කරලා බලන්න. අක්කේ හීන කියන්නේ හීනයක්ම නෙවෙයි, මගේ ලොකු හීනයක් දිනා දවසක ගායකෙක් වෙන්න කියලා තියෙනවා. ඒ හීන හැබෑවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මතුගමින් ඔයාගේ නම එවලා නැහැ. හැබැයි නැත්තම් මට කියන්න තිබුණා ජනප්‍රිය කෙනෙක් වුණාට පස්සේ ඔයාගේ මුල්ම මැසේජ් එක කිව්වේ මං කියලා. ඇයි ඔයා මට ඒ චාන්ස් එක දුන්නේ නැත්තේ? එවගේම තමයි වට ලස්සන සිද්ධ කියන පුළුවන්කමක් තියෙනවා නම් ඔගේ වයස අවුරුදු 20-54 නම් වට පුළුවන්කමක් තියෙනවා. 07 06 07 06 අපේ වට්සප් නම්බර් එකට ඔගේ ලස්සන වොයිස් එකෙන් ලස්සන සිද්ධාවක් වොයිස් කරලා අපිට වොයිස් ක්ලිප් එකක් විදිහට එවන්න පුළුවන් නේද? ඒ චාන්ස් එක ගන්න. ඊට පස්සේ මේ මැසේජ් එක කෑගල්ලක් කන්කිටි හිටමුල්ල චන්දිමා ඔයාගේ ලාලනේ නිශානේ රේනු දිනු අම්මා කොයිට් වලින් චන්දිනන්ගේවත් එකතු කරගන්න කියලා තියෙනු. දරා ගන්නම බැරිම තන්වල දරුණු වෙනවා මිනිස්සු. කියා ගන්න නොහැකි තන්වල නිහඬ වෙනවා මිනිස්සු. මලක් වෙන්නට බැරිම තන්වල ගලක් වෙනවා මිනිස්සු. ඊට පස්සේ මොකද කියන්නේ? ගොඩක් තැන්වල කඳුළු හංගන් හිනා වෙනවා මිනිස්සු කියලා ලස්සන පෝස්ට් එකක් එවලා තියෙනවා ඔය චන්දිමා. Thank you. දැන් මොකද වෙන්නේ අපි ඊළඟ පැයට? ඒ කියන්නේ අපි අන්තිම පැයට යන්නත් වෙලා නැවෙලා නේ. මේ සින්දුව අහගෙන ඕල් ටයිම් බෙට්ස්

0: සහනෝලීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: රටම එකට ජාතික මෙහෙයුමේදී ඊයේ දින තුල පමණක් සැකරුවන් 804 දිනකෝ අත්අඩංගුවටගෙන තිබෙනවා. හෙරුවින්, අයිස්, කොකේන්, ගංජා, කුෂ්, හෂිස් සහ මත්පිටි ඇතුළු මද්දැවි ළඟ තබා ගැනීම සහ අලෙවි කිරීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. මෙම සැකරුවන්ගෙන් 6 දිනක සඳහා රැඳවීම් නියෝග ලබාගෙන තිබෙනවා. තවත් 5 දිනක පොණ්ඩුතාපණය යොමු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසිය සඳහන් කළේ. ඔස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍ය අතර නව ආරක්ෂක සංධානයක් පිහිටුවා තිබෙනවා. ඒ පැසිපික් කලාපයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් චීනයේ සතු බලපෑම් සීමා කිරීමේ අරමුණෙන් මෙම සංධාන ඉදිරියේදී සෙසු රටවල් දක්වා ව්‍යාප්ත කිරීමටයි ඔවුන් අපේක්ෂා කරන්නේ. ඓතිහාසික ගිවිසුම නිල වශයෙන් ප්‍රකාශිතපත් කිරීමට පැය කිහිපයකට පෙර චීනයේ පැසිපික් සාගර කලාපයේට න්‍යෂ්ටික බලය රැගෙන යා හැකි දිගු දුර මිසයිලයක් අතදා බැලිය හැකි බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. චීනයේ එම ක්‍රියාව ඔස්ට්‍රේලියාව සහ නව සීලන්ත ඇතුළු අනෙකුත් රටවල් දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනසෙක

හවස 9 වෙනාට 9යි වෙලාව. අපේ හනං කැමෙන් කැමෙන් අපේ අන්තිම පාටත් ආව. 0.7, 0.3, 0.5, 0.7 අපේ මැසේජ් නම්බර් එක. ඉතාලියෙන් සිතිච ගුණසේකර මැසේජ් එකක් කියලා තියෙනවා. ලක්කඩහගෙන ඉන්නේ ගොඩක් ආදරේ කියලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් අහමු. Thank you සිතිච. ඊට පස්සේ මේ මැසේජ් එක කාකෙන්ද කියලා බලමු. ඩිලාන් නිරෝෂ් වර සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. රංජි මං වගෙන මතක් කරානේ අනේ. කන තියාගෙන අහන් ඉන්නවා කියලා තුෂාරි මට මැසේජ් එකක් එවලා කියලා තිබ්බා. මං ඉතින් ඔල දෙනකට කලින්ම මතක් කරා. කොහෙද දෙව්වේ? කෑම කෑවද වෙලාවේ? එකද කරගන්නව මං ගොඩාක් ආතරෙන් ඔයල දෙන්නව. ඊට පස්සේ ටෙක්ස් මැසේජස් පැත්තරත් මං යන්න කියලා හිතුවේ. නැත්තම් වෙලාව පොට්ටක් මට බැලන්ස් කරගන්න බැරි වෙයි කියලා සැක පහල වුණා. මම තේනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න. දිනුෂා දරණිය කලින් මේ මැසේජ් එක. සුබ දවසක් වේවා චාමිනංගේ. මම සෝමා බලන්කොට 4:00 ලස්සන සින්දුවක් ආවු කියලා තේනු. සිරුව වෙල පැත්තට ගියාම කෙටිය සමරසිංහ යාළු ඔක්කොමලව එකතු කරගන්න කියලා තේනු. හරි අපි ලස්සන සින්දුවක් ආවු. චාමි ජෝතිපල් මහත්තයා හදවතට දැනෙන්න ගීත ගානා කරනවා. ඔයා හදවතට දැනෙන්න කතා කරනවා කියලා තියෙනවා. නුවරින් සංජීව ඔයාගේ මැසේජ් එකට බොහොම ස්තුතියි. හොඳ ඊට පස්සේ මං ඊයේ කියන්න අරගෙන කිව්වේ නැති මැසේජ් එකක් තියෙනවා. යුරෙන්ගේ මැසේජ් එක. මදෝෂ අයියා, තිසර අයියා, තිලක සිරි අයියා වැකතු කරගන්න කියලා තියෙනවා. යුරෙන්ගේ අම්මා එයාව හැර ගියා ගිය මාසේ. මෙහෙම පෝස්ට් එකක් ගෙදර කොතනක කොහේ හිටියත් මැවෙනවා නුබේ රූපේ අම්මේ. මොනම හෝ වැඩපලක් කෙරුවත් දැනෙනවා නුබේ අඩුව අම්මේ. කරපිටින් යන දවසේ අපගේ අයි මං අපි ඇඬුවේ නැත්තේ ආතරේ අඩුපාඩුවක් නම් නොවේ මගේ රත්තරන් අම්මේ. නංගේ වැරහෙලි මෙන් වැටේදී ශක්තියක් සේ සිටිය අම්මේ. තාත්තත් අපි ළඟින් ළඟේ බලාගෙන අපි රැක්ක අම්මේ. කොහොම කෙරුවත් ඔබේ මතකය යවන්නට බෑ හිතින් අපගේ. මතක් වෙන වාරයක් පාසා කඳුළු දඟකම් කරයි දෙනෙතේ. වැරද්දක් කර මත බනින විටදී නුඹ වඩාගෙන කරකවති. ඉක්මනින් නුඹ යන්න යත්තේ ගත කඩාගෙන වැටේ සිරවි. මතු භවයක මනුෂ්‍යාත්මයක මේ පදේවා කියලා වගේ ආදරණීය ප්‍රාර්ථනාවත් එක්ක යුරෙන් මේ මැසේජ් එක ගෙවලා තියන්නේ. අම්මල හැමයිනේ සුරලව සිට අතපාහෝ ඔයා දිරණකන් ගේ අම්ම බලාගෙන ඉදී. හවස 9 වෙනාඩි 13.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. වතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
2: හවස 9:18යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවසට ණය වෙනාට 21යි.
2: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතන්දර හිමිකරුවෙක මන්න. අදම අවතන්න. 01176679579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරමහරගම.
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහ කරියද හනියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
6: ලකාණ්ඩ රේඩියෝ ITN
7: හවස තුනයි විනාඩි 23යි වෙලාව. අපි ට්‍රින්කෝ වලින් නංගිලා හතර දෙනා කල්යාණේ වසන්ති පත්ම තිලක එකතු කරගන්න කියලා ඉතාලියෙන් ගෝතමි මට මැසේජ් එකක් එවලා තියන්නේ. රොමෙන් සුරේඛාද මන්ද මහත්තයා විජිත් පුතා හරිත ඔලිත් අම්මවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දෙනු. චාමි සුබ සන්ධ්‍යාවක්. අල හැමෝම එකතු කරගන්නවා නිෂු තැන්ක් යූ මැසේජ් එකට. ඊට පස්සේ කඩුවල කොතලාවල සුමගේ කුෂන් වර්ක්ස් එකේ කපිල බොස් සුරේෂ් ධර්මන් රමේෂ් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මං හිතන්නේ කපිල තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. බොස්ක නම සුරේෂ්. නැත්තම් මං ඒ කිව්ව විදිහට බොස්ස නිකන් මරුණා වගේ වුණා නේ කපිල. ඔයට වසන්න වෙන්න නෑ. නිසා මට ටක්කාල හදුව හදේ අවදානමක් ගන්න බෑනේ. කාගැරි ජොබ් එක ගන්න නේද? ඊට පස්සේ හිතර ඉදන අයව අත්හැරලා දාන්න. හැබැයි වෛරෙන් නෙවෙයි මෛත්‍රියන් කියලා දෙලාන අපිට මැසේජ් එකක් කරලා තියෙන හංගල්ල. ඊට පස්සේ මේ කවුද මේ ලස්සන සන්දාවක් අපිත් සතෙන් අහගෙන ඉන්නේ. චතු රමා අයරංගනී ශ්‍රියානේ ශ්‍රීමති කුසුම් කීර්ති නන්දා සමීරා හසන්ත සිංහ බහෝසව එකතු කරගන්න කියලා ගීතිකා තමයි මට මැසේජ් එකක් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ මැසේජ් එක රත්නපුරේ එරත්නේ තමරා කුමාරි වගේ මැසේජ් එක අපිට මතක් කරලා දෙන්නේ ජෝතික සිද්ධුවක් අහන්න ඕනේ කියලා. ලැස්සි කරගෙන යන්නේ හිටිය.

බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතර මැසේජ් එකක් යවන්න පුළුවන් වගේම තමයි මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දී කිව්වා ලක්කර ෆේස්බුක් පේජ් එක අපි පෝස්ට් එකක් තියෙනවා ඒක ලයික් එක දාලා කමෙන්ට් එකක් දාලා තියන්න කියලා දැන් මම ආවේ කවුද එහෙම කරලා තියෙන කියලා බලන්න බලමු සෙනෙහසින් පිරුණු සුබතාව ලක්ක ලක්කඩ පුරාවට සෙත් සමසන ප්‍රත්‍යක්ෂ ඖෂධය චාම් කියලාද පොල් ගහවල බලම් ගල කන්දේ සුරේඛ රේනෝ තැන්ක් යූ වගේ ලස්සන කමෙන්ට් එකට කසන්නා ගහවත්ත 39 වන ජෝතිපාල මහත්මයාගේ ගුණානුස්මරණය අදයි කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒබා මං කිව්වා චාමි සදාතරණීය ජෝතිපාලගේ ගීතයකින් අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකෝ කියලා තියෙනවා. මම කිව්ව විදිහටම වැඩේ කළා. තුෂාරි අතගල තැන්ක් යූ වගේ කමෙන්ට් එකට සුබතාව ලක්ෂාමි අද අපේ හර්ෂණී නංගගේ චූටි දුව තශ්මි ආකර්ෂා ඇගේ උපන්දිනය කියලා තියෙනවා. කරුණා කැච්එෆ් එකෙන් තමයි විශ්ව අපිට මැසේජ් එකක් කමෙන්ට් එකක් දාලා තියෙන්නේ. තශ්මි ආකර්ෂා ඔය අහගෙන නම් ඉන්න පුතේ අපිට ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවත සුව සුබ උපන්දිනයක් වේවා කියලා. ඊට පස්සේ පුෂ්ප කුමාරයස් ලියනගේ ආව එකතු කරගන්න සුබ දවසකට ආසිරි පතමිය කියලා ආසිරිගේ මැසේජ් එකක් තියෙනවා. එසල් ෆනාන්ඩෝ කොහොමද අසංග ෆනාන්ඩෝ ඔයාවත් එකතු කරගන්නවා සුබ දවසක් ඔයාටත්. ඊට පස්සේ ආසා සහ උපේක්ෂා ඔයාලවත් එකතු කරගන්න. ඊට පස්සේ කවද මට මිස්සුනේ කියලා ටිකක් කල් බලාගෙන යන්න. සරසද එක්ස්ප්‍රස් තැන්ක් යූ නිලංක තුෂාර පෙන්නපොලගේ යතේෂ් හැටිගේ ආගෙනද ඉන්නේ. ඊට පස්සේ චමින්ද ගුණරත්න වසන්ත කුමාර ජයලාත් දුලීප් සමරසිංහ මේ දවස්වල බිසීද දැන් රෑනේ ඔහලට මේ වෙලාවේ නිව්සීලන්ඩලින් අපි වහන් ඉන්න යාළුව මහින්ද කුමාර ගයන් අසංක දිලිමී දයාරන්න වාසනා කුමාරි අලවත් මං ආදරෙන් මතක් කරන ස්තුතියි. මෙන්න මේ සින්දු අහන්න ඕනේ කියලා තිබුණානේ ගයාත්මෙට මං බැලුවා ඇයි කියලා. ආය මාව හම්බ වෙන්න එපා කියලා තමයි කියන්නේ. මෙන් පසු ආයේ මාව මුණ ගැහෙන්න එපා. ඔය කිව්වට ඉතින්නේ බතේ දෙනකක් විතරයි දන්නේ රණ්ඩුව. තනයි තෙස්.

FM 93.5, FM 93.7, La Khana, Radio ITN. Rajya Bank Surakshita Bhavaya. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. රිදම් වයි බීට් එකක්.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රෝපියක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: හවස 3යි විනාඩි 40යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදී 2 වන්නක් මේක තමයි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 45යි වෙලාව. කොහොමද චාමියක්ගේ දීමන්ත අමරසිංහ දරණිය කලින් ජගත් අයියා චිරන් චමත් පැතුම් අසංග ආකාශ අයියලව එකතු කරගන්න කියලා තියෙනවා. හැමදාම වහන් ඉන්නවා. ගොඩක් කාලෙකින් එනට අද තමයි මැසේජ් එකක් එවුවේ කියලා තියෙනවා. මම ආදරෙන් පිළිගන්නවා. Thank you. චාමි කියලා මැසේජ් එක වෙලා තියෙන්නේ මැද මහනුවරෙන් ගාමිණී. ඔයා වගේ හඬවල් තව තවත් ජනිත වේවා කියලා තියෙනවා. එතකොට මට මොකද වෙන්නේ? නේද නේද නේද? හැබැයි ඉතින් මට සමහර වෙලාවට ඇහෙලා තියෙනවා. මං දින්නේ බීම් එකේ වගේම හැදේම තියෙනවා. හරි හරි කාරි නෑසද? එහෙම වෙන්න තෝන්නේ නේද? සුබම වේවා. ඔබට අපි වේයන් ගොඩි ලස්සන සින්දුවක් දෙන්න දීපා ඔයාගේ මැසේජ් එක. දුවචතුව පුතමතු මහත්තයා සදාත දුව ආතරෙන් මතක් කළා කියන්න කියලා උදේ වැරට ගියේ කියලා තියෙනවා. Thank you චතු. ඔයාට මම මතක් වුණා හැනන්නේ අද දවස සුබ වෙනවා බලන්න. ඊට පස්සේ මේකමද කියලා බලමු. අලවේ ගුණසිරි කුල් හවුස් එකේ උපාලි ටික දවසකට පස්සේ ඔයා එකතු කරගන්නම්. පත්මිනි, වසන්ත, සමන්, අතුල, සමිතා, නෙලන්ති, ඉන්ද්‍රලතා, දිමුතු එකතු කරගන්නවා කියලා තියෙනවා. අට අඳුරේ මා සිටිද්දී තනිකම ළඟ දැවටෙන්න, සුළඟ සෙමින් හමා යද්දී හදේ සුසුම් මතු වෙන්න, තරු එලි දැල් වෙන විටදී දෙනෙත කඳුළු බුඳ වෙන්න, ඔබ මා ළඟ සිටිනා විට හිතට පාළුවක් දැනෙන්න. කිවද ඒ කාරණා? චන්දිය මහවත්ත පස්සාලේ බලසන්ට පද ගොතලා තියෙනවා. Thank you අපිට ෂෙයා කරගත්තට. චාමියෝ සුබ දවසක් ආට කියලා තුමින්ද මැසේජ් එකකට ස්තුතියි. නිලම් මහර රෝහිණි ෆැෂන් එකේ හැම දිනාටම සින්දුවක් වන කියලා තියෙනවා. අනා රෝසි හරිදවගේ නම මං කිව්වා. ගොඩ දවසකින් ආවේ අද කියලා තියෙනවා. ඒක ඇත්ත. ඊට පස්සේ කොහොලානට ගියාම ඡාය කලණී උපාලි චිත්‍රාලි මාතව කසුන් ඇතුළු ලක්කඩහන හැමෝටම සින්දුවක් දෙන්න කියලා ඒ මැසේජ් එකේ තියෙනවා. ඒ හැමෝම එකතු කරගෙන තව සින්දුවක් අහලා වුතින් නරක නෑනේ නේද? 3:47

හවස තුනයි විනාඩි 54යි වෙලාව. දැන් සීග්‍රගාමි දුම්රියක් වගේ කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. හම්බේ ගබුවෙන් උද්‍යානගනේ සේපාලිකා බස්නායක අක්කලා දෙන්නයි අයියලා තුන්දෙනයි අම්මයි තාත්තයි එකතු කරගන්න කියලා තින ලොකු පවුලක්. කුරුමිට ෂෝරූම් එකේ අයේෂ් රම් දෙකවත් එකතු කරගන්න, පොහොර බාබා බියාමා ක්‍රියේෂන් එකේ ටීම් එකත් එකතු කරගන්න කියලා තියෙනවා. බොස තිලක් කුමාර, හෂෙන්, අංජලි රුක්මන්, සසන්ත බණ්ඩාර, සුරේෂ් කවිදව එකතු කරගත්තා. ඊට පස්සේ සුමුදු ආගේ මැසේජ් එක, නිල්මිණි ඉන්නවා ඩිලානි, අපි එල එලයිට් ෆැෂන්ද අබගහපුරින් මාවත් එකතු කරගන්නවා කියලා තිනා තැන්ක් යූ. ඊට පස්සේ කසුන් කොරියාවෙන් කොහොමරි යන්න කලින් තග්ගල මැසේජ් එකක් කරන පියාලු තැන්ක් යූ. එහෙනම් සම්පූර්ණයි. ඔයගේ මැසේජ් එකක් ආව කියලා කියන්නේ ඉවරයි කියන එකනේ. එහෙනම් යන්නද? ගිහලා ආයේ හෙට පුළුවන් තැන්න. කොහමද? පරිස්සම තියන්න. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: එකසේ 36 වෙනි පුරාවිද්‍යා දින සැමරුම සහ සම්මන්ත්‍රණය අද ආරම්භ කෙරුණා. ඒ උරුමයට ජීවිතයක් තේමාවෙන්. අද සිට පුරාවිද්‍යා දෙසතරද ආරම්භ බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ යටතේ දැන්ට හඳුනාගෙන ඇති පුරාවිද්‍යා ස්ථාන 100ක් සංරක්ෂණය සහ කැණීම් කටයුතු සිදු කරනවා. දැන් රුපියල් මිලියන 140කට අධික මුදලක් තැන්පත්ව තිබෙන පුරාවිද්‍යා ත්‍යාග අරමුදල වහාම සක්‍රිය කිරීමටද පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ගම්ගෙදර දිසානායක මහතා කියා සිටියා. චීනයේ බටහිර ගන්සු පළාතේ කඳුකර ප්‍රදේශක සිදු නායාමකින් පුද්ගලයන් 16 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. නායාම සිදු අවස්ථාවේ 33 දෙනෙකු එහි සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සුන්බුන්නතර සිරිමේසිරි 17 දෙනෙකු මෙවැනි විට බේරාගෙන තිබෙනවා. අතුරුදන්වන් සිවීම සඳහා ප්‍රාදේශීය බලධාරීන් උපරිම උත්සාහගෙන නිරතව සිටින බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. චීනයට බලපෑති බසිස් සහිත කාලගුණය හේතුවෙන් තවත් පුද්ගලින් 275 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා සිටිනවා. කුණාටු සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ලක්නි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.

0: තම අනුග්‍රහය.
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් භාවිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ලක්රාන්ඩ රේඩියෝ ITN.

0: හතරයි විනාඩි 10යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාව. Good evening.
0: Good evening. අදත් හන සුබුරුදු විදියට අපි මේ හැන්දෑවේ මේ හවස ලස්සන සින්දු ගොඩක් එක්ක ඉවිනින් ඩ්‍රයිව් එක හවස 6:30 වෙනකන් ඔයත් එක්ක ඉන්න බලාගෙන ඇවිල්ලා තියෙන්නේ.
1: හරි.
0: අපිට සමහර වෙලාවට සමහර ප්‍රශ්න එන්නේ නොහිතන විදියට.
1: ඔයා ඔළුව කස කස කිව්ව එක.
0: ඔව්. ඔළුව කස කස.
1: හරි.
0: කොණ්ඩ ගැලවිලා නංග කසන්න වෙන ප්‍රශ්න අපි ඔළුවට වැටෙනා හිතුවා.
1: ඒකනේ.
0: පෙරළන බාල්දි.
1: හා.
0: සමහර වෙලාවට අපිට මේ හිතා ගන්න බෑ.
1: ඔව් අපිට බෑද පෙරළන පිට හොඳයි කියලාවත් ඉන්න.
0: පෙරළන පිට හොඳයි කියලා ඉන්න පුළුවන්.
1: හරි.
0: හැබැයි පෙරළන පිටත් හොඳ නැත්තම්.
1: ඒකනේ ප්‍රශ්නේ.
0: එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.
1: හා.
0: කොහමාරි මේ එහෙම මේ ප්‍රශ්නයක් ආවට පස්සේ
1: ඕකේ.
0: අපි කියනවා මොළේට සමනල ගැටේ
1: වැටෙනවා කියලා.
0: කල්පනා කරලා.
1: හා
0: හා. කල්පනා කරලා මොළේට සමනල ගැටේ වැටෙනකන්
1: අපි දන්නේ නැහැ ඉතින්.
0: අපි දන්නේ නැහැ. මේ වගේ වෙලාවට.
1: ඔව්.
0: කොමනද ඉතින් ඒවා මේ ලිහා ගන්න කොහෙන් හරි කොණක් තියෙනවා.
1: ඔව් තියෙනවා. අපිට අර ඔක්කොම ප්‍රශ්නත් එක්ක එක හොයා ගන්න බෑ.
0: අන්න ඒක වැඩේ. කොණක් හොයා ගන්න ඕන ප්‍රශ්න ලියා ගන්න.
1: හරි.
0: ඒක කොණක් හොයාගෙන හිමිහිට ලියන්න ගත්තොත් ඉතින් කලබලයක් නැතුව.
1: ඔව්.
0: අපිට ඔක ලියා ගන්න පුළුවන්.
1: කලබල වෙන්න එපා.
0: කලබල වෙන්න එපා.
1: කලබල වෙන්න එපා.
0: කලබල වෙන්න එපා. බැලන්ස් එක නැති.
1: හරි.
0: රයිට්. ඉතින් ඒ විදිහට කලබල නැතුව අද හැන්දෑව වැඩ කරන අතරේ සින්දු අහන්න ඕනවට පුළුවන්කම තියෙනවා. ඉවිනින් ඩ්‍රයිව් එක මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා. මොන ප්‍රශ්නේ ආවත් පොඩ්ඩක් චිල් එකේ ඉන්න.
1: හ්ම්. ඒකනේ යන්නේ මේ අපි ඉන්නේ.
0: නැව ගිල්නත් බෑන් චුන් කියලා නේද?
1: සින්දුවක් අහගෙන.
0: සින්දුවක් අහගෙන ඉන්න බලන්න. එතකොට ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න අර අපි කිව්ව අර කොන හොයාගන්න.
1: පුළුවන් අපිට. ওই ප්‍රශ්න දෙකේ ඉන්නකොට ඔළුව ස්ට්‍රෙස් වෙලා ඊට පස්සේ තමයි අපිට මේකට හොයාගන්න බැරි උත්තරයක් ආවා.
0: අන්න ඒ නිසා බලන්න මේ විදියට හෙමිහිට ප්‍රශ්න තියෙනවා නම් ඒක ලියාගෙන සතුටින් ඉන්න බලන්න. රයිට්. අපිට මැසේජ් කරන්න පුළුවන් නම්බර් එක අපි මතක් කරමු.
1: WhatsApp එකට මැසේජ් එකක් දානවාට අදත් පුළුවන්කම තියෙනවා. හවස 6:30 වෙනකන් අපි මේ පැත්තේ ඉන්න. ඔයාලට පුළුවන් කට්ටියක් එකතු කරගෙන මේ පැත්තේ ඉන්න WhatsApp මැසේජ් නම්බර් එක මතක් කරගන්න. 07 0 3 5 0 3 7 0 0 3 5 0 3 7 ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැත්තේ ඉන්න මැසේජ් එකක් දාන්න.
0: අද අපි ලයිව් එකක් කියන නේද බලාගෙන ඉන්නේ.
1: ඔන්න ඔහේ ලයිව් වෙනවානේ ඔයා බලන්න.
0: ඔන්න ඔහේ එන්න කියලා හිතන් ඉන්නේ. කට්ටිය අපි ෆලෝ කරලා නැත්නම් දැම්මම ලක්කඩ අපේ ඔෆිෂියල් Facebook page එක ෆලෝ කරලා තියාගන්න. අපි
1: පහට
0: හරියටම හවස 5ට ඔයාව බලන්න එනවා ලයිව් එකේ.
1: කේ

0: Lakhanda Radio ITN. අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ රේඩියෝ ITN.

0: අතරයි විනාඩි 21යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: හරි.
0: දැන් ඔයාගේ ගෙදර කැම වේල රස ගන්වන ඔයාගේ නිෂ්පාදන ටික මොනවා ඉඳ ගන්න ඕන කියන එක දන්නවද අනිති?
1: අපි කියලා තියෙනවා මෙතන.
0: ඔව්.
1: කෙස් ගන්නට.
0: අපි දැන් අපි කියලා තියෙනවා.
1: හහ්.
0: ඔයා ගන්නෙ නැත්තම් අපිට කරන ද්‍රෝහිකමක්.
1: ද්‍රෝහිකමක්. ඒකනේ.
0: අපිට කරන ද්‍රෝහිකමක් ඒක. හරිද?
1: මට බෑනි මං ඉතින් හිනා වෙනවා.
0: ඒක නිසා ඔයා ගන්න විජය නිෂ්පාදන වලින්
1: ගෙදර
0: කෑම වේල රස ගන්න ගන්න ඕන හැම දෙයක්ම වසවිස රසකාරක කෘතිම දේවල් නැතුව හදා ගන්න නම් විජය නිෂ්පාදන ගන්නම වෙනවා.
1: ඉතින් තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට ඔයාව අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ල ආහාරවලට එකතු කරගෙන වගේ කෑම ටික රස කරගන්න එකතු කරන නිෂ්පාදන ටික අපිට ලැබෙන්නේ විජය කිරණමෙන්. ඉතින් සිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නිෂ්පාදන අපි අතට එන්නේ. ඉතින් අර පුලංකම තියෙනවා අනුකරණ නිෂ්පාදන රැපටෙන් නැතුව විජය නිෂ්පාදන ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්, මිලදී ගන්න.
0: ඒ වගේම තමයි දැන් ඩෝමා මැෂින් කිව්වට පස්සේ ඩෝමා නිෂ්පාදන ගන්න අය දන්නවා
1: මේකේ
0: තියෙන පහසුව මොකද්ද කියලා. මේ මැෂින් වලින් කොච්චර පහසුවෙන් වැඩ කරන්න පුළුවන්ද කියන එක හොඳටම දන්න කතාවක්. ඒ නිසා තමයි අපි කියන්නේ සහ නිෂ්පාදනය ආශ්‍රිතව, ඇඹරුම් කර්මාන්තය ආශ්‍රිතව, ඒ වගේම පොල්තෙල් කර්මාන්තය ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට ඩෝමා හඳුන්වා දෙන මැෂින්ස් අරගෙන වාගේ බිස්නස් එක ගොඩදා ගන්න කියලා.
1: ඔව්. ඉතින් සහලාශිත මොනහරි ව්‍යාපාරයක් කරන අට කණු දෙක එලිවේටර් යන්ත්‍ර, එතකොට කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, එතකොට සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, මේ වගේ යන්ත්‍ර ගොඩාක් ගන්න පුළුවන්කම තියෙනවා එකම වහලක් යටින් එකම තැනකින්. ඒකත් ඔයාට අවශ්‍ය කරන ධාරිතාව වලින්. ඒක අපි ඔයාට කියන්නේ නොම්බර 30 ගැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට යන්න. මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන අලවියෙන් පසු හොඳ සේවාවක් දෙන තැනක් තමයි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. එතන ගියොත් එහෙම ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර ටික මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. කතා කරලත් විස්තර දැනගන්න පුළුවන්. 011 76 579 579ට කෝල් එකක් දෙන්න.
0: 4:23 වෙලාව. හද ලෝකේට ගත්තට පස්සේ හරි විශේෂ දවසක්.
1: අපිට හරි වැදගත් දවසක්.
0: ඔයාලටත් විශේෂ දවසක්. සහ විශේෂයෙන්ම චොක්ලට් වලට ආදරය කරන අයට ගොඩක්ම වැදගත් දවසක්.
1: එනකොට ඔයා මට චොක්ලට් එකක්වත් ගෙනල්ලා දුන්නේ නැනේ.
0: ඔයා අරන් එන්න ඕනේ.
1: ඒ මම අරන් එන්නේ ඇයි?
0: ඔයා අරගෙන ඇවිල්ලා දෙන්න අපි දෙන්න එක බෙදාගෙන කන්න ඕනේ මේ වෙලාවේ.
1: ඒක
0: සෙලිබ්‍රේට් කරන්න. මොකද ඔයානේ පස්සේ එන්නේ.
1: මං
0: උදේ එනකොට මේක දැනන් හිටියේ නැහැ. ආ දැනගෙන අරගෙන එන්න තිබුණා.
1: මං දැනගෙන අරන් ආවෙ නෑ වාට කියලා ගන්න ඕන නිසා.
0: හැම අවුරුද්දෙම ජූලි 7 වෙනිදා.
1: හහ්.
0: කියන අද වගේ දවසක තමයි මේ චොක්ලට් දිනය විදියට සමරන්නේ.
1: ලෝක චොක්ලට් දිනය.
0: ලෝක චොක්ලට් දිනය World Chocolate Day කියලා තමයි මේකට කියන්නේ.
1: හහ්.
0: ලෝ පුරා සිටින චොක්ලට් ලෝලීන්ට
1: අපි වගේ අයට
0: මේක හරිම ප්‍රීතිමත් දවසක් කියලා තමයි කියන්නේ.
1: කිසිදු
0: බාධාවකින් තොරව. හහ්. තමන් කැමති චොක්ලට් මේ දවසේ කන්න පුළුවන්කම තියෙනවා. සල්ලි දීලා අරගෙන
1: චොක්ලට් කෑලි විතරද?
0: චොක්ලට් බාර් මේ හැම දෙයක්ම. ඉතින් සමහරු කැමති අර මිල්ක් චොක්ලට්, සමහරු හොට් චොක්ලට්,
1: ඩාර්ක්
0: චොක්ලට්, මේ වගේ කේක් විදියට තියෙනවානේ. ඉතින් මේ හැමෝම ඉතින් අද බොහොම ඉහලින් චොක්ලට් රසිකයන්.
1: ඔව්.
0: ඉහලින් සමරන දවසක් කන දවස.
1: සල්ලි දීලා හොඳේ.
0: සල්ලි දීලා. අතර නැද්ද චොක්ලට් ඩාන්ස් අල්ලේ.
1: ඒකනේ
0: අනේ. හරිනම් නේද මේ දවසේ.
1: මේ වගේ දවසක් ඇයි මගාරින්නේ?
0: මේ දවගේ දවසක චොක්ලට් ඩාන්සලක් දෙන්න
1: ඕනේ. ඒවා පින් ඇති වැඩ.
0: පින් ඇතේ වැඩ. මොකද අනිත් එක මේ අපේ රටේ තියෙන ඩාන්සල් දැක්කට පස්සේ චොක්ලට් ඩාන්සලක් දෙනවා කියන එකත්
1: අමුතු මහලක දෙයක් නෙවෙයි.
0: නේ, පහුගිය දවස්වල කිරි පැණි ඩාන්සල් තිබුණා.
1: ඔව්.
0: එතකොට ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, නාසි ගුවන් හැම එකම තිබ්බනේ.
1: දුන් තෙල් බත් ඩාන්සල්.
0: ඉතින් එහෙම එකේ චොක්ලට් ඩාන්සලක් දෙන්න බැරිද හා?
1: ඒකනේ.
0: නැද්ද හා?
1: ඒකනේ අපි කියන්නේ දෙන්නේ කියලා.
0: අන්න ඒකයි. ඉතින් අද වගේ දවසක් එක මේ අවුරුද්දේ හැරි තේරුම් අරගෙන ලබන අවුරුද්දේ හැරි එක දෙන්න අපි අහගෙන ඉන්න කට්ටිය පොඩ්ඩක් plan කරන්න.
1: right. තමයි අපි කියන්නේ මේ අද දවස වගේ දවසක්.
0: ජූලි 7. අපිටත් කියන්න මෙන්න මෙහෙම තියනවා කියලා.
1: අපි ඒකට නම් එනවා.
0: මධ්‍යම ඇමරිකාව සහ දකුණු ඇමරිකාවේ වුරුදු 3000කට වැඩි කාලයක ඉඳලා කොකෝ වගා කරනවලු. මේ කොකෝවා බීජ වලින්නේ.
1: ඔව් ඔව්. චොක්ලට් එන්න.
0: චොක්ලට් හදන්න මූලික වෙන්නේ. ඉතින් මේව වේලලා අරගෙන ඒකේ තියෙන process එකක්. ඒ විදිහට හදාගන්න චොක්ලට් දැන් මේ වෙනකොට ලෝකේ ගත්තට පස්සේ වෙළඳපොලේ ප්‍රධාන වශයෙන් චොක්ලට් වර්ග 4ක් තියෙනවා කියලා තියෙනවා.
1: ඉතින්
0: මේකෙන් විශේෂම බේකින් කටයුතු සඳහා යොදා ගන්න සීනි රහිත, ඒ වගේම සීනි මිශ්‍ර කළ චොක්ලට්, ඒ වගේම කිරිපිටි හෝ උකු කිරි මිශ්‍ර කළ මිල්ක් චොක්ලට් මේ වගේ වර්ග ගණනාවක් තියෙනවා, වයිට් චොක්ලට් මේ වගේ ගණනාවක් තියෙනවා කියලා කියනවා. ඉතින් ලෝක ජනගහනයෙන් 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක්ම චොක්ලට් වලට ප්‍රිය කරනවා කියලා කියනවා.
1: නැතුව කොහොමද?
0: දිනකට බිලියනයකට ආසන්න පිරිසක් චොක්ලට් ආහාරයට ගන්නවා.
1: අම්මේ. ඉතින් හිතා ගන්නකොක 10න් 10 වෙන්න ඕනේ හරියට.
0: අපි තිදල හිටල චොක්ලට් කන ඇතරට ඒ බිලියනට හේතු වෙලා ඇති කොහොම හරි.
1: දිනකට
0: බිලියනයකට ආසන්න සංඛ්‍යාව.
1: හරි.
0: චොක්ලට් ගන්නවා කියලා කියනවා. ඉතින් මේකෙන් විශේෂයෙන්ම සෞඛ්‍යමය වාසි ගොඩක් තියෙනවා කියලා කියනවා. එකක් තමයි මේ මොලේ සෙරොටොනින් කියන රසායනය සහ ඩෝපමින් කියන රසායනය ඉහළ මට්ටමකට නංවන්න පුළුවන්කම ලැබෙනවා කියලා. ඒකෙන් අපේ මනෝභාවයන් ප්‍රීතිමත් කිරීමට උපකාරී වෙනවා කියලා කියනවා. සතුටින් ඉන්න.
1: අපි එහෙනම් හැම වෙලෙම චොක්ලට් කාලාද ගත්තොත්.
0: අපි චොක්ලට් කාලා නැතත්
1: හරි සතුටින් ඉන්න.
0: අපි සතුටින් ඉන්න. හිනා වෙලා ඉන්න.
1: ඕකේ.
0: ඒ වගේම තමයි ඩාර්ක් චොක්ලට් වල තියෙන ඉහළ ප්‍රතිඔක්සිකාරක.
1: ඕකේ.
0: ප්‍රමාණයක් නිසා ලේ ගමනාගමනයට ක්‍රමවත් කිරීමට, ඒ වගේම රුධිර පීඩනය පාලනය කරන්න, හෘද රෝග ඇතිවීම අවදානම අඩු කරන්න, මේ වගේ කාරණාවලට ඉවහල් වෙනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා තමයි චොක්ලට් වලට මෙච්චර වටින ගමක් තියෙන්නේ. කඩේට ගියාට පස්සේ මිල ගණන් ඇහුවට පස්සේ ගෑවෙනවාට
1: මේ චොක්ලට් එක මෙච්චර ගණන්ද කියලා ඇහුවට
0: චොක්ලට් වල ඉතින් ඔන්න ඔයගේ ගොඩක් දේවල් තියෙනවා.
1: වටිනව චොක්ලට් මේ මං වගේ.
0: අන්න ඒකයි. ඔයා වගේ.
1: අන්න අන්න ඒකයි.
0: අන්තිමට වැරදි වචනයක් කිව්වා. ඒකයි අවුල මං බැලුවේ මොකද්ද කියලා. වටිනව චොක්ලට්.
1: හරි.
0: මං වගේ කෑල නැතිරුණා නම්
1: හරි. හරි.
0: රයිට් චොක්ලට් කන්න බලාගෙන මේ වෙලාවේ චොක්ලට් එකක් අරගෙන ආව කඩේට ගිහලා එක්කෙනෙක්.
1: හරි.
0: එයාමත් මතක් කරගෙන අපි යන්න හදන සින්දුවක් අහන්න.
1: හා හා.
0: එයාට මේ දවස්වල මේ හැම වෙලේම හීනෙනුත් කියවෙන්නේ මම ප්ලේ කරන්න යන සින්දුව.
1: ආ එහෙමද?
0: මනාලයි මගේ හිත මනමාලයි. එහෙම එකක් කියවෙන්නේ හරිද?
1: හරි.
0: එයා තමයි ශානු.
1: හා හා.
0: එයා අහගෙන යනවා කියලා මට මැසේජ් එකක් දාලා තිබ්බා.
1: ඕකේ.
0: එයාගේ නංගි ඉන්නවා සඳුනි. එයා මේ දවස්වල මනාල කම්පාන.
1: ඕකේ.
0: රශ්මිත් ඉන්නවා කියලා කිව්වා මේ වෙලාවේ. කොත්මල යනකම් අපි අහගෙන යනවා කියලා කිව්වා. ජය වේවා ශානු.
1: අදටයි.
0: Right, Javi, I'll pass it to you.

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: Zone Green Life Plantation Private Limited.

0: ඔක්කො විසිතල තරයිය.
1: මුදලාලි
0: අනෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රැන්ඩිසෙක දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
0: හරිද?
2: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? I never thought ඔයා මට මෙහෙම කරයි.

0: හතරයි විනාඩි 38යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: හරි.
0: ඔයාලට පුළුවන් වාගේ තියෙන වැඩිපුර සල්ලි ටික.
1: හා.
0: වැඩිපුර සල්ලි ටික.
1: හරි.
0: වාගේ තියෙනවනේ.
1: ඔයාලට දෙන්නද?
0: මට දෙන්න එපා. මට එපා. මට අනුන්ගේ සල්ලි මට නැහැ.
1: මට සල්ලි තියෙනවා.
0: මට ඕනේ නැහැ.
1: කාගෙන් ඉල්ලුවත් කාගෙන් ඉල්ලන්නේ.
0: අනුන්ගේ සල්ලි මට ඕනේ නැහැ. එම ගැම්මෙන් කියන්න පුළුවන් එන්නවනේ.
1: හරි.
0: රයිට් ඉතින් වාගේ ස්ථාවර තන්පතුව දාන්නේ කොහෙද කියලා කල්පනා කර කර ඉන්නවනම් කල්පනා කරන්න දෙයක් නැහැ. ඔයා යන්න RDB බැංකුවට. මුදල වගේම මුදලට ලැබෙන ආරක්ෂාවල වගේම මුදලට ලැබෙන පොලිය මේ හැම දෙයක්ම හොඳ ඉහළ තැනක තියෙන තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: ඉතින් රාජ්‍ය බැංකුක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණයත් එක්ක නොඅට පුළුවන්කම තියෙන ස්ථාවර තැන්පතුවක් වන දානවා නම් ඒකට ඉහළම පොලිය ගන්න RDB බැංකුවට යන්න.

0: ප්‍රමුඛ රජ සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ශාකා 272ක් තියෙන දිවයින පුරාම ඔයාගේ ළඟම තියෙන RDB ශාකාවට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ ස්ථාවර තැන්පතුව ගැන තවදුරටත් විස්තර දැනගන්න.
1: ස්ථාවර තැන්පතුවක් දාන්න තරම් මට සල්ලි නෑ.
2: හරි.
1: සල්ලි නෑ මහත්තයෝ.
2: හා හා.
1: කියලා හිතාගෙන ඉන්නව නම්.
2: ඔකේ.
1: ඔයාට සල්ලි ටිකක් දෙන්නද?
2: දෙන්නකෝ.
1: දෙන්නා සල්ලි.
2: හා හා.
1: රුපියල් 40ක් මං ඔයාට දෙන්නා. ඩීප් ටෙක් වෝඩ පම්ප එකක් අරගෙන වතුර ටික හරියට වගාවට ලබා දෙන්න විදුලි බිලට තිත තියලා පිරිවැය අඩුවේ ආදායම වැඩි අරගන්න ඔන්නාට පුළුවන්කම තියනවා ඩීප් ටෙක් වෝඩ පම්ප එකක් අරගන්න.
0: ඉතින් සුවිශේෂීව මිලාඩු කිරීම එක තමයි ඔන්න අපේ ගොවි මහතුන්ට ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය ඔන්න ඩීප් ටෙක් ආයතන විසින් දෙන්න සූදානම් ඉන්නේ. ඒ නිසා දැන් දැම්ම කෝල් එකක් අරගෙන ඩීප් ටෙක් ආයතනයත් එක්ක ඔන්න ඔයාගේ ප්‍රශ්න ටික විසඳ ගන්නට පුළුවන්කම තියනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකකට මාරු වෙලා 0711711 කියන නම්බරයකට කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
1: ශාමල් මැසේජ් කරනවා සිදුවකට එකතු කරගන්න කියලා. වගේම රොෂාන් එවගේම අරුණ සම්පත් කසුන් ඇතුළු යාළුව කට්ටියම ඉන්නවා කියලා තියෙනවා. පන්නි පිටින් මේ වෙලාව මැසේජ් කළා.
0: පුසලවෙන් අනුර ඉන්නෝ මේ වෙලාවේ තිකම කුලියා පිටේ නිලක්ෂි මැසේජ් එකක් දාලා තියෙනවා. මමත් ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන සුජීව මදුරංග යටියන්තර පැත්තේ ඉඳන් තමයි එකතු වෙන්නේ. ගල්පත HKD ගාමන්ට් එකේ මාෂා දිල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි, කාන්ති මේ ගොඩක් කට්ටිය ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සරච්චන්ද ඩයිස් ඉන්නෝ රයිගම ඉඳන් ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ.
1: 4:41

0: හතරයි විනාඩි 46 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: ටෙක්කියා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
6: ජූලි 8 බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී.
7: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
8: පූර්ණ මාධ්‍ය නිපුණද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට
9: රටට වග කියන

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: Cool drive එකට
2: ලක්කාන. Evening drive.

0: අවස 5:14 විනාඩි 54යි වෙලාව.
1: හහ්.
0: ඉවිදින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි ලයිව් එකක් කරනවා කියලා කිව්වා.
1: හ්ම්
0: හ්ම්. කටි රෙඩිද? කටි රෙඩිද?
1: රෙඩි වෙලා රෙඩි වෙන ගමන් ඉන්නේ මම.
0: ආ රෙඩිද?
1: මම රෙඩි.
0: Are you ready?
1: Are you ready? මම රෙඩි.
0: Are you ready? Ready? මමත් රෙඩි.
1: මමත් රෙඩි.
0: Right.
1: ඔයාට මේ වෙලා තියෙන්නේ අනේ.
0: නෑ මුකුත් වෙලා නෑ. මං කල්පනා කරේ අපිට මේ සමහර වෙලාවට අපි ඔය දැන් මොනහරි ව්‍යාපාරයක් හරි අපි කියලා අපේ බිස්නස් එකක් පටන් ගත්තා කියනකොට අපි ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ ඒක කරගෙන කරගෙන ටික දවසක් යනකොට මං ගියත් ඔය කිව්වා මේ අපිට එන බාධා එක්ක
1: අපිට
0: තැහැරලා දාලා මක් ඒක ඕන්නේ නැහැ කියලා හිතලා
1: මගේ නවතින හිතනවානේ
0: මගේ නවතින හිතන වෙලාවල් තියෙනවානේ හැබැයි මේ ඒ වුණාට අපි හරි ආසයි අපි දියුණු වෙන්න දියුණු වෙලා මං මෙහෙම දැනකින් ආපු කෙනෙක් මම මේ වගේ පුංචි තේවල් වලින් පටන් අරන් මම දියුණුනේ
1: මම මෙහෙමයි දුක් ඉඳලා එදා මෙහෙම හම්බ කරගත්තේ
0: කියලා කියන්න ආසයි දවසක
1: ඔව්
0: හැබැයි ඒක කරන්න
1: අකමැති
0: පොඩ්ඩක් කම්මැලි
1: හරිද
0: පටන් ගන්නවා
1: මගදී අමතක වෙනවා
0: බාධා එනකොට අමතක වෙනවා ඊළඟට දැන් අර මොන හරි එම දියුණු වෙච්ච මිනිස්සෙකගේ ස්ටෝරි එකක් කියවද්දී ඒක අහද්දි අපි මාර ආසයි ඒ මිනිස්සු අනිවාර්යයෙන්ම උංජි දැනින් පටන් ගන්න තියෙන්නේ වී බල්ලක් කර ගහගෙන ගිහිල්ලා තමයි අනේ මේ මිනිස්සු මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ එහෙම කියලා
1: අපිටත් තිබ්බනේ එහෙම කරන්න ඒ දවස්වල
0: තිබ්බනේ කියලා එහෙම හිතෙනවා අපිට දැන් කරන්න පුළුවන් එහෙම කියලා හිතෙනවා හැබැයි කරන්න ගිහිල්ලා මොකක් හරි බාධාවක් එනකොට
1: ඉතින්
0: කියලා හිතෙනවා
1: මේවා අපිට කරන්න පුළුවන් වැඩ නෙවෙයි කියලා හිතෙනවා
0: ස්ටෝරි එකට ආසයි
1: හරි
0: ස්ටෝරි එකක් කියන්නත් ආසයි හැබැයි වැඩේ කරන්න ගියාම කම්මැලි
1: එහෙම බෑ ඉතින්
0: බිස්නස්මන් කෙනෙක් වුණාට පස්සේ ඔයා කවදා හරි දවසක
1: හරි
0: ඔයාට කියන්න ස්ටෝරි එකක් තියෙනවනම් ඒ වගේ ස්ටෝරි එකක් ලියා ගන්න පුළුවන් අත්දැකීම් එකතු කරගෙන තියනවා නම් ඔයා හොඳ බිස්නස්මන් කෙනෙක් වෙන එක නවත්තන්න බෑ කවදාවත්.
1: ඒ
0: කියන්නේ අපිට බාධාවන් ඇවිල්ලා අපිට මොන හරි දේවල් කරගන්න බැරි දේවල් ඇවිල්ලා ඒ අභියෝග ඡයරගෙන ඉස්සරහට ගියා කියන්නේ ඉබේම ඔයාගේ ස්ටෝරි එකක් ගොඩනැගිලි ඉවරයි.
1: ඒක ඔයාවද වෙන්න ඕනේ. ඒක නිකම්ම ගොඩනැගෙනව. අපිට ඉස්සරහට යන්න.
0: ඔව් කතාවක් හැදිලා ඉවරයි. අපිට හැදෙන්නේ වෙන වෙන කතා.
1: ඒකනේ මෙව කරන්න වෙන්නේ.
0: අපිට හැදෙන්නේ වෙන වෙන කතා. එහෙම කතාවක් නෑ අපි කියන්නේ.
1: ලස්සන කතාවක්.
0: ඔව්. වාගේ සාර්ථකත්වයේ පිටිපස්සේ තියෙන කතාව.
1: රයිට්.
0: සාර්ථකත්වයට යනකොට ඒ පිටිපස්සේ තියෙන කතාවක්.
1: හ්ම්.
0: ඉතින් මේ කතාව ඔයා ගොතන්න ඕන නෑ.
1: හරි.
0: ඒක ඉබේම ගෙතෙනවා.
1: ඔයා නවතින්න නැතුව ඉස්සරහට ගියොත්
0: හැබැයි. ඔයා නවතින්න නැතුව ගියොත්.
1: හ්ම්.
0: මම නවතින්න නැතුව ගිහිල්ලා ඔයා සාර්ථක කෙනෙක් වුණා දවසට.
1: හ්ම්.
0: වට අමුතුෙන් කතාවක් ලියන්න දෙයක් නැහැ.
1: නෑ.
0: පිටිපස්සේ කතාව තියෙනවා.
1: ඔව්. කතාවත් එක්ක ඇවිල්ලා.
0: කතාව ඉබේම ගෙතිලා.
1: හරි.
0: මම පටන් ගත්තේ මේ වගේ පුංචි දෙයකින් රුපියල් 100යි මගේ අතේ තිබුණේ.
1: රයිට්.
0: ඒ 100ෙන් මම මෙහෙම ගිහිල්ලා මෙහෙම වැඩේ පටන් ගත්තේ.
1: හ්ම්.
0: ඊපස්සේ මට ඒකට මෙහෙම බාධා වන්නවා. මෙහෙම කියලා. අර ඒ කතාව ඉබේම ගොඩනැගිලි වරයි. ඔයාට කතාවක් ගොඩනගන්න පුළුවන් නම්.
1: හරි.
0: කවදා හරි ඔයා සාර්ථක ව්‍යාපාරිකයෙකුත්
1: වෙනවා.
0: වෙන එක නවත්තන්න බෑ. ඉතින් ඒ විදිහට ඔයාට ඔයාගේ ගමන සාර්ථකත්වයේ කරා අරගෙන යන්න ඕන වඩ පිටාව ඔයාම හදා ගන්න.
1: ඔව්.
0: අපිට බෑවක හදලා දෙන්න.
1: ඒ කියන්නේ අපිට මග පෙන්නන්න විතරයි පුළුවන්.
0: අපිට පුළුවන් මේ වගේ ලොකු ටෝක් දෙන්න විතරයි.
1: දීලා යන්න කියන්නේ විතරයි.
0: රයිට් RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න වැඩිපුර මුදල් ටිකක් අතට ලැබෙනකොට ඒක නැති නාස්ති කරලා
1: රයිට්
0: කා බාසිනිය කරලා දාන්න නැතුව
1: ඔව් කතාව එතකොට එතනින්ම ඉවරයි
0: ඔව් ඒක වියදම් කරලාම විර කරන්න නැතුව වාඩ පුළුවන් RDB බැංකුවේ ස්ථාවර තන්පතුවක් එක්ක ආගේ ආදායම් දියුණු කරගන්න නේද අද ආයෝජනයක් නේ තවර්තන් පතුවක් දානවා කියන්නේ අනේ පැත්තෙන් ආගේ ගෙදර කැම වේලා රස්සට හදාගන්න විජේ නිෂ්පාදන එකතු කරගන්න පුළුවන්කම තියෙනවා
1: අපේ රස්සේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන ළඟම තියෙන වෙලන්සරින් සුපිරි වෙලන්සරින් අද පුළුවන්කම තියෙනවා මිලදී ගන්න
0: අපි යන්න හදන්නේ හවස 5 පැයට තව විනාඩි 2කින් ඊට පස්සේ අපි එන්න හදන්නේ
1: ඔයාව බලන්න
0: ලයිව් එකකින් එන්න හදන්නේ
1: හහ
0: ඉතින් ලක්කඩ අපේ ඔෆිෂියල් Facebook page එක follow කරලා තියාගන්න
1: අපි එනවා තප්පර දෙක නෑ විනාඩි දෙකකින්.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක් හවස පහයි විනාඩි 3යි වෙලාව.

0: Lakhanda Radio ITN
1: දෙයියන්ගේ මගේ පිහිටයි
2: අයියා මේ ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විශ්නන්න බෑ. එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන්. එතකොට අයියාගේ බිස්නස් මගේ දේවාලේ. එතකොට අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
3: මම ඔයාට කියන්නේ ප්‍රශ්න උසලකා හරින්න කියලා. මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංගමයෙන් උත්තරේ හොයන්න කියලා.
1: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
4: අන්න ඔයාගේ වැඩේ කරලා තියෙන ගානට කෙලින්ම කටුස්සගේ ටැංකිය ගැලෙව්වා. අලුතෙන් ටැංකියයි තටු දෙකයි හයි කරලා තිනෝ. දැන් වැඩේ දිනු නිකන් කිරි කොයියා වගේ. කියලා.
1: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

0: අවසපහයි විනාඩිය 11යි වෙලාව. ඔන්න අපි ලයිව් එකට ඇවිල්ලා තියෙන්නේ දැන් නේද?
1: හා කිව් විදිහටම අපි ආවා. ඔයාලා තමයි නැත්තේ.
0: ඔයාලා තමයි තාම නැත්තේ. ඔයාලා තාම එන්න හිත හිත ඉඳන් ඉන්නේ.
1: රයිට්.
0: හිත හිත ඉන්න බයින්න.
1: හා හා හා.
0: ඔයා අපි ලබේ ලයිව් එකට ජොයින් වෙන්න ලක්කඩ අපේ ඔෆිෂියල් Facebook
1: page එකට right
0: facebook page එකට
1: මම ඉන්නවා බය වෙන්න එපා ඔයත් එක්ක
0: අවුකට දාන්න ඉන්නවා බලාගෙන right අවිල join වෙන්න අපිත් එක්ක තව ටික වෙලාවක් අපි ඉන්න live එකේ
1: ඇතරේ
0: අපි අහගෙන ඉන්න අයට message කරන්න පුළුවන් සමහරවල් අන්නේ අපිට නම් facebook එකේ වෙලාවක් නෑ අපි මේ drive කරන ගමන් කියලා කියන අයට
1: ඔව්
0: whatsapp message එකක් දාන්න කල light එක නවත්තලා ඉන්න වෙලාවෙ
1: හරි හොඩක් type කළා දැන් තුන දෙක එක වෙන්න කලින්
0: තග්ගාන වෙලාව බලන්න තප්පර 90ක් විතර සාමාන්‍යයෙන් දෙනවනේ
1: අලලයිට්
0: වල ගොඩක් ඒවයි ඔව් ඒ වෙලාවේ ඇති මැසේජ් එකක් තග්ගාල ටයිප් කරලා දාන්න
1: හා හා ඔය අනිත් අයට මැසේජ් කරන හැටි අපි දන්නවනේ
0: මෙහෙම වාහන එක අතකින් ඊමේල් එක අරගෙන යන ගමන් අනිත් අතින්
1: ටයිප් කරනවා එයාට
0: ඉස්සරහ බල බල
1: අපි ඕව දන්නේ නැවගේ හිටියට
0: අපිත් කරනවනේ එනිසා
1: right
0: මේ වෙලාවේ සිද්ධවක් අහන්න එකතු කරගන්න කියලා මැසේජ් කරන අයව තව ඉක්මනට මතක් කරන්න ඕන WhatsApp එක පැත්තේ.
1: මේ පැත්තේ ඉන්නවා අපිට සිද්ධවක් දෙන්නේ කියලා මාතලේ කුමාරි මැසේජ් එකක් දාලා තිනවා නයිනි ගාමිණී සුභාෂිනී වත් එකතු කරගන්න කියලා තියෙනවා. සුභ සන්ධ්‍යාවක් අයියේ කොහොමද ඔයාලට කියලා තියෙනවා. දිනුජය හොටෙල් එකේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. දේශාන් නවීන් එතකොට කාංචනම සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එක්කම අපිවත් එකතු කරගන්න හෝමගමින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ සන්ධ්‍යාවක් කවුද මේ? සිරි කුමාර උරුබොක්කෙන් තමයි මැසේජ් එක දාලා තියෙන වෙනද වගේම. ඒත් එක්කම සීෂල් සිනම් වෙනද වගේම ප්‍රදීප් ලංකා ඉන්නවා. ඔයාවත් එකතු කරගන්න. ලස්සන කපල් එකක් හම්බුණා කියලා අපි දෙන්නගේ ෆොටෝ එකක් එක්ක ඔන්න දාලා තියෙනවා. ඇහැලිය ගොඩින් ප්‍රභාත්.
0: Thank you. Thank you. අපිට ඔය කිව්වොමයි.
1: කවුරු හරි ලස්සනයි කියලා.
0: ඔව් හරි සතුටුයි ඈ.
1: අපිට හරි සතුටුයි මේ වහද්දි.
0: මිනිස්සෙක්ගේ හිතක් සතුටින් තියනවා කියන එක හරි ලොකු පින් කමක්.
1: ඒකනේ.
0: ඒක නිසා එහෙම මේ වගේ දේවල් කරන්න.
1: වචනකින් හරි.
0: ඒවා හරි වටිනාද?
1: ආහ්.
0: Right මේ වෙලාව මතක් කරන්න ඕන. විශේෂයෙන්ම ඔයා දැන් මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන කෙනෙක් නම් එයාලා දන්නවා.
1: ඔකේ.
0: ලෝක මැෂින් වල තියෙන ගුණාත්මකභාවය. ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන නිෂ්පාදන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම ලංකා බෙදාහරින්නේ.
1: ඉතින්
0: අලෙවිින් පසු හොඳ සර්විස් එකකුත් ලබා දෙන ආයතනයක් විදියට අවුරුදු ගණනාවක් තිස්සේ තමන්ගේ පාරිභෝගිකයන්ට හොඳ උසස් සේවාවක් ලබා දෙමින් ඉන්නවා. දැන් එයාලා වැඩි දියුණු වෙමින් ඉස්සරහට යමින් සහ නිෂ්පාදනය ආශ්‍රිත විතරක් නෙමෙයි අමුරුම් කර්මාන්තෙන් එතකොට පොල්තෙල් කර්මාන්තෙන් මේ වගේ දේවල් වලින් බිස්නස් කරන අයටත් හොඳ සපෝට් එකක් එයාලගේ මැෂින්ස් වලින් දැන් දෙන්න පටන් අරන් තියෙනවා.
1: ඉතින් ඔයත් ව්‍යාපාරයක් කරනවා නම් ඔයාලට අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ඔයාලට අවශ්‍ය ධාරිතාව වලින් අවශ්‍ය මාදිලි වලින් මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. අලවියෙන් පසු හොඳ සේවාවක් දෙන තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් නම්බර 30 ගැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නවා. ඒ තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. ඔයාලට එතනට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය යන්ත්‍ර බිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් කතා කරලා තුවර සම්බන්ධ කරගන්න පුළුවන් කම තියෙනවා 011 6679 579.
0: අපි එකවනේ අර චීනේ උණුසුමාඩු කරන්න.
1: ඔව්.
0: උණුසුමාඩු කරන්න යාලා දැන් තාක්ෂණය භාවිත කරලා සිසිලන ක්‍රියාවලියක් වාතය සිසිලනයකටපත් කරලා
1: මීදුම් වැස්සක්.
0: මීදුම් වැස්සක්.
1: රයිට්.
0: ක්‍රියාත්මක කරලා කෘතිම වැසි නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ වැඩ කරනවා.
1: ඔව්.
0: ඉතින් දැන් ඒ වතුර නැති සාමාන්‍ය වතුර ජල සම්පත අඩු නගරවලත් මේ තත්ත්වය කරන්න යාලා දිනු වෙලා
1: තියෙනවා.
0: ඉතින් අපිට අපේ රටේ ඕන තරම් ජලය තියෙනවානේ.
1: ඉතින්
0: ඒ නිසා අපිට ස්වභාවිකවම අපිට ජල සම්පතේ අඩුවක් නැහැ. හැබැයි වැඩේ තියෙන්නේ අපිට වගා බිමක් කරන්න ගියාට පස්සේ වගා බිමට ඕන කරන තැනට හරියට වතුර ටික සපය ගන්න අපිට බැරි වෙන්න පුළුවන්. වැහි වතුර නැති වුණොත්, වැස්සේ නැති වුණොත් ඒකට ලොකු වියදමක් දරාගෙන විදුලි විලක් දරාගෙන තමයි අපි සමහර වෙලාවට විදුලිය වැය කරගෙන තමයි මෝටරේකින් වතුර ටික අරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ රස්නේ කාලේ නැත්තම් පැයුම් කාලේ ආවට පස්සේ අවුවෙන් වැඩක් අරගෙන වගේ වගාබීමට ඕන කරන වතුර ටික අරගන්න ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගත්තොත් පුළුවන්කම තියෙනවා.
1: ඔව්, ඉතින් අපේ ගොවි මහතුට පුළුවන්කම තියෙන කිව්ව විදිහටම අස්වැන්න සරු කරගන්න පිරිවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. ඔන්න ඩීප් ටෙක් ආයතනය සුවිශේෂීව මිලඅඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගොවි මහතුට දෙන සූදානම් ඉගින්නේ. ඒ නිසා දැන් එහෙ මෙහෙ බලන්න එපා, වටපිට බලන්න එපා. ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන ඔයාගේ අස්වැන්නත් ගොඩ දා ගන්නවට chance එක තියෙනවා. 0711 711 1 කියන ෆෝන් නම්බරකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය දැන්ම සම්බන්ධ කරගන්න.
0: අවස 5 විනාඩි 16යි වෙලාව.
1: ලයිව් වෙන්න
0: අපි එනවා. ඇවිල්ලා ඉන්නේ.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
3: කලබල වෙන්න එපා, මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් මේ පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි බෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් වයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් ද රෝඩි ස්වර්ස්.
4: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
5: ජනපති අරමුදල ජනතාකරණයේ පූ හැටි ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් කමගේ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.

0: දින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: හවස 5යි විනාඩි 26යි වෙලාව.
1: දශකඝාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්බිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් රාජ බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: සිහිනක තනි වෙලා.
2: ඇත්තටම අයියෝ මාව මේ වගේ තැනකට එක්කන් ආවේ.
3: මම මෙතෙන්ට ටික කාසි. හරි නිස්කලංක.
2: ඇත්තටම මෙතෙන් නිස්කලංකයි තමයි. හැබැයි අපිට ඇවිදින්න යනවා නම් මීට වැඩිය ලස්සන තැන් ගොඩාක් තියෙනවා.
3: ඒ වුණාට මම මෙතෙන්ට හරි ආසයි. මෙතන තමයි මගේ ෆස්ට් ගර්ල්ෆ්‍රෙන්ඩ් මට ආදරේ කියපු තැන.
1: තිමිර උඩුමත්ත අධ්‍යක්ෂණයක්.
2: ඒ වුණාට මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මට එයාට බොරු කරන්න බෑ නේද?
3: මං කියන්නේ එයාට බොරු කරන්න. මං කියන්නේ මට ආදරේ කරන්න කියලා විතරයි.
2: අපි බලමු කොෂණා.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට

0: හවස පහයි විනාඩි 32යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහ කාලියද හානියද
3: අසත ගුණ තව යන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: දිවීම සීග්‍රයෙන් වැඩිවෙමින් තියෙනවා. මේක පාලනය කරගන්න කොච්චර කිව්වත් මිනිස්සුන්ගේ පැත්තෙන් ලැබෙන සපෝට් එක හරිම අඩුයි කියන එක තමයි හැම පැත්තෙම කියන්නේ.
1: ගොඩක් අය යොමු වෙලා තියෙනවා එහා සමානව හිතන්න තුවත් ඉන්නවා.
0: ඉතින් හිතන්න ඇතුව ඉන්න පිරිස පොඩි පිරිසක් වුණත් ඒක ඇති මේ ව්‍යාප්තියට. ඉතින් මේක දැන් සබාදහමින්ම කන්ට්‍රෝල් වෙන්න උනානම් හොඳයි කියලා හිතන මිනිස්සු මේක කන්ට්‍රෝල් කරන්නේ නැත්තම්. ඉතින් අඩු ගානේ ටිකක් අර වතුර තියෙන තැන් වතුර හිඳිලා ගිහිල්ලා
1: මේ අවුව හින්දා
0: අවුව නිසා හරි ওই ජලය එකතු වෙලා තියෙන තැන් හිඳිලා ගිහිල්ලා ඒවයි මතුරු මදුරුව හැදිලා ඉන්නවා නම් ඒව නැති වෙලා එහෙම ප්‍රාර්ථනාවක් තමයි දැන් කරන්න සිද්ධ වෙලා
1: තියෙන්නේ අපිට.
0: මොකද මේ ඒ තරමටම ඩෙංගු අවදානම ඉහළ ගිහින් තියෙනවා. ඉතින් ජීවිත සංඛ්‍යාවත් දිනෙන් දින නැති වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. 39-40 වෙමින් ඉන් තියෙනවා. ඉතින් මේව නැති වෙන්න ඕන ජීවිත නෙවෙයි මං කියන්නේ. මදුරුවෙක් විදලා ජීවිතයක් නැති වෙනවා කියන්නේ
1: අපි ඉඳලා මොකටද?
0: මාර කරුමයක් කියලා හිතනවා. ඉතින් ඒ නිසා මේ තමන්ගේ වටපිටාව පිරිසිදු කරගන්න එක ගැන දෙවතාවක් තුන්වතාවක් නෙවෙයි දහවතාවක් හිතුවත් කමක් නැහැ. මේ වෙලාවේ තමන් විතරක් නෙවෙයි මේකෙන් ආරක්ෂා වෙන්නේ. ඔයාගේ වටපිටාවේ ඉන්න සල්වැසියන් මේ හැමෝමගේ ආරක්ෂාව ගැන හිතලා ටිකක් වතුර එකතු වෙන තැන් තියෙනවා නම් චලය රැඳෙන තැන් තියෙනවා නම් මේවා පිරිසිදු කළා මේ ඩෙංගු වසංගතයෙන් රට මුදවා ගන්න ඔයාට කරන්න පුළුවන් සපෝට් එක අනිවාර්යෙන් මේ වෙලාවේ ලබා දෙන්න.
1: ඔයයි බලන්න දැන් ඊයේ පිරිසිදු කරා නම් නෑ ආදත් පොඩ්ඩක් බලන්නනේ. එහෙ විදිහට මේක එකා වන්නු එකතු වෙලා කරොත් තමයි මේක අපිට නැති කරගන්න පුළුවන් පාලනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ.
0: කවුරුවත් ළඟට ඇවිල්ලා ඇඟිල්ලෙන් ඇනලා මෙහෙම කරන්න කියලා කියනකන් ඉන්න එපා. තමන් කල්පනා කරලා මේ වැඩේ කරන්න. ඒක තමයි තමන්ට කරන්න පුළුවන් මේ සමාජය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම
1: දේ මේ වෙලාවේ. එකම දේ
0: මේ වෙලාවේ ලොකු වටිනාකමක් තියෙන දෙයක්. මොකද හැමෝගෙම ජීවිතවලට ආරක්ෂාවක් ලැබෙන නිසා.
1: හරි.
0: හවස 5:36 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ RDB බැංකුවෙත් එක්ක ගනුදෙනු කරනවාට ඉහළ පොලියක් එක්ක වාගේ ස්ථාවර තැන්පතුවට නියමිත ආරක්ෂාවක් ලැබෙනවා කියන එක අමතක කරන්න එපා.
1: ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඉහළම රැකවරණය සමගින් ඔන්නාට පුළුවන්කම තියෙනවා. ස්ථාවර තැන්පතුවක් දාගන්න හිතාගෙන ඉන්නවා නම් එවරුවෙන් විශ්වාසවන්ත වගකීර තැනක් හොයනවා නම් ඒ වෙනුවෙන් තමයි ඔයගේ ළඟම තියෙන RDB ශාඛාව තියෙන්නේ. දිවයිනේ පුරාම ශාඛා 272ක් තියෙනවා RDB නමින්. ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයගේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න. ඒකට ඉහළම පොලිය ලැබෙනවා RDB එකෙන් යන ළඟම තියෙන ශාඛාවට.
0: අර මේ අපේ ගම්පලාතේ මිනිස්සෙක් හිටියා. හරිද? මෙයා මේ ඔය නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට බැවිලා හිටියේ.
1: හා.
0: කියන්නේ ඔය මේ ගම් වල ඔය තියෙන්නේ කේක නම්බලින් පෙරණ දේවල්. හරිද? ඒව නීති විරෝධීව නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාර තියෙනවා. හරිද? ඒ පොලිසියට අහුනාම නිෂ්පාදනාගාරෙම කුදලගෙන යනවා.
1: කටියත් හරීති.
0: ඔය වගේ තැනකට මේ මගේ ආලුවෙක් ගිහිලා තියෙනවා.
1: ඒ මොකටද?
0: ගිහිලා තියෙන්නේ මේ නිකන් ගින් තියෙන්නේ බලලෙන්න.
1: නැති ප්‍රශ්නනේ යාළුවා.
0: කොහොමද වැඩේ වෙන්නේ කියලා බලලෙන්න ගින් තියෙන්නේ. ඈත් ගිහිලා තියෙන්නේ වැඩේ. එතෙන්ට
1: සහභාගී වෙන්න. කෙටියෙම කිව්වොත්. ඔක නොකිය කියලා වැඩක් නැහැ නේ අනේ.
0: සහභාගී වෙන්න ගින් තියෙන්නේ නේද? එතෙන්ට සහභාගීත්වය දක්වන්න ගිහිලා තියෙනවා.
1: සඳ සහභාගීත්වයක් දීලා වගේ මට පේන.
0: ගිහිල්ලා දැන් මේ පොඩ්ඩක් නෙවෙයි හට්ටියටම බොන්න ඕන විදියට මේ අරගෙන ඇවිල්ලා තියෙනවා.
1: රයිට්.
0: ඒ જાති සහභාගීත්වයේ.
1: හරිද?
0: බූලියකට අරන් ඇවිල්ලා තියෙනවා.
1: ආහහ.
0: අරන් එනකොට අඳුරන මිනිසෙක්, කියන්නේ අඳුරන ඇන්ටි කෙනෙක්. ගමේ මේ ඒ පාරේ ගෙදරක් තියෙනවලු.
1: ඔකේ.
0: තෙන්ට යන තැන පාරේ ගෙදරක් තියෙනවා.
1: හා.
0: හරිද? මේ ගෙදර ඉඳලා මේ ඇන්ටි බලන් ඉඳලා තියෙනවා.
1: මෙයා මේ මොකද්ද මේ කරන්නේ කියලා.
0: ඔව්, ඉඳලා දැන් ගිහිල්ලා එනකොට
1: හා.
0: ඉතින් දන්න ඔය පාරේ යනවා කියන්නේ බඩු තමයි කියලා.
1: ඇන්ටි තින්නවනේ බලාගෙන.
0: ගිහින් එනකොට දැන් මේ අඳුරන ළමෙක් නේ.
1: ඔව්.
0: අඳුරන ළමෙක් නිසා ඇහුවලු මේ පුතේ මේ
1: මොනාද ඔකේ තියෙන්නේ?
0: ඔය මේ කවරේ මොනවද තියෙන්නේ? බූලියක් දාලා දැන් කවරේ කෙල්ලන් එන්නේ.
1: හරිද? හා.
0: මොනාද ඔය කවර තියෙන කියලා හව.
1: හරි.
0: එහුවට පස්සේ ඉතින් මේ ඒ පාරෙම තියෙනවා රේඩියෝ හදන ගෙදරක්.
1: හා, රේඩියෝ හදන ගෙදරක්.
0: මං ගියානේ ඇන්ටි ඔය මේ අර රේඩියෝ එක කැඩලා තිබිලා හදන් එන්න ගියා. අරන් එන ගවම් මේ කියලා කිව්වා. හරි.
1: හරි.
0: රේඩියෝ එක අරන් එන ගවම් මේ කැඩිලා හදලා දුන්නා මේ දැන් අරන් එන ගවම් ඇන්ටි කියලා කිව්වා.
1: හරි.
0: ආ, එහෙමද පුතා? මේ ඔය මූඩිය හොඳට තද කරගන්න මේ ඔක ඔන්න ලීක් වෙනවා කියලා කිව්වා.
1: රේඩියෝ කිම්පුණාදී
0: රේඩියෝ එක ලීක් වෙනවා.
1: ඇන්ටි වන්දන්න බෑ හොඳේ.
0: හවස 5:39 වෙලාව.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මේකමුව බන්ධනාගාර සිද්ධිය ගැන සෙවීමට විශේෂ කමිටුවක් බන්ධනාගාර නුසන්සුන්තාවේ ඇත්ත නැත්ත ඇමති හර්ෂද පාර්ලිමේන්තුවේදී හෙළි කරයි මේකමු බන්ධනාගාර ඩෙංගු මරණ කතාව අසත්‍යක් බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශය වීඅල්වී මණ්ඩලයෙන් වීමලදී ගැනීම ලබන සඳුදා සිට ගාසාවේ ඍජු පාලනින් ඉවත් වීමට හමාස් තීරණය කරයි
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුළු මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
2: සක්කුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම

Even in Raya with Chamit and Charu. Lakhanda Radio ITN.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: රීතා වයි බීට් එකට මික්ස්.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: Cool drive එකට
3: ලක්කන evening drive.

0: හවස 5යි විනාඩි 56යි වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන වෙලාව ගත වෙලා ගිහිල්ලා තියෙන්නේ හවස 6 වෙනි තා විනාඩි 4යි තියෙන්නේ
1: අපි මොකද කරන්නේ
0: බලන්නකෝ ඉතින් නේද
1: වෙලාවෙත් හැටි
0: වෙලාව යන හැටි සිංදුවක් අහන්න කල්ටි ඉන්නවද කවුද මේ වෙලාව මැසේජ් කරලා තියෙන්නේ ඉක්මනට මතක් කරමු
1: මේ වෙලාවේ සුදේශී ඉන්නවා පවන් කිත්නදත් එක්කතු කරගෙන අපිට සිංදුවක් දෙන්න කියලා රත්මලානින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ශ්වේතා ඉන්නවා කොළොනව පැතිදන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අම්මා තාත්තා අයියා අක්කවත් එක්කතු කරගන්න කියලා දෙනවා කුෂාන් ඉන්නවා එලෙන් ගාමන්ට් එක පැතෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ පිටිගල බරළු හේනි සුසන්ත සම්පත් ඉන්නවා ඒත් එක්කම ලක්ෂ්මන් ඉන්නවා මේ කට්ටිය තමයි ඉන්නේ
0: මහේන් මැසේජ් කරන සිද්දුකට එකතු කරගන්න කොටාවෙන් එවාගේම අනුරුද්ධ කොහමද වැඩ ගන්න ගමන් මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා දෙනවා දැන් නම් ඕෆ් වෙලා යන ගමන් කියලා කිව්වෝ
1: හහ්
0: දැන් ඉස්සෙල්ලා තමයි මැසේජ් එක කියලා තිබ්බේ
1: ඔව් අපිට කියන්න බැරි වුණා
0: වැඩ ගන්න ගමන් කියලා දැන් ඕෆ් වෙලා යන ගමන් රයිට් ආව එකතු කරගන්න එවාගේම අරුණ සම්පත් ඇතුළු කට්ටියමත් ඉන්නවා කියලා දෙනවා මේ වෙලාවේ කටු බැද්දි ඉඳලා තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවාට මතක් කරන්න ඕන විශේෂයෙන්ම ඔයාගේ සල්ලි වලට වටිනාකමක් දෙන්න. මේ දවස්වල ස්ථාවර තැන්පතු වල පොලිය ටිකක් වැඩි වෙලා තියෙනවා. පහුගිය කාලෙට වැඩිය.
1: රයිට්.
0: ඉතින් ටිකක් වැඩිපුර මුදලක් අතේ
1: තියෙනවනේ.
0: මේ මුදල හරි තැනක හරි විදියට ස්ථාවර තැන්පතුවක් දාලා තිබ්බොත් ඒක ලොකු ආයෝජනයක් මේ කාලෙ හැටියට. ඉතින් RDB බැංකෝ කියන්නේ අන්නේ වෙනුවෙන් හොඳම සුදුසුම තැන කියලා. අපිට කියන්න පුළුවන්.
1: ඉතින් රාජ්‍ය බැංකුවේ සුරක්ෂිතභාවය එළම රැකවරණයත් එක්ක ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා අගස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා ගන්න RDB බැංකුවෙන් ඔයාට පුළුවන් ශාඛා 272ක් තියෙනවා RDB නමින් ළඟම තියෙන RDB ශාඛාවට ගියත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න.
0: කෑම කාලේ විරුණ ගමන් තේ බොන්න හොඳ නැහැ කියලා කියනවා.
1: හා
0: ඒක එතකොට වැඩක් නැහැ කියලා. කාපු දේවල් වලින් වැඩක් නැහැ කියලා. ඒක ගැන පොඩ්ඩක් විද්‍යාත්මකව කාරණා මොනවද කියලා අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕන.
1: ඔව්.
0: ඉතින් කාපු ගමන් තේ බොන්න ඕනේ නැහනේ.
1: නැහනේ නැහනේ.
0: තේ එකක් බොන්න තියෙන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් අර හැන්දෑවට හවසට නිදි මතක් වෙන වෙලාවට වැඩ කරනකොට කම්මැලි හිතෙන වෙලාවට.
1: උදේ 10ට 11ට විතර.
0: ඕ ඒ වගේ වෙලාවටනේ. තේ වෙලාවට තේ එකක් බොන්න කාලා තේ බොන්න ඕනේ
1: නැහනේ.
0: බොරුවට නිකන්
1: ඒ. ඒක නිකන් ඇයි ඔයා පෙන්නන්නේ එහෙම.
0: ඉතින් බොන තේ එක බොන්න හරියට ඒකට ස්වභාවික තේ රසයේ තියෙන තේ එකක් තෝරගන්න. විචේතේ කියන්නේ අන්නේ විදියට ස්වභාවික රසය රැකෙන විදියට නිෂ්පාදනය කරපු හොඳම තේ එකක්.
1: ඉතින් කහට රසට තේ එකක් ඔයා බොනව නම් ඒක විජය තේ වෙන්න ඕනේ. ඉතින් කෝපි ගැන අමතක කරලා කොහොමද? හොඳ කෝපි රසයකින් කෝපි එකක් බොන්න ඕන නම් ඔයාට පුළුවන්කම තියෙනවා විජය නමින්ම ඒ කෝපි පැකට් එකක් මිලදී ගන්න. ඉතින් විජය නිෂ්පාදන අපේ රසයේ රටේ සමරබදන විජය නිෂ්පාදන ඔයාට පුළුවන්කම තියෙනවා අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව මිලදී ගන්න. විජය ලාංඡනය තියෙනවද කියලා බලලම ඒ නිෂ්පාදන මිලදී ගන්න අමතක කරන්න එපා.
0: හවස 5 විනාඩි 58යි.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක් හවස 6යි විනාඩි 4යි දැන්.

0: ජූලි 8 බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍යම තුබර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය තේරේ ගියා සුරේකිමු මගතොට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියට හරියට
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් රිප් X5 සහ සුම් X5

0: හරි ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි මතක් කරන්න ඕන දැන් කැම වේල රස ගන්වනක ඔයාට කරන්න තියෙන හොඳම විදිය තමයි විජේ නිෂ්පාදනත් එක්ක કૃතිම දේවල් වලට වසවිසට රසකාරක වලට තැන දෙන්න එපා වගේ කැම වේල රස ගන්ව ගන්න. ඒ හැමදේම වගේ සෞඛ්‍යයට තමයි හානිය වෙන්නේ. ඒ නිසා වගකීමෙන් විශ්වාසයෙන් 30 වසරක් තිස්සේ පාරිභෝගික විශ්වාසයත් එක්ක අපිට හඳුන්වා දෙන විජේ නිෂ්පාදන අරගත්තොත් තමයි ඔයාගේ කැම වේල රසය විතරක් නෙමෙයි ගුණේ පෝෂණය මේ හැම දෙයක්ම එකතු කරගන්න
1: සිද්ධුවක් අහන්න.

0: රයිට් ඉවිනින් ඩ්‍රයිව් එක අපිත් එක්ක එකතුලා හිටිය ගොඩක් දෙනෙක් හිටිය මැසේජ් කරන්න කතා කරන්න හැම දෙයක් එක්කම. ඉතින් හැමෝම මතක් කරගෙන අපි යන්න කලින් වාගේ වාසනාව ගැන මතක් කරලා තමයි යන්න හදන්නේ. ගොවිසද ලොතරැයියක් අදම ගන්න මේ හැන්දෑවේ ඔබේ වාසනාව වෙන්නේ නැති ළඟා වෙන්නේ. ඒ නිසා යන ගමන් ගෙදර අරගෙන යන්න ගොවිසද ලොතරැයියක්. හෙට උදේ ඔයා වාසනාවන්තෙක් කෝටිපතියෙක් ජයග්‍රාහකයෙක් වෙලා තියෙන්න පුළුවන්.
1: ඉතින් අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැයිය. ඉතින් ඔයාට මෙතනදි පුළුවන්කම තියෙන ඔයාගේ හීන හැබෑ කරන ගොවිසත ලොතරැයිය මිලදී අරගෙන ඔයා ජයග්‍රහකෙක් වෙන ගමන් ගොවි ජනතාවටත් ඒකෙන් සතස් සලසන්න. ඉතින් පුංචි රුපියල් 40ක් වියදම් කරලා ගොවිසත ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න.
0: එමනම් ඉතින් හදට අපි යනවා හයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මොන ගැහෙන බලාපොරොත්තුෙන් ගින්නක් මම චමිත්
1: ගින්නක් ඔබට සුබ දවසක් මම චාරු.

0: අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ඕනම
4: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: зростали.
1: මේකම බන්ධනාගාර සිද්ධිය ගැන සෙවීමට අංශ කිහිපයකින් පරීක්ෂණ. නොසන්සුන්තාවේ ඇත්ත නැත්ත ඇමති හර්ෂණ පාර්ලිමේන්තුවේදී හෙළි කරයි. බන්ධනාගාර ඩෙංගු මරණ කතාව අසත්‍යයක් බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්. ඩෙංගු රෝගීන් ගණන 62000 ඉක්මවයි. වියළි මණ්ඩලයෙන් විවිධ ගැනීම ලබන සඳුදා සිට පළමු අදිරට රුපියල් බිලියන 16ක්. ගෙවුණු මාස 6ට රුපියල් බිලියන 313ක ඉලක්කයේ පසුකළ රේකු ආදායම. ගාසාවේ ඍජු පාලනයෙන් ඉවත්වීමට හමාස් තීරණය කරයි. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම මෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. මේකමුව බන්ධනාගාරයේ තු ගැටුම්කාරී තත්වය රජයේ කිසිසේත් අමතක්සියරු කරන මෙති බව අමාත්‍ය හර්ෂ නානකාර මහතා අවධාරණය කළා. ඒ මේකමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා පැහැදිලි කළා.
2: මෙම අවාසනාවන්ත සිද්ධිය හරහා නිලධාරීන් 7 දෙනෙකුත් රැඳවියන් 19 දෙනෙකුත් මියගොස් තිබෙනවා. මා මුලින්ම එම පවුල්වලට මගේ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම තුවාලකරුවන් මේ වන විට බන්ධනාගාරලාරි 23කුත් රැඳවියන් 54කුත් තුවාල ලබා ඉන්නවා. මා ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මෙම තත්ත්වය සිදු නොවිය යුතුව තිබුණු දෙයක්. මෙය ඛේදවාචකයක්. මේ වන විට කිසිදු අම්මා කෙනෙක් පුතෙක් තමන්ගේ දරුවා ඇවිදගෙන රිමාන්ඩ්කට ගිහිල්ලා එළිය පෙට්ටියකයි කියලා කල්පනා කරන්නේ නැහැ. කිසිදු ස්වාමි පුරුෂයෙක් තමන්ගේ සහෝදරයා රස්සාවට ගිහිල්ලා රස්සාව කරන්න ගිහිල්ලා ජීවිතේ නැති කරගෙන පෙට්ටියක ඒවි අතපය ඒවිනි කියලා නැතුව හිතන්නේ නැහැ. ඒ නිසා ඒ දෙපාර්ශ්වයටම ඒ තියෙන වේදනාව, ඒ තියෙන අපේක්ෂා බංගත්වය ආණ්ඩුව වෙත මුදා හැරීමත් අපි ඒ ආකාරයෙන් බාරගත යුතු වෙනවා. මම අපේ රජයත් කොයිම අවස්ථාවකවත් මෙම සිද්ධිය අවතක්සේරු කරන්නෙත් නැහැ, සුළුෙන් තකන්නෙත් නැහැ. ඒ නිසා මේ සිද්ධිය ගැන පූර්ණ විමර්ශන මේ වන විට පැවැත්වෙනවා. මේ හරහා තිබුණු සිකියුරිටි ලැප්සස් මොකද්ද? මේ තත්ත්වය ඉස්මතු වුණේ ඇයි? බන්ධනාගාර තදබදයද? වෙනත් හේතුවක්ද මේ කියන කියලුම කරුණු සොයා බලා මේ නැවත නොවන ආකාරයට සකස් කිරීම තමයි අපේ වගකීම විය යුත්තේ. කැබිනට්ටුව හරහා විශ්‍රාමක විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් නීතිඥ මහතා, මිලින්ද ගුණතිලක හිටපු නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරි මහත්මෙක්, ඒ කට්ටියගේ සමිත කමිටුවක් මේ වන විට ජනාධිපති ලේකම්වරයා විසින් පත් කරමින් පවතිනවා. මේ සියල්ලම සොයා බැලීම සඳහා ඊට අමතරව ප්‍රිසන් ඩිපාර්ට්මන්ට් එකත් මේ වන විට පොලිසියට පැමිණිලක් කළා. CID විමර්ශනය කරනවා. එතන මොකද්ද වී තියෙන අපරාධය බලන්න. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් අභ්‍යන්තර විමර්ශනයක් කරනවා.
1: බන්ධනාගාර ජේෂ්ඨ නිලධාරීන් සමග හිට උදෑසන විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අමාත්‍ය හර්ෂණ නානකාර මහතා ප්‍රකාශ කළා. ඒ වෙනත් බන්ධනාගාරවල මෙවැනි ආකාරයේ සිද්ධීන් ඇතිවීම වැළැක්වීමද අරමුණු කරගනිමි.

0: නාවින් මැදිහත් වෙනවා. මෙතන රැඳවියාද කුඩුකාරයාද අහිංසකද කියන එක නෙමෙයි අපි බලන්න ඕන. මනුෂ්‍ය ජීවිත මේ විදිහට නාස්ති වෙන්න දෙන්න බෑ කියන එක පමණයි. එතනයි අපි ඉන්නේ. අපිට රැඳවියාගේ ජීවිතයට වෙන වටිනාකමකුත් බන්දරාගාර නිලධාරියාගේ තව ජීවිත වටිනාකමකුත් අපිට දෙන්න බෑ. ඒක අපි කරන්නේත් නැහැ. මේක රැඳවියන් සහ කාර්ය මණ්ඩලය අතර ගැටුමක් වෙන්නේ නැහැ. රැඳවියන් අතර ගැටුම එන්නේ. ඒකට අපි මැදිහත් වෙනවා. මැදිහත් වුණාට ඒක සමතේ කරගන්නත් හැකි වෙනවා. ඔවුන් එදා හවස පසුවෙන්දා උදෑසන නැවත ඉතාම ශනිකය උදේවරුේ ආහාර දීලා උන්ව උසාවිය යන වැඩවල ලාස්ති කරද්දි ඉතාම ෂණෙන් ඒ 6 වෙනිදා ඉතාම ෂණෙන් නැවත මේ දෙපාර්ශ්ව අතර ගැටුමක් නිර්මාණය වෙනවා. මේ ගැටුම එන්නෙම ඒ කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් කියලා තමයි කියන්න වෙන්නේ අකමැත්තෙන් හෝ. එතනදී යම් රැඳවියන් කලමනාකාරීත්වයට තොරතුරු දෙනවා. මේක නවත්ත ගන්න අහවලා ගාව ගේනවා හරි මොකක් හරි කියලා. අන්න එහෙම තොරතුරු දීපු රැඳවියෝ තමයි ඉස්සල්ලාම ප්‍රහාරයට ලක් වෙන්නේ. එහෙනම් අපි හිතනවා මේක මත්ද්‍රව්‍ය හා පාතාල සම්බන්ධ ගැටුමක් සාමේ තොරතුරු දීමස ඇති වෙච්ච දෙයක් විය හැකි. මතක තියාගන්න මා මේ කියන සියලුම කරුණු අවසානයේදී තීන්දුව වෙන්නේ සියලු විමර්ශන ඒ කමිටුවේ වාර්තාවලින් පසුව. මා මේ ඉදිරිපත් කරන්නේ මට මේ මොහොතේ නිශ්චිතව තියෙන තොරතුරු පමණයි. මේ දේවල් ඉදිරියේදී පරීක්ෂණ හරහා වෙනස් විය හැකි. ඒ වගේම පේනවා මේකේ අරමුණ. සමහරු කියනවා බෙහෙත් හම්බ වෙච්ච නැති නිසා හෝ ආහාර ප්‍රශ්න නිසා කියලා. අපි ඒවත් හොයා බලමු විමර්ශනයේදී. මෙතන පැහැදිලිව වෙච්ච දෙයක් තමයි මොවුන් ප්‍රහාරයල්ල කරලා CCTV කැමරා ටික කඩනවා. ඊට පස්සේ බොඩි ස්කෑනර් එකක් තියෙනවා මිලියන ගාණක equipment ඒ ඔක්කොම destroy කරනවා. දැන් මේකේ අදහස් වෙන්නේ මොකක්ද? ඔවුන් ප්‍රිසන් එක ඇතුළට නාකොටික් සහ අනීතික දේවල් එන්නක වළක්වන්න තියෙන යාන්ත්‍රණය අඩපණ කිරීමට සංවිධානාත්මක කටයුතු කරපු බව තමයි පේන්නේ. ඔය 7 වෙනිදා දිනේදී ප්‍රහාරයට ලක් වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙන්නේ. ඔවුන්ට පහර දෙනකොට ඔවුන්ව බේරන්න තමයි අනිත් නිලධාරීන් යන්නේ. එතන මේ බහුතරයක් මියගිය නිලධාරීන් ඇත්තටම ඒ රැඳවියන්ගෙන් පහර කාලා තමයි මිය යන්නේ. ඊට පස්සේ මතුවෙන සිද්ධිය තමයි මොවුන් යකඩ ගේට්ටුව කඩාගෙන ඉතාක් කෙටි දුරක් තියෙන ලී දොරට එනවා. එතනින් එළියට ඔවුන් ආවා නම් ඔවුන් පාරිසා විශාල හානියක් කරන්න ඉඩ තිබුණා. දැනට තියෙන විදිහට ඔවුන් අතර යම් ආයුධයක් දෙකක් පත් වෙලා තියෙනවා. ඒක කොහොමද වුනේ? ආමරියෙන් ගත්තද? නැත්නම් ප්‍රසන් නිලධාරියෙගේ අතේ තිබිලා උදුර ගත්තද? මේවා සොයන්ට විමර්ශන හරහා සොයපුවම අවසානයේ අපි දැනගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී දැනට තියෙන තොරතුරු අනුව ප්‍රසන් ඔෆිසර්ස්ලා තමන්ගේ ප්‍රසන් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කළා ආත්ම ආරක්ෂාවේ අයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා තියෙනවා. නමුත් මේ සියලු දෙනා මැරලා තියෙන්නේ වෙඩි තැබීම නිසාද නැත්නම් වෙනත් රැඳවියන්ගේ පහර දීම නිසාද කියන එක තෝරන්න මේ නිශ්චිත මොහොතේ පෝස්ට් මෝර්ටම් පැවැත්වෙමින් යනවා. ඒ වෙන් පස්සේ අපිට හරියටම කියන්න පුළුවන් මේ කට්ටිය කොයි ආකාරයටද මියගිය කියන කාරණාව.
1: සිද්ධිය සමග රජයේ පාලනය කිරීමට බැඳිහතු ආකාරය පිළිබඳවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කළා.
0: මේක ඇති කරන්න මැදිහත් වෙච්ච කට්ටිය අපි තෝරලා 734 දෙනෙකු අපි වෙනත් බන්ධනාගාරවලට ආරක්ෂිත ලෙස මාරු කර යවා තිබෙනවා. මේ වෙන විට තත්ත්වය සමනයව තිබෙනවා. සමහරු අපට චෝදනා කරනවා වැඩේ උඩුදුවල පුපුරනකල් බලාන් හිටියා උඩ බලාගෙන එහෙම වුණේ නැහැ. මා හිතන්නේ මේ පාර්ලිමේන්තුව තුල විපක්ෂයත් එක්ක මං කොච්චර වාද විවාද තිබුණත් බන්ධනාගාරය ගැන විවේචනයක් ගේනකොට මං හැම විටම නැගිටලා ඒකට එකඟත් වෙලා ඒ කරුණ වලටත් එකඟ වෙලා ඒවට ගන්න පියවරත් හැමදාම කිව්වා. අපි මේකේ මූලය හොයාගන්නේ අපි බලයට අවිලා මාස කන්න කලින් මොකද්ද අපි බලයට එනකොටත් 10000ක් ඉන්න ඕන තැනක 27000ක් 29000ක් සෙනග හිටියා. කලින් ආණ්ඩු යම් පියවර ඇඩ්‍රස් කරලා තිබුණා නම් අපිට හරි ලේසි. ඒතට අපිට ඒ පියවර ගෙනියන්න විතරයි තිබුණේ. නමුත් ඒ දේ සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඒතර මේ අධික සෙනග වැඩි වීමට මූලිකව බලපාපු කරුණක් තමයි 2022 දී ගෙනාපු විෂවදක අබින්සා මත්ද්‍රව්‍ය පනතර ගෙනාපු සංශෝධනය සහ රස පරීක්ෂක වාර්තා. දැන් මේක අපි හඳුනගන්නකොට මොකද වෙන්නේ? අපි බලයට එනකොට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 118යි. දැන් කලින් ආණ්ඩු 2022 පස්සේ මේවා පුරවල නැහැ. ඒතකොට අනිවාර්යයෙන්ම රස පරීක්ෂක වාර්තා පමාවීමට ලක් වෙනවා. අපි මොකද්ද කළේ? ගිය දෙසැම්බර් මාසයේ සිට රෙක්‍රූට්මන්ට් පටන් අරගෙන මේ වන විට 72කට බඳව ගන්න කටයුතු කරලා තිබෙනවා. උසාවිය මොකද්ද කියලා අප ඉල්ලන්න හොයා ගන්න අවුරුද්දක් යනවා. ඊට පස්සේ අපේ පියවර ටික ගන්න නීති අනුකූල පියවර ගන්න තව මාස 6ක්. ඒතකොට අවුරුදු එකම ආරක් මිනිස්සෙක් ඇතුළේ ඉන්නට ඕනේ. ඒ මිනිස්සයා ගාව තිබුණේ කුඩුද පැන්ඩෝල් කුඩුද කියලා හොයා ගන්න කලින්. දැන් අපි මොකද්ද කරේ ආපු ගමන්? ඔන්න ඔය 2022 ඔය සංශෝධනය වෙනස් කරන්න අපි දැන් නීති සදලා තියෙනවා. තව මාසයක් හෝ
1: මේකමුව බන්ධනාගාරය තුළ ඇතුව ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්පූර්ණම පාලනය කර තිබෙනවා. මෙවන විට බන්ධනාගාරය තුළ සාමකාමී තත්ත්වයක් පවතින බවයි බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ. මේකමුව බන්ධනාගාරය ඇතුව ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධික නිලධාරීවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. සිද්ධියට හේතු කරුණු ඒ පිළිබඳ ගතියුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීමක් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගතියුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහායි අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව මෙම කමිටුව පත් කර ඇත්තේ. ඒ සභාපතිරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධික නිලධාරී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති

0: ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් මහතා කමිටුවේ සෙසු සමාජිකයන්. කමිටුව සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර තම නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේකපුව බන්ධනාගාරය තුළ පෙරේදා දිනේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති වුණා. එම ගැටුමේදී රැඳු වන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එදින පසුරුව වන විට තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර තිබුණා. ඒතියේ උදෑසන මීගම බන්ධනාගාරය තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයකුයි හටගත්තේ. ඒ පාලනය කර ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් ගැටුම පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දුන්නා. ඒ අනුව බන්ධනාගාරය තුළ ඇතුව කලහකාරී තත්වය ඊයේ පසුරුවන විට පාලනය කිරීමට හැකිව තිබෙනවා. ගැටුමේදී බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු සහ රැඳවුවන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. රැඳවුවන් 80කට වැඩි පිරිසක් මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. අසද්දත්තේ පසුව කිහිප දිනක ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට රැගෙනීමටයි ඊයේ පසුරුවේ පියවර ගත්තේ. මේකේ පිරිසගේ මරණ පරීක්ෂණ සිදු කිරීමට අධිකන වෛද්‍ය නිලධාරීන් 5 දිනක නියුත් කණ්ඩායමක් පත් කර ඇති බව මීගමුව රෝහල් වාර්තා සඳහන් කළා. මේ අතර අමාත්‍ය හර්ෂ නානකර මහතා ඊයේ පසුරුවේ මීගමුව වන්දනාගාරයේ වෙත ගොස් තත්ත්වය නිරීක්ෂණය කළා. එමෙන්ම අමාත්‍යවරයා මේගම රෝහල වෙත ගොස් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගේ සුවතුක් විමසා බැලුවා. එම නිලධාරීන්ට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර සහ පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයට සමග අමාත්‍යවරයා සාකච්ඡා කළා. බන්ධනාගාර ගැටුමේදී දේපළ රැස්කරද හානි සිදු වී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ. රැඳවුවන් පිරිසක් මිලියන ගණනකට වැඩි වටිනාකමකින් යුත් බෝඩ් ස්කෑනර් පද්ධතිය සහ CCTV පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර ගැටුම ඇතිවීමට මුල් වූ පුද්ගලයා ලෙස හඳුනාගත් සුරේෂ් නැමැත්තා මේ වන විට බෝස බන්ධනාගාරයට මාරු කර යවා ඇති බව වාර්තා වනවා. ඔහු මද්‍ය විචාරම ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම බන්ධනාගාරගත වූ පුද්ගලයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ. මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ සහ සිරකරුවන් 20 දෙනාගේ මෘතදේහ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පවත්වා මරණවලට හේතු සහිත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙනුවෙන් වශයෙන් අධිකරණ ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මීගමුව මහරුවලේ විශේෂ අධිකරණ වෛද්‍යවරයා වෙත නියෝග කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධ පොලිස් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණ ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියම කළේ. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගය මත බස්නාහිර පළාත් බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මෙදවත්ත මහතාගේ උපදෙස් යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. විමර්ශන මෙහෙවන්නේ මීගම පොලිස් ස්ථානයේ සහ කොළඹ අපරාධ කොට්ටාසයේ විසින්. ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර බන්ධනාගාරයේ මෙම ගැටුම්කාරී තත්ත්වයේ හමුවේ රැඳවුවන් 700කට වැඩි පිරිසක් වෙනත් බන්ධනාගාරයක වෙත රැගෙන යාමටද ඊයේ පියවර ගත්තා. අදත් මීගමුව බන්ධනාගාර රැඳවුවන් වෙනත් බන්ධනාගාරයක වෙත මාරු කර යවීමටයි කටයුතු කර ඇත්තේ. ඔවුන් මාරු කරන බන්ධනාගාරය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර ඥාතිනුත් දැනුම් දීමට පියවර ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මියගිය සහ රෝහල්ගත කර සිටින රැඳවුවන් සම්බන්ධයෙන්ද තොරතුරු ලබා දීමට පියවර ගන්නා බවයි ඒ මහතා සඳහන් කළේ. එතෙක් රැඳවුවන්ගේ ඥාතීන්ට මීගමුව බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණීමෙන් වළකින ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා. මීගමුව බන්ධනාගාරය ඇතුළු ප්‍රචණ්ඩකාරී තත්ත්වයේ මැඩ පැවැත්වීම සඳහා නිලධාරීන් ඇතුළු ආරක්ෂකංශ මෙලෙස ක්‍රියාත්මක නොවේ නම් මීට වඩා විශාල විනාශයක් සිදුවන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබූ බවයි ඒ මහතා කියා සිටියේ.
1: පරිශ්‍රය ආරක්ෂා සඳහා අවශ්‍ය සියලු විධිවිධාන යොදලා තිබ්බේ. රැඳවියන් මත්ද්‍රව්‍ය පෙති භාවිතා කිරීමෙන් ඉඳලා ඔවුන් විකල් තත්ත්වයෙන් පසෙලා තියෙන්නේ. කාන්තා රැඳවියනුත් ඒවා පාවිච්චි කරලා තියෙනවා. ඔවුන්ටත් විසි කරලා තියෙනවා මේ පිරිමි රැඳවියන් විසින්. ඒවා පානය කරලා විවිධ චෝදනා නගලා තියෙනවා. සිද්ධිය මැඩපවත්තන්න තමයි මේ රාජකාරික නිලධාරීන් තමගේ ජීවිතයත් පරදුවට තියලා තමයි ඇත්තට මේ තත්ත්වේ වළක්වාගෙන තියෙන්නේ. ඔවුන් මේ විදිහට ගියේ නැත්තම් මේ වැඩි වෙනවා. වැඩි ප්‍රමාණයක් මරණයටපත් වෙනවා. මම කොමසාරිස් ජෙනරාල් විදිහට ඉරිදාවස පස්සේ නිදා මේ රැඳවියන් ඔක්කොටම ගෙනල්ලා මම මෙගාෆෝන් එකක් දාලා ඔක්කොටම කතා කරා. අත වශයෙන් ඒ අවස්ථාව වෙනකොට මගේ අනට කීකරු වෙලා ඔබලාගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා අපිට ඉදිරිපත් කරන්න ඒවට අපි කටයුතු කරනවා. මගේ අනට කීකරු වුණා. නොසන්සුන් හිටිය සියලු රැඳවියන් සන්සුන් වෙලා ඔවුන් වාට් වලට ඇතුළට යන්න කටයුතු කරා. මේ වෙනකොට අවට බන්ධනාගාරවල සහාය අපිට ලැබුණා. ඔවුන්ගේ ප්‍රශ්න පැයක් විතර මම සමන් දුන්නා. ඒ හැම එකක්ම අපි අහලා ඔවුන් එකඟ කරගත්තා. මේ රැඳවියන් බොහොම අමානුෂික විදියට නේච් ආකාරයෙන් මේ නිලධාරීන් ඔළුවලට පහර දීලා ගහලා හිතා ගන්න බැරි තත්ත්වෙන් මේ අපේ නිලධාරීන්ට මේ පහර දීලා තියෙන්නේ. බන්ධනාගාරවල ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා. ඉස්තරලාම තියෙන යකඩ දොර. ඒතර ඊළඟට තමයි තියෙන ලෑලි දොර. මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ ලෑලි දොර දෙසට. ලෑලි දොරයි යකඩ දොරයි අතර තියෙන්නේ වටිනා උපකරණ. පාර්සල් ස්කෑන් මැෂින්, බොඩි ස්කෑන් මැෂින්, ඒ වගේම සංනිවේදන ජාල ඔය සියල්ල පිහිටලා තියෙන එතන. ඒතකොට මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන මේ ලෑලි දොරට ඇවිල්ලා එළියට ආවනම් වෙන විනාශය ගැන මට තක්සේරුවක් මේ අවස්ථාවේ දෙන්න බෑ. මේ ඔක්කොම පැන යනවා. ඔක්කොම එන්නේ සමාජයට වෙන විනාශය ගැන කියන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ මේ බන්ධනාගාර නිලධාරීන් ඇත්තටම මේ විදිහට කටයුතු කරේ නැත් ජීවිත පරදුර තියලා තක්සේරු කරන්න පුළුවන් තරමේ විනාශයක් නෙමෙයි. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් ඒ වෙලාවේ මේ විදිහට කටයුතු කරේ නැත්තම් මේක මීට වඩා ලොකු විනාශයක් බවට පත් වෙනවා.
0: මේකම බන්ධනාගාරයේ ඩෙංගු රෝගිය වැළඳීමෙන් රැඳවුවන් 40කට ආසන්න පිරිසක් මේකේ බවට පළවෙන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. රෝගින් මේ යාමහමුවේ ප්‍රචණ්ඩකාරී තත්වයක් නිර්මාණය වූ බවට ඇතැම් මාධ්‍ය පළ කරන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ.
2: ඩෙංගු හැදිලා 40ක් මරණයට පත් වෙලා නම් ඒක මෘතදේහ තියෙන්න ඕනනේ. සම්පූර්ණ අසත්‍ය කතාවක්. එහෙම තත්වයක් වෙලා නැහැ. ඕනෑම රෝගියෙකුට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙනවා. ඒකට අවශ්‍ය වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය ඉන්නවා. කාට හරි උණ රෝගය තිබුණා නම් අතන උණ රෝගීන් කීප දෙනෙක් වාර්තා වෙලා තිබුණා. ඊට කලින් දවසේ අතන මෙහෙම වාර්තා වෙලා තිබුණා එක්කෙනයි. එයාටත් ප්‍රතිකාර කළා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ පැමිණිල්ලක් ලැබිලා තිබුණේ නැහැ. වෛද්‍යවරුන්ගේ හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හිඟය නිසා රැඳවියන් මිය කියලා නැහැ. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කරන්න බැරි නම් අනිවාර්ය වශයෙන් තදාසන් රෝහල් වලට මේ බඳාගල දරන විශ්ේ යොමු කරනවා. ඒකට අවශ්‍ය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයක් මේ වෙලාවේ පවත්වාගෙන යනවා. තව අපිට අනුයුක්ත කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් දැනට පවතින කාර්ය මණ්ඩලයේ විසින් අපි ඒක පවත්වාගෙන යනවා. කොහොමත් බඳනාගාරයක් ඇතුළතදී සාමාන්‍ය පුරවැසියන්ට වගේ සෞඛ්‍ය පහසුකම් ඒ අයට ප්‍රවේශ වීමේ යම් යම් ගැටලු බාධා පවතින එක සාමාන්‍ය සත්‍යයක්. නමුත් අපිට ප්‍රමාණවත් පහසුකම් ප්‍රමාණයක් මෙයා ලබා දෙමින් පවතිනවා. පස්වෙනිදා හවස ඒ තිබුණු ගැටුම නදාරින් මැදිහත් වල යම් කිසි ආකාරයකට වළක්ව ගන්නවා. හැබැයි මේ අය බෙහෙත් ගබඩාව රෝහල්ල ඊට පසුව කඩාවින් දමන තත්වයකට තමයි පත් වෙන්නේ. ඒ තත්වේ පාලනය කර ගැනීම සඳහා බන්ධනාගාර ආඥාපනතේ තියෙන ප්‍රතිපාදන ප්‍රකාරව තමයි පොලිසිය STF එක ඇතුළේ ආරක්ෂා අංශය හදවන්නේ බන්ධනාගාර පරිශ්‍රයෙන් පිට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා. කිසිත් මේ සිදුවීමට සමාන නැහැ. වැලිකඩ බන්ධනාගාරයේ කාලේ සිදුවෙච්ච සිදුවීම පිළිබඳව මාධ්‍ය හැටියට ඔබ හොඳට දන්නවා. ඒ කාලේ සිදුනේ මොකද්ද කියන එක එවැනි බලයක් පාවිච්චි කරලා නැහැ මේ වෙලාවේදී. මෙතනදී බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් ඝාතනයට ලක් වෙලා සහ 4 දෙනෙක් දැඩි සත්කාරයකින් පසු වෙනවා. නිලධාරීන් 11 දෙනෙක්ම මේ දැඩි ප්‍රහාරයට ලක් වෙලා තිබෙන තවත් 9 දෙනෙක් පමණ තුවාල ලබනවා. තුවාල ලබලා ප්‍රතිකාර ලබා ගන්නවා. මේ තත්ත්වයක් සිදුනේ වැලිකඩ බන්ධනාගාර සිදුවේ තත්ත්වයක නෙවෙයි.
0: මේ අතර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු හදිස්සි කාලතැබීමේ විවාදයක් අද පැවැත්ුණා. විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා විවාදයේදී අදහස් පළ කළා.
3: පැහැදිලිවම මීගමුව බන්ධනාගාරයේ සිදුණු ඒ මහා ඛේදවාචකයේ තුල අපිට පෙන්නේ සිස්ටම් එකේ කිසි වෙනසක් වෙලා නැහැ. බන්ධනාගාර ශාස්ත්‍රයේ අර්බුද රසක් තිබෙනවා, අභියෝග රසක් තිබෙනවා. මං හිතන්නේ කැපැසිටි එක තියෙන්නේ 10000කට පමණයි. 39000ක් 40000ක් ඉන්නවයි කියලා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ තිබෙනවයි කියලා මාධ්‍යවල ප්‍රකාශ වෙනවා. ඔබතුමා අපිට කියනවා මේ අපේ පක්ෂය අය පිළිබඳව විනය පරීක්ෂණ පවත්වන්නේ කියලා. ඔබතුමාගේ වගකීම ක්‍රියාත්මක කරා. මේ බන්ධනාගාර පද්ධතිය තුළ තිබෙන පීඩනකාරී තත්ත්වයන් පිළිබඳව ත්‍රෙත් ඇසස්මන්ට් එකක් කරා. ඒ නිසා විශේෂයෙන්ම මේ බන්ධනාගාර
0: බන්ධනාගාර ගැටුමට ප්‍රධානතම හේතුව මධ්‍යවේජ ආවරණයට සම්බන්ධ දෙපාර්ශ්වික ගැටුමක් බවයි නියෝජ්‍ය අමාත්‍ය නීචින්ද සුනිල් වටිකල මහතා පෙන්වා දුන්නේ.
4: මාධ්‍ය ප්‍රකාශ කළ ආසන්නතම කරුණ ඒ රැඳවියන් දෙපාර්ශ්වයක් අතර කතාව වගේම එහි හරයාත්මක කාරණාව අපි මෙහි අවබෝධ කරගත යුතුයි. මත්ද්‍රව්‍ය ජාවාරම. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලේ ක්‍රියාත්මක වෙන එක මාදිලියක් තමයි මේ ආවේ. අපි පිළිගත්තත් නැතත් බන්ධනාගාර ඇතුලේ මේ ජාවාරමට සම්බන්ධ පිරිස් සිටිනා බව එය විවෘත රහසක්. මේක දශක ගණනාවක් තිස්සේ මේ කාර්ය සිද්ධ වෙමින් තියෙනවා. ඊට එරෙහිව වත්මන් රජය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. අද මද්‍රව්‍ය ජාලයේ ඉන්න ඉහළම පෙළ අද කලබලයට පත් වෙලා ඉන්නවා මේ ජාවාරමේ සප්ලයි ජාලය. එයි විවිධ කොටස් තමයි අපි මේ අත්දැකීමින් සිටින්නේ. අධිකරණ අමාත්‍යතුමා හරියට අධිකරණයේ පාලනය හරියට බන්ධනාගාරය හරියට පාලනය කරේ නැහැ හරියට මැදිහත්ුනේ නැහැ කියලා අධිකරණ අමාත්‍යතුමාට ඇඟිල්ල දික් කරනවා. කවුද? නාමල් රාජපක්ෂ. මම එතුමාට යන ගමන් කිව්වා ඕගොල්ලෝ පාලනය කරපු විදිහට නම් අපේ අධිකරණ අමාත්‍යතුමාට ඒක පාලනය කරන්න බෑ. තංගල්ලේ බන්ධනාගාරයේ සිද්ධියක් ඇති වුණා. සිද්ධියක් ඇති වෙච්ච තැනට ගියා මහින්ද රාජපක්ෂ. කවුද සිද්ධිය ඇති කරේ? ජුලම්පිටියේ අමරේ. අමරේට එළියෙන් ඉඳන් කිව්වා අමරේ මං මහින්ද ඇවිල්ලා ඉන්නේ ජෝන් අමරතුන් ගත්ත එක ආවේ ඒකින්ද කරුණාකරලා ඔක නවත්තන්න කියලා. තංගල්ලේ කැරෙල්ල නතර වුණා. අපේ අධිකරණ අමාත්‍යතුමාට ඔතෙන්ද ගිහිල්ලා කියන්නේ නම් නෑ.
0: ඩෙංගු රෝගයේ සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. සති දෙක කාලයක් සඳහා විශ්වවිද්‍යාලය වසා දැමීමටයි පාලන අධිකාරියේ කටයුතු කර ඇත්තේ. අදින කටයුතු ලබන 21 වනදා යළි ආරම්භ කිරීමට නියමිතයි. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 62000 ඉක්මවා තිබෙනවා. පසුගිය දින 7 ඇතුළත පමණක් ඩෙංගු රෝගීන් 7038 දෙනෙකු වාර්තා වුණා. ඩෙංගු රෝගී දැඩි අවධානම් තත්ත්වයකයි මේ වන විට පවතින්නේ. ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 62422ක්. ඉන් 21543 දෙනෙකුම වාර්තා වී ඇත්තේ පසුගිය මාසයේදී බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා සඳහන් කළේ.
5: අද දවසේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීමක් තියෙනවා. එතනකොට 62422ක් රෝගීන් වාර්තා වෙනවා. එතකොට මේ නැවත කිව යුතු වෙනවා බස්නාහිර පළාත තමයි වැඩිපුරම මේක වාර්තා වෙන්නේ. 52.4% මේ බස්නාහිර පළාතෙන් වාර්තා වෙන අතර කොළඹ ගම්පහ සහ කළුතර කොළඹ ගම්පහ තමයි වැඩිපුරම වාර්තා වෙන්නේ. කළුතරත් යම් ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒකම ඉතින් තාම දකුණු පළාතත් සබර්ගම් පළාතත් මධ්‍යම පළාතත් යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒවත් තාම ගින් වාර්තා වෙනවා. ප්‍රධාන පෙළේ රෝහල තාමත් ධාරිතාව උපරිමෙන් පැවැත්වෙනවා. IDH රෝහල, රාගම රෝහල, පානදුර රෝහල සහ හෝමාගම වැනි රෝහල් වල තාමත් පරිම ඒ කියන්නේ ඇඳන් සංඛ්‍යාව ඊට වඩා රෝගීන් සංඛ්‍යාව දැනටමත් වාර්තා වෙනවා. නමුත් යම් රෝහල් වල යම් කිසි අඩුවීමක් දක්නට ලැබෙනවා කියලා ඊයේ පැවති රැස්වීමකදී බලධාරීන් රෝහලේ අධ්‍යක්ෂවරුන් පැවසුවා.
0: බස්නාහිර පළාතේ ඩෙංගු රෝගයේ අධි අවධානම් තත්ත්වයෙන් පැතිර යාම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පළාත් පාලන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. තත්ත්වය පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා. ඩෙංගු දැඩි අවධානම් තත්ත්වයේ හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දවසේ දීර්ඝ කාලයක් තම සේවා ලබා දීමට සිදුවැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙන්රත් මහතා කියා සිටියේ ඩෙංගු මර්ධනය කිරීම සාමූහික වගකීමක් බවයි.
6: ඩෙංගු තත්ත්වයේ වැඩියෙන් වේගෙන් වර්ධනය වෙන පළාතක් විදිහට බස්නාහිර පළාත මේ ඇතිවලා තිබෙන තත්ත්වයට ඉතා වේගවත් මැදිහත් වීමක් සහ අඛණ්ඩ මැදිහත් වීමක් අවශ්‍යතාව කියලා තිබෙනවා. අපි තීරණය කරා මෙන්න මේ තත්ත්වයේ ඇතුලේ විශේෂයෙන්ම දේශපාලන අධිකාරිය මේ මොහොතේ සම්බන්ධ කරගෙන පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන්, ඒ වගේ උපනගරාධිපතිවරුන්, සභාපති, උපසභාපති ඇතුළු මෙන්න මේ අයත් එක්ක මේ පිළිබඳව යම් සාකච්ඡාවක් කරගන්න ඕන. මේ ඇතුළත තියෙන තත්ත්වයේ පිළිබඳව අපි හොඳ අවධානයක ඉන්න ඕනකම තිබෙනවා. මේ මොහොතේ තව වේගෙන් කඩිනම් මැදිහත් වීමක් අවශ්‍යලා තිබෙනවා. ඉතින් කෙටි කාලන වගේම දිගු කාලන සැලැස්මක් එක්ක ඔබේ බලපෑදේසේ ඉන්න මහජනතාව විශේෂයෙන් පුරවැසියන් සම්බන්ධ කරගනිමින් ගම්මට්ටමේ නැවත නැවතත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මේ ඩෙංගු රෝගී තත්ත්වයන් පාලනය කර ගැනීමට අවශ්‍ය කරන මූලික මැදිහත් වීම සිදු කරන ඕනකම තිබෙනවා.
0: මාර්ගන්තර වැලැක්වීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ ස්වාධීනෝපානී මාධ්‍යාලයේ එක්ව ක්‍රියාත්මක කරන ටෙක්කිය ව්‍යාපෘතියේ සුරකුම් මගුතර වැඩසටහනේ දෙවන අදිරේ තවත් වැඩසටහනක් බිබිල යශෝධරා ජාතික පාසලේදී අද සාර්ථකව පැවැත්වුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනින්නේ අපනියෝජිත ගිහාන් ගේත් ඉෂේර.
7: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව රටට වග කියන මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ආරම්භ කරන ලද ටේකියා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 14 වන වැඩසටහනයි අපි අද දවසේදී මේ විදිහට අතිසාර්ථකව නිමාවට පත් කරනු ලැබුවේ. අපි 14 වන වැඩසටහන සඳහා අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරාගත්තේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන බිබිල අධ්‍යාපන කලාපයට අයත් බිබිල අධ්‍යාපන කොට්ටාසයට අයත් යශෝධරා සඳහා බාලිකා ජාතික පාසල තමයි. ඒ වගේම අධ්‍යාපන කොට්ටාස නියෝජනය කරමින් අවට පාසල දුවා දරුවන් 750කටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සඳහා සහභාගී වුණා. මේ පැමිණි සියලුම දුවා දරුවන්ට දවසේදී මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම යතුරුපැදියක ගමන් කරනවා නම් ආරක්ෂිතව ගමන් කරන්නේ කොහොමද මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපි අද දවසේදී මේ දුවා දරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරලා තිබුවා. ඉතින් අද දවසේදී මේ දුවා දරුවන් මේ ආරාධිත පාසල දුවා දරුවන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ආරාධිත පාසලක ගුරුවරයෙක් මේ වෙලාව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ ආචාර්යතුමත් එක්ක අපි කතා කරන්න සූදානම්. අද වැඩසටහන සම්බන්ධයෙන් මොනවාගේ අදහසක් ඔබතුමාට තියෙන්නේ?
8: ඇත්තටම යුගී අවශ්‍යතාවයක් සහ කාලෝචිතයි හැමතැනකදීම කරන්නේ අපිට දරුවන්ට මේ භෞතික දේවල්. නමුත් මේ වගේ ප්‍රායෝගික මේ ළමයේ කොහොමද ඉස්සරහට ජීවත් වෙන්න සමාජ අවබෝධය කොහොමද මාර්ග නීති ගොඩක් වැදගත්. මම හිතන්නේ ඇත්තටම හොඳ දවස් වැඩසටහනක් කියලා කියන්න පුළුවන්.
7: මෙහෙම ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම තමයි මේ වැඩසටහන අපිට වඩා දැනෙන්නේ අපේ රටේ අනාගතේ බාර ගන්නා වූ ආදරණීය පාසල් දුවා දරුවන්ට.
9: අද දවස ගැන ගොඩක් සතුටුයි. ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. කලින් දේවල් වඩා ගොඩක් දේවල් අපි මේකින් ඉගෙන ගත්තා.
7: ඒ බදුල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් ශාන්ත ජෝසප් විද්‍යාලයේදී තමයි අපි හෙට දවසේදී මේ වැඩසටහන් මාලාවේ 15 වන වැඩසටහන ආරම්භ කිරීමට නියමිත වෙලා තිබෙන්නේ. ඉතින් හෙට දවසේදී හමු වෙමේ බලාපොරොත්තුෙන් අපි අද සමු ගන්නවා මොනරාගල බිබිල අධ්‍යාපන කලාපයට අයත් යශෝදරා බාලිකා ජාතික පාසලේ සිට මම ගිහාන් ගීතිෂේර.
0: වසර 20කට පමණ පසු ගාසා තීරයේ ඍජු පාලනයෙන් ඉවත් වන බව හමාස් සංවිධානයේ නිවේදනය කළා. එක්සත් ජනපදයේ සහ එක්සත් ජාතීන්ගේ සහාය ලබන පලස්තීන තාක්ෂණික කමිටුවලට බලය පැවරීම අරමුණු කරගනිමින් ඔවුන් මෙම පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් හමාස් සංවිධානය තවමත් ඔවුන්ගේ අවියෝධ හෝ ආරක්ෂක බලය නිල වශයෙන් බාර දී නැහැ. මෙතර ගාසා පරිපාලනය සඳහා වන ජාතික කමිටුවකට දෛනික කටයුතු බාර දීමට කටයුතු යොදා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිවිල් පාලනයෙන් ඉවත්වද දේශපාලනයේ සහ සන්නද්ධ භූමිකාව අතහැරීමක් මින් අදහස් නොවන බවයි හම සංවිධානයේ ප්‍රකාශ කළේ. බඩිරින්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට්ක තරගයේ දෙවනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම 4 වන දිනේ නිමාවන විට ලකුණු 92ක් ලබාගෙන සිටියා. ඒ වන විට කඩලු 2ක් පිනවටී තිබුණා. පළමුවන සඳහා ශ්‍රී ලංකාව කඩලු 9කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 549ක්. ඊට පිටතුරු වශයෙන් කොදෙව් කණ්ඩායම පළමුවන සඳහා ලකුණු 499ක් රැස් කළා. පළමුවනෙදීම ලකුණු 50ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු 142ක් ඉදිරියෙන් පසුවනවා. අද තරගයේ 5 වන සහ අවසන් දිනයයි. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. මෙගමුව බඳුනාගාර සිද්ධිය ගැන සිබීමට අංශ කිහිපයකින් පරීක්ෂණ. නොසන්සුන්තාවේ ඇත්ත නැත්ත ඇමති හර්ෂණ පාර්ලිමේන්තුවේදී හෙළි කරයි. බඳුනාගාර ඩෙංගු මරණ කතාව අසත්‍යයක් බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශය. ගාසාවේ ඍජු පාලනයෙන් ඉවත් වීමට හමාස් තීරණය කරයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යළිත් හමෙමු හෙට පෙරවරු 9ට.
10: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සුළුහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයින් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ප්‍රේමේ අනන්ත විඳින්න
1: සන්තතිය තහර
2: සමානුග්‍රහය
3: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානේට රුපියල් 40ක් හොඳටම ඇති
4: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගේන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011176679479
5: අයිබන් ආදරණය සහෘද රසවතුනි අපි අදත් ගීස්වර හයක ආදර සාදය අගහරුවද සඳදිය දහරත් එක්ක මුණගැහෙන වෙලාව. ගීතය කියල කියන්නේ ශබ්ද රසය වගේම අර්ථරසයනුත් තිරුණු මනරම් නිර්මාණයක්. එ නිර්මාණයට ඔබ බොහෝ දුර රැගෙනයා හැකි. ඔබ බොහෝසේ වෙනස් කළ හැකි. ඔබේ හැඟුම් පුබුදුවනවාසේම ඔබේ හැඟුම් මිලින කරන්නත් පුළුවන්. ලෝකයේ කලාමාධ්‍යයන් අතර ජනකාන්තම කලාමාධ්‍ය වුණු ගීත කලාවේ ශ්‍රී ලාංකේය ස්වභාවිත සලකුණ තුළ නිමැවුණු අපූර්වත්වයෙන් පිරි මනරම් නිර්මාණයන් රසක රසය විඳින්නට අදත් අපි ඔබට බොහොම ආදරෙන් ආරාධනා කරනවා. දෙහෝරාවක් ලක්කන අගහරුවද සඳදිය දහර සමගින් රැඳෙන්න. අදත් ප්‍රාණ සම ප්‍රේමයේ රාගස්වර බිඳින්න ගීස්වර හයක ආදර සාදය වෙනුවෙන් ප්‍රවේණයන් හය දෙනෙකුගේ ගීත පෙළ ගැස්මගෙනවා. සංගීතමුල් සනත් නන්දසිරිස්වරයෙන් අද අපි අඟහරුවාදා සඳදිය දහර ආරම්භ කරමු. එවගේම විශාරද නන්දා මාලනීස්වරයෙන් ගැනු ගීත සමුච්චයකුත් රසවිඳමු. අභිවර්ධන බාලසිරිස්වරයටත් අද අඟහරුවාදා සඳදිය දහර ඉඩවෙන් කරන්න මට හිතුණා. එවගේම තමයි සේනානායක වේරලියද්දස්වරයෙන් ගැන ගීත සමුච්චයකුත්, එවගේම විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පිරිස්වරයෙන් ගැන ගීත සමුච්චයකුත් මම සූදානම් කරගෙන ඉන්නවා. එවගේම තමයි කාලිකට පස්සේ පුන්සිරි සොයිසා ප්‍රවීණ ශිල්පියාගේ ගීහඬටත් අද අඟහරුවාදා සඳදිය දහරේ ඉඩවෙන් වෙනවා. එමනම් ආදරණීය රසවතුනි, මත්මතක අවදි කරගෙන ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බිඳමින් ප්‍රේමනීයම ගීත සමුච්චයක් රසවිඳින්න අවසරයි අඟහරුවාදා සඳදිය දහර සංගීත නිපුන් සනත් නන්දසිරිස්වරයෙන් අරඹන්නට.

1742 පෙබරවාරි 15 වෙනිදා ගොතටුවේදී පොත ලැබූ එතුමා 2023 මාර්තු 28 වෙනිදා අවුරුදු 81ක් ගෙවුණු තැන සිය දිවිසැරිය නිමා කරනවා. අවුරුදු 81ක දිවි ගමන තුල එතුමන් සංගීතඥයෙක්, ගායන ශිල්පියෙක්, එවැගේම ගුරුවරයෙක් විදිහටත්, එවැගේම විශ්වවිද්‍යාල කුලපතිවරයෙකු විදිහටත් එතුමන් කටයුතු කළා. විශේෂයෙන්ම සිංහල ගීතේ ස්වභාවිත මගක් වෙනුවෙන් සිය අනභිභවනීය මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ සංගීතපුන් සනත් නන්දසිරි මහත්මයා ගුවන්විදුලි සරල ගීතේ තුලත්, චිත්‍රපට පසුබිම්ගේ ගායනය තුලත්, ටෙලිනාට්‍ය තුලත්, නාට්‍ය තුලත් මන්තුර ස්වරයේ අපූර්ව වූ ගීතාවලියක් ශ්‍රී ලාංකේය ගීත ශාස්ත්‍රය වෙනුවෙන් දායාද කරනවා. මේ එතුමන් ගෙයූ සිය ගණනක් ගීත අතරේ රසාලිප්තම ගීත සමුච්චයක්.

සංගීතපු සලත් අන්දසරී මහත්මයා ගුවන්දුලි සරල ගීතය තුළ වගේම චිත්‍රපට පසුබිම් ගී ගායනය තුළත් ප්‍රතිභාව ප්‍රකට කළා. 1967 සැඩොල් කඳුළු චිත්‍රපටයට පසුබිම් ගී ගායනය එකතු වන සංගීතපුන් සලත් අන්දසරී මහත්මයා 2000 ඉන්ද්‍රකීලේ චිත්‍රපටයේ පසුබිම් ගී ගායනය දක්වා වූ අවුරුදු 33කට වැඩි කාලයක් සිය මధుර හඬින් චිත්‍රපටයත් පසුබිම් ගී ගායනයෙන් සරසනවා. සනත් නන්දසිරි මහත්මයාට සිය ගායනයෙන් එවැගේම සිය සංගීත ඥාණයෙන් ශ්‍රී ලාංකීය ගීත කලාව වෙනුවෙන් කළ මෙහෙවරට සම්මාන රසකින් ගෞරවය ලැබෙනවා. ඒ අතර ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, දීපශිඛා සම්මාන ඇතුළු ගෞරව සම්මාන රසකින් සමන්විතයි. කොහොම නමුත් සංගීතමෝ සනත් නන්දසිරි මහත්මයා අපි අතරින් සමුගෙන යද්දී තවත් සියවස් ගණනකට අපි රස හැඟුම් අවදි කරගෙන විඳින්න හැකි ගීතාවලියක් අපට ඉතිරි කරන

0: රාත්‍රී 7:21යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
3: ජනපති අරමුදල ජනතාකරණීය පූ හැටි ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් කමගේ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.

0: விலவராத்திரி 10 வினாடி விசிப்பாய்
1: மானவிய பிரேமி சௌந்தர்ய கவியமன
2: சந்ததிய தஹர
3: FM 93.5 FM 93.7 ඔබ ලක්කන ගහරවද සඳදිය දහරත් එක්ක අපි සූදානම් වෙන්නේ ලක්කන ගහරවද සඳදිය දහරේ මීළඟ දිගහැරුම ළඟ නවතින්න. ඊට කලින් මට අවසර දෙන්න ගහරවද සඳදිය දහරට අනුග්‍රහය එකතු කරන්න අපිත් සමගින් අත්වැල් බැඳගෙන ඉන්න අනුග්‍රාහක බවතුන් පිළිබඳවත් මතක් කරන්න. අපට අනුග්‍රහය එකතු කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා NLB රුපියල් කෝටි 47ක් ඒ වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පවර්. මුදල් හීනේ වගේම සුපිරි මෝටරවත් එකේ හීනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් ඩෝමා කළු ඇටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. නොම්බර 31 ඇල්හෙන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 01176779579 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. හොඳයි. එහෙමනම් අඟහරුවාදා සඳදිය දහලෙන් අවසරයි ඇගේ හඬට ගීතමය උපහාර පුදා. හැය ඉතාමත් දුලබ මధుර කටහඬකට උරුමකම් කියන්නේය. කිසිදු පිටක ස්වරයක් හෝ ගීයක වචනයක් අකුරක් නොවරදින්නට තරම් ඇය පරිසම්බන්ධය. ඒ තමයි ඇගේ සුවිශේෂීත්වය. ඇග ගයන විට භාවපූර්ණ රම්‍යතාවය ගීතේ පුරාම වසා ගන්නේ රසික සහෘද සිත් ඒකාත්මික කරමින්. ගීතයකින් රමණීයත්වයට පමණක් නෙවෙයි ඇය අප රැගෙන යන්නේ එහි සාරය, ගැඹුර සහ මුදුනටයි. ඒ ඇය විසින්ම සිය උත්සාහයෙන්ම ගොඩනගාගත් අනන්‍යතාවයයි. නැතිනම් ඇගේ නොමැකෙන සලකුණයි. ඇය අපේ ගී ලොවෙහි මාතෘ ගායිකාවයි. නමින් විශාරද නන්දා මාලනියයි. මේ දිගහැරුම

විශාර්ත නන්දා මාලනි මහත්මිය සිය දශක හයකට වැඩි ගායන තිබුවේ තුල අපේ රටේ සම්මාන රැසක පිදුම් ලබන හිමිකාරියක් බවට පත් වුණා. සරසවි සම්මාන 12ක් ජනාධිපති සම්මාන 10ක් ඇතුළු සම්මාන රැසක් මේ වෙනකොටත් ඇසතුණු. ඒ ගුවන්විදුලි සරල ගීතය වෙනුවෙන් චිත්‍රපට පසුබිම් ගී ගායන වෙනුවෙන් ඇය දක්වපු දක්ෂතාවයන් ප්‍රතිභාවන් අගේ. ඒ වගේම තමයි ඇගේ සංගීත ප්‍රතිභාව වෙනුවෙනුත් නිරන්තර ඇගයෙන් ඇයට ලැබෙනවා. විශාරද නන්දා මාලනී කියලා කියන්නේ සිංහල ගීතයේ රන්ස්වරයක්. විශාරද නන්දා මාලනී කියලා කියන්නේ සිංහල සුභාවිත ගීතයේ රන්සලකුවක්.

0: පත්‍රය 7 විනාඩි 45
1: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: සක්කුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයිනේද ගමන
4: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් වයින තුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් ද රෝලිස් යුවර්ස්
5: ටේක් කෙයා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජූලි 8 බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍යම තුනර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේකියා සුරකිමු මගතොට
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176479479 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරි මහ පොළොවට මහ බලයක්
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

FM 99.5 FM 99.7 ආදරණීය රසවතුනි ඔබ ලක්කන ගහරුවාද සඳතිය ධාරා එක අද ගහරුවාද සඳතිය ධාරේ මීළඟ දිග හැරුම තමයි මේ ඒ ඔබ බොහෝ සෙයින් ආදරය කරන අබේවර්ධන බාලසූරිය ස්වරය.

එක්දහ සංසේ හතුලිස් පහේ මාර්තු නව්‍යෙන්දා හලාවතදී උපත ලබන ඔහු නමින් අභිවර්තන භාගසමය. අවුරුදු 63ක් පුරා ශ්‍රී ලාංකේය කලා ශේෂ්වයට සංගීතඥෙක් විදිහටත් පසුබිම්ගේ ගායකෙක් විදිහටත් ලේකකෙක් විදිහටත් ඒවගේම රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදකයෙක් විදිහටත් අපරිමිත මෙහෙවරක් ඉටු කළ අභිවර්තන බාලසූරිය මහත්මයා සිය දිවිසරිය නිමා කරනවා වසර 63ක් පිරුණු තැන 2010 මාර්තු 26 වෙනිදා කොළඹදී. චිත්‍රපට පසුබිම්ගේ ගායනය තුලත් ගුවන්විදුලි සරල ගීතය තුලත් රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය තුලත් එකලෙස දස්කම් පාමින් වසර 63ක් පුරා එතුමා කළ අනබිබවණීය මෙහෙවර වෙනුවෙන් අද අඟහරුවාදා සඳ දිය දහරින් එතුමන් නමින් පිදෙන ගීතමය උපහාරය තමයි

අභිවර්ධන බාලසූරිය මහත්මයා ගායන දිව්‍ය සංගීත දිව්‍ය ආරම්භ කරන්න සරස්වති මණ්ඩපයේ ගායන ශිල්පියෙක් විදිහට. ඊට පස්සේ 1966 දී ඔහු ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවට සම්බන්ධ වෙනවා ඒ ශ්‍රේණියේ ගායකයෙක් විදිහට. ඔහු පළමු ගුවන්තුලි වැඩසටහන විදිහට නැවුම් මිහිර වැඩසටහන සහභාගී වෙන ගායකයෙක් විදිහට ඒ වැඩසටහනේදී කවුරුදු ගීත ගායනා කරමින් තමයි ඔහු ගුවන්තුලි ගායන ශිල්පියෙක් විදිහට පළමු පියවර තියන්නේ. එතනින් පස්සේ සුවිශේෂී සම්දිස්ථානයක් ඔහුට මුණ ගැහෙනවා 1976 දී ඒ මඩොල් දුව චිත්‍රපටයට පසුබිම් ගී ගායකයෙක් විදිහට සම්බන්ධ වෙන්න වරම් ලැබීමත් එක්ක. ඒ තමයි අභිවර්ධන බාලසූරිය මහත්මයාගේ චිත්‍රපට පසුබිම් ගී ගායන දිවේ පළමු පියවර. එතනින් පස්සේ චිත්‍රපට ගණනාවකට පසුබිම් ගී ගායනයෙන් සම්බන්ධ වෙනවා වගේම ගුවන් විදුලියේ සරල ගී ගායකයෙක් විදිහට අර්ථපූර්ණ වූ රසපූර්ණ වූ භාවපූර්ණ වූ ගීතාවලියක් එතුමන්ගේ මధుර ස්වරයෙන් අපට දායාද කරන්න

ආදරණීය වසවතුනි, විරාමයෙන් අනතුරුව අපි නැවතත් අඟහරුවාදා සඳදිය දහරත් එක්ක. අඟහරුවාදා සඳදිය දහරෙන් මං මීළඟට තෝරගෙන එන්නේ මෙන්න මේ ආදරණීය ගී හඳින් ගෑවුණු ගීතාවලියක්. එක්දහස්සොන්සේ හැත්තෑවේ ජූනි මාසේ 13 වෙනිදා අනුරාධපුර දුටුවැවදී උපත ලබන ඔහු නමින් සේනානායක වෙරළියක්ද. ගායන ශිල්පියෙක්, ගීපද රචකයෙක් සහ සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට අපිට මෙතුමන්ව හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම දේශීය සංගීතයේ, ඉන්දියානු සංගීතයේ සහ පොප් සංගීතයේ කියන මේ සංගීතාර ත්‍රිත්වයේම මනාව හැදෑරූ කෙනෙක්. විශේෂයෙන්ම පියාගෙන් ලැබුණු ආභාෂයත් එක්ක බෙර වාදනයට, ඒ වගේම කවි ගායනයට උපන් අපංකමක් දක්වපු කෙනෙක් තමයි සේනානායක වෙරළියද්දයන් කියලා කියන්නේ. සේනානායක වෙරළියද්දයන්ගේ ගීතාවලිය මේ සියලු දෙයින් පරිපූර්ණයි, පෝෂිතයි. අද අඟහරුවාදා සඳදිය දහරේ මේ දිගහැරුම සේනානායක වෙරළියද්දයන්.

සේනාවක වෙරළියද මහත්මයා අනුරාධපුරයේ ජීවත් වෙච්ච නිසා එතුමන්ට රජරට සේවයේ වැඩසටහන් සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාවන් විතර වෙනවා. ඒ තුල රජරට කැකුළු ආධුනික ගීත ප්‍රසංගයේ වගේම තමයි නවරැල්ල ගීත ප්‍රසංගයේ වගේම රජරට සේවයේ සරල ගී වැඩසටහන් වලටත් සේනාවක වෙරළියද මහත්මයාට ගීත ගායනෙන් සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. ඔය අතරතුර ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ සරල ගී පරීක්ෂණයනුත් සේනාවක වෙරළියද මහත්මයාට සමත් වෙන්න හැකියාව ලැබෙන ඒ ශ්‍රේණියේ ගායකයෙක්. ඉතනින් පස්සේ තමයි සේනානායක වෙරළියද්ද කියන නම ශ්‍රී ලාංකීය ගීත වංශාවලියේ මුද්‍රාගත වෙන්න පටන් ගන්නවා. සේනානායක වෙරළියද්ද මහත්මයාගේ ගීතයක් මුලින්ම ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙන්නේ රන් කෙන්නදෝ දෑඟිලි වෙලෝ කියන ගීතය. ওই ගීතය රචනා කරන ශාලි ගුණවර්ධන මහත්මයා. ඉතනින් පස්සේ සේනානායක වෙරළියද්ද මහත්මයා ගීත හතරක් පටිගත කරනවා. මේ ගීත හතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වෙනවා. ඒ ජනප්‍රියත්වය එදා වගේම අදටත් ඒ ඉලෙසෙමයි. සාගරයේ බඳු වේදනාව, ඊට පස්සේ මල් වියනෙන් බැඳි මහබැද්දේවුල්, ඊට පස්සේ පුංචි දඟකාරී කියන ගීතය සහ කොහේ කොතැනක තැනේ විදු අපට ලෝකයක් කියන ගීතය. මෙන්න මේ ගීත හතර අතිශය ජනප්‍රිය වෙනවා. ඒ ජනප්‍රියත්වයත් එක්ක සේනානායක වෙරළියද්ද කියන නම ශ්‍රී ලාංකේය සංගීත වංශාවලිය තුළ ඉහළින්ම සටහන් වෙනවා.

ශේලනාගේ වැඩිලියද්ද මහත්මයා කියලා කියන්නේ හැමදාමත් නවකීන්ට අත දුන්න නිහතමානී ප්‍රවීණෙක්. එතුමන්ගේ ගීත ගායනා කරන්න ඕනෑම කෙනෙකුට අවසරයක් තිබුණා. එතුමා කවදාවත් ඒ විවේචනය කළේ නැහැ. බොහෝ නවක ශිල්පීන් එතුමන්ගේ ගීත ගායනා කරමින් ප්‍රසංග වේදිකාව තුළ දස්කම් පානවා අපට දකින්න පුළුවන්. ඒ දිහා සේනානායක වෙරළියද්දයන් බලාගෙන හිටියේ තමන්ගේ දරුවෙක් වේදිකාව උඩ දස්කම් පානවා වගේ. කවදාවත් ඔවුන්ට බැනවැදුනේ නැහැ. ඔවුන්ට මගේ ගීත ගායන්න එපා කියලා තහනම් කළෙත් නැහැ. එක මොනතරම්

0: රාත්‍රී 8යි විනාඩි 28යි වෙලාව.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: හැමෝ මේකම රේසිකතු අති ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේෂ්නේ
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් ද රෝඩිස් යුඑස්

0: ITN රටට වග කියන රේඩියෝ
1: මානවීය ප්‍රේමී සමුද්‍රයාත්මක වියමන
2: සඳතිය තහර
3: FM 93.5 FM 93.7 අපි ලකන අඟහරුවාදා සඳදිය දහරත් එක්ක මිලකට මම තෝරගෙන ඉන්නේ විශාරද දීපිකා ප්‍රදර්ශනයේ පිරිස්වරයන් ගැනු ගීතවලියක්. ඒ ගීත සමුච්චය රස විඳින්න කලින් අඟහරුවාදා සඳදිය දහර ඔබ ළඟට අරගෙන එන්න මට අනුග්‍රහය එකතු කරන අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපට අනුග්‍රහය එකතු කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා NLB රුපියල් කෝටි 47ක් ඒ වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගාපම. මුදල් හීනේ වගේම සුපිරි මෝටරත් එක්ක හීනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගාපව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක එකේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් ඩෝමා කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීම යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර උපට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නොම්බර් 31 ඇල්හෙන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 0117 6795 79 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. එමනම් ආදරණීය රසවතුනි, අපේ අඟහරුවාදා සඳදියද හරි විශාරද දීපිකා ප්‍රදර්ශනයේ පිරිස් ස්වරය ළඟ

වයස අවුරුදු 10දී ගුවන්විදුලියේ හදමාමා වැඩසටහනට ගීත ගායනා කරන්න වරම් ලබන විශාරද දීපිකා ප්‍රියදර්ශිනි පීරිස් මහත්මිය 1985දී විජේ ධර්මාශ්‍රමයේ විසින් අධ්‍යක්ෂණය කරපු භාග්‍ය රූපවාහිනී කතාමාලාවට ආජුතපරලාහිලා ගීතේ ගායනා කරමින් තමයි ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ට වෙන්නේ. ඒ තමයි ඇගේ ගායන දිවි හැරවුම් ලක්ෂ්‍යය කියලා කිව්වොත් නිවැරදි. එතනින් ආරම්භ කරන ගායන දිවි විශාරද දීපිකා ප්‍රියදර්ශිනි පීරිස් මහත්මිය සිංහල ස්වභාවිත ගීතේ ප්‍රගමණය වෙනුවෙන් නිර්ලෝභීව දායාද කරනවා. එනිසයි අදටත් අපිට විඳින්නට පුළුවන් රසාලිප්ත අරුත්බර ගීතාවලියක් ඇගේ හඬින් ඉතිරි.

අගහරුවාදා සඳදිය දහරේ මෙ දිගහැරුම විශාරද දීපිකා ප්‍රදර්ශනය පිරිස් නමින් විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මය ගුවන්දුලි සරල ගීතය තුළත් චිත්‍රපට පසුබිම්ගේ ගායනය තුළත් නාට්‍ය ගීතය තුළත් සිංහල ගීතේ වසේ වෑහෙන යම් තැනක් වේද ඒ සෑම තැන්හිම ඇගේ ගීහලින් රසවත් කළා. ඉන් නොනැවතුණු ඇය කැලණි විශ්වවිද්‍යාලයෙන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳව ගායනය පිළිබඳව හදාලදී අනාගත පරපුරට දායාද කරන්න ගුරුවරියක් විදිහටත් ඇය කටයුතු කළා. ඒ පිළිබඳවත් මතක් කරන්න ඕන. විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය සිය ගී හඬෙන් සංගීත ඥානයෙන් කළ මෙහෙවරයන් වෙනුවෙන් අවස්ථා ගණනාවකදී ඇය සම්මානයෙන් පිරිනම් ලබනවා. ඒ තමයි ගායන ශිල්පිනියකට, කලාකරුවෙකුට, සංගීතඥයෙකුට තමන්ගේ ජීවිතයෙන් ලබන්න පුළුවන් වටිනාම දායාදය, වටිනාම සම්පත නේද? තමන්ගේ ජීවිතෙ මුහුණ දෙන වටිනාම මොහොත. ඉතින් ඒ අවස්ථාවත් විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මියට උරුම වෙනවා.

0: රාත්‍රිය 8යි විනාඩි 52යි වෙලාව.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
1: ටෙක්කියා සුරකිමු මකතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
5: ජූලි 8 මණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී.
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
5: පූර්ණ මාධ්‍ය නිපුණර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට.
6: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට TV, රේඩියෝ, ඩිජිටල් එකවර එක මිටට
7: ජනපති අරමුදල ජනතාකරණයේ පූ හැටි ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් කමගේ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.
8: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව
9: ලඛන මොනින් දේශල්
10: සම අනුග්‍රහය
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: FM 93.5 FM 93.7 ලකන්ඩ Radio ITN
5: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
0: සන්තතිය තහර
6: ගීතලෝලී ආදරණීය සහෝදර රසවතුනේ FM 93.5 FM 93.7 ඔබ මේ හැග දෙන්නේ ගීස්වර හයක ආදර සාදය අගහරුවාදා සඳදිය දහර අද ලක්කන අගහරුවාදා සඳදිය දහරේ අවසන් දිගහැරුම තමයි මේ නමින් කලාභූෂණ පුන්සිරි සොයිසා එකල ගුවන්විදුලි කර්මරත් අබේසේකරයන් විසින් නිෂ්පාදනය කරපු ළමා පිටුවේ වැඩසටහනට සම්බන්ධ වෙමින් ගායන ශ්‍රේෂ්ඨයේ මුල් අත්පොත් තියෙන පුන්සිරි සොයිසා මහත්මයා 1968 දී ගුවන්විදුලි සරලගී පරීක්ෂණයට සහභාගී වෙනවා. එහිදී බී ශ්‍රේණියේ කලාකරුවෙක් විදිහට ගුවන්විදුලි පුන්සිරි සොයිසා මහත්මයා තෝරගන්නවා. ඊට පස්සේ නැවතත් පුන්සිරි සොයිසා මහත්මයා මේ පරීක්ෂණයට සහභාගී වෙලා ගුවන්විදුලි ඒ ශ්‍රේණියේ කලාකරුවෙක් විදිහට සමත් වෙනවා. ඒ සමත්වීමත් එක්ක පුන්සිරි සොයිසා මහත්මයා තමන්ගේ ගායන ප්‍රතිභාවයෙන් තමන් හදාළ සංගීත ඥානයේ උපරිම ඵල ප්‍රයෝජන ලබා ගනිමින් තමන් ආදරය කරන ප්‍රේක්ෂකයන්ට රසාලිප්ත ගීත සමූච්චයක් දායාද කරනවා. අද ලකනගහරුවද සඳදිය දහරෙන් මේ දිගහැරෙන්නේ ඔබේ මුවග මිමුණුණු එදා පුන්සිරි සොයිසා ස්වරයෙන් පණ ලැබුණු රසවත්ම ගීත කිහිපයක්.

මුන්සි සොයිසමහත්වය ගුවන්දු සරලගී පරීක්ෂණය සමත් වුණට පස්සේ එතුමන්ට ගුවන්දු සරලගී ගායනයට වරම් ලැබෙනවා. යන මුන්සි සොයිසමහත්වය ගුවන්දුවේ මුලින්ම පටිගත කරන්නේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්මය රචනා කරලා දුන්නු ගීතයක්. ඊට පස්සේ 1971 දී සෙව්වන් දීකට පෙම්බැන්දා කියන ගීතය ගායනා කරනවා. 74 දී එතුමන් සරලගී වැඩසටහනක් වෙනුවෙන් ගීත හතරක් ගායනා කරනවා. ඒ ගීත හතරත් එක්ක තමයි පුන්සිරි සොයිසමහත්මය අපි හඳුනා ගන්න ගායකයෙක් බවට පත් වෙන සහ එතුමන් අතිශය ජනප්‍රිය ගායන ශිල්පියෙක් බවට අපේ රට තුළ පත් වෙන්නේ. ඒ ගීත හතර තුළ අතිශය ජනප්‍රිය වෙනවා ගංගා දියවැල් ගලා, ඒ වගේම නොහඬන් ලඳුනේ නොහඬන් ලඳුනේ කියන ගීතය, ඒ වගේම තමයි සෙව්වන් දීකට පෙම්බැන්දා කියන ගීතය. ඒ ගීත ඉදාවකෙම අදත් ඒ විදිහටම අතිශය

නම් ආදරණීය සහෝදර රසවතුනි පුංචි සොයිසස්වරයෙන් ගයන වේගයේද සමුච්චයත් ඔබට තිල්ල කරමින් අඟහරුවාද ලක්කන සඳදියද හරින් අපිට සමුගෙන යන අවසරයි. අපි සතියක විරාමයකින් පස්සේ යලිත් මුණ ගැහෙමු. ගීස්වරහයක ආදර සාදේ ලක්කන අඟහරුවාද සඳදියද හරත් එක්ක ගින් යන අවසරයි. මම දසුන් වසන්ත ප්‍රාර්ථනා කරන ඔබට සුබ වාසනාවන්ත ප්‍රේමණීය රාජ්‍යයක්.

ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පා පිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: Anda Radio ITN
1: ශ්‍රීලංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
2: ජනපති අරමුදල ජනතාකරණීය පූහැටි ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් කමගේ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.

හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක රින්දනය සමග ගමන රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

0: සරමක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වයෙන් සඳහා විමසන්න 0777 273 454
1: ඔබ කැමති මා ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: taş mı pahalı? Anlatın ay taş mı hata?
1: Latin anı, Latin anı, Latin anı.
0: ITN.
2: ඔබට ඔබේ දෛවය වෙනස් කරන්න පුළුවන්ද? ඔව්. පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔබ මිලදී ගන්න NLB ලොතරැයියකට නිසක වශයෙන්ම ඔබේ දෛවය වෙනස් කරන්නත් පුළුවන්. ඔබේ ජීවිත වෙනස් කරන වාසනාවට පාර කියන NLB ජාතික ජය වර්ණයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. ඔව් අද දිනේ අපට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී නිශාන් ප්‍රියංකර මහතා. දැන් හඳුනා ගන්න අද දවසේ සහභාගී වන විද්වත් අධීක්ෂණ මණ්ඩලය මාතර කඩවස්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන සුමිද්ද අල්විස් මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරීෆ් මහතා ජේෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී UI රොඩ්රිගෝ මහත්මිය ජයග්‍රහණේ ගමන අපි දැන් ආරම්භ කරන්නේ NLB ජයතුලින් ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 500 නම වන වාසනාවන්ත දිනුම් වාරය දැන් අපි ආරම්භ කරන්නේ මේ විදිහට ජය ගන්න හොඳම වෙලාව දැන් ඔබේ වාසනාවේ ජය පැතුමන් ඉටු වෙන වෙලාවයි මේ NLB ජය අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයේ T ජය අංක පිළිවෙලින් 7589 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේ මුලතරයිය NLB ජයතුලින් 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 241 දෙනෙක් සමගින් රුපියල් 50,000 ත්‍යාගලාභින් 6,162 දෙනෙක් මේ වෙනකොට අපි බිහි කළ අවසන් අද දවසේදී ඔබට ලැබුණු ජය ගැන කියන්න තමයි මේ සූදානම් වෙන්නේ. බොහොම ස්තුතියි.
3: Today's English letter is T and the winning numbers are 75889.
2: මෙන්න අද දිනම් වාරෙන් 500,000 වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා රටට ජයග්‍රහී ලොතරැයි පතාල වි කර තිබෙන්නේ පින්න දුව අලවි නියෝජිත පියසිරි රාම වික්‍රම. එමෙතරක් නෙවෙයි රුපියල් 50,000 ත්‍යාග 39ක් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. අද දිනම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් 76,340 දෙනෙක් අතර රුපියල් 66,61,600 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. අඩුම කාලයක් තුළ රටට වැඩිම සුපිරි ත්‍යාගලාභීන් බිහි කළ නියත ධනයෝග NLB හඳහන 1550 වන වාසනාවන්ත දිනුම් වාරයයි අපි දැන් ආරම්භ කරන්නේ. හඳහන් ගලපන්නට දැන් NLB හඳහන ගන්න ඔබේ අතට. ඔබේ වාසනාවේ හඳහන ගලපා දෙන වාසනාවන්ත ලග්න සංකේතයයි අපි දැන් තෝරගන්නේ. අද මෙන්න ජයග්‍රහී ලග්න සංකේතය වෘෂභ. රටටම සුබඵල ලබා දෙන වාසනාවන්ත ජය අංක තෝරගන්නටයි මේ සූදානම. මෙන්න ඔබේ සිහින සැබෑ කර දෙන අද දවසේ පල්ලම් මුජ්ජය අංකය අපට ලැබුණා ඒ අංක 30. අඩුම කාලයක් තුළ ලංකාවේ වේගයෙන්ම ජනප්‍රිය වුණු ලොතරැයියක් NLB හඳහන. මෙන්න දැන් යන්ත්‍රය අපට ලබා දෙනවා දෙවන ජය අංකය අංක 41. බලමු අපි යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය කුමක්ද කියලා. මෙන්න හිතුවතුනේ අද තුන්වන ජය අංකය අංක 55. වෘෂභ ලග්නය අංක 30, අංක 41, අංක 55. නියත ධනයෝගය ඔබට ලබා දෙන තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න අංක 38. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටවූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් සමගින් 10,00,000 129 දෙනෙක් මේ වෙනකොටත් NLB අපි රටට හඳුන්වා දී තිබෙනවා. අද ඔබේ වාසනාව ගැන කියන්න සූදානම. ඔබ ස්තුතියි.
3: Today's zodiac sign is Taurus and the winning numbers are 30, 41, 55 and 38.
2: හඳහන අද දිනම් වාරෙන් සමස්ත ජයග්‍රහකින් 137,036 දෙනෙක් අතරේ රුපියල් 82,82,100 මුදලක් මේ දැන් ඔබ අතරේ බෙදා දෙන්නට අපිට හැකියාව ලැබුණා. ඔව් නියත ධනයෝග ගැලපෙන හෙට හඳහනේ ඔබ දිනන ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 43,73,532.80 මුදලක්. වාසනාවන්ත ඔබේ කෝටිපති සිහින සැබෑ කළ සද්දිනම ජයනියත ගොවිසිත 4483 වාසනාවන්ත දිනුම් පාරය දැන් අපි ආරම්භ කරන්නේ මේ විදිහට. ඔව් දැන් අපි යමු ගොවිසිත වාසනාවන්ත ඔබේ දිනුම් මැදීමට. ගොවිසිත අද දිනුම් පාරේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරගන්නේ. ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය හිතේ තිබෙන කෝටිපති සිහිනය ඉටු වෙන්නටයි මේ යන්නේ. දැන් අපි තෝරගන්නවා වාසනාව ගෙන එන ජය අංක මේ විදිහට. මෙන්න යන්ත්‍රය ලබා දෙනවා අද දවසේ පල්ලම්බු ජය අංකය විදිහට අංක 38. වාසනාවන්තයින්ගේ කෝටිපති සිහින සැබෑ කළ ලොතරැය්‍ය තමයි ගොවිසිත කියන්නේ. මෙන්න දැන් අපට ලැබෙනවා දෙවන ජය අංකය, ඒ අංක 32. මෙන්න හිතවතුනි දැන් අපට ලැබුණා තුන්වන ජය අංකය අංක 57. කේ අක්ෂරය අංක 38, අංක 32, අංක 57. සුපිරි ත්‍යාගය ඔබට ලබා දෙන තීරණාත්මක අවසන් ජය අංකය අංක 46. රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල විනයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසිත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 55 දෙනෙක් මේ වෙනකොටත් රටට බිහි වෙලා අවසන්. අද දවසේදී ඔබට ලැබෙන වාසනාව ගැන මුළු රටටම කියන්න සූදානම්. ඔම් ස්තුතියි.
3: Today's English letter is K and the winning numbers are 38, 32, 57 and 46.
2: අද දිනම් වාරයේදී අපිට හැකියාව ලැබෙන රුපියල් 250,000 ත්‍යාගලාභීන් 6 දෙනෙක් රටට බිහි කරන්නට මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. WSM ක්‍රෝස් වාද්දුව ජගත් ජයවර්ධන මොරන්තුඩුව, CD කුමාර හොරණ, W සහීර් ඛාන් කුරුණෑගල, WL ජයසිංහ අවිසාවේල, සුනිල් විජේරත්න මුරුතලාව අද දිනම් වාරයෙන් සමස්ත ජයග්‍රහකින් 125,195 දෙනෙක් අතරේ රුපියල් 90,90,920 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව් හෙට හොඳම දවස ඔබ ගොවිසිත ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්නවා නම් දිනා ගන්න හෙට සුපිරි ත්‍යාගයේ විදිහට රුපියල් 7,14,28,297.56 දැවන්ත මුදලක්. සුබ දවසක් ලොතරැයිය අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා. තෑගි වැඩි වුණු නවතම ත්‍යාග රටාව ඔස්සේ ඔබට මෙන්න මේ විදිහට තමයි වැඩි වැඩියෙන් තෑගි ලැබෙන්නේ. සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 1,05,000, අංක 3ට රුපියල් 50,000, ප්‍රවර්ධන ත්‍යාග අංකයට රුපියල් 25,000 විදියට වැඩි වැඩියෙන් ඔබට මුදල් තෑගි රසක් දිනා ගන්න පුළුවන් වැඩි වැඩියෙන් සුබ දවසක් ලොතරැයිපත් මිලදී ගන්න. දවස සුබ කර දෙන සුබ දවසක් 357 වන දිනුම් මැදීමයි මේ. සිහින සැබෑ කර දෙන සුබ ලග්න සංකේතයයි දැන් තෝරගන්නේ. අද සුබ ලග්න සංකේතය ධනු. ඔබේ දවස සුබ කර දෙන සුබ ජය අංක තෝරගන්න වෙලාව දැන්. මෙන්න අද පළමු ජය අංකය අංක 12. මේ ලැබෙන්නේ දෙවන ජය අංකයේ විදිහට අංක 53. මෙන්න තීරණාත්මක අවසන් ජය අංකය අංක 33. දිවයින පුරාම රුපියල් 25,000 ත්‍යාග බෙදා දෙන්නයි මේ සූදානම. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 1074. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයට රුපියල් 1,05,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් ජයග්‍රහකින් 236 දෙනෙක් සමගින් රුපියල් 50,000 වාසනාවන්තින් 1,202 පිහි කළා. අද කොහොමද දවස සුබ වුණේ ඔබේ බලමු. ඔබ ස්තුති.
3: Today's zodiac sign is Sagittarius and the winning numbers are 12, 53 and 33.
2: අද දිනම් වාරයේදී රුපියල් 1,05,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්නා වාසනාවන්තින් 4 දෙනෙක් රටට බිහි වෙලා තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. JA බන්දුලතා සෙවනගල, SMA ප්‍රේමලාල් උඩපදිය පැලැල්ල, TFDN කොටිකාවත්ත, N මහේන්ද්‍රන් මන්නාරම. ඔව් අද සමස්ත දිනම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් 1,10,004 දෙනෙක් අතරේ රුපියල් 1,08,77,441 මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. වාසි වැඩි, තෑගි වැඩි, තව ජයග්‍රහී ලොතරැයි දිනුම් වාර 4කින් ඔබව වාසනා මාවතේ රැගෙන යන්නට මඟ බලාගෙන සිටිනවා රංගනා සමගින් රාධිකා.
3: මීළඟට මෙගා පවර් ලංකාවේ එතෙක් මෙතෙක් ලොතරැයි ඉතිහාසයේ රුපියල් කෝටි 70 ඉක්ම වූ සුපිරි තෑගි දෙකක්. ඒ කියන්නේ රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් ඔබට දිනා දුන්න එකම ලොතරැය NLB මෙගා පවර්. අදත් NLB මෙගා පවර් ලොතරැයියෙන් ඔබේ හීන හැබෑ කරන්නයි අපේ මේ සූදානම. එකම ලොතරැයියකින් හීන ගොඩක් හැබෑ කරගන්න පුළුවන් නම් ඒ එකම ලොතරැයිය මෙගා පවර් ලොතරැයිය. දැන් ඔබට පුළුවන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට මේ දකින සුපිරි මෝටර් රථය ඔබේම කරගන්න සුපිරි අංකයක් එක්ක ජයග්‍රහී අංක 4 ගල්පා ගැනීමෙන්. රුපියල් කෝටි 29 ඉක්ම වූ මෙගා සුපිරි තෑග්ගක් රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ගත් එක්ක මේ සුපිරි මෝටර් රථයත් පෙරමුණේ තියාගෙන මේ ආරම්භ කරන්නේ මෙගා පවර් 2589 වෙනි දිනුමැදිමේ වාරය. මෙගා පවතුරින් ඔබට වාසනාවගෙන ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය J. ඊළඟට අපි තෝරගන්නේ සුපිරි අංකය. අද වාසනාවන්ත සුපිරි අංකය අංක 1. හොඳයි එහෙමනම් ඊළඟට ජයග්‍රහී අංක 4 අපි තෝරගන්න. මුල්ම ජයග්‍රහී අංකය අංක 75. ඊළඟ ජයග්‍රහී අංකය අංක 1. ඊළඟට වාසනාව ගේනවා අංක 39. අවසන් ජයග්‍රහී අංකය අංක 80. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පවලොතරයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 50 දෙනෙක් බිහි කරලා තිනවා. බලමු එහෙනම් අද දවසේ මෙගා පව වාසනාව ගැන. බොහොම ස්තුතියි.
4: Today's selected English letter is J. Super number is 1 and the winning numbers are 75, 139 and number 80.
3: අද මෙගා පවතුලින් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 4 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා සංජීව ප්‍රනාන්දු මහනුවර, ධම්මික ක්‍රිෂාන්ත ආඩියම්බලම, අමිල දියුණගේ ගාල්ල, සුරංගි අබේසූරිය බෙලියත්ත. ඒ අනුව අද දවසේ මෙගා පවතුලින් සමස්ත වාසනාවන්තීන් 125,860 දෙනෙකු අතරේ රුපියල් 80,81,560 මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව රැකගනිමින් නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගි දෙන මෙගා පව හෙට මෙගා සුපිරි තෑගි වටිනාකම රුපියල් 29,72,30,942 පව සුපිරි තෑග රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 8 ඉක්ම වූ සුපිරි තෑගක් ඔබේම කරගන්න දැන් ඔබ සූදානම් වෙන්න ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2271 වෙනි දිනුමැදිමේ වාරේ. ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය Z. ඊළඟට ජයග්‍රහී අංක 4 අපි තෝරගන්න. මුලින්ම අංක 64. ඊළඟ ජයග්‍රහී අංකය අංක 17. ඊළඟට වාසනාව ගේනවා අංක 70. නිධානයේ අවසන් ජයග්‍රහී අංකය අංක 30. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ධන නිධානය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 30 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 405 දෙනෙක් මේ වෙනකොට බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද මේ ලයිස්තුව අලුත් වෙන්නේ කොහොමද කියලා.
4: Today's selected English letter is Z and the winning numbers are 64, 17, 70 and number 30.
3: අද ධන නිධානයේ 2271 වෙනි දිනුමැදිමේ වාරයෙන් රට පුරාම ජයග්‍රහකින් 94,248 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 51,98,960 මුදල්කුත් අපි බෙදා දුන්නා. රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්න ධන නිධානයේ ලොතරැයියක් හෙට ඔබ මිලදී ගත්තොත් ඔබ දිනන ඔබේ සුපිරි තෑග රුපියල් 8,94,58,765.752. මුළු රටටම වාසනාව ගැන කියා දුන්න ලොතරැයිලොව රජකිරුල මහජන සම්පත. මේ ආරම්භ කරන්නේ 6241 වෙනි ජයග්‍රහී දිනුමැදිමේ වාරය. එමුනම් දැන් අපි තෝරගන්නවා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අංක 6ත්. අද මහජන සම්පතේ ඔබේ වාසනාව තීරණය වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය A ජයග්‍රහී අංක පිළිවෙලින් 9,4,2,2,3. ඔබත් හදන රටත් හදන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට ලක්ෂපතියන් 3,725 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 206 දෙනෙක් වගේම මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක්ම බිහි කරලා තියෙනවා. එහෙනම් බලමු අද මහජන සම්පතේ වසනාව ගැන. බොහොම ස්තුතියි.
4: Today's selected English letter is A and the winning numbers are 942233.
3: සුපරදු පරිදි අදත් මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභීක අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා දැරණියගල ගාමිණී ධර්මතිලක. ඒ අනුව රට පුරාම ලක්ෂපති ජයග්‍රහකින් 27 දෙනෙකුත් අද මහජන සම්පතෙන් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා වසන්ත බණ්ඩාර කදුරුවෙල, චන්දනා මැණිකේ පානදුර, නිශානි මහදුරගේ තුඩාව, එම්.එම්. මුනිදාස කොට්ටාව, ප්‍රභාකාන්ති කොහුවල, මල්ලිකා පෙරේරා තලවතුගොඩ, ආර්. මල්කාන්ති කඩුවෙල,
4: ටීජීජී මාලනී අත්තිරිය, බුද්ධික රත්නායක බුත්තල, චතුරානි මංගලිකා කිරිබත්ගොඩ, සමන් ඒකනායක අඹගහගෙදර, ඒසී අලිෆුල්ලා කින්යා, අර් සුදර්ශන් මන්තිකායි, එම්.ඩී. ලලිතා මාදුලාව, එම්. රවිචන්ද්‍රන් පෙරිය පෝරතිව්, පී. ප්‍රදීපන් මඩකලපුව, එස්.සී. කුමාරසිරි උතුරු කොළඹ, එස්. මදන් කල්මුනේ වසනාවන්තීන් දෙදෙනෙක් බිහි කරනවා, රෝහණ පියදගම මාතලේ වසනාවන්තීන් දෙදෙනෙක් බිහි කරනවා. එත එක්කම ශාන්තප්‍රිය රණසිංහ වැල්ලව, ප්‍රමිලා උදේනි පිළියන්දල, දේවිකා කාංචනමාලි කරවනැල්ල, අචලා නානයක්කාර කුරුණෑගල, සුජීව ප්‍රියංජිත් බෙලියත්ත, ඒත් එක්කම ලකී වන් ඩිජිටල් ලොතරැයි සේවා වහරහත් ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙනවා. එය අනුව අද මහජන සම්පතේ සමස්ත වාසනාවන්තයින් 267,946 දෙනෙකු අතරේ රුපියල් 2,22,24,960 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනීත මහජන සම්පතෙන් හෙට දවසේ ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 2,03,94,944.

0: 2026 අවුරුද්දට රුපියල් 215,000 වාසනාවන්තින් 348 දෙනෙක් බිහි කරපු අද සම්පතේ අද ජයග්‍රහී 816 වෙනි දිනුමැදීමේ වාරය. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ක් තමයි අද සම්පතෙන් ඔබට වාසනාව උදා කරන්නේ. ඒ අනුව අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය A ජයග්‍රහී අංක 2233. අද සම්පත today winning English letter is A and the winning numbers are 2233. ඒ අනුව අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තින් දෙදෙනෙක්ම අපි බිහි කරනවා. ලොතරැයිපත් අලවි කරනවා පැලවත්ත අලවි නියෝජිත සුසන්ත සිල්වා මහතා සහ තපස්තර කන්ද අලවි නියෝජිත තමරා ලිලියන් මහත්මිය. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 50 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ අද සම්පතින් බිහි කරන වාසනාවන්තින් අතර රුපියල් 1,18,83,480 මුදලක් අපි බෙදා දුන්නා. අදත් එනර්ජි ජාතික ජයවර්ධනෙන් රට පුරාම වාසනාවන්තින් 9,62,950 තුන්දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,23,01,020 මුදලකුත් අපි බෙදා දුන්නා. හෙට දවසෙත් ඔබේ ජීවිතයේ තියෙන වාසනාවන්ත බලාපොරොත්තු ඉටු කරන්න NLB අපි සූදානම්. ඒ නිසාම ඔබ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

0: ගන්න සුපරතු ලෙස අඟහරුවාදා රාත්‍රී 10:30ට ඔබ ITN ලක්හඬ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග. අද දවසේදී අප ඔබට වැදගත් මාතෘකාවක් තෝරාගත්තා. ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට කලින් ජනතාවට විතරක් වෙන්න වූ දේශපාලඥයන්ට සහ ප්‍රභුවරුන්ට සහන සැලසුව අරමුදලක් දැන් ජනතාව වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. ඉතින් අද දවසේදී අපගේ මාතෘකාව වන්නේ ජනපති අරමුදල ජනතාකරණය වූ හැටි. ඉතින් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට සුදුසුම පුද්ගලයා දවසේදී ඔන්නෑ පොලිටික්ස් වෙත කැඳවා ගත්තා ඒ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් තමගේ මහතා අයිබෝන් කියලා පිළිගන්න බලවත්ම වැඩසටහන. ආරම්භයේදී සඳහන් කළා කලින් ජනතාවට පමණක් වෙන්න වූ අරමුදලක් දැන් ජනතාකරණය ජනතාව වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. අපි ප්‍රථමයෙන් මේ අරමුදල ජනාධිපති අරමුදල කියන්නේ කුමක්ද? මේක තියෙන්නේ කාටද කියලා මම ඔබෙන් ඇහුවොත් මොකක්ද තියෙන උත්තරේ?
1: ඔව්. බොහොම ස්තුතියි. ඇත්තරම ජනාධිපති අරමුදල ජනතා සුබසිද්ධිය අරමුණු කරගත් අරමුදලක්. එනම් ජනාධිපති අරමුදල ජනතා වෙනුවෙන් කැපවුණු අරමුදලක් ඒ පනතේම සඳහන් කරලා තියෙනවා. මේ පනත 1978 ඇති කරන ලද පනතකට අනුව තමයි ජනාධිපති අරමුදල පිහිටවන්නේ. මේකේ මූලික වශයෙන් අරමුණු වන්නේ ජනතා සුබසිද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන්. ඒ අනුව දිලිඳුකම නැති කිරීමට උදව් කිරීම, අධ්‍යාපනයේ ඥාණයේ වර්ධනය කිරීමට උදව් කිරීම, ඒ වගේම රටේ වෙනත් ප්‍රමුඛ අවශ්‍යතා ලෙස හඳුරන සමාජ සුබසිද්ධිය ඉලක්ක කරගත් කාරණා වෙනුවෙන් මූල්‍යාධාර සැපයීම. දිලිඳු ජනතාවට අමතරව ආබාධිත ජනතාව, ඊට අමතරව රටේ සරණක් අවශ්‍ය වෙන වෙනත් ජන කොටස් මෙවැනි පිරිස් වෙනුවෙන් අවශ්‍ය සහන සැපයීම, ආගම නැන්වීම, ඊටත් අමතරව රටේ ඇගිය යුතු පුද්ගලයන් ඇගීමට ලක් කිරීම, මෙවැනි අරමුණු ගණනාවක් ඇතිව තමයි ජනාධිපති අරමුදල පිහිටවන්නේ. ඒ අරමුදල පිළිබඳව සහහි සැකැස්ම සංවිතිය පිළිබඳව අරමුදල් පනතේ සඳහන් වෙනවා.
0: අපි ඉදිරියට පැහැදිලිවම කතා බහ කරමු. තවත් ප්‍රශ්නයක් තමයි ජනාධිපති අරමුදල කිව්වා මේක ජනාධිපතිගේ අරමුදලක්ද ජනාධිපතිගේ ජනාධිපති සතු අරමුදලක්ද? නැත්නම් මේ කලින් භාවිතය අනුව ජනතාවට හිතර ගිහින් තියෙනවා මේක ජනාධිපතිවරයාට ඕන වුණු විදිහට ඕන වුණු කාර දෙන්න පුළුවන් අරමුදලක්ද? මේක ජනාධිපතිගේ අරමුදලක්ද? මොකන්ත මේ අරමුදල?
1: ඔව්. මේ අරමුදල පාලනය වන්නේ පාලක මණ්ඩලයකින්. ඒ පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ ජනාධිපතිතුමා. ඒ නිසා මේ අරමුදල ජනාධිපති අරමුදල විදිහට හඳුන්වනවා. අපි ජනාධිපති අරමුදල කියන නම පාවිච්චි වුණාට ඒ නම යෙදුවාට මේක කිසියම් පුද්ගලික ස්වභාවය අරමුදලක් නෙමෙයි.
0: ජනාධිපතිගේ පුද්ගලික අභිමතය උදෙසා මෙහෙදී කටයුතු කරන්න බෑ.
1: කොහෙත්ම බෑ. මේ අරමුදල් පනතේම සඳහන් වෙනවා මහජන සුබසිද්ධියේ උදෙසා වන අරමුණු වෙනුවෙන් පමණයි මේ අරමුදල පාවිච්චි කළ හැක්කේ.
0: දැන් කෙනෙක් ප්‍රශ්නයක් කෙනෙක්ලම් පසුගිය කාලේ නම් ලයිස්ට් පිටින් එළියට ආව දේශපාලකයන්ගේ මේ අරමුදල ඔස්සේ ආධාර සැපෙව් සාමාන්‍ය ජනතාව ඉඳද්දි දැන් දේශපාලකයන්ට මේ ආධාර කෙරුම් නැද්ද? ඔබතුමා මෙහි ලේකම් දුරට පත්වෙන් පසු එවැනි ඉල්ලීම් ඇවිල්ලා තියෙනවා.
1: ඔව්. ඉතාම පැහැදිලිව දේශපාලඥයන් රටේ විවිධ වර්ගයේ දේශපාලඥයන් ඉන්නවා. නමුත් අපිට කියන්න පුළුවන්
0: මේකේ අදහස් කරන්නේ තමන්ට අරමුදල් සපයා ගන්න බැරුව අසරණ වූ අයෙක් වෙනුවෙන් අරමුදල් සපයා ගත්තොත් එහි වැරැද්දක් නැහැ කියන අදහස මම ඉන්නේ.
1: ඒ වගේම ඔබ සඳහන් කරන දේශපාලඥයන් අපි දන්න කියන දේශපාලඥයන් කිසිවෙකු මේ අරමුදලේ මූල්‍ය ප්‍රතිලාභයක් මේ මෑත කල් ලබා ගත්තේ නැහැ කියන එක අපිට සහතික වෙන්න පුළුවන්.
0: වාක්‍යෙම කියන.
1: ඉතාමත් වාක්‍යෙම කියනවා සහ පවතින ක්‍රමවේදයේ දැන් විනිවිදභාවයෙන් යුක්තයි. එතකොට කිසියම් පුද්ගලයෙකුට ජනාධිපති අරමුදලට පැමිණිලා මුදල් ඉල්ලා සිටීමේ හැකියාවක් දැන් නැහැ.
0: හොඳයි, අපි කොහොමද මේ හා සම්බන්ධ වෙන්නේ කියන කිතරදී කතා බහ කරමු. දැන් පසුගිය කාලයටම ගියා. පසුගිය කාලේ විවිධ නම් ලයිස් වලට ආව විවිධ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් තොරතුරු ආවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකද සමහර ඔබ ආයතනවල වෙන්න පුළුවන් පරීක්ෂණ ක්‍රියාත්මකද එහා සම්බන්ධ කටයුතු වෙන්නේ කොහොමද?
1: ඔව්. ඇත්තරම පරීක්ෂණ නව රජයේ නව පාලක මණ්ඩලයේ බලයට පත් වුණු විගස පරීක්ෂණ ආරම්භ කළා. මේලට පරීක්ෂණ පැවැත්වෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මේ වෙනුවට අපිට තහවුරු කළ තියෙනවා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම සභාව මේ ආයතන දෙක විමර්ශන පවත්වනවා මේ විදිහට.
0: හොඳයි අපි දැන් අතන්ට ආවොත් කොහොමද ජනතාව අරමුදල හා සම්බන්ධ වෙන්නේ කියන තැනට ආවොත් කොහොමද සම්බන්ධ වෙන්නේ?
1: ඔව් ඇත්තරම මම මේකේ
0: ඊට කලින් මම හිතනවා කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එකට වඩා අපි හිතමු මොන වගේ ක්ෂේත්‍රයන් සඳහාද ජනාධිපති අරමුදලේ පිහිට පතන්න පුළුවන්? රෝග වලට විතරද අපි සමස්තයක් විදියට බෙදා වෙන් කරලා පැවසුවොත් මොන මොන ක්ෂේත්‍රද ආවරණය කරන්නේ? කොමන ක්ෂේත්‍රද ආවරණය වෙන්නේ?
1: ඔව් මොකද ප්‍රශ්නයක්. අපි ජනාධිපති අරමුදල කියන්නේ ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන අරමුදලක්. මේක බොහොම ප්‍රසිද්ධියට පත් වෙන්නේ වෛද්‍ය ආධාර සැපයීම. එතකොට අපි උදාහරණයක් විදිහට කිව්වොත් කිසියම් සැත්කමක් කරගන්න තියෙන කෙනෙකුට දරුවෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ජනාධිපති අරමුදලේ මූල්‍ය ආධාර දෙනවා ඒ සැත්කම සඳහා. නමුත් ඊට එහා ගිහිල්ලා වෛද්‍ය ආධාර පමණක් නෙමෙයි, විශේෂම අධ්‍යාපන ඥානෙ වර්ධනය සඳහා විශේෂම අධ්‍යාපන ආධාර අවශ්‍ය වන දරුවන්ට අධ්‍යාපන අවශ්‍ය අධ්‍යාපනයේ සියලු දෙනාගේ ප්‍රධාන අවශ්‍යතාවයක්, ප්‍රධානම රජයක් විදියට සහතික කළ යුතු දෙයක් අධ්‍යාපනයේ ශ්‍රී ලංකාවේ. ඒ නිසා අධ්‍යාපනය කිසිවෙකුත් මග නොහැරියන්න අධ්‍යාපන ආධාර ජනාධිපති අරමුදලෙන් අවශ්‍ය පිරිස්වලට සපයන. ඊට අමතරව දිළිඳු ජනතාව වෙනුවෙන් ජීවිතේ පවත්වාගෙන යාමට උන්ට අවශ්‍ය වෙන්න පුළුවන් මූල්‍ය ආධාරයක්. ඇතැම් විට ආබාධිත තත්ත්ව නිසා, ඇතැම් විට රෝගී තත්ත්ව නිසා හෝ අනපේක්ෂිත තත්ත්වයන් නිසා අපි ජනාධිපති අරමුදල විදිහට ඔවුන්ට මූල්‍ය ආධාර සපයන. ස්වයං රැකියාව වෙනුවෙන් ජීවිතේ පවත්වාගෙන යාමට කිසියම් හෝ වෘත්තියක දෙන්න අවශ්‍යයි. අපි මෑත කාලේ පිළිගන්න දෙයක් තමයි රටට කර්මාන්ත අවශ්‍යයි, ස්වයං රැකියාව අවශ්‍යයි. ඒ වෙනුවෙන් ජනාධිපති අරමුදල මූල්‍ය ආධාර සපයන. ඒ වගේම රටේ ආබාධිත ජනතාව, මේ රටේ අපේ දින සංඛ්‍යා ලේඛන වලට අනුව 108ක් 9ක් වගේ ප්‍රමාණයක් ආබාධ කිසියම් හෝ ආබාධයකින් පෙළෙනවා. ආබාධිත ජනතාවට අපි සමවස්ථා ලබා දිය යුතුයි කියන තැන හිටියත් ඒ සඳහා වන ප්‍රවේශයන් අඩුයි. ජනාධිපති අරමුදල මෙන්න මේ ආබාධිත ජනතාව වෙනුවෙන් විවිධ

0: වෙනුවෙන් විශිෂ්ට සේවාවන් කළ පුද්ගලයන් නැගෙයි. මේ වගේ ජනාධිපති ආරමුදල විවිධ ශේෂ්ත්‍රයන් ආවරණය කරමින් ජනතාවට සේවය සපයයි.
1: ලෝක සහ අධ්‍යාපනයේ විතරක් නෙමෙයි ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වෙනවා. හරි. ඊළඟට කෙනෙක්ට නැගෙන ප්‍රශ්නේ තමයි හරි. මම මේ ශේත්‍රවල මා අදාළ වෙන්න පුළුවන්. බලයින් ඔහු අදාළ වෙන්න පුළුවන්. මොකක්ද මෙහි තිබෙන පළමු කඩයිම ආදායමද සලකා බලන්නේ? කුමන ආදායම මට්ටමක්ද සලකා බලන්නේ?
0: ආ සමහර බොහෝ කාරණාවලදී අපි ආදායම සලකා බලනවා. මොකද මහජන සුභසිද්ධිය ඇති කරමේදී ඒ සඳහා ප්‍රවේශයක් නැති ජනතාව, අවස්ථාවක් නැති ජනතාව. උදාහරණයක් වෛද්‍ය ආධාර. අපි ලබා දෙද්දී වෛද්‍ය ආධාරයක් අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම අපි හඳුනාගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන් මත හඳුනාගත් රෝග සැත්කම් ලැයිස්තුවක්ම තියෙනවා. මෙන්න මේවා අපිට සමහර වෙලාවට රජයේ රෝහල් වලින් කරගන්න පුළුවන්. එතනදී මුල් ආධාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එම අවස්ථාවල ප්‍රතිකාර උපකරණ ගැනීමට අවශ්‍ය වෙන්න පුළුවන් මුල් ආධාර. එතනදී ජනාධිපති ආරමුදල මුල් ආධාර සපයන. නමුත් එම සමහරට රජයේ සපීමක් නැති රජයේ රෝහල් වලින් හෝ පෞද්ගලික අංශයේ ඉක්මනින් කර ගැනීමට සිද්ධ වෙන්න පුළුවන් වෛද්‍ය සැත්කම් වෙන්න තියෙන්න පුළුවන්. ඒ අවස්ථාවල ජනාධිපති ආරමුදල ඔවුන්ට ඒ සඳහා සැත්කම් කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍යමය උපකාරය සපයන. ඒ අවස්ථාවල විශේෂයෙන්ම අපි ජනතාවගේ ජීවන තත්ත්වය, සෞඛ්‍යමය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා බැඳලා ඉන්නවා. එතනදී ජනතාවට සියලු දෙනාට එකම සමාන හැකියාවක් නැහැ. ඒ නිසා ඇතැම් අයට ආර්ථිකමය ශක්තියක් තියෙනවා. අපි ජනාධිපති ආරමුදල බලන්නේ ආර්ථිකමය ශක්තිය අඩු හෝ නැති ජනතාව. එතකොට ඔබ සඳහන් කර විදිහට එතනදී අපේ තියෙනවා නිර්ණායක ගණනාවක්. ආදායම් තත්ත්වයේ විදිහට සලකන්නේ මාසෙට රුපියල් ලක්ෂ 2. රුපියල් ලක්ෂ 2 කියන මට්ටමට ළඟා වෙන්න බැරි ජනතාව ඉන්නවනම් මාසයකට පවුලක් විදිහට ඔවුන්ට ජනාධිපති ආරමුදලෙන් වෛද්‍ය ආධාර ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙනවා. ඔවුන්ට පුළුවන් ආයුධම් කරන්න. ඒ වගේම අපි මෙතනදී කියන්න ඕන සමහර අවස්ථා තියෙනවා. ඊටාම බරපතල තත්ත්වේ රෝගාබාධ සමහර රට තුල නෙමෙයි පිටරට ගිහිල්ලා දරුවෙකුට සැත්කමක් කරන්න පුළුවන් මිලියන 25ක් 30ක් ලක්ෂ 200ක් 250ක් 300ක් වගේ වෙන
1: සීමාවක් තියෙනවද?
0: විහෙදමේ සීමාවක් අපි විහෙදම් වල සීමාවක් දාලා තියෙනවා. උපරිම අපි ලබා දෙන්නේ මිලියනයයි ලක්ෂ 10යි රෝගියෙක් වෙනුවෙන්. නමුත් අර ඔබ සඳහන් කර ආදායම් සීමාව ඊටාම සමහර අවස්ථාවල ඊටසු විශේෂ තත්ත්වයන් තියෙන පුළුවන්. දරුවෙකුට මිලියන 10ක් මිලියන 20ක් 30ක් වගේ වැඩි මුදලක් වැය වෙන අවස්ථාවල අපි පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව ඔවුන්ට අර ලක්ෂ 2 සීමාව කියන තැනින් උඹට ගිහිල්ලා මූල්‍ය ආධාර සපයන අවස්ථා තියෙනවා.
1: මිලියනේ සීමාව ඉක්මීම හැකියාවක් නැහැ.
0: මිලියනේ සීමාව වුණත් පාලක මණ්ඩලයේ අනුමැතියක් අරගෙන ඒක කරන්න පුළුවන්. නමුත් වර්තමානයේ අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අර මිලියනේ සීමාවේ සිටින්න වැඩි පිරිසකට වෛද්‍ය ආධාරය එමගින් දීමේ හැකියාවකුත් අපිට ලැබෙනවා.
1: හරි. දැන් කොහොමද මේ ආරමුදල හා සම්බන්ධ වෙන්නේ? කෙනෙක්ට ආයුධම් කරන්න අවශ්‍යයි. ආයුධම් කරන්න කොළඹටම එන්න ඕනද නැත්නම් කොමන මොන කාර්යාලයට යන්න ඕන ආයුධම් කරන්න නැත්නම් මාර්ගගත ක්‍රමවේදයක් තිබෙනවද ආයුධම් කරන්නට? මොකක්ද ක්‍රමවේදය?
0: ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තම 2025 පෙබරවාරි 7 වෙනිදා වෙනකම් ගිය අවුරුද්ද පෙබරවාරි 7 වෙනකම් ජනතාවට තිබුණු එකම ක්‍රමවේදය තමයි කොළඹට පැමිණීම. ඒත් කොළඹට ඇවිදිලා අපේ ප්‍රධාන කාර්යාලයේ කවුන්ටර්ස් 9ක් අර කුටි 9ක් තිබ්බා. එතනට ගිහිල්ලා තමයි ආයුධම් කිරීමේ ක්‍රමවේදය තිබුණේ. අපි දැක්ක අපි මුල් කාලේ මේ පාලනේ බාරගත් මුල්ම කාලේ ජනතාව දුර බැහැර සිට ඉතාම අපහසුයෙන් රාත්‍රී පැමිණිලා ජනාධිපති ආරමුදල දොරකඩ වාඩි වෙලා හිටගෙන සිටියා. නමුත් නව පාලක මණ්ඩලය තීන්දුව කරා මේ ප්‍රවේශයේ සියල්ලන්ට සමාන වෙන්න ඕන කියලා. ප්‍රවේශයේ සමානයි. අර ක්‍රමයේ යටතේ බස්නාහිර හෝ කොළඹ හෝ ඒ ආසන්න හෝ එහෙට ප්‍රවේශයේ පහසු වලට පමණයි ජනාධිපති ආරමුදල අවස්ථාව ලබා ගත්තේ.
1: ඒක ප්‍රවේශනට උතුරේ කෙනාටත් නැගෙනහිර කෙනාටත් දකුණේ කෙනාටත් සමානයි.
0: සමානයි. ඒ නිසා පාලක මණ්ඩලයේ සභාපතිවරයා විදියට ගරු ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා. මේක සියලු දෙනාට සමාන ප්‍රවේශයක් හදන්න ඕන කියලා. ඒත් අපිට තිබුණ අභියෝගය තමයි මොකද්ද මේ සමාන ප්‍රවේශය? ඊතරදී අපි අඳුරගත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක් රට පුරා තියෙනවා. සේවා සපයනවා. ඒවයි ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ නිසා අපි ඔවුන් සමග මුලින් සංවාදයක් කරා. ඔවුන් හරහා මේ සේවාව ගන්න පුළුවන්. හැබැයි ඒකත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පුත්කලෙක් ගිහිල්ලා ආපහු තැපෑලෙන් මේ වැඩේ කරන්න ගියොත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැදුවා වර්තමානයේ සියල්ල ඩිජිටල් කරණය වන ලෝකේ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගතව අපි ඒ සඳහා ඩිජිටල්

0: ක්‍රමවේදයක් හැදුවා. ඒ ක්‍රමවේදය අපි කිහිප වතාවක් අත්හදා බැලුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට පුළුවන් වුණා මේ ආයුධම් පත්‍ර කොළඹට ගෙනීමේ ක්‍රමය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සම්බන්ධ කරලා කොළඹ ප්‍රධාන කාර්යාලයේ ඩිජිටල් ක්‍රමවේදයක් කරා ආයුධම් පත්‍ර රැගෙන.
1: දැන් කොළඹට આવીත් මේ දේ කරන්න බෑ. අනිවාර්යෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආයුධුයි. කොළඹ ඉන්න කෙනෙක් උනත්.
0: ඔව්. කොළඹට පැමිණ උනත් පුළුවන්. නමුත් කොළඹට එන්න ඕනේ අපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න බැරි තත්ත්වයකදීනේ. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලේ ඩිජිටල් ක්‍රමවේදයේ ක්‍රියාත්මකයි. කාර්මණ්ඩල ඉතාම හොඳින් පුහුණු කරලා තියෙනවා, පුරුදු කරලා තියෙනවා. උන්ට අත්දැකීම් තියෙනවාද? කොළඹ පැමිණීමකින් තොරව උන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අවශ්‍ය ආයුධම් පත්‍ර, වෛද්‍යවරුන්ගේ නිර්දේශ, ආදායම් වාර්තා බාර දුන්නායින් පසුව
1: ක්‍රමවේද දෙකම ක්‍රියාත්මකයි.
0: ක්‍රමවේදයන් දෙකම ක්‍රියාත්මකයි. ජනතාව කොයි තරම්
1: දෙකම සමානද?
0: දෙකම සමානයි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා.
1: කොළඹ වැකිලා කලින් ඉක්මන් වෙන්නේ
0: නැහැ. නෑ, පොඩි ප්‍රමාදයක් වෙන්න පුළුවන්. ඒ තමයි කොළඹින් එන ආයුධම් පත්‍රවල
1: කොළඹට ආවොත්
0: ප්‍රමාදේ තමයි. ඒවයි අඩුපාඩු තිබුණා නැත්නම් අපිට ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශ ගන්න වෙනවා.
1: සෑම ආයුධම් පත්‍රයක් ඔබේ කාර්යාලයේ ඉන්න කෙනෙක් කිල්වා වුණත් ආපහු යන්න වෙනවා.
0: මගේ කාර්යාලවල වුණත් සියලු දෙනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉන්නවා. ඒක ඒ බැහැර කරන්න කිසිවෙකුටත් අපි වර්තමානයේ අවස්ථාව දීලා නැහැ. ඒ ක්‍රමවේදයම අනුගමනය කළ යුතුයි. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බාර දුන්නාම ඔවුන්ට කොළඹේ මේ අවශ්‍යතාවයක් නැහැ. ඔවුන්ගේ නිර්දේශ ලබා ගැනීමට වෙන වෙන ආයතන වලට යා යුතු නැහැ. මොකද ග්‍රාම නිලධාරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරු ඒ නිර්දේශ ලබා දෙනවා. සිස්ටම් එක හොඳට වැඩ කරනවා මේ ක්‍රමවේදේ. ඒ නිසා ආයුධම් පත්‍ර පහසුවෙන් අපිට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කොහොමද කියන්නේ වෛද්‍ය ආධාරයක් ගන්න ඕන රෝගී තත්ත්වයේ ඉන්න පුරවැසියෙකුට කොළඹෙන්න කියලා. ඒක වෙන්නේ ආවත් ඒක ඔහුට සෑම අතින්ම අවස්දායකයි, ජීවිතයට අනුතුරුදායකයි. මූල්‍යම වශයෙන් තුන්තත් වෙනවා විශාල පාඩුවක්.
1: කොළඹට ආපත් ප්‍රාදේශීය ලේකම් කාට ආපහු යවන එක තමයි අවසාන පණිවිඩය තැනති වෙන.
0: ඔව්, එතන නිර්දේශය අපිට අවශ්‍යමයි.
1: හොඳයි, දැන් මේ ප්‍රශ්නෙත් එක්ක මේ තත්ත්වයත් එක්ක භාෂා ප්‍රශ්නේ තවිස්තුමක් ලැබිලා තිබෙනවද? ඉල්ලුම් පත්‍ර ලැබීමේ පැඩුවීමක් තිබෙනවද? විශේෂයෙන් උතුරෙන් නැගෙනහිරෙන් පෙරට වඩා ඉල්ලුම් පත්‍ර යොමු වීමේ වැඩිවීමක් තිබෙනවද?
0: ඔව්, ඇත්තටම අපි කියන්න ඕන අතීතයේ තිබ්බ ප්‍රශ්නේ තමයි කොළඹට පැමිණියාට පසුව කොළඹ හඳුනා ගැනීම, කාර්යාලය හඳුනා ගැනීම, ඊට අමතරව භාෂාව, මේ ප්‍රශ්න. දැන් උතුරේ ජනතාව, අපි කඳුකරේ ජනතාව, එහෙම නැත්නම් නැගෙනහිර ජනතාව, ඔවුන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඔවුන් දන්න භාෂාවෙන් තමයි වැඩ කරන්නේ. අපි කොළඹේකට සූදානම්ව සිටිනවා. ඒ නිසා භාෂාව කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම ඔවුන්ට කාරණේ පැහැදිලි කරලා දෙන්න, ඔවුන්ට උදව් කරන්න, ආයුධම් පත්‍ර පිරවීම, මේ සියල්ල ඔවුන්ගේ භාෂාවෙන් පහසුවෙන් කරන්න පුළුවන්. ඒ නිසා අතීතයේ අර කොළඹ පැමිණ ඔවුන්ට විඳින්නට වුණු කරදර අපි මුලින්ම මේ පිළිබඳව අධ්‍යයනය කරා. අලුත් ක්‍රමවේදය හරහා පහසු භාෂාවකින් පහසු ක්‍රමවේදයකට ඔවුන්ට පුළුවන් ආයුධම් පත්‍රය බාර දෙන්න.
1: දැන් මේ ක්‍රමවේදයත් එක්ක ආයුධම් පත්‍රය යොමු වීමේ වැඩිවීමක් තිබෙනවද?
0: ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඉතාම හොඳ ප්‍රශ්නයක්. අපිට ජනාධිපති ආරමුදලේ 2025 අපි සංසන්දනයක් කරා 24 සහ 23 සමග. එතකොට
1: 25 තමයි මේ වෙනස් වීම වෙන්නේ.
0: 25 පෙබරවාරි 7 වෙනිදා තමයි වෙන්නේ. එතකොට අපි 25 වර්ෂයේම අපි ගත්තොත් අපිට ආයුධම් පත්‍රවල මුළු ආයුධම් පත්‍ර වෛද්‍ය ආධාරවලට විතරක් ලැබිලා තියෙන 5277ක් වෛද්‍ය ආධාරවලට විතරක්. හැබැයි පෙර වර්ෂයේ තිබුණේ 3313යි. 23 වර්ෂයේ තිබුණේ 3456යි. මුළු ආයුධම් පත්‍ර වැඩිවීම 159යි. විශේෂත්වය උතුරේ ආයුධම් පත්‍ර වැඩිවීම 253යි. නැගෙනහිර වැඩිවීම 135යි. ඌව පළාතේ වැඩිවීම 108යි. මධ්‍යම පළාතේ වැඩිවීම 116යි. සියලු පළාත්වල ආයුධම් පත්‍ර ලැබෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. උතුර, නැගෙනහිර, මධ්‍යම, ඌව කියන පළාත්වල ඒක 100ට වඩා වැඩි. විශාල වැඩිවීමක්. විශාල
1: වැඩිවීමක්. සරලව කියද්දී දැන් ආයුධම් පත්‍ර ඉදිරිපත් කරනවා තමයි. දැන් ආයුධම් පත්‍ර ඉදිරිපත් වුණාම පසුව දේශපාලන බලපෑමක් තිබෙනවද කලින් වගේ කියලා නිකන් කාට හරි හිතුනොත් එහෙම දෙයක් නැද්ද? කොහොමද මේ ක්‍රියාදාමය යන්නේ ආයුධම් පත්‍ර ඉදිරිපත් වුණාම පසුව?
0: අපිට ඉතාමත් වකීම් කියන පුළුවන් ජනාධිපති ආරමුදලේ ආයුධම් පත්‍ර බාර දීම, ආයුධම් කරුවන්ට ඒ ආරමුදල් අනුමත කිරීම, නිර්දේශ, මේවා දේශපාලන බලපෑම් වලින් තොරයි. ඒක අපි කිව්වොත් ශූන්‍යයි. කිසිදු දේශපාලන බැතිහත්වීමක් බලපෑමක් මේ කටයුත්තේදී ලැබෙන්නේ නැහැ. අපි අතීතයේ ගුණ පරීක්ෂා කරනකොට අපිට පේනවා අරමුදල පාලනය කළ පුද්ගලයන්ගේ ආපු අත්අකුරු වලින් ලියපු සටහන් වර්තමානයේ එවැනි කිසිදු ආකාරي බලපෑමක් නැහැ. සමස්තයම රජයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම
1: ජනාධිපතිවරයාගෙන්වත් ඉල්ලීමක් ඇවිත් නැහැ.
0: කොහෙත්මනේ. ඉතාමත් වක්කීමක් කියන පුළා කිසිදු බලපෑමක් මැදිහත් වීමක් වචනකින් හෝ මේ කාර්යයන් වෙනුවෙන් බලපෑම් විදියට ලැබිලා
1: නැහැ. හරි. දැන් මේ වැඩසටහන බලන වෙලාවේ ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක්යි දුප්පතක් යොමු කරලා ප්‍රතික්ෂේප වූ කෙනෙක් ප්‍රතික්ෂේප වෙන්න මොනවද තියෙන හේතු කියලා මම ඔබෙන් අහමු. ප්‍රතික්ෂේප වෙන්න තියෙන ප්‍රධාන හේතු සාධක මොනවාද?
0: නැවතත් ඉතාම හොඳ ප්‍රශ්නයක්. ප්‍රතික්ෂේප වෙන ප්‍රතිශතය අපි ගත්තොත් 20% වගේ ආයුධ පත්‍ර ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වෙනවා. ඒකට ප්‍රධානම හේතුවක් අර ආදායම් සීමාව. එකක් ආදම් සීමාව මාසෙට ලක්ෂ 2 හෝ ඊට වඩා වැඩි සමහර ලාවට අයදුම් කරන අවස්ථාවේම ඔහු ළඟ ඒ මුදල තියෙනවා. ඒ සත්කමට යන මුදල හෝ ඊට වඩා වැඩියෙන් තියෙනවා. ඊට අමතරව නිසි කලට වේලාවට අයදුම් පත්‍ර බාර නොදීම අපි සාමාන්‍යයෙන් කියලා තියෙනවා. සත්කම සිදු කර මාස 2ක් තුල බාර දෙන්න කියලා. දින 60ක්. නමුත් ඇතම් අවස්ථාවල සුවිශේෂ තත්ත්වයක් තියෙනවා නම් ඕක පැහැදිලි කරොත් අපි ඒක බාර ගන්නවා. නමුත් එවැනි පැහැදිලි කිරීමකින් තොරව මාස ගණනක් සමහරට අවුරුදු ගණනක් පහු වෙලා ආයුධ පත්‍රයක් ඉදිරිපත් කරොත් ඒක අපිට බාර ගන්න බැරුව යනවා. ඊටත් අමතරව ඇතම් අවස්ථාවල අර කොන්දේසි කීපයක් තියෙනවා මුල් බිල්පත් ඉදිරිපත් කරන්න ඕන. මුල් බිල්පත් ඉදිරිපත් කිරීම නොහැකියාව. ඇතම් අවස්ථාවල වෙනත් රක්ෂණයකින් හෝ වෙනත් ආකාරයේ වෙනි සමාන ක්‍රමවේදයකින් අර සත්කමට යන මුදල් වැඩි ප්‍රමාණයක් ආවරණය කර ගැනීම 160ක් හෝ ඊට වඩා වැඩියි. එවැනි තත්ත්වයන් මත තමයි ආයුධ පත්‍රයක් ප්‍රතික්ෂේප වෙනවා නම් ප්‍රතික්ෂේප වෙන්නේ. නමුත් අපි කියනවා අපිට එන ආයුධ පත්‍ර වලින් වෛද්‍ය ආධාර ආයුධ පත්‍ර වලින් 80-85% වගේ ප්‍රමාණයක් වර්තමානයේ සාර්ථක ආයුධ පත්‍ර බවට පත් වෙලා තියෙනවා.
1: ප්‍රතික්ෂේපයෙන් ඡායත නැවත අභ්‍යාචන කටයුතු කිරීම හැකියාවක් තිබෙනවද?
0: ඔව් අපි ලිපි ඕන් ප්‍රතික්ෂේප වුණා කියන ලිපි අපි පැහැදිලිව දන්වා යවනවා. අපේ කනගාටු වගේම නැවත අභ්‍යාචන කිරීමට හැකියාව ඒ හරහත් බොහෝ පිරිස් ජනාධිපති ආරමුදල ප්‍රතිලාභ හිමි කර ගන්නවා.
1: කියන්නේ දැනුම් දීමේදී ප්‍රතික්ෂේප වීමට හේතුවත්
0: යවනවා සඳහන් කරනවා. ඔව්.
1: දැන් මේ අරමුදලට අපි ආවොත් අරමුදලේ වාර්ෂික විකිරණයක් සිදු වෙනවද කොහොමද මේ පාරදර්ශභාවය සම්බන්ධයෙන් ඔබෙන් අහමු.
0: ඇත්තටම ජනාධිපති අරමුදල වාර්ෂික විකිරණයට ලක් නොවූ අරමුදලක් අතීතේ 2025 සිට
1: يعني කලින් විකිරණය වල
0: කලින් වරින් වර විකිරණයන් ඉඳ හිට වූ විකිරණයන් අපි දකිනවා. ඉඳ හිට වූ විකිරණයන් ඒක අර කාලීනව විකිරණයන් වූ ආකාරයක් දකින්න නැහැ. සහ රාජ්‍ය ආයතන සහ රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ රජයේ අරමුදල් අභ්‍යන්තර විකිරණයේ ලක්විය යුතු
1: අඛණ්ඩ විකිරණ
0: අඛණ්ඩ විකිරණ අභ්‍යන්තර විකිරණ ලක්විය
1: යුතු. ඒ සමයට කරුමක් මේක අඛණ්ඩ විකිරණයේ ලක්ලා නැහැ කිව්වා.
0: ඔයත්ම නැහැ. අපි 2025 වර්ෂයේ තිබුණු පාලක මණ්ඩල රැස්වීමේදී ගරු ජනාධිපතිතුමා ඇතුළු පාලක මණ්ඩලය සඳහන් කරා මේක විකිරණයේ ලක්විය යුතු අඛණ්ඩව. එනම් අභ්‍යන්තර විකිරණයක් අපි ආරම්භ කරා. ඒ අනුව මාස 3කට වතාවක් කාර්තුවකට වතාවක් අභ්‍යන්තර විගණනය සිද්ධ වෙනවා. විගණන රැස්වීම තියෙන විගණන හා කළමනාකරණ කටයුතු රැස්වීම පවත්වනවා. ඊට අමතරව රජයේ විගණන දෙපාර්තමේන්තුව පී රජ විගණන කොමිසම ඔවුන්ගේ නිලධාරීන් දොළ දැන් ඛණ්ඩ විගණනයක් සිද්ධ වෙනවා. ඒ නිසා අභ්‍යන්තර විගණනයක් සිද්ධ වෙනවා, රජයේ විගණනයක් සිද්ධ වෙනවා. ඒ නිසා ජනාධිපති ආරම්භදල පූර්ණ වශයෙන් විගණනයට ලක් වෙනවා. තව එක කරුණක් කියන්න ඕන. අපේ පාලක මණ්ඩලයේ ඉන්නෝ සමාජිකයන් 7 දෙනෙක්. එතකොට නිල බලයේම සමාජිකයෝ 5 දෙනයි. ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමිය, ගරු කථානායකතුමා, ඒ වගේම විපක්ෂ නායකතුමා, ගරු පක්ෂ නායකතුමා සහ ජනාධිපති ලේකම්තුමා. මේ 5 දෙනාට අමතරව ජනාධිපතිතුමාට පුළුවන්, සභාපතිතුමාට පුළුවන් තවත් 2 දෙනෙකු මේ වෙනේ පත් කරන්න. එතකොට මේ අවස්ථාවේදී පත් කරේ එක පාලක මණ්ඩල සමාජයේ තමයි හිටපු ගණක අධිපති මායදුන මහතා.
1: මායදුන
0: සල්චන මායදුන මහතා. අනිත් සමාජික තමයි භෞතික විද්‍යා පිළිවෙත් මහාචාර්ය ජයකුඩි මහතා. ඒතර මේ තමයි වර්තමාන පාලක මණ්ඩලය. ඒතර අපිට පාලක මණ්ඩලයේ තුල උනත් ඉතාම හොඳට මේ කාරණේ විගණන ඇසින් බලන්න
1: විශ්වාසිත බෙහෙගේ විරසක් සිටිනවා.
0: සිටිනවා. ඉතින් මේ මාර්ගෝපදේශයත් අපිට හේතු වුණා මේ අඛණ්ඩ විගණනට යන්න.
1: වාචන්තාවට අවශ්‍ය අන්තරතුරු ලබා ගන්න හැ ප්‍රමේයය තිබෙනවා.
0: ඉතින් පැහැදිලිව අපේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ පාලක මණ්ඩල අපි කතා කරන කාර්ය සාධන වාර්තා ඒ වයි විගණන වාර්තාත් ඇතුළත් වෙනවා. මේ සියලු තොරතුරු දාලා තියෙනවා. ඊට අමතරව තොරතුරු දැනගැනීම පණත යටතේ ඔවුන් නිරන්තරයෙන් අපෙන් තොරතුරු ඉල්ලනවා. ඒ තොරතුරු අපිට දෙන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ ජනාධිපති ආරමුදල පූර්ණ විනිවිදභාවයේ යුක්තයි. අපි මොනවද කරන්නේ, මොනවද කළේ, මොනතරම් ආදායම් ලැබුණාද, මොනතරම් වියදම් කරාද, ඒ සියලු තොරතුරු දැනට ජනතාවට විවෘතයි.
1: අපි පළමු විරාමයට යමු. ඉදට අවශ්‍යයි මෙතන කලින් දැන් අර අයදුම්පත් වෙන වෙන මාර්ගගතකම වේදේට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියන් පසු දැන් කෙනෙක්ට දැන් මගේ අයදුම්පත් ඉදිරිපත් කළා නම් මම මට පුළුවන් ද හිතත් ඒකන විසිර ලක් කරන්න වෙන ක්‍රම වේදයක් තිබෙනවාද නැත්නම් අවසාන වෙන තෙක් දැනගැනීමේ හැකියාවක් නැත.
0: ඔව් ඇත්තටම දැන් ඩිජිටල් ක්‍රම වේදයක විශේෂ වාසිය තමයි ඒ හරහාම උන් දැනුවත් කිරීම වරින් වර. ඒතර අයදුම් පත්‍රයක් බාර දුන්න අවස්ථාව ඊළඟට ආයුධම් පත්‍රයක් කොළඹට ලැබුණු අවස්ථාව අරමුදලට මේ අවස්ථාවල ඔවුන්ට ලැබෙනවා SMS මැසේජ්. අපි මේක දිනු කරලා තියෙනවා තවත් ඊමේල් පණිවිඩයක් දක්වා. ඊමේල් හරහාත් ලැබෙනවා. නමුත් අපි දන්නවා සමහරව ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඊට අමතරව ඔවුන්ට දන්වනවා ආයුධම් පත්‍රය සාර්ථක නම් හෝ අසාර්ථක නම් එයත් ඔවුන්ට දන්වනවා. ඒක ලිඛිතව දන්වනවා. ඊට අමතරව අපි කියපු අර වරින් වර සිදුවන SMS හරහා කරන දැනුවත් කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා ඊට අමතරව මේ අයට පුළුවන් අපේ සිස්ටම් එකට ඇවිල්ලා ඔවුන්ට දීලා තියෙනවා රෙෆරන්ස් නම්බර් එකක්, ඔවුන් මෙනුවෙන් නම්බර් එකක්. ඒ නම්බර් එක දාලා මොන තැනද තමන්ගේ අයදුම් පත්‍රය මේ වෙනකොට තියෙන්නේ කියලා. ඒ තොරතුරු දැනගැනීමේ අවස්ථාවක් දීලා තියෙනවා.
1: හොඳයි පීවරන් රාශියක් ඉදිරියට එනවා. ඉතින් අද දවසේදී අප කතා බහ කරමින් සිටින්නේ ජනතාකරණයේ වූ ජනාධිපති අරමුදල ගැන. ඉතින් අද දවසේදී සාකච්ඡාවට එක්වන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදල ලේකම් රෝෂන් ගමගේ මහතා. ඉතින් කෙටි විරාමයකට යමු වෙනවා. රදී සිටින ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග කෙටි විරාමයකින් අනතුරුව යලිත් හමු වෙමු. ඔබට බොහෝ වැදගත් සාකච්ඡාවක් ලැබෙනවා.

ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න.

0: ඉතින කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
6: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
7: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදල ලේකම් රෝෂන් ගමගේ මහතා ජනාධිපති අරමුදල සහ ඒ සේවාවන් ඒ වගේම ජනාධිපති අරමුදල ජනතාකරණය වූ හැටි ගැන තමයි අප කතා බහ කරමින් සිටි. වැඩිම ඉල්ලීම් ලැබෙන ආධාර වර්ග මොනවද කියලා මම ඔබෙන් අහුවොත් වැඩිම ඉල්ලීම් ලැබෙන්නේ මොනවද?
1: ඇත්තම ජනාධිපති අරමුදල ජනතාව අතර පවතින්නේ වෛද්‍ය ආධාර සපේන
0: අර ඔබ මුලින් සේවන ගණනාවක් කිව්ව වුණා බොහෝ දිනක් බලාපොරොත්තු වෙන්නේ අවසානයේ අසරණ වූ තැන
1: පාන්න හරි ඒ නිසා වෛද්‍ය ආධාර. නමුත් අපි කියන්න ඕන ඔබට මතකයි ලංකාවේ සියලු දෙනාට මතකයි දිත්වා සුලිකුණාට වාවහම කරු ජනාධිපතිතුමා පාලක මණ්ඩලයේ තීන්දුව කරා දිත්වා සුලිකුණාට ලක් වූ සෑම පාසල් දරුවෙක් වෙනුවෙන් මූල්‍ය ආධාරයක් ලබා දිය යුතුයි කියලා. ඒ අනුව රුපියල් දසදහසක මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අරමුදල ඉදිරිපත් වුණා. මේ වෙනකොට 206,000ක් දරුවන්ට ජනාධිපති අරමුදල පසුගිය මාස 5 ඇතුළත මූල්‍යාධාර ලබා දීලා තියෙනවා. ඇත්තර මේ වර්ෂයේ අපි වැඩිම වියදමක් දරලා තියෙන ජනාධිපති අරමුදල අධ්‍යාපනය වෙනුවෙන් දිත්වා අපදාවට පත් වූ දරුවන් වෙනුවෙන්. නමුත් සාමාන්‍ය අපේ වියදම් බැලුවහම ජනාධිපති අරමුදලේ වැඩිම වියදමක් අපි වාර්ෂික වෙන් කරන්නේ වැය කළා තියෙන්නේ වෛද්‍ය ආධාර වෙනුවෙන්.
0: දැන් එතෙන්දී රෝග සම්බන්ධයෙන් ලැයිස්තුවක් තිබෙනවාද කියලා මම ඔබ කියවුවත් කලකදී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වුණා පළ වෙනවා සමරතුත්තු වැඩි වෙන තුරුන් මේ රෝග ලැයිස්තුවක් ඒ ලැයිස්තුවට පමණක් සීමා වෙලා තිබෙනවාද අරමුදලේ සේවාවන් සැපයීමේ?
1: ඔව්. අපි සෞඛ්‍ය අමාත්‍යාංශය සමග තමයි රෝහල් සහ රෝග පිළිබඳව කටයුතු වලදී ඔවුන්ගේ නිර්දේශ ලබා ගන්න. එතකොට ඒ අනුව වෛද්‍ය ආධාර ලබා දෙන රෝගාබාධ 121 වගේ ප්‍රමාණයක් ලැයිස්තුවක් වෛද්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා පිළියෙල කරලා ඔවුන්ගේ නිර්දේශ මත පිළියෙල කරලා තියෙනවා. එතනදී අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉදිරියදා අපිට වැළඳෙන සාමාන්‍ය රෝගාබාධ කියන වර්ගවලින් තොරව බරපතල ගණයේ ජීවිතයට අවදානමක් තියෙන හානියක් ඇති වෙන පුළුවන් බරපතල රෝගාබාධ අපි උදාහරණයක් විදිහට කිව්වොත් හෘද සැත්කම් ඒ වගේම වෙනත් ආකාරයේ ශරීරය සිද්ධ කරන මේ මොලේ වෙන්න පුළුවන් වෙනත් ස්ථානවල වෙන්න පුළුවන් සිදු කරන සැත්කම්. ඊට අමතරව පිළිකා රෝගීන්ගේ තත්ත්වයන් පිළිකා රෝග සඳහා කරන ප්‍රතිකාර. ඊට අමතරව කුඩා දරුවන්ට විවිධ අවස්ථාවල ඇටමිලු බද්ධ කිරීම වැනි රෝගාබාධ තත්ත්වයන් සැත්කම්. මෙවැනි ඒව තමයි ප්‍රධානම ලැයිස්තු අපේ ඉහළින්ම පවතින්නේ රෝගාබාධ විදිහට ගත්තොත්. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 50%කට ආසන්න ප්‍රමාණයක් හද සැත්කම් සඳහා තමයි මූල්‍යාධාර ලබන්නේ.
0: දැන් කෙනෙක්ට සැත්කමක් ක්ෂණිකව කරන්න ඕන මුදල් නැහැ. අරමුදලෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේ අවස්ථාවලදී ක්ෂණික ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වීමේ ක්‍රමවේදයක් තිබෙනවද?
1: ඔව්, පැහැදිලිව. එතනදී අපි
0: අරමුදලෙන් ඊට කලින් දැන් මේ පෙර තිබ්බ තත්ත්වයට එක්ක කාර්යක්ෂම වීම මොන වගේ තැනක තියෙන්නේ? කලින් ජනාධිපති අරමුදලට ඉල්ලීමක් කරන මාස කීයක් ගත වෙලා තිබෙනවද? කලින් සාමාන්‍ය සම්ස්තයක් විතර ගත්තාම අරමුදලක් ලබා දෙන්න ආධාර ලබා දෙන්න. නමුත් දැන් කොපමණ ඉක්මන් වෙලා තිබෙනවද ආධාර ලබා දීමේ වැඩසටහන?
1: ඔව්, අපිට අතීතයේ තියෙන අත්දැකීම තමයි අයදුම් පත්‍රයක් ලැබුණොත් මාස 3ක් මාස 4ක් ගත්ත සම්පූර්ණ වූ අයදුම් පත්‍රයක් සඳහා ගෙවීම
0: කරලා ළමයෙක්ගෙන් වෙනත් පුළුවන්.
1: ඔව්, බොහෝ අවස්ථා. ඔව්. නමුත් වර්තමානයේ අපි ඒක අරගෙන ඇවිල්ලා තියෙනවා උපරිමේ සති දෙකයි. ඒ සම්පූර්ණ වී ජනාධිපති අරමුදල් ලැබෙන අයදුම් පත්‍රයකට උපරිමේ සති දෙකයි. නමුත් ඔබ සඳහන් කළා වගේ හතිසිම තත්වයකදී, තාමත් තත්වයකදී, එවැනි තත්වයකදී අර අපි රෝහල් ගත වීමට පෙර අදාල් රෝගියා අයදුම් පත්‍රයක් බාර දෙනවා නම් මට මේක සැත්කමට අවශ්‍ය මුදල් කියලා රෝහල් වෙනුවෙන් අපි වගකීමේ ලිපියක් නිකුත් කරනවා බොහෝ විට දවසක් හෝ දෙකක් තුල. ඒ නිසා කාර්යක්ෂමතාව ඉතාම ඉහළ ගිල තියෙනවා. මෙතනදී අතීතයේ තිබ්බට වඩා අපි කිව්වොත් කිහිප ගුණයකින් කාර්යක්ෂමතාව වැඩි වෙලා තියෙනවා. අයදුම් පත්‍රයක් වෙනුවෙන් ලබා දෙන කාලය අපි දැන් වර්තමානයේ නුවන්තරන් අවම කරගෙන ඒක සතිය සති දෙක වගේ උපරිම සති දෙකක් ගත වෙයි සම්පූර්ණ ඌ අයදුම් පත්‍රයකට. අර රෝගී අපි කියන්නේ රෝගයට අදාළ සැත්කම සඳහා වාජනේ වීමට යන කෙනෙක් නම් එවැනි අවස්ථාවල අදාළ රෝහලට අපි නිකුත් කරන ලිපිය දිනක් හෝ දෙකක් තුල අපි නිකුත් කරනවා.
0: මේ සම්බන්ධව දැනුවත් කිරීම වෙන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා.
1: ඔව්, ඇත්තටම අපි දැනුවත් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිද්ධ වෙනවා. ඊට අමතරව
0: යගේ මේ අවශ්‍යතාවයත් එතෙන්දී පෙන්눔 කරන්න අවශ්‍යයි.
1: පෙන්눔 කරන්න අවශ්‍යයි පැහැදිලිවම. විශේෂයෙන්ම අපි ජනතාවට අවධාරණය කරන්නේ සම්පූර්ණ වූ අයදුම් පත්‍රයක් ලබා දෙන තරමට ගත කරන කාලය අවම කරගන්න පුළුවන්.
0: පෞද්ගලික රෝහල් ප්‍රතිකාර වලටත් ඒ ආකාරයෙන්ම සහන ලැබෙනවා.
1: ඔව්. ඒක
0: ප්‍රශ්න නැහැ. කෙනෙක්ට ප්‍රශ්න මතුවෙන පෞද්ගලික රෝහලට යද්දී අරමුදලින් සහය ලැබෙන්නේ නැද්ද කියන කාරණයට හිත නැගෙන්න පුළුවන්.
1: ඇත්තටම අපි වෛද්‍ය ආධාර ලබා දෙනකොට මේ වෛද්‍ය ආධාර මුදල් අවශ්‍ය වෙන පෞද්ගලික රෝහල් වලින් කරන සැත්කම් වෙනුවෙන්ම තමයි. ඉතින් අපි ඒක අඛණ්ඩව පවත්වන්න නමුත් පහුගිය කාලේ තිබුණු සීමාවක් තිබුණා. ඒ තමයි ලියාපදිංචි පෞද්ගලික රෝහල් කියලා කීපයක් තිබුණා. ඒ වයින් කළොත් තමයි ජනාධිපති අරමුදල මූල්‍යාධාර දුන්නේ. නමුත් පසුගිය පාලක මණ්ඩල රැස්වීමේදී කරු ජනාධිපතිතුමා ප්‍රමුඛ පාලක මණ්ඩලයේ තීන්දු කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සියලු පෞද්ගලික රෝහල් අදාළයි වෛද්‍ය ආධාර ලැබීමට. ඒ නිසා එම කුමන පෞද්ගලික වෛද්‍ය ආයතනයක රෝහලක සැත්කම කරත් ප්‍රතිකාර ගත්තත් අදාළ රෝග ලැයිස්තුවේ තියෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙලා නම් ඒ රෝහල ඔවුන්ට මූල්‍යාධාර ලබා දෙනවා. ඒ නිසා ජනතාවට එතනදී පහසුවක් ඇති කරා අර ලියාපදිංචි සීමිත රෝහල් ගණනාවක් වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සියලු රෝහල් වර්තමානයේ සලකා බලනවා.
0: පෙනිකා රෝගීන් වගේ වකකොඩි රෝගීන් වගේ මහවැද්ද සත්කම් මිස් දහා විශේෂ අවධානයක් යොමු කළ දෙන විශේෂ වැඩ පිළිවෙලක් තිබෙනවාද?
1: ඇත්තටම ඒවා තමයි වැඩිම ඉල්ලුමක් ඇති අවස්ථා. ඉතින් අපි ඒ සඳහා වැඩියෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා ජනාධිපති අරමුදල. පසුගිය වර්ෂයේ අපි තිබ්බ සීමාවට වඩා මේ වර්ෂයේ මූල්‍යමය සීමා වැඩි කළා තියෙනවා. ඒ සැත්කමක් වෙනුවෙන් ලබා දෙන මූල්‍යමය සීමාව යම්කිසි මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා ඒක වැඩි කරා මෙවර පාලක මණ්ඩල රැස්වීමේදී. ඒ වගේම ඒ වයිදී ලබා දෙන අර අපි විශේෂයෙන් කියන ලබා දෙන කාලය පුළුවන් තරම් අඩු කළා තියෙනවා. පිළිකා රෝග සඳහා අපි ලබා දෙන ප්‍රමුඛතාවයක් දීලා තියෙනවා. එතනදිත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒ වගේම සැත්කම් සඳහා ඒ අවස්ථාව වෙනුවෙනුත් ඔවුන්ට අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා ඔබ සඳහන් කළ හද සැත්කම් පිළිකා වකුගඩු මේවා අපේ ජනාධිපති අරමුදලේ ප්‍රමුඛතා වය දැනටත් හිමි වෙලා තියෙන ප්‍රමුඛතාවයේ දෙන මූල්‍යාධාර ලබා දෙන අවස්ථා.
0: ඖෂධ සඳහාත් ආධාර ලබා දෙනවා.
1: ඔව්, ඇත්තටම දැන් අපි සමහර අවස්ථාවල ඖෂධ මිලදී ගන්න සිද්ධ වෙනවා බාහිර පාර්ශ්ව වලින් පෞද්ගලික අංශයෙන් පෞද්ගලික රෝහල් වලින්. එවැනි අවස්ථාවල ඖෂධ මිලදී ගැනීම සඳහාත් අපි මූල්‍යාධාර ලබා
0: දෙනවා. ඒ වගේම විදේශගත වීමට අවස්ථාවක් වෙනවා සත්කමක් සඳහා කොහොමද ක්‍රියාපටිපාටි සිදු වෙන්නේ? කතරම් ඉක්මනින් සිදු වෙනවද? කොහොමද වෙන්නේ?
1: ඔව්, ඇත්තටම එතනදී අපි උදාහරණයක් විදිහට සමහර රෝගීන් විදේශගත වෙනවා ආසන්න රටට ඉන්දියාවට යන අවස්ථා තියෙනවා සැත්කම් කර ගැනීම සඳහා. ඒ අවස්ථාවල අපි සම්බන්ධ වෙනවා අපේ ඒ රටේ තියෙන තානාපති කාර්යාලය හරහා. ඉන්දියාවේ නම් අපේ මහකොමසාරිස් කාර්යාලය හරහා. එයරා ඔවුන් සැත්කමට කලින් අපි ඔවුන්ට නිකුත් කරන වගකීමේ ලිපි අපි මෙන්න මේ මුදල නිකුත් කරනවා කියලා අපේ තානා මහකොමසාරිස් හෝ තානාපති කාර්යාලය ඒ අපි වෙනුවෙන් අදාළ වගකීම් ලිපිය අදාළ රෝහලට නිකුත් කරනවා. එතකොට අපේ විදේශ අමාත්‍යාංශය හරහා අපි අනුමත කරපු මුදල අදාළ මහකොමසාරිස් කාර්යාලය තානාපති කාර්යාලයට යවුවට පස්සේ රෝහල විසින් අදාළ ගෙවීම කරනවා. එතනදිත් අපි බලන්නේ අපේ නිර්ණායක සම්පූර්ණ කළ තියෙනවාද කියන එක පමණයි. විදේශගතද දේශීයවද කියන එක අපි එතනදී සැලකිලට ගන්නේ නැහැ.
0: දැන් මොන ක්‍රමවේද තිබ්බත් වංචනික ලේඛන ඉදිරිපත් වීමේ හැකියාව තිබෙනවා. එවැනි ක්‍රමවේදයන් සම්බන්ධයෙන් වංචනික ලේඛන ඉදිරිපත් වීමේදී හඳුනා ගැනීම ක්‍රමවේද සැලසුම් කරලා තිබෙන වෙන ක්‍රමවේද තිබෙනවද?
1: ඔව්, ඉතින් පැහැදිලිව අපි ඇත්තටම අපි මේ අර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට රැගෙන යාමේ මූලික අවශ්‍යතාවයක් තිබුණෙත් මේ අයදුම් කරුවා එම ප්‍රදේශයේම වෙන අයදුම් කරුවෙක් වුණාට පස්සේ ඔහු හඳුනා ගැනීම කොළඹට වඩා පහසුයි. දෙවැනි එක ඔවුන් ඉදිරිපත් කරන ලිපි ලේඛන වෛද්‍යවරුන්ගේ ලිපි ලේඛන අපි පරීක්ෂා කරනවා. රෝහල පරීක්ෂා කරන වෛද්‍යවරයා පරීක්ෂා කරන. ඒ නිසා එතනදී අපිට වංචාවක් කිරීමේ හැකියාවක් නැහැ. ආදායම් තත්ත්වය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේදීත් පරීක්ෂා කරන අපේ කාර්යාල මට්ටමේදීත් අපි පරීක්ෂා කරන. ඒ නිසා ලිපි ලේඛන පරීක්ෂාව සම්බන්ධයෙන් අපේ පවතින යාන්ත්‍රණය අතීතයේ තිබ්බට වඩා ඉතාම ශක්තිමත්. ඒ නිසා එවැනි අවස්ථාවල වංචාවක් කිරීමට තියෙන ඉඩකඩ ඉතාම අවමයි.
0: ආධාර දුන්නෙන් පස්සේ පසුවිපරමක් කරනවා.
1: ඉතාම පැහැදිලිව පසුවිපරමක් කරනවා. මොකද ඒ අරමුදල් විශේෂම සත්කමක් කරපු කෙනෙකුට නම් අපි ඒ සත්කම අපි කියන රීම්බස් කරනවා කියලා ඒ වියදම් අපි විසින් පියවා ගැනීමට ඔහුට ඒ මුදල් ලබා දෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා. සත්කමක් කරන්න කලින් නම් ඔහු මුයි මුදල ඉල්ලා සිටින්නේ ඒ අවස්ථාවල අපි ගෙවීම කරන්නේ අදාළ රෝහල් ඒ නිසා අපිට පසුවිපරමක් වගේම මේ මුදල් කුමන කාර්යයට වැය වුණාද කියන එක පිළිබඳ තහවුරුවක් නිරන්තරයෙන් අපිට ලැබෙනවා අතීතයේදීට වඩා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගෙවීම සිද්ධ වෙන නිසා ඒ තහවුරුව තවත් ශක්තිමත් වෙලා
0: තියෙනවා හොඳයි අපි වෛද්‍ය ආධාර වලින් අපි අධ්‍යාපනයට ආවොත් වෛද්‍ය ආධාර වලින් පසුව වැඩිම ආධාර ලබා දෙන්නේ අධ්‍යාපනය වෙනුවෙන්ද නැත්නම් වෙනත් ක්ෂේත්‍රයක් වෙනුවෙන්ද
1: ඔව් අධ්‍යාපනයේ තමයි වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන්නේ
0: කොමන අධ්‍යාපනය සඳහා වැඩසටහන් ප්‍රයත්න වෙන්නේ කියලා මම ඇහුවත්.
1: ඇත්තටම
0: මොනවාගේ වැඩසටහන් තියෙන්නේ? මොනවාගේ ඉලක්කගත කිරීම තියෙන්නේ?
1: අධ්‍යාපනය සඳහා විශාල මුදලක් අපි වෙන් කරනවා. අපි සඳහන් කරා දිත්වා සුළු කුණාටු ආපලාවේ ළමුන් 2,06,000 කට මේ වෙන විට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා රුපියල් 10,000 පෙන්. ඒ හැර විශාල පිරිසක් අපේ රටේ සිටිනවා දරුවෝ ආර්ථික ප්‍රශ්න නිසා අධ්‍යාපනය මගහැර. ඔවුන්ට අපි අධ්‍යාපන ආධාර ලබා දෙනවා. උසස් පෙළ අති විශිෂ්ට ලෙස සමත්තන දරුවෝ ඉන්නවා. ඔවුන් අපි දන්නවා වසර 13ක් සමහර කෙනෙක් වසර 14ක් අධ්‍යාපනයට කැප කළ දෙමව්පිය ගුරුවරු තාම අපි කියන ක්‍රීම් එක තමයි මේ බිහි වෙන්නේ. ඔවුන් ඇගීමේ ක්‍රමයක් තිබුණා ලංකාවේ. අපි පසුගිය වර්ෂයේ පළමු දස දෙනා සෑම විෂය ධාරාවකම සෑම දිස්ත්‍රික්කයකම ඇගීමට ලක් කරා. මේ වර්ෂයේ පාලක මණ්ඩලයේ තීන්දු කරා පළමු දස දෙනා නෙමේ පළමු 20 දෙනා ඇගීමට ලක් කරන සෑම විෂය ධාර 6ක් එතකොට මේ වැඩසටහන අගෝස්තු මාසේ පටන් ගන්නවා. ඊට අමතරව අධ්‍යාපනයේදී ප්‍රශ්නවලට ලක්වන දරුවෝ ඉන්නවා ආබාධයට ලක්වීම නිසා
0: ආබාධ සහිත දරුවන් මේ විශේෂ වැඩසටහනක් අපි ඉස්සරහට යමු දැන්ට.
1: ඔව් අපේ විශේෂ වැඩසටහන තියෙනවා අපි ඊළඟට ඒක කතා කරමු. ඊට අමතරව මව්පියා බාරකරුවන් අහිමි වීම නිසා අධ්‍යාපනයේ අහිමි වෙන්න පුළුවන් දරුවෝ ඉන්නවා. උදාහරණයක් වනාලි ප්‍රහාරවලට ලක්වන පවුල්වල. වකුගඩු රෝගවලට ලක්වන පවුල්වල. මව්පියා විදේශගත වෙලා විදේශ රටකදී මීයා ආබාධය ලක්වීම සිරගත වීම වැනි අවස්ථාවල. දීවර කර්මාන්තයේදී මේදී ආබාධවට ලක්වීම මීයා මෙවැනි තත්ත්වයන්. එවැනි තත්ත්වයන් වලදී පීඩාවට පත් වෙන්නේ ඒ මීයන් පුරවැසියා වුණත් ඒ නිසා අධ්‍යාපනයේ කඩාවැටෙන්න පුළුවන් දරුවන්. ජනාධිපති ආරමුදල හැම විට මේ දරුවන් රැක බලා ගන්න ඉදිරිපත් වෙනවා. දහස් ගාණක් දරුවන්ට මේ මොහොතේ ජනාධිපති ආරමුදල මාසික ශිෂ්‍යාධාර ගෙවනවා. එනිසා අධ්‍යාපනයේ වෙනුවෙන් ජනාධිපති ආරමුදල අති විශාල මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වැය කරනවා. එය පසුවිපරම් කරන අඛණ්ඩව ලබා දෙනවා.
0: ආබාධ සහිත දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කරන මේ සෙනසුරාදාද ආරම්භ මොකක්ද මේ වැඩසටහන?
1: අපිට විශේෂයෙන් කියන්න ඕන පසුගිය පාලක මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිතුමා ප්‍රමුඛ පාලක මණ්ඩලයේ තීන්දු කළා.
0: මොකද මෙතනට කැඳවා ගන්නත් විශේෂ හේතුවක් වුණා මේ වැඩසටහන. අපි පැහැදිලි කරමු.
1: ඔව්. ආබාධ සහිත දරුවෝ අධ්‍යාපනයේ යෙදෙනවා. නමුත් අපි දන්නවා ලංකාවේ ආබාධ සහිත දරුවන්ට අධ්‍යාපනය ලැබීමේදී අධ්‍යාපන ආයතන තුල පවතින වටපිටාව සහ සමාජයේ පවතින වටපිටාව ලෙහෙසි නැහැ. ඒ නිසා සියලු දෙනා අධ්‍යාපනයේ අඛණ්ඩව යෙදීමක් අපි දකින්නෙත් නැහැ. යම් යම් බාධා තියෙනවා. නමුත් රජයේ ප්‍රතිපත්තියක් විදිහට තීන්දුව කළ තියෙනවා කිසිවෙකු අත නොහැර කිසිවෙකුත් අත්හරින් නැතුව අධ්‍යාපන අවස්ථා අනිකුත් අවස්ථා සමාජ අවස්ථා සියලු දෙනාට දෙන්න. එතන විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබනකොට ලංකාවේ එක වර්ගීකරණයක් විදියට මෑත කාලෙ දිරි ගන්නනවා ආබාධ සහිත ලක් වූ දරුවන් දිරි ගන්නවා. ආබාධ ලක් වූ දරුවන්ට විශ්වවිද්‍යාලයට එද්දී අනිත් දරුවන්ට වඩා අමතර වියදමක් දරන්න සිද්ධ වෙනවා. මාරකරුවෙක් සමග පැමිණෙන අවස්ථාව තියෙන උපකරණ පාවිච්චි කරනවා. ඉතින් මෙවැනි අවස්ථාවලදී ඔවුන් සාමාන්‍ය දරුවෙකුට වඩා අපහසුතාවයට පත් වෙනවා. සමට අධ්‍යාපනයේ මග හැරයන්. අධ්‍යාපනයේදී අනිකුත් අයට ලැබෙන සමාන තනුවට ලැබෙන්නේ නැහැ. මේක පිළිඅරගෙන අපේ පාලක මණ්ඩලයේ ගරු ජනාධිපතිතුමා පාලක මණ්ඩලයේ තීන්දුව කරා ආබාධ සහිත ජනතාවට සුවිශේෂ අවස්ථා ලබා දෙන නිසා මේ දරුවන්ට රුපියල් 100,000 ශිෂ්‍යාධාරයක් ලබා දෙනවා. විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබල මේ වෙනකොටත් විශ්වවිද්‍යාලයේ සිටින දරුවන්ට 2026 සිට රුපියල් 100,000 ශිෂ්‍යාධාරයක් ලබා දෙනවා. එකවරක් ලබා දෙන ශිෂ්‍යාධාරයක්. මේකේ පළමු වැඩසටහන ජූලි මාසේ 11 වෙනිදා අරලියගම මන්දිරයේදී ගරු ජනාධිපති ගරු අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
0: ලබන සෙනසුරාදා.
1: එතකොට ගරු කතානායකතුමා පාලක මණ්ඩලයේ සමාජිකයෙක් ඒ වගේම සමාජ සුබසාධන විෂය භාර ගරු අමාත්‍යතුමා සම්බන්ධ වෙනවා. රජ ඉහළ නිලධාරීන් මේ වැඩසටහන සම්බන්ධ වෙනවා. පළමු වැඩසටහන ඉතිහාසයේ පළමු වතාවටයි මේ වෙන්න ක්‍රියාත්මක වෙන්නේ. අපි පළමු වැඩසටහනට කොළඹට ප්‍රවේශයේ පහසු අපි දන්නවා මේ දරුවෝ යම් යම් ආබාධ තත්ත්වල ඉන්න දරුවෝ කොළඹට පහසු ප්‍රවේශයක් සහිත විශ්වවිද්‍යාලවල ආබාධ සහිත දරුවෝ ටික තමයි කැඳවන්නේ. අනිත් වැඩසටහන අපි ලබන මාසෙ උතුර සහ නැගෙනහිර උතුරු මැද දරුවන් වෙනුවෙන් වම්නියාවේදී පැවැත්වීමට සැලසුම් කරමින් ඉන්නවා. කොළඹදී පැවැත්වෙන වැඩසටහන වෙනුවෙන් දරුවෝ 234ක් ඔවුන්ගේ දෙමව්පියන් සමග සහභාගී වෙනවා. මේක එක පැත්තකින් අධ්‍යාපනය වෙනුවෙන් ලබා දෙන ආධාරයක්, අනිත් පැත්තෙන් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් රජය ජනාධිපති අරමුදල දක්වන කැපවීම උනන්දුව සහතික කරන අවස්ථාව.
0: දැන් මේ වැඩසටහන නරඹන වැති විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිරිනේ වැනි ආධාරයක් අවසි දෙමාපියන් වැඩසටහන නරඹන වැති, ඒ වගේම සමහර විට නිවසේ ආදායම් ලැබෙන පුත්‍රයාම කිසි අනතුරකට මුහුණ දීලා කැටලොගකට මුහුණ දීලා සිරින දරුවෙක්ගේ මව්පියෙක් වැඩසටහන නරඹන වැති, ඔවුන් කොහොමද සම්බන්ධ වෙන්නේ? අර කලින් කිව්ව ක්‍රමවේදය හා සමානමද ක්‍රමවේදය? කොහොමද සම්බන්ධ වෙන්නේ ආධාර ලබා ගැනීම සඳහා?
1: ඔව්, ආබාධ සහිත
0: නිර්ණායක මොනවද දරුවන්ට ආධාර ලබා දීමේදී?
1: ආබාධ සහිත දරුවන්ට ජනාධිපති අරමුදලේ සුවිශේෂ අවධානය යොමු වෙනවා. ඔවුන්ට තියෙන්නේ භාරකරුවෙක්, ඔවුන්ට අවුරුදු 18 වයසට අඩු නම් භාරකරුවෙක්, ඔවුන්ට හැකියාව තියෙනවා නම් ඔවුන්ට ඍජුවම 18ට වැඩි නම් හෝ නැත්නම් ඒ භාරකරුවෙක් සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ජනාධිපති අරමුදල විෂය භාර නිලධාරි ප්‍රාදේශීය ලේකම් තුමා තුමිය, එහෙම නැත්නම් ජනාධිපති අරමුදල විෂය භාර නිලධාරි හමු වෙන්න අපි ඔවුන් දැනුවත් කරලා තියෙනවා. ආයුධම් පත්‍රයක් තියෙනවා සැබවින්ම. ඒ ආයුධම් පත්‍රයේ ඊට අමතරව ඔවුන්ගේ මූලික කුමක් සඳහාද මේ අවශ්‍ය වෙන්නේ? ආධාරය අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ද, ස්වයං රැකියාවක් වෙනුවෙන්ද, එදිනදා ජීවිතේ පවත්වාගෙන යාම වෙනුවෙන්ද? ඒ කාරණා තහවුරු කරලා ඒ ආයුධම් පත්‍රය භාර දුන්නාම ඔවුන්ට ජනාධිපති අරමුදලට තමන්ගේ ආයුධ පත්‍ර යොමු කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට විශාල පිරිසක් මේ මොහොතේ තෙවැනි ආකාරයට ආධාර මුදල් ලබා ගන්නවා ජනාධිපති අරමුදලෙන්. ඉතින් පහසු කළා තියෙනවා ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඔවුන්ගේ අවශ්‍යතාවය සඳහන් කරාම ඒක තහවුරු කරගෙන ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරි වාර්තා සහිතව අපිට ආයුධ පත්‍ර ලැබෙනවා.
0: විශ්වවිද්‍යාල සිසුන්ටත් තෙවැනි අවස්ථාවක් තියෙනවා.
1: ඇත්තටම විශ්වවිද්‍යාල
0: සහිත විශ්වවිද්‍යාල සිසුන් නෙමෙයි, අනිකුත් විශ්වවිද්‍යාල සිසුන්ටත් තෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. විශේෂ වැඩසටහන
1: ඇත්තරම අපි අර කිව්වේ උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වෙන දරුවෝ පළමු 22 සෑම විෂය ධාරාවක විතන ජීවිද්‍ය පළමු 22 දිස්ත්‍රික්කේ, කලා විෂය ධාරා පළමු 22 දිස්ත්‍රික්කේ,
0: සෑම දිස්ත්‍රික්කේ
1: සෑම විෂය
0: ධාරාන් 6.
1: එතකොට දරුවෝ 120ක්
0: දිස්ත්‍රික්කේ කියන්නේ 120ක්.
1: 120ක් රුපියල් ලක්ෂය බැගින් මූල්‍ය ආධාරයක් ලැබෙන විශ්වවිද්‍යාල ප්‍රවේශයටත් කලින් අබැයි අපි එතන තහවුරු කරගන්න ඔවුන්ගේ විභාග දෙපාර්තමේන්තුවෙන් තහවුරු කරගන්න ඔවුන්ගේ දිස්ත්‍රික් කුසලතා සහ ප්‍රතිඵල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසම තහවුරු කරගන්න ඔවුන් විශ්වවිද්‍යාලය සඳහා ලියාපදිංචි වෙලා ඉන්නවද කියලා අන්නේ කාරණා තහවුරු කරගෙන ඔවුන්ට මූල්‍ය ආධාර ලබා දෙනවා. ඒ සඳහා අපි ග්‍රාම නිලධාරී වාර්තා හෝ ප්‍රාදේශීය ලේකම් වාර්තා ලබා ගැනීමක් වෙන්නේ නැහැ. මොකද අපි විභාග දෙපාර්තමේන්තුවෙන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසමෙන් තහවුරු කර ගැනීමක් සිදු කරන නිසා අපි බලන්නේ ඔවුන්ගේ විශිෂ්ටත්වය, ඔවුන්ගේ දක්ෂතා නිසා. ඊට අමතරව යම් කිසි කෙනෙකුට විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, පාසල් අධ්‍යාපන වෙන්න පුළුවන් කරගෙන යාමේදී වෙන යම් ආකාරයේ අර අපි කිව්වේ භාරකරුවන් අහිමිවීම, ආබාධ සහිත වීම එවැනි තත්ත්වයන් පවතිනවා නම් ඔවුන්ටත් පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අයදුම් කරන්න.
0: දරුවන් 3000ක් විතර අර විතර එනවා
1: වර්ෂයකට 3000ක් එනවා. ඔව්, 3000ක්. ඇත්තටම පසුගිය වර්ෂයේ මුල් 10 දෙනාට විතරයි ලබා දුන්නේ. මේ වර්ෂයේ
0: පසුගිය වසරේ මුල් 10 දෙනාට දැන් 20 දෙනෙක් දක්වා වැඩි කරලා
1: තියෙනවා. මේ වැඩි කරලා තියෙනවා. මේවර පාලක මල්ලේ තීන්දුවක් ගත්තා. අනාගතයේ මේක තව තවත් වැඩි වෙන්න පුළුවන් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒකත් පළමු වරටයි පටන් ගත්තේ ගිය වර්ෂේ. දැන් ජනාධිපති අරමුදල විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න දරුවන්ට ඇගයීම අඛණ්ඩව කරගෙන යනවා.
0: වෘත්ති අධ්‍යාපනයටත් වෙනි සහයක් දක්වනවාද? වෘත්ති අධ්‍යාපනයට යන්න ඉන්න කෙනෙක් සමහර අවශ්‍යතාවක් වුන් අවශ්‍යතාව තිබුණා වුණාට මුදල් නැති වෙන්න පුළුවන්, එවැනි සහයෝගයක් දක්වනවාද ලබා ගන්න පුළුවන්ද?
1: ඇතරම වෘත්ති අධ්‍යාපනයටත් ජනාධිපති ආරම්භතල විවෘතයි. එතනදිත් ඔවුන්ගේ ආර්ථික බාධක පවතිනවා නම් රජයේ වෘත්ති පුහුණු ආයතනවල යම් කිසි පාඨමාලා හදාරනවා නම් ඊවෙනුම් ගෙවීමක් කරන්න තියෙනවා නම් එසහා ගෙවර. නමුත් අපි මෙතනදී පුද්ගලිකාංශයේ වෘත්ති පුහුණු පාඨමාලා කියන එකට ජනතාවේ සදා යොමු වීම හොඳයි, අපි ඒක අගය කරනවා. නමුත් ඒ සඳහා ජනාධිපති ආරමුදල සලකා බලන්නේ අර ආර්ථික දුෂ්කරතා කියන කාරණේ. ඒ නිසා ආර්ථික දුෂ්කරතා කාරණේදී අපි පුද්ගලික ආයතනවල වෘත්ති පුහුණු පාඨමාලා කියන තැනදී ඒ වෙනුවෙන් අපි මූල්‍ය ආධාර ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ. නමුත් රජයේ වෘත්ති පුහුණු පාඨමාලා වලට යනවා නම් වෘත්ති අධ්‍යාපන ලබනවා නම් එවැනි දරුවන්ට අපි මූල්‍ය ආධාර ලබා දෙනවා.
0: යාපියලිත විරාමයකට යාමට අවශ්‍යයි. ඊට කලින් දැන් රට වෙනුවෙන් විශේෂ මෙහෙවරක් කරායි වෙනුවෙන් ආධාර ලබා දීම සිදුවන ඒ වගේම ආගමික කටයුතු වෙනුවෙන් ආධාර ලබා දීම සිදුවන ඔබතුමා මුලින් සඳහන් කරාය කාරණා සම්බන්ධයෙන් තවදුරටත් යම් කිසි පැහැදිලි කිරීමක් කරොත් මොන වගේ ආධාරද ලබා දී තිබෙන්නේ මොන වගේ පුද්ගලින්ද කියන එක සම්බන්ධයෙන් කියන එක එච්චර සුදුසු නැහැ. උන්ගේ තොරතුරු නවනන නිසා නමුත් මොන වගේ දේවල්ද වෙලා තිබෙන්නේ මේ පසුගිය කාල සීමාව තුළ මොන වගේ වැඩවීමද වෙලා තිබෙන්නේ?
1: මුලින්ම කියනකොට ඒ ආයුධ පත්‍ර ලැබෙන ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් ආගමික ස්ථාන සංවර්ධනය සහ පෙරහැර. ආගමික ස්ථාන සීල ආගම් වල ආගමික සංවර්ධනය සඳහා ජනාධිපති ආරම්භදල යම් කිසි ප්‍රතිපාදන ප්‍රමාණයක් සෑම වර්ෂයකම වෙන් කරනවා. විශේෂයෙන්ම පන්සල් දහම් පාසල් පල්ලි කෝවිල් මේවා සංවර්ධනය සඳහා ඔවුන්ගේ මූල්‍යාධාර ඉල්ලීම් ප්‍රාදේශීය ලේකම්වරු වරහා පැමිණියාම නිර්දේශ සහිතව අඩු ආදායම් සහිත එහෙම නැත්නම් ආදායම් ප්‍රමාණවත් නොවන ආගමික ස්ථාන වෙනුවෙන් මූල්‍යාධාර සැපීම කරනවා. එවැනි එවක්ගේම සංස්කෘතික අංගයක් තමයි පෙරහැර සහ පෙරහැර ආශ්‍රිත ක්‍රීඩා ක්‍රියාකාරකම්. එවැනි අවස්ථාවලත් ජනාධිපති ආරමුදල ඒ වෙනුවෙන් මූල්‍යාධාර සැපීමක් කරනවා. රට ජාතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කරපු පුද්ගලයන් සමහරලාට කලා වෙන්න පුළුවන්, ක්‍රීඩා වෙන්න පුළුවන්, සාහිත්‍ය මේ විවිධ අංශ, තාක්ෂණික අංශේ මේ විවිධ අංශ නියෝජනය කරන පුද්ගලයන්ට ඔවුන්ගේ කටයුතු අපි දන්නවා සමහර අවස්ථාවල ඒ විශිෂ්ට සේවාවක් කරත් ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යාමේ යම් යම් ගැටලු අවහිරතා ඇති වෙන්න පුළුවන්. අන්නේ වෙන අවස්ථාවල ඔවුන්ගේ අමාත්‍යංශ ඔවුන්ගේ ඒ කියන්නේ අදාළ පාර්ශ්ව නියෝජනය කරන උදාහරණ කලාකරුවෙක් නම් සංස්කෘතික අමාත්‍යාංශේ මේ වගේ අපිට නිර්දේශ සහිතව ලැබෙන ඉල්ලීම් වලදී අපි ඔවුන් නැගීමට ලක් කරන මූල්‍යාධාර ලබා
0: දෙනවා. හොඳයි. විරාමයකට යාමට සූදානම් වන්නේ මම ගියා මෙන් අනතුරුව කොහෙන්ද ඔබට මුදල් මේ ආධාර ලබා දෙන්න කොහෙන්ද මුදල් කියන සම්බන්ධයෙන් මසන්න සූදානම්. ඉතින් රදේසිර ITN ලක්කඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග දවසේදී අප සාකච්ඡාවට එක් කරගත්තේ ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ ජනතාවට එන ලැබෙන සහන සහ සහන ලබා ගන්නේ කෙසේද යන්න තමයි කතා බහ කරන්නේ. සිරින්නේ රදේසිරින්න කෙටි විරාමයකින් අනතුරුව යලිත් හමු වෙනවා.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
0: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. අතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්නේ

0: විරාමෙන් අනතුරු බැලිට එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග අදවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ ජනාධිපති ජේෂ්ඨත්වයක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ ඒ සේවාවන් ලබා ගැනීම පිළිබඳව අප කතා බහ කරමින් සිටි මම සලහන් කළා අරමුදල මුදල් ලැබෙන ආකාරය සම්බන්ධයෙන් විමසනසිනවා ඊට කලින් දැන් අපි දරුවෝ ගැන කතා බහ කරමින් සිටි අධ්‍යාපනය ගැන දරුවන් ගැන ලැබෙන සේවාවන් ගැන එවැගේම මේ බොහෝ දරුවන් සිටිනවා උන්ට විදේශගතවන්ට අවස්ථාවක් ලැබෙනවා ක්‍රීඩා තරගය වගේම අධ්‍යාපන කටයුතු එවැගේම විවිධ තරග සඳහා රට නියෝජනය කරන්නට තම සමහර අයට යන්න බැරි වෙනවා බොහෝ බාධක තිබෙන නිසා ආර්ථික දුෂ්කරතාවන් නිසා ඒ අයට ඔබෙන් ඔය අරමුදලෙන් සහනයක් තිබෙනවාද එවැනි අවස්ථාවන් ලබා දීලා තියෙනවද
1: ඔව් ඇත්තටම දැන් ඔබ සඳහන් කර ආකාරයටම අසමාන අවස්ථා තියෙනවා රට නියෝජනය කරන්න ලැබෙනවා නමුත් ඒ සඳහා යන වියදම් පියවා ගැනීමට නොහැකි අවස්ථා ඇති වෙනව දරුවන්ට අපිට ගණනාවක් එවැනි අවස්ථා වාර්තා වුණා. එතකොට අඩුව ආදම්ලාභී දරුවෙකුට එවැනි තත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ජනාධිපති අරමුදල මැදිහත් වෙනවා රට නියෝජනය කරන්න. ඔහුගේ විදේශ ගමන වෙනුවෙන් අපි ජනාධිපති අරමුදල මූල්‍ය ආධාර ගුවන් ටිකට් පත් විශේෂයෙන් ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. එතකොට පසුගිය වර්ෂය තුලත් මේ වර්ෂය තුලත් අපි එවැනි මැදිහත් වීම් ගණනාවක් සිද්ධ කරා. ඒ නිසාම දරුව ගණනාවකට විදේශ රටවල විශේෂම ක්‍රීඩා තරඟ නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. ජනාධිපති අරමුදලට ඔවුන් ගුවන් ටිකට් පත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය අනුග්‍රහකත්වය
0: ලැබුණා. හොඳයි. මුදල් කොහෙන්ද කියන ප්‍රශ්න කලින් දැන් බොහෝ සේවා වංශතා ලබා දෙන දායකත්වය වැඩි කරලා තියෙනවා. කළමනාකරණය කොහොමද කරගන්නේ? කළමනාකරණය කර ගැනීම තුළින් මොන වගේ දිනුවත් ලබා ගන්න තිබෙන අපේ දැක්කා පසුගිය කාල සීමා තුළ බොහෝ දේශපාලඥයින්ට විදේශගත වෙලා ප්‍රතිකාර ලබන්නට මිලියන ගණන් ඉදන් කරලා තිබ්බා. ලයිස්තු තිබ්බා නම් 60 ගණන්. දැන් ඒ තත්ත්වේ නැහැ. කොහොමද මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමෙන් පසු මේක ජනතාවට ගෙන යන්න හැකියාව ලැබුණේ? මොන වගේ තීව්‍ර විවාද එතන තිබෙන්නේ?
1: ඇත්තටම පාලක මණ්ඩලයේ අවශ්‍යතාව පාලක මණ්ඩලයේ සඳහන් කරා මේක පුුවන් තරම් විනිවිද භාවයෙන් යුතුව අවශ්‍යම ජනතාවට දිය යුතුයි කියන එක. ඒ නිසා ඒ උපදෙස් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ පිළිපදින්නේ. ඒ නිසා අපිට ඉතාම පැහැදිලිව කියනවා මේ වංචනික වැඩවලට අවභාවිතයන් වලට ජනාධිපති අරමුදල සම්බන්ධ වෙන්න කොහෙත්ම අවස්ථාවක් දීලා නැහැ වෙන්න එපා කියන පණිවිඩේ. ඒක කාර්ය මණ්ඩලයේ සමස්තයම පිළි අරගෙන ඉතාම පිරිසිදුව ඔවුන් තමන්ගේ කාර්යයන් ඉෂ්ට කරනවා. අපි ජනාධිපති අරමුදල ගමට රැගෙන ගියෙත් ඒ සඳහාමයි. ඉතුරු අයදුම් කරන්නාගේ සිට සියල්ලම සියලු දෙනා දන්නවා. ඒ නිසා වර්තමානයේ අවභාවිතයන් කොහෙත්ම සිද්ධ වෙන්නේ නැහැ. කාර්ය මණ්ඩලය ගත්තොත් අපේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 58 දෙනෙකුෙන් පමණයි. නමුත් අපි දන්නවා අපිට සියලු අයදුම් පත්‍ර ලැබෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා. එතන අපි වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරනවා විශේෂ නිලධාරීන්, ඒ වගේ ශේෂ්ඨ නිලධාරීන්, ග්‍රාම නිලධාරීවරු සහ ශේෂ්ඨයට යන අනිකුත් නිලධාරීන්, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරු, ගණකාධිකාරිවරු මේ පිරිස අතිවිශිෂ්ට සේවාවක් කළා තමයි දැන් වර්තමානයේ ජනාධිපති අරමුදල විනිවිද භාවයෙන් යුතු මූල්‍ය අවභාවිතාවක් නැති අරමුදලක් බවට පත් කරලා තියෙන්නේ.
0: නම ජනාධිපති අරමුදල වුණා ජනාධිපතිවරයාගේ කිසි මතපෙවීමක් නැහැ කියලා ඔබතුමා සලහන් කළා. ඒ වගේම කිසිදු දේශපාලඥයෙක්ට මිස්දා මැදිහත්වීමක් කරන්න හැකියාවක් නැද්ද? ඒ දුම් පත්‍රයේ සමග එවැනි අවස්ථාවක් තියලම නැද්ද?
1: කොහෙත්ම නැහැ.
0: කොහෙත්ම නැහැ.
1: අවස්ථාවක්
0: නැහැ. හොඳයි. දැන් කොහෙන්ද මුදල්? ජනතාවට තියෙන ප්‍රශ්න එක වෙන බලන්න. කොහෙන්ද මුදල් ජනාධිපති අරමුදලට?
1: ඇත්තරම ජනාධිපති අරමුදල මුදල් ලැබෙන ප්‍රධාන මාර්ගය වෙන්නේ සංවර්ධන ලොතරැයි. අපේ මෑත වර්ෂවල ලැබෙන මූල්‍ය ආදායම් බැලුවොත් 90%ක්ම සංවර්ධන ලොතරැයියෙන් තමයි ලැබිලා තියෙන්නේ. ඒතර සංවර්ධන ලොතරැයියට ලැබෙන ආදායම ජනාධිපති අරමුදලට ලැබෙනවා. ඒකෙන් කොටසක් තමයි මහපොළ සඳහා ගලාගෙන යන්නේ ජනාධිපති අරමුදල හරහා. එතකොට වර්තමානයේ පුලිය මගිනුත් මොකද අපේ තියෙන ආදායම මෑත වර්ෂවල වැඩි වෙලා තියෙනවා. 2025 වර්ෂයේ ආදායම 2023-24ට සාපේක්ෂව ඉතාම ඉහළ ගියා. ඒ වගේම ගිය වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂයේ ආදායම නැවතත් වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා අරමුදල ඉතාම සුරක්ෂිතයි. අරමුදල වර්ධනය වෙනවා, අරමුදලක් විදිහට වර්ධනය වෙනවා. අපි ඔබට කියන්න ඕන මේ අරමුදලේ මූල්‍ය තත්ත්වය 2015 තිබුණේ බිලියන 1.9යි. 2016 බිලියන 2යි. නමුත් 2025 මට්ටමට එනකොට මේ ආදායම් මට්ටම බිලියන 8ක් ලැබෙන මට්ටමට ලැබුණා. බිලියන 8ක් ලැබෙනවා. එතකොට අවසාන ශේෂයේ විදිහට බිලියන 13 ඉක්මවලා අරමුදලේ මූල්‍යමය තත්ත්වය වර්ධනය කරගත්තා. නමුත් මේ 2015-16 මේ වර්ෂවල තිබුණේ බිලියන 2. දැන් ඒ බිලියන 13 ඉක්මවලා තියෙනවා. ඒ නිසා අරමුදල වර්ධනය වෙනවා අපි දන්නවා මෙතන. නාස්ති නැහැ, දූෂණ නැහැ, ආක්‍රමිකතා නැහැ. ඒ නිසා අරමුදල සංවර්ධතරය ආදායමත් වැඩි වෙනවා, අරමුදලත් වර්ධනය වෙනවා, ජනතාවට ලැබෙන ප්‍රතිලාභත් වර්ධනය වෙනවා.
0: කෙනෙක් හිතනත් දායක වෙන්න, මේ අරමුදලත් එක දායක වෙන්න පෞද්ගලිකව අරමුදලන් සපයාදී හැකිද? සමාගම් වලට මේ හා සම්බන්ධයෙන් හැකියාව තියෙන එවැනි දායක වීම තිබෙනවද?
1: එවැනි දායක වීම තිබෙනවා. අපි නිරන්තරයෙන්ම ජනතාවගෙන් අරමුදලට දායක වෙන්න කියලා ඉල්ලීම් කරලා නැහැ. නමුත් කිසියම් පුද්ගලයෙකුට ආයතනයකට අවශ්‍යතාවයක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම්, ඔවුන්ට ජනාධිපති අරමුදල වෙත ඉල්ලීමක් කළොත් ඒකට පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන අවස්ථාව ලබා ගන්න පුළුවන්.
0: එවැනි එක් වීම තිබෙනවා.
1: එහෙමනි ක්‍රීම් තියෙනවා. සමහර සමාගම් අපිට ගිය වර්ෂේ, ඊට පෙර වර්ෂේ මුල්ලිමේ වශයෙන් විශාල පරිත්‍යාගයන් කළා තියෙනවා. අපි ජනතාව වෙත, තනි තනි පුද්ගලයන් වෙත යන අරමුදලක් නෙමෙයි. නමුත් ඕනම පුද්ගලයෙකුට ඕනම අවස්ථාවක තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා යම් මුදලක් පරිත්‍යාග කරන්න කැමතියි කියලා, එතකොට පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඒ සඳහා අපිට අවස්ථාව ලබා දිය හැකි.
0: විදේශගත ශ්‍රී ලාංකිකයන්ටත් මේ හා එක්වීම හැකියාව තිබෙනවා.
1: ඔවුන්ටත් ඒ ආකාරයෙන්ම ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා, ඒ ආකාරයෙන් ඔවුන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරොත් පාලක මණ්ඩල අනුමැතියක් සහිතව අපිට ඒ සඳහා අවස්ථාව ලබා දිය හැකි.
0: ඒ වගේම දැන් අරමුදලේ පිහිට ලබා ගත්ත එක්ක නැවත අරමුදල හා එක්වෙච්ච අවස්ථා තිබෙනවද? වෙන ඉල්ලීම් තිබෙනවද කියලා අරමුදලෙන් පිහිට ලබාගෙන පසුව ඔවුන් අරමුදල දායක වීමට පැමිණ අවස්ථා තිබෙනවද?
1: ඔවුන් බොහෝ අයට සමහරු තමගේ කුඩා කාලයේ අරමුදලෙන් උදව් අරගෙන තියෙනවා. වැඩි ඔවුන් තරුණ වයසට ආවට පස්සේ, රැකියා කරන මට්ටමට ආවට පස්සේ ඔවුන් අර ප්‍රකාශ කළ තියෙනවා කිසියම් හෝ දිනක අපි ජනාධිපති අරමුදල උදව් කරන්න කැමැති. තව සමහරු ඉන්නවා සුව වෙලා, ජනාධිපති අරමුදල ප්‍රතිකාර අරගෙන සුව වෙලා ජනාධිපති අරමුදල කොහොමද උදව් කරන්නේ, ඒ පිළිබඳ තොරතුරු අරගෙන ඒ සඳහා සූදානම් ඉන්න ජනතාවක් ඉන්නවා. ඒ නිසා ජනාධිපති අරමුදල අපි අර අධ්‍යාපන ඥාන වර්ධනය කරන පැත්තේ විශාල කොටසක් දරන නිසා ජනතාව ඉතාම කුතවේදී ඒ සඳහා දායක වෙන්න සූදානමින් සිටිනවා. ඒ වෙනි අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ජනාධිපති අරමුදල ජනතාව ප්‍රතිකාර හෝ ප්‍රතිලාභ ලැබූ ජනතාවටත් අවස්ථාව තියෙනවා මේ ජනාධිපති අරමුදල වර්ධනය කරන්න උදව් කරන්න.
0: දැන් දේශපාලඥයන් සහ ප්‍රභූන් වෙනුවෙන් වෙන් වූ අවස්ථා තිබ්බා. දැන් එවැනි අවස්ථා දැන් නැහැ. එවැනි අවස්ථාවන් තුළින් කොපමණ මුදලක් ඉතුරු කරගන්න හැකියාව ලැබිලා තිබෙනවද? ඒ වගේම කොපමණ මුදලක් එහෙම එළියට ගිහලා තියෙනවද කියලා ප්‍රතිමා කා සංඛ්‍යාලය කර තිබෙනවද? සාමාන්‍යයෙන්
1: මම උදාහරණ කීපයක් සඳහන් කරන්නම්. දැන් අපි දැන් මම මේක පොඩි සංසන්දනයක් මම ඔබට කරන්නේ. අපිට දැන් 11 වෙනිදා ආබාධිත ශිෂ්‍යයන් 254ක් වෙනුවෙන් අපිට වැය කරන්න එනවා
0: ලබන සෙනසුරාදා
1: ලක්ෂ 254. මොකද ශිෂ්‍ය 254ක් වෙනුවෙන්. හැබැයි ජනාධිපති අරමුදල ප්‍රතිලාභ ගත්ත ඇතැම් තනි පුද්ගලයන් හිටියා ලක්ෂ 300ක්.
0: හිටපු දේශපාලඥයන්
1: විතරක් නෙමේ, ඒ කාලවල ඔවුන් පාලක මණ්ඩලයේ සමාජිකයන්.
0: පාලක මණ්ඩලයේ සමාජිකයෙක් ලෙස සිටියේදී
1: ඔව්
0: ආධාර ලබා ගත ඇත්ත
1: ඉන්නවා. පාලක මණ්ඩලයේ සමාජික ධූරයේ දරන අතරෙම ඔබාර කියපු කාණ්ඩයේ තුල ජනාධිපති අරමුදල ප්‍රතිලාභ අරන් තියෙනවා. අපි මේ කියන ආබාධිත දරුවෝ 254ට වැය කරන මුදලටත් වඩා වැඩියෙන් අරගෙන තියෙනවා. ඉතින් ඔබට දැන් හිතා ගන්න පුළුවන් කොහොමද අපි මේක තිබ්බනම් එවැනි මුදලකින් අපිට පුළුවන් දරුවෝ 300කට ශිෂ්‍ය ආධාර දෙන්න. අර අපි ඕ ලෙවල් පන්ති වල ඉගෙන ගන්න දරුවෝ හෝ ඊට පහළ පන්ති වල ඉගෙන ගන්න දරුවෝ ඉදිරිය ගත්තොත් දරුවෝ දහස් ගානකට දෙන්න තිබුණා. ඒ ලෙවල් පන්ති වල ඉන්න දරුවෙකුට ඕක වැය කරන්න ලක්ෂ 300 දහස් ගානකට දෙන්න තිබුණා. ඉතින් එවැනි අවස්ථා එකක් නෙමෙයි.
0: ලක්ෂ 200, 200, 100
1: ඒ ආසන්න පොඩි පොඩි මුදල් අරගෙන නෑ, අරගෙන තියෙන්නේ මහා පරිමාණේ. එතකොට එවැනි මුදල් ගලා යෑමක් වර්තමානයේ වෙන්නේ නෑ. මම ඔබට කිව්වා
0: දැන් තමයි මුලින් සඳහන් කරා අර දැන් මිලියනයක් තමයි සීමාව කියලා. මිලියන ඉක්මව යනවා නම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න ඕනේ කියලා.
1: සියල්ලටම පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි.
0: දැන් ඒ අවස්ථාවවලදී කොහොමද වෙලා තියෙන්නේ? ඒක දැන් මිලියන ඉක්මවගේ අවස්ථා කරන්න ආවත් වෙනවනේ ලයිස්ට් එක ගත්තාම ලක්ෂ 200, 360, 70 එහෙම. ඒත් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් දැනුවත්වද, ක්‍රියාකර දැනුවත් වෙන්න අනිවාර්යයි.
1: ඒ කාලේ සිට පාලක මණ්ඩලය නිරන්තර රැස්වීම වෙලා නැහැ. නමුත් වසරකට එකක් හෝ වසර දෙකකට එකක් රැස් වෙන අවස්ථාවල ඒව අනුමත කරපු බවක් තමයි අපිට පේන්නේ. නමුත් අපි කියන්න ඕන වර්තමාන පාලක මණ්ඩලය අනුමත කරන තොරතුරු සියල්ල එකක් පාසා අනුමත කරනවා. තොරතුරු සියල්ල අනිත් එක අතීතයේ අපිට පේන්නේ නැහැ අඳුම් තරමේ අයිදුම් පත්‍ර බාර දුන්න අවස්ථා.
0: ජනතාවත් ආබාධින සංඛ්‍යාව වැඩිලා තියෙනවා දැන්.
1: ඔව්. දැන් වර්තමානයේ නෙමෙයි අතීතයේ සාමාන්‍ය ජනතාවගෙන් අයිදුම් පත්‍ර අරගෙන තියෙනවා. අර නම දාන්න ඕන ලිපිනේ දාන්න ඕන දුරකථන අංක දාන්න ඕන රෝග විස්තර දාන්න ඕන පවුලේ අයගේ විස්තර දාන්න ඕන ආදායම් විස්තර දාන්න ඕන මේ සියල්ල තුළ කායිදුම් පත්‍ර සාමාන්‍ය ජනතා බාර දීලා තියෙනවා නමුත් ඔය විශාල මුදල් වෙන් කරපු පිරිස් කායිදුම් පත්‍රයක්වත් බාර දීලා නැහැ
0: අන කායිදුම් පත්‍රයක්වත් නැතුව තමයි මේ ලක්ෂ 230 දීලා
1: තියෙන්නේ ඔව් කායිදුම් පත්‍රයක්වත් නැහැ
0: කොහොමද
1: ඒක තමයි ඒක පාලක මණ්ඩල වලින් තමයි කඩන්නේ.
0: ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?
1: ඒක තමයි දැනට පරීක්ෂණ මට්ටමේ පවතින්නේ. අපරාධ
0: පරීක්ෂණ දෙපාර්තමේ සම්පූර්ණ සාධාරණයක් ජනතාවට ගන්න.
1: ඉතින් පැහැදිලිද? ඉතින් පැහැදිලිද? අපි ඔබ සාමාන්‍ය ජනතාව රටේ සාමාන්‍ය ජනතාව රෝගාබාධ උන්ටත් තියෙන සමහරු මේ රෝගාබාධ වල බරපතලකම වෛද්‍ය ආධාර රෝහලේ ගෙවන්න ඕන බිල දන්න නිසා ඒ කිසිවකට නොහැරී ජීවිත අතහරින මිනිස්සු ඉන්නවා අපේ රටේ. ජීවිත අතහරින. ඉතින් එවැනි මිනිස්සු දහස් ගාණක් සිටියේදී අර වගේ තත්ත්වයක් ආයුධම් පත්‍රයක්වත් නැතුව මූල්‍යාධාර ලබා ගැනීම අපි හිතන්නේ ඒක
0: සමහරවිට ආයුධම් පත්‍රයක් නැතුව කොපමණ මුදලක් වැඩි මුදලක් ලබා දෙන්නේ කොහොමද
1: ආයුධම් පත්‍රයක් නැතුව ලක්ෂ 300 දක්වා
0: ආයුධම් පත්‍රයක් නැතුව
1: ඔව් ඒක ඔබ මෙහි අභ්‍යන්තර ලිපිගොනු වල තත්ත්වයන් එහෙම දුටුවොත් ඉතාලම කම්පාඩකයන්
0: මහජන දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් උන්නින් ක්‍රියාමාර්ග ගැනීම හැකියාවක් නැද්ද මෙතෙන්ද
1: දැනට අධිකරණ දැනට මේ පරීක්ෂණ
0: පවතින මේක මහජනතාවක දේපල
1: මහජන දේපල මහජනතාවට අයිති අරමුදල වර්තමානයේ ඒ සම්බන්ධයෙන් තමයි පරීක්ෂණ පැවැත්තේ
0: හොඳයි අපි බලාගෙන ඉන්න ජනතාවත් බලාගෙන තේ ආකාරයෙන් ඒ වගේම දැන් ජනතාව තුළ තිබෙන විශ්වාසවන්තභාවය වැඩිවීමත් සමග ජනතාවගෙන් අයදුම් පත්‍ර ලැබීමේ වැඩිවීම කොහොමද කියලා මම නැවත ඔබෙන් අහුවොත් දැන් කලින් නම් අයදුම් පත්‍රය කියලා වැඩක් නැහැ කියන මතය කෙනෙක් ඉන්න පුළුවන් ඒ වගේ තොරතුරුත් එක්ක නමුත් දැන් තත්ත්වේ වෙනස් කොහොමද වැඩිවීම
1: අපි ඒක තමයි සඳහන් කරේ මොකද අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට අරගෙන යන්නෙම ජනතාවට පහසු වෙන්න නැතත් කොළඹ තිබ්බනම් අර අපි කිව්ව මුලින්ම කිව්වාගේ කවුන්ටර්ස් 9කට ජනතාව උදේ පිරෙනවා. ඒ පිරුණක් දවසකට 40ක් 50ක් තමයි එන්නේ. අපහසුයි. නමුත් වර්තමානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට අරගෙන ගිහිල්ලා අර අපි කියන ඩිජිටල් ක්‍රමවේදය හඳුන්වා දුන්නයින් පස්සේ ලැබෙන ආයුධම් පත්‍ර ප්‍රමාණය එන්න වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මුළු ජනාධිපති අරමුදලට වෛද්‍ය ආධාර සානිකුත් ආධාර වෙනින් දවසට වර්තමානයේ ආයුධම් පත්‍ර 100ක් 150ක් අතර ප්‍රමාණයක් ලැබෙනවා. අපි ඒක දිනපතා निरीक्षण करें

0: අයිතුම් පත්‍ර පැමිණෙන ප්‍රමාණය දැන් වේගවත් වෙලා තියෙනවා අපිට පේන ජනතාවට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා ඒ වගේම ජනතාවට පුළුවන් තරම් අපි රෝහල් ගණන වැඩි කරලා තියෙනවා රෝගාබාධවල තත්ත්වය ඒ වගේම ලබා දෙන මුදලේ ප්‍රමාණය මේ සියලක් වැඩි කරලා තියෙනවා ඔවුන්ට පහසු තේරෙන ප්‍රවේශ වෙන්න පුළුවන් ස්ථාන ඉතින් මේ විදිහට ජනාධිපති අරමුදල ජනතාවට තේරෙන ජනතාවට පහසු ජනතාවට ප්‍රවේශ වෙන්න පුළුවන් අරමුදලක් බවට පත් කරලා තියෙනවා
1: හොඳයි අපි අවසානයකට ලඟා වෙන්නේ ජනතා බලාගෙන ඇති අර පසුගිය කාලයේ සිදු වූ දේවල් සම්බන්ධයෙන් විභාෂණ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් සාධාරණ ජනතාව වෙනුවෙන් ඉටු වෙයිද කියලා මම ඔබෙන් අහුවත් අවසාන වශයෙන්
0: ඉටු වෙයිද මොකද මේ පොදු ජනතාවගේ
1: මුදල් වගකීමක් ඉටු කිරීම
0: ඔව් පැහැදිලිව අපි මේ පරීක්ෂණ කටයුතු වලට අපිට දෙන්න පුළුවන්
1: විශේෂයෙන් ආයුධම් පත්‍රයක් මෙතන දැන් කොළඹට එන්න ඕනේ ආයුධම් පත්‍රය බාර දෙන්න කවුන්ටර් නැවැයි තිබෙන්නේ
0: ඔව්
1: අවිත උන්ට ඉන්න තැනක් නැහැ. එහෙම තත්ත්වයක් තිබෙද්දී පවා ආයුධම් පත්‍රයක් නොමැතිව ලක්ෂ 300ක් ලබා දෙනවා කියන එක සුපුරුදු තරගයේ හැකි දෙයක් නෙමෙයි. අනිවාර්යෙන් ජනතාව වෙනුවෙන් සහනය කරන නම කිව්වත් කමක් නැහැ. ඉතින් කමක්. හොඳයි. අවසාන වශයෙන් ඔබට ජනතාවට දීවල තිබෙන පණිවිඩය කොහොමද? ජනාධිපති අරමුදලේ ලේකම්රය වශයෙන් මේ තිබෙන තත්ත්වය තුළ.
0: ඔව්. අපිට වටිනාම සම්පත තමයි මේ රටේ ජනතාව. අපිට පාලක මණ්ඩලයේ දීලා තියෙන උපදේශය තමයි ජනතාවට හැකියතාක් ප්‍රයෝජනවත් වන විදිහට ජනතාව වෙනුවෙන් මේ අරමුදල භාවිතා කරන්න. ඉතින් ඒ වෙනුවෙන් අපි විනිවිදභාවයෙන් යුතුව ජනාධිපති අරමුදල කටයුතු කරනවා. ඒ නිසාම තමයි ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවේ. අපි විශ්වාස කරනවා මේක සර්ව සම්පූර්ණ විදිහටම ක්‍රියාත්මක වෙනවා කියලා අපි මුල් අවස්ථාවේ අපිට කියන්න බෑ. යම් යම් අඩුපාඩු තියෙනවා. තාක්ෂණික අපහසුතා තියෙන සැන් තියෙනවා. සමහර ලාවට අර අපි කියන සිස්ටම් එක දුන්නත් ඉන්ටර්නෙට් නැති සමහර ප්‍රදේශ තියෙනවා ලංකාවේ. සමහරට මැෂින් නැති ප්‍රදේශ තියෙනවා. නමුත් සමස්තේ නෙමෙයි 100ට 1ක් 2ක් වගේ. එවැනි දුෂ්කරතා මැද වුණත් ඒ කාර්ය මණ්ඩලයේ උපරිමයෙන් සේවය කරනවා. අපි ඔබ වෙනුවෙන් සේවය කරන්න කැප වෙලා ඉන්නවා. සතියේ සියලු දවස්වල ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය දැන් තියෙන සිස්ටම් එක යටතේ පහසුවෙන් වැඩ කරනවා. ඒ නිසා ඔබට තියෙන්නේ ඔබට කිසියම් මූල්‍ය අපහසුතාවයක් තියෙනවා විශේෂ වෛද්‍ය ආධාරවලදී දරුවන්ට ඉගැන්වීමේදී අධ්‍යාපන ආධාරවලදී ස්වයං රැකියාවක් කරගෙන යන ආබාධිත තත්ත්ව මෙවැනි තත්ත්වයන්වල කරුණාකර ජනාධිපති අරමුදලට එන්න ජනාධිපති අරමුදලට කියන්න කොළඹෙන්න එපා ළඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඔබට සේවාව ප්‍රමාණවත් විදිහට නොලැබෙනවා නම් ඒකත් ජනාධිපති අරමුදලට කියන්න අපි ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙලා සිටිනවා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලයේ අභිප්‍රාය තමයි මේ අරමුදල සැබෑම ජනතා අරමුදලක් බවට පත් කිරීම
1: හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට අද දවසේදී අපගේ සාකච්ඡාවට එක් වූ ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදල ලේකම් රෝෂන් ගමගේ මහතා වෙතින් ජනාධිපති අරමුදල ජනතාකරණය වූ හැටි ගැන තමයි අද දවසේදී අප සාකච්ඡා කරේ. ඔබට බොහෝ සෙයින් වැදගත් සාකච්ඡාවක් වෙන්නට ඇති. ඒ වගේම අතීතය ගැනත් දැනගන්න ලැබුණු සාකච්ඡාවක් වෙන්න ඇති. ඔබතුමාට බොහොම ස්තුතියි. ඒ වගේම විමර්ශන කරත් අප අවධානය සිටින ජනතාවත් අවධානයෙන් ඇති අර අයදුම් පතක් නොමැතිව ආදාර ලබා ගත්ත අය සම්බන්ධයෙන් විශේෂයෙන් ලක්ෂ 300ක පමණ ආදාර ලබා ගත්ත අය සම්බන්ධයෙන් බොහොම ස්තුතියි ඔබතුමාට.
0: බොහොමත්ම ස්තුතියි.
1: ප්‍රාර්ථනා කරනවා ලබන සතියේ තංගහරු අදා රාත්‍රියේ 10:30ට මෙවන් වූ වැඩසටහනකින් හමු වෙමු. සුබ රාත්‍රියක්.

කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපිත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චතරයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලෙන්ම බැලම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සතමෙනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සක් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම් මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයද ධෛර්යයද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

ශාන්ති උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව උදෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතේ ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

ඇති විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සිතහා බැඳි මගේ කයද නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

0: గజక సూత్ర దేశనాలు దిశజ్ఞానం వహసి గంపుల మీతలావ కుహుమడ రువన్పా మూల మహావిహారాధిపతి పూజ్యపాద గణేకుమరే శాంత స్వామి వహసి.
1: అనంత దుఃఖ వేదనావన్ హా సంతాపయన్ గిన్ యుతువ ఇదిరేట యన మే జీవన గమని బియ సంత్రాసే హా లోము దహగన్ వీమ యను నితర అద్దకిన్నట లబిన అనివార్య సిద్వీమ్య. మినిసుం పమనక్ నోవ దేవియంటద సాధారణ వూ మే మనస్తాపే దురు కర గనీమట సక్ర దేవి మహారాజున్గే పిహిట పెతీమ సిదు వూ బవ దజగ్గ సూత్ర దేశనావెన్ పెహదిలివే. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩාත් දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාතාව මෙනෙහි කරන්න. නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාතාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්ගමල මිදලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණිකුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, දිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව.

වෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ

ඔබම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුයකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සංසුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සංසුන්, ඉතාම සංසුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

වචනය ස්මේසියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙයවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

සනසන හෙයින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හෙයින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ විලාමේ සූර්ය දිව්‍ය පුත්‍රයානම් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තිය, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු වදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දිවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහාණ්ඩින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණ්ඩින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහාගුණ බලයෙන්, උතුම් ජයසිරි මහබෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකාධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යනේන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 ලක්හඬහගෙන ඉන්න වෙලාව උදේ 5යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි.

බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයානුවත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතදී සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන

වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා පොත වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.